මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පද්මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපි මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත

0: ශ්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන මහිලා මුක කතා වස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
1: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: බැතිපර දායකත්වය
1: උපුල්ස් ඉන්ටර්නැෂනල් මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපුල්ස් ඉන්ටර්නැෂනල්
3: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිත වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙ තම තන්න 0112 863 363 0776 716 3672

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: නිත්‍යෆෙම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී.
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆෙම් ශ්වේත පූජා, ශ්වේත පූජා.
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය. කවතත් අලුත් කාගෙත් නැත්.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ආදරණීය දරුවෙනි, අපේ පාපය මොනතරම් ප්‍රබල වුණත්, අපේ පාපය මොනතරම් ගැඹුරු වුණත්, ඔබ හිතනවද දෙවිඳුන්ගේ ආදරයෙන් තඹ දොයිතුවක්වත් අඩුවේවිය කියලා? නෑ, උන්වහන්සේගේ ආදරය කොන්දේසි විරහිතයි. එහෙත් අපිව ඒ ආදරයෙන් සමහර විට වෙන් කරනවා. දේව තාත්තා නැති අඩුව අපිට දැනෙනවා. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ වෙන කිසිවක් නිසා නොවේ, අපගේම පාපේ නිසා. පාපයයි අපව උන්වහන්සේගේ නෑත් කරන්නේ. උන්වහන්සේත් එක්ක ඇති සබදකම අපෙන් ඈත් කරන, අපෙන් වෙන් කරන එකම යථාර්ථය පාපයයි. එබැවින්

0: වැරැද්දට මම වග කියන මම කෙනෙක්ව බලාපොරොත්තු වෙනවා. එයයි අත්‍යවශ්‍ය. වැරදුනා නම් වැරදුනා කියන්න, සමා වෙන්න කියන්න ඕන තැන සමා වෙන්නේ ඇයි කියන්න, සමාව ගන්න ඕන තැන සමාව ගන්න. I am sorry. මේ තරම් ලස්සන වචනයක් මට සමා වෙන්න කියනවා තරම් ලස්සන වචනයක් තවත් නැහැ. ජීවිතේ ජය ගන්න ඕන නම් වැරදුණු තැන් වලට සමාව අරගෙන ඔබට වරද්දපු තැන් වලට සමාව දෙන්න තීන්දුවක් ගන්න. ඔබට ජේසු පිටයි.
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරිනි, දෙමව්පියනි, දවසක් එක් නීති පෙරවරයෙකු උසාවියට යන්න නැහැස්ති වෙලා හිටියා. එතකොට වයස 3ක් ඇති තමාගේ පුතා අඬ අඬ කෑ ගහන්න පටන් ගත්තා. බලන්න අක්කා මට මගේ ක්‍රීඩා භාණ්ඩය දෙන්නේ නැහැ කියලා. එතකොට වෙලට වැඩට යන ඒ නීතිපතිවරයාට තරහ ගියා. ගිහිල්ලා ඒ දුවට කිව්වා, ඇයි මල්ලිට මේ ක්‍රීඩා භාණ්ඩ දෙන්නේ නැත්තේ කියලා. කණේ පහරක් දුන්නා, ගැහුවා. ඒ වෙලාවේදී කිව්වා මේ භාණ්ඩය මල්ලිට දෙන්න කියලා. එතකොට දුව අඬලා කිව්වා, තාත්තේ මේ භාණ්ඩය කැඩිලා තියෙන්නේ, මේකේ ඇණයක් එළියට ඇවිල්ලා තියෙනවා. මම මේක මල්ලිට දුන්නොත් මල්ලි ඒ ඇණය ඇඟේ ඇනගෙන ලේ එන්නට පුළුවන්, සීරිමක් වෙන්නට පුළුවන්, තුවාල වන්නට පුළුවන්. එනිසා තමයි මම දුන්නේ නැත්තේ. ඔයා කිසිම දෙයක් විමසන්නේ නැතුව මට ගැහුවා, කමක් නෑ තාත්තේ. නමුත් ඔබ නීතිපතිවරියෙක්, ඒ උසාවියට ගියාට පස්සේ ඔබ තීන්දුවක් ඒ සඳහා කතා කරන විට නිරපරාධී කෙනෙකුට දඬුවමක් ලැබෙන විදියට කිසිම දෙයක් විමසන්නේ නැතුව තීරණ ගන්නට එපා. හැම වෙලාවෙම විමසලා තීරණයක් ගන්න කියලා ඒ දුව තාත්තට කිව්වා. තාත්තා උඩ බලාගෙන හිටියා. මේ වගේ ගෞරවනීය සහෝදරවරුනි, අපිට යම් දේවල් කනට ඇහුවොත්, ආවොත්, ප්‍රවෘත්තියක් ආවොත් ඒක හරියට විමසලා තීරණයක් ගන්නට අවශ්‍යයි. ඒ සඳහා දෙවියන් වහන්සේ අපිට වාග්ය ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්, Hindu ධර්මයෙන් ඔබේ දිවියට.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින්.
2: සුබූ දෑසනක් වේවා වෙලාව උදෑසන හයයි. අද උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවස. පොසොන් පොහොය නිමිත්තෙන් net fm ශ්වේත පූජා සජීවී වැඩසටහන් මාලාව අද දවස මුළුල්ලේ අපි ඔබ වෙත

0: ඉගෙනෙන්නේ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සිට. ශ්වේත පූජා වැඩසටහන් මාලාව ආරම්භ කරමින් උදෑසන අටසිල් සමාදන් කරවීම වෙනුවෙන් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට සජීවී සම්බන්ධතාවය ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. දර්ශන සූදානමින් ඉන්නවා. ආයුබෝවන් දර්ශන, සුබ උදෑසනක් වේවා.
1: ආයුබෝවන් ජනිත්, සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද උතුම් වූ පොසොන්පුර පසළොස්වක පොහොය දවසේ නෙත FM රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහනයි අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් පුණ්‍ය භූමියේ සිට අදත් රාත්‍රී 9 දක්වා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන්. ආගමික වශයෙන්, ශාසනික වශයෙන්, සංස්කෘතික වශයෙන් අපට ඉතාමත්ම වැදගත්කමක් ගෙන දෙන්නා වූ උතුම් පුරපසළොස්වක පොහෝ දිනයේ අපි මුලින්ම උපෝසත අෂ්ටාංග සීලය පිහිටුවීම සඳහායි සූදානම් වන්නේ. ඒ සඳහා වැඩමවන්නට යෙදුණු අති පූජනීය විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ මේ උතුම් වැඩසටහන වෙනුවෙන් ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්නා මොහොත මා දැහැත්වට්ටිය පිළිගන්නමින් අපේ හාමුදුරන් වහන්සේ පිළිගැනීම සඳහා ඉබි කටුගහ මහත්මාට ආරාධනා කරනවා. අපි කවුරුත් හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමු. අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරන්නට යෙදුනේ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති, එවැගේම ඔව්ව වෙල්ලස්ස දෙදිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක, බදුල්ල දිස්ත්‍රික් පරිවිනාධිපති කෘත්‍යාධිකාරී සංගමයේ සභාපති, මේ පින්කම් මාලාව සාර්ථක කරගන්නට අපට මනසේ ශක්තිය අවවාද අනුශාසනා සපයන්නට යෙදුණු අතිපූජනීය පොල්ගම්පොළ ඉන්දහානන්ද නායක ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදු සාදු සාදු.
2: අටසිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්නේ
1: සාදු සාදු සාදු.
3: සම්මා සම්බුද්දස

0: සාදු සාදු සාදු.
1: නවත සාදු කාර්යය පවත්වන්න.
0: සාදු සාදු
1: සාදු. අද ඉතාමත්ම ලංකා වාසී බෞද්ධ ජනතාවට විශේෂ දවසක්. ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. ලෝකේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ පිරිනම් ප්‍රාපු පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනෙන් තමයි අපේ බෞද්ධ ආගම චිරස්ථායී බවට පත් වුණේ. ඒ දක්වා ඒ චිරස්ථායී බවට පත් වෙන්නට ප්‍රථම වුණත් ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටින සමයේ ඒ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනෙන් විශේෂයෙන් බයිංගල චෛත්‍ය රාජන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සමාධියෙන් වැඩ සිට ධර්ම දේශනා කරපු තැන. එතනදී කේසධාතුන් සුමන සවන් දිවිරාජයාට ප්‍රදේශයේ හිටපු අධිපතිතුමාට ඒ පරිත්‍යාගයේ වඳින්න පුදන්න යමක් ඉල්ලුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ ශීර්ෂය අතගාල කේසුදහතුන් වහන්සේ ඒ පරිත්‍ය දුන්න බව සඳහන් වෙනවා. එතනදී තමයි මහියංගනේ චෛත්‍ය ආරම්භය පටන් ගත්තේ. ඒ කීර්ප ගමනක්ම මේ විදිහට මේ චෛත්‍ය රාජන් වහන්සේ ප්‍රසංස්කරණය වුණා නැත්තම් තවත් වැඩි දියුණු වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැවෙන අවස්ථාවේදී සරභූ මහරහතන් වහන්සේ ඉරිදිවලෙන් එම දර්ශයට ගිහිල්ලා ජීවා ධාතු අරගෙන ඇවිදින නැවතත් මහියංගනේ චෛත්‍ය රාජන් වහන්සේගේ තැන්පත් කරලා නැවතත් මේ චෛත්‍යය ගොඩනැගුවයි කියලා කියන කාරණය සඳහන් වෙනවා. ඒ වගේ ඓතිහාසික සිද්ධීන් ගණනාවක්ම තියෙනවා. ලංකාවට බුදුරජාණන් වහන්සේ තෙවරක් වැඩම කළා. ඒ වැඩම කරපු අවස්ථාවන්වල බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ධර්මයේ පිළිබඳව වැටහීමක් ඇති කරගත්ත සෑහෙන පිරිසක් ලංකාවේ ජීවත් වුණා. එසේ වුණත් ඔබ දන්නවා අද වගේ දවසක නැත්තම් පොසොන්පුර පසළොස්වක් පොහොය දවසේදී මිහින්තලා පර්වතයට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා. ඉට්ටිය උට්ටිය සම්බල බද්ධශාල සුමන සාමරේර කියලා කියන කණ්ඩායම සමගින් ඒ වෙනකොට අපේ ලංකාවේ රාජ්‍ය කරමින් හිටිය මහරජතුමා නිරත වෙලා හිටියේ කුමක්ද? විනෝද ක්‍රීඩාවක් සඳහා මිහින්තලා ප්‍රදේශයට ගිහිල්ලා සතු දඩයම් කරන්න තමන්ගේ සේනාවත් සමගින් ගිහිල්ලා ඉති. ඒ අවස්ථාවේදී තමන් ළඟින් පැන ගිය මුවෙක් පසුපස දිවයර රජුරෝ මිහින්තලා පර්වතයේ ළඟටම ආවා. ඒ වෙලාවේදී තිස්ස තිස්ස කියලා කියන වචනේ භාවිතා කළා මිහිඳු මහරහතන් වහන්සේ. එතුමා බැලුවා තමන්ගේ නම කියන්න පුළුවන් තරම් කෙනෙක් ඉන්නේ කවුද කියලා කියන කාරණේ. ඒ වෙලාවේදී මිහිඳු මහරහතන් වහන්සේ දැක ගන්න ලැබුණා එයා ගල් පර්වතයේ උඩ වැඩ සිටිනවා. ඊට පස්සේ පුදුම වෙලා ගියා බලනකොට මොකක්ද කාරණේ කියලා කියන කාරණේ බුදුරජාන් මේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ රජුවත් එක්ක සාකච්ඡා කළ රජුවාගේ නුවණ පරීක්ෂා කළා. ඊට පස්සේ කරුණු කිව්වා සමනාමයන් මහරජ ධම්ම රාජස්ස ශාවක තමේව අනුකම්පාය ජම්බු දීපාය දාගත. මේ ගාථාවෙන් කියන සරල තේරුම සමනාමයන් මහරජ අපි ශ්‍රමණේ මම ශ්‍රමණෙක් වෙමි. දෙවිතර තව කීප දෙනමක් වැඩ හිටිය. එතකොට ඒ අය නොපෙන්න ඉස්සෙල්ලා මිහිඳු මහරහතන් වහන්සේ ඉඳලා පෙනෙන්නේ සිටියා. අපි ශ්‍රමණේ වෙමු. ධම්ම රාජස්ස ශ්‍රාවක ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙමු. තමේව අනුකම්පාය ඔබට අනුකම්පා පිණිස ජම්බු දීපා දාගතා. ජම් දඹදිව ඉඳලා මේ ඉස්සරහට ආවා කියලා කියන කාරණේයි මිහිඳු මහ රහතන් වහන්සේ සඳහන් කළේ. එහෙම කරලා ධර්ම කරුණු කිව්වත් ධර්ම කරුණු ප්‍රකාශ කළා. ඒ ධර්ම කරුණු අහලා රජුරෝ පහදිලා බෞද්ධෙක් බවට පත්විලා දුනුහේ ආදී දේවල් පැත්තකට දැම්මා. එහෙම ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ සම්ප්‍රත හිංසාව කියලා කියන එක මහරජතුමා ක්‍රමෙන් ක්‍රමෙන් අයින් කරගෙන ගිහිල්ලා හොඳ බෞද්ධෙක් බවට පත් වුණා. එතුමා ළඟ වටපිටාවේ හිටියේ මැති ඇමතිවරු සියලු දෙනා. ඊට පස්සේ රටවැසියා ක්‍රමෙන් ක්‍රමෙන් ධර්මයට නැඹුරු වෙන්න පටන් ගත්තා. ක්‍රමෙන් ක්‍රමෙන් භික්ෂුන් වහන්සේලා අරිත්තු කුමාරයන්ගෙන් ආරම්භ වෙච්ච මේ ශාසනේ. එතකොට බණ්ඩුකුපාසකයා කියලා කියන කෙනා පැවිදි කිරීමේ, ඊළඟට අරිට්ඨ කුමාරයා ලංකාවේ කෙනෙක් රජ කුමාරේ, එතුමා පැවිදි කිරීමේ ශාසනය ක්‍රමෙන් ක්‍රමෙන් ශක්තිමත් කළා, තිරස්ථායීවට පත් කළා. ඒ ආදී කරුණු ගොඩක් ඒකට ඒ අනුව තියෙනවා. ශාසනයේ තිරස්ථායීවට පත් වෙච්ච අවස්ථාව ඒ තුලින් ගමක් ගමක් ගානේ විහාර විහාර ඉදිවෙන්න පටන් ගත්තා. ධර්මයට නැඹුරු වුණ අවිංසාවාදී කටයුතු වලට නැඹුරු වුණා. ගුණධම්මාදී දේවල් පුරන්න පටන් ගත්තා. අර වගේ වැදගත් දවසක මේ වගේ සීලාදී ගුණ ධර්මයේ පිහිටන්නට පටන් ගත්තා. මුළු රටම බෞද්ධයන් බවට පත් වුණා කියලා කියන කාරණය බොහොමින් දන්නවා. ඒක නිසා අද වගේ උතුම් වූ පුරපසළොස්සක් පොහේ දවසක ඔබ මේ විහාරස්ථානයට, බණ්ඩාර ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට පැමිණලා මේ දවසේම ඒ සේතු පූජා වැඩසටහන නිත්‍යපෙම් නාලිකාව හරහා එතුම් වූ පුණ්‍ය ක්‍රියාවට ඔබ අද සම්බන්ධ වෙලා තියෙනවා. වටිනා ධර්ම කරුණු ඔබට දැනගන්න අවස්ථාව සැලසීලා තියෙනවා. ධර්ම සාකච්ඡාවලට සවන් දෙන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒ කාර්ය ප්‍රධාන වශයෙන්ම ඒ අනුග්‍රහය ඔබට ලැබෙන්නේ නිත්‍යපෙම් නාලිකාවේ ප්‍රධාන මහතුරු ඇතුළු සියලුම නිලධරයන්ගේ ඒ කැපවීම මතයි. එනිසා අපි ඒ අයට අපේ පුණ්‍යානුමෝදනාව ප්‍රධාන වශයෙන්ම හිමි කර යුතුව තියෙනවා. ඒකම අද මේ පින්කම සිද්ධ කිරීමේදී උදේ ගිලම්පස පූජා, ඒ කිරිහාර පූජා, බුද්ධ පූජා ආදී මල් පහන් සුන්දුම් ආදී වශයෙන් ඒ බුද්ධ පූජාවන් සිද්ධ කළා. ඒ සිද්ධ කිරීමේදී ඒ දායකත්වයේ දරණ පින්නතුන් අතර අද දවසේදී ඒ තමන් නමින් මිය පරලෝ ගිය ඥාතීන් හැටියට කල්පනා කරන ඒ විශේෂයෙන් විමලසූරිය මහත්මා ආදී කොට ඇති ඒ පින්නතුන්ගේ පියාණන් ඊඩී විමලසූරිය මෑණියන්ට, සුගද්දාස විමලසූරිය පියාණන්ට, ආර්.කේ. බී.එන්. ගුණසේකර පියාණන්ට සහ ඉන්කමට සහභාගී වෙච්ච සියලු දෙනා නමින් පීම පරලෝකයේ ඥාතීන්ට, මේ සියලු දෙනාට පින්කමට සහභාගී වෙන සියලු සමාදන් වෙච්ච ඔබ අපි හැම දෙනාටම මේ උතුම් වූ පුණ්‍යක්‍රියාවේ පින් අනුමෝදන් කිරීමයි සිද්ධ වන්නේ. නිසා මේ සිද්ධ කරගත්ත බුද්ධ පූජාවන් සිද්ධ කිරීමෙන්, අටසිල් ආදී ගුණ ධර්මයේ පිහිටීමෙන්, ආදී වශයෙන් චරිත කරගත්ත උදාර වූ ආනිසංස ධර්මයන් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් අපාපුවත් ආරක්ෂා කරන අපේ විහාරස්ථානට අධිගෘහිත අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය ආදී වශයෙන් ඒ සියලුම දෙවි දේවතාන් වහන්සේලාට අපි මේ පින් අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන් වන දෙවියන් තමන්ගේ දිවිසුරු වඩ වඩාත් වර්ධනය කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, රැකවරණය අපට සැලසේවා ඔබ හැම දෙනාටම. ඒ වගේම අපටත් අප නමින් පරලෝසපත් සිරුම ඥාතීන්ටත් දෙවියන්ටත් උතුම් වූ නිවන් සම්පත් පිණිසම මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.
2: සාදු සාදු සාදු. අද උතුම් වූ පොසොන්පුර පසළොස්වක පෝදා සියලු සදහැවතුන් උපෝසත අෂ්ටාංග සීලයේ පිහිටුවා උදෑසන කිරියාහාර සම්බුද්ධ පූජාව සහ අනුශාසනාව සිද්ධ කරන්නට යෙදුණු බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති අති පූජනීය පොල්ගම්පොල ඉන්දහානන්ද නායක ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වමින් නිනුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට මේ වැඩසටහන මනාවට සම්බන්ධීකරණය කරමින් ලස්සන කරන්නට යෙදුණු පදුම විමලසූරිය මහත්මයාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ අතර උදෑසන ප්‍රවෘත්ති විරාමයේ ලබා ගන්නට සූදානම් වන්නේ ප්‍රවෘත්ති විරාමයේ නනතුර උදෑසන 7ට විශේෂ ධර්ම සාකච්ඡාව ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. උදෑසන 8ට සජීවී ධර්ම දේශනාව සිද්ධ කිරීම සඳහා අද බණ්ඩාරවිල පුෂ්පාරාම විහාරස්ථානයට සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සිද්ධ කිරීම සඳහා මේ පුණ්‍ය භූමියට වැඩමවීම සිද්ධ වන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පෙරවරු 11ට දහවල සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු 2ට දහවල ධර්ම දේශනාව සඳහා අතිපූජනීය මාතලේ කුසල ධම්ම ස්වාමින් වහන්සේ වැඩමවන අතර සවස 4 ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය ගලපිටගල ප්‍රේමරතන ස්වාමින් වහන්සේ. පස්වරු 5:30ට ආශිර්වාද බෝධි පූජා පැවැත්වීම සඳහා අතිපූජනීය මෙදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමීන් වහන්සේ වැඩමවන අතර රාත්‍රී 7 ධර්ම දේශනාව සජීවී ලෙසින් පවත්වන්නට අද පුෂ්පාරාම පුණ්‍ය භූමියට වැඩමවන්නේ අතිපූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ. එන අනතුරු අදිෂ්ඨාන බුදුගුණ මහා පහන් පූජාව තියෙනවා විහාරස්ථානයේ ඉන්න සීල දෙනා වගේම නිවසේ ඉන්න සීල දෙනාත් සුදු පීරිසියක් පහනක් සහ පහන දැල්වීමට යමක් සූදානම් කරගන්න අතිපූජනීය මීදෙනියේ විනීත ස්වාමින් වහන්සේ උතුම් පූජාව පැවැත්වීම සඳහා මේ පුණ්‍ය භූමියට වැඩමවීමට නියමිතයි. සුබරුදු පරිදි මේ උතුම් වැඩසටහන සාර්ථක කරගන්න කසාගල සමූහ ව්‍යාපාරයේ සහ ඒ වගේම මාස්ටර් ගයිඩ් ආයතනයේ වගේම උපුල් ඉන්ටර්නැෂනල් ආයතනයේ ලබා දෙන ශක්තිය පිළිබඳව ගෞරවයෙන් සිහිපත් කරමින් මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට අපට ශක්තිය ලබා දුන්නේ බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ නිලධාරී මණ්ඩලය ඇතුළු සියලු සමාජිකයන්. එනිසා බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේ දායක සභාව ඇතුළු දහම් පාසලේ දුවාදරුවන් සහ මේ පින්කම් මාලාව සාර්ථක කරගන්න සහය දැක්වූ සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරමින් යලිත් සජීවීව උදෑසන 8ට හමුවීමේ බලාපොරොත්තු වෙන සම්බන්ධතාවය යොමු කරනවා බම්බලපිටියේ පිහිටි නෙත් FM අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත.
3: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
4: නෙත් FM ශ්වේත පූජා. ශ්වේත පූජා
3: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
4: බැතිපරදායකත්වය
3: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයන්
5: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
6: පහ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේශම් වන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: බොදු පිළිවෙතින් පේවි උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලෙජ් නවතම ශාඛාව හෝමාගම දේවිවෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 0898. දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
5: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
7: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
3: සංසාර ජීවිතයේ පින්සාර සිතුවිල්ල ජීවිතයේ නිවන් මඟ පසක් කරලයි. ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජී සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජී නම් වෙජීම තමයි.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: ඒහි නන්දනි තෙල්ලස්ට පිස්කඩුවේ ඩොක්ටර් මේ කීවේ තියෙනවා කියලා බ්ලොක් එකක්. ඊට පස්සේ කිව්වා ඩයි එක යවන්න ඕනේ කියලා. මම බෑ ඒවට. ඊට පස්සේ තමයි මේ මහත්තයා ගැන කිව්වේ අපේ මාළිගේනේ. ඊට පස්සේ ගිහින් බෙහෙත් ගත්ත දෙසරේ එන්නුම් ගත්තා. මට ඊට පස්සේ හස්ටි ගැටියා ඉදින්න ඒව සේරෝම බුලුවන් වුණා ඒව නැතිව.
5: කතා කරන්න 0777 3940.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය. කවතත් අලුත් කාගෙත් නෙත්.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ
2: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
3: බය වෙන්න එපා වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 4397
4: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
5: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
6: පුද්ගලික ණය නිවාස ණය ව්‍යාපාරික ණය රතු වාහන ණය හෝ ලීසින් දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco අගයක් පවත්වා ගැනීම මගින් ඔබගේ මූල්‍ය ශක්්‍යතාවය පිළිබිඹුවන අතර මූල්‍ය ආයතන වලින් වඩා නම්‍යශීලී ණයකුන් දේශ යටතේ වැඩි ණය මුදලක් ඉක්මනින් හා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව. දැන්ම crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යාංශය. අමතන්න 0112 13 13 13. කොන්දේසි අදාළ වේ.
7: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
8: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
9: ඇයි ශුගර් කියල මූනෙන්නගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
10: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
11: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
12: බැතිබර දායකත්වය
13: උපුල්ස් ඉන්ටර්නැෂනල් මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමක්කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපුල්ස් ඉන්ටර්නැෂනල්
14: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්ලෙ තමතන්න 0112 863 363 0767 716 7672
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
17: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
18: වෙලාව 06:45

0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල්නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0766 716 3672.

0: ආයුබෝවන්. අද 2026 ජූනි 29 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. net news සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල සම්බුදු දහමෙන් මෙරට ඒකාලෝකමත් වූ උතුම් පොසොන්පුර පසළොස්වක පොහොය අදයි. net ශ්වේත පූජා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය විහාරයේදී නේත්‍රාභි වන්දනා ධාතු නමස්කාරය අදත්. පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 18,000ක් දන්සැල් සංවිධායක වරුන්ටත් විශේෂ දැනුම් දීමක්. අයර්ලන්තයේ හමුවේ ඉන්දියාව අවමන් සහගත ලෙස යළි පරිදි වසර 3ක තරගාවලි 16ක අපරාජිත වාර්තාවත් බිඳ වැටේ. කියවීම දිරිගන්වන මහනුවර පොත් ප්‍රදර්ශනය අද සිට.
1: net news the truth people trust.
0: පොසොන්පුර පසළොස්වක පොහොය වෙනුවෙන් තවත් පින්කම් රැසක් වගේම දන්සැල්ද බොහෝ සංවිධාන වී තිබෙනවා. හැබැයි දන්සැල් දෙද්දිත් දන්සැල් වඳිද්දිත් කල්පනාකාරී වේයුතු කරුණු ගණනාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නැවත අවධාරණය කරනවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: නිර්මල බුදුදහම මෙරටට දායාද කළ මහින්දාගමනය සිදු වූ පොසොන් පුරපසළොස්වක පොහොය අදයි. මේ ඒ පිළිබඳව net news තබන සටහනක්.
2: මීට වසර 2300කට පෙර දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහය ඇතිව මේදුමහා රහතන් වහන්සේ ඇතුළු දූත පිරිස මිහින්තලා පර්වත මුදුනට වැඩම කළේ අදවන් පොසොන් දිනකයි. තිස්ස රජු මෝදට මේ ගිය ඒ මොහොතේ මිහින්තලා කඳු මුදුනෙන් නැසුණු තිස්ස තිස්ස යන ඒ මහා කාරුණික හඬ ශ්‍රී ලංකාවේ එක්තරා යුගයක නිමාව සැනිටුවන් කළා. මිහිඳුමහා රහතන් වහන්සේ සහ තිස්ස රජු අතර ඇති වූ අඹපැනේ සහ ඥාතිපැනේ හරහා රජුගේ බුද්ධිමට්ටම උරගා බැලීමෙන් පස්සේ මෙරට පළමු වරට පැවති නිල ධර්ම දේශනාවන චූලහත්ති පදුපම සූත්‍රයේ දේශනා කළ බව ඉතිහාසය සඳහන්. මේ හුදෙක් ආගමික පණිවිඩයක් විතරක්ම නෙවෙයි, මුළු මහත් රටක් දේශයක්ම චින්තන විප්ලවයක් සිදු කළ ආරම්භයක්. මහින්දාගමනයෙන් පස්සේ මෙරට සිදුවුණු මහා පරිවර්තනය මොකක්ද? මහින්දාගමනයත් සමග ලක්වැසියන් සතුන් දඩයම් කරමින් ගස්කල් අදහෙමින් සිටි ඒ ගෝත්‍රික ජීවන රටාවෙන් සම්පූර්ණයෙන්ම මුළුමනින්ම මිදුණා සියලු සතුන් හට ජීවත් වීමට අයිතියක් තියෙනවා කියන බුදුදහමේ මූලික පණිවිඩය රජු ඇතුළු ජනතාව වැළඳ ගැනීමත් සමග මෙරට සාමකාමී අවිහිංසාවාදී සහ ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි වූ බව ඉතිහාසය සඳහන්. මෙම ආගමික පරිවර්තනය ශ්‍රී ලංකාවේ විවිධ ශාස්ත්‍ර කෙරෙහි දැවැන්ත බලපෑමක් එල්ල කළා. 1. කෘෂිකර්මාන්තය සහ පරිසරය. සතුන් දඩයම් කිරීම වෙනුවට භූමිය වගා කිරීම වැදගත් කොට සැලකූ බැවින් වැව් බැඳි රටක් අටුකොටු පිරුණු ස්වයංපෝෂිත ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ කොට නැගුණා. පරිසරය සුරැකීමේ පදනම වෙන්නේ අන්න එහෙමයි. 2. කලාව, වාස්තු විද්‍යාව සහ කැටයම් ශිල්පය. අනුරාධපුර පොළොන්නරුව වැනි ඓතිහාසික නගර නිර්මාණය වීමට පදනම වෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය. මහා ස්තූප, සඳකඩ පහණ, මුරගල් සහ සමාධි බුදු පිළිම වැනි ලෝකෙම මවිත කළ කලා නිර්මාණ බිහි වූයේ බෞද්ධ චින්තනයේ පෙරදරි කරගෙනයි. 3. භාෂාව සහ සාහිත්‍යය. ත්‍රිපිටකය මෙරටට ලැබීමත් සමග හෙළ අටුවා ලියවුණු අතර සිංහල භාෂාව සහ සාහිත්‍යයත් පෝෂණය වුණා. 4. සමාජීය සහ අධ්‍යාපනික. පන්සල කේන්ද්‍ර කරගත් වැවයි දාගබයි ගමයි පන්සල යන සංකල්පෙ බිහි වුණා. පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය හරහා මෙරට සාක්ෂරතාවේ ඉහළ ගියා. පොසොන් උත්සවය යනු හුදෙක් තොරණ, දන්සැල, ආලෝක පූජාවලට පමණක් සීමා විය යුත්තක් නෙවෙයි. මිහිඳු මහ රහතන් වහන්සේ අපට දායාද කළ ඒ උදාර බුදුදහම අවිහිංසාවාදය සහ සහජීවනය අපේ ප්‍රායෝගික ජීවිතයට බද්ධ කර ගැනීම අද වැන් දිනක අප සැමගේ පරම වගකීමයි.
0: මේ අතර පොසොන්පුර පසළොස්වක පොහොය නිමිති කරගනිමින් සංවිධානය කෙරෙන net FM රේඩියෝවේ ශ්වේත පූජා පින්කම් මාලාව අද දවස පුරා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳව තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම විහාරස්ථානයේ රැඳී සිටින net විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්. අයිබෝන් සමීර.
3: අයිබෝන්, පින්බර උදෑසනක් netfm ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පැවැත්වෙන්නේ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී. අද උදෑසන 6ට අෂ්ටාංග සීල සමාදානයේ සමග මේ මහා පින්කම් මාලාව ආරම්භ කෙරුණා. දැන් දින 4ක් පුරාවට නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපයත් ක්‍රියාත්මක වෙනවා. මේ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අපි සඳහන් කරන්නට ඕනේ මේ දින කිහිපයේම ඔබට හැකියාව ලැබුණා දුර්ලභ අවස්ථාවක් උදා කරගන්නට. ඒ තමයි උතුම් වූ පක්කුල සයෙන් වැඩම කරන ලද සර්වඥ ධාතුන් වහන්සේ, සීවලි මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වගේම තායිලන්තයෙන් වැඩම කරන ලද, බුරුමයෙන් වැඩම කරන ලද උතුම් වූ ධාතුන් වහන්සේ දැක බලා ගන්නට අවස්ථාව ලැබුණා. අද දවස පුරාමත් ඔබට හැකියාව තිබෙනවා උදෑසන කාලයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා ඒ උතුම් වූ ධාතුන් වහන්සේ දැක බලා වැඳ පුදා ගන්නට නේත්‍රාපි වන්දනා මහා ධාතු නමස්කාරය යටතේ. ඒ වගේම අද දවස පුරා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා, විශේෂ අධිෂ්ඨාන බුද්ධ පූජා ආදී පින්කම් රාශියක් ඔබට ශ්‍රවණය කරන්නට netfm radio ඔස්සේ හැකියාව තිබෙන බවත් අපි මතක් කරන්න ඕනේ. කසාගල සමූහ ව්‍යාපාරය, ඒ වගේම උපුල්ස් ඉන්ටර්නැෂනල් ආයතනයේ අපිත් සමග නේත්‍රාලෝක පොසොන් කලාපයේදී රැඳී ඉන්න, ඒ වගේම ට්‍රැවල් net ආයතනය පිළිබඳවත් මතක් කරන්න ඕනේ. මේ සියලු හිතවත්කම් මැද අපි නේත්‍රාලෝක පොසොන් කලාපය වගේම ශ්වේත පූජා පින්කම් මාලාවත් අද දවස පුරා ඔබට සමීප කරන්න සූදානම්. මම net news වෙනුවෙන් සමීර බණ්ඩාර වීරකෝන්.
0: ස්තුතියි සමීර. පොසොන් පුරපසලොස්සක පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඊයේ පස්වරුව වන විටත් දන්සල් 18,129ක් ලියාපදිංචි වී තිබූ බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ. අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව පමණක් දන්සල් 200කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙනවා. එම දන්සල් සඳහා අනුරාධපුර නගර සභාව විසින් විශේෂ උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ. එමෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක සියලු දන්සල් පරීක්ෂා කිරීම සිදු කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකොඩ මහතා පැවසුවා. දන්සල් පැවැත්වීමේදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයට ගැනීමෙන් වැළකිය යුතු බවයි ඔහු අවධාරණය කළේ. මේ අතර පොසොන් කලාප ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන වෙළඳසැල් සහ තාවකාලික වෙළඳසැල්ද අද සිට මෙම සතිය පුරාම විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවා. කියවීම ප්‍රවර්ධනය කෙරෙන මහනුවර පොද්දැක්ම අද ආරම්භ වනවා. ලබන පස්වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර්හිදී මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමේ උපසභාපති කපිල එස් වික්‍රමසිංහ මාතා.
4: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශන සංගමයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ 19 වෙනි වසරට මහනුවර KCC පරිසරයේ පස්වැනි මහලේදී තමයි මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශ සංගමයේ සියලුම ප්‍රකාශකයන් මෙම අවස්ථාවට සහභාගී වෙනවා. විශේෂ වට්ටම් සහිතව මධ්‍යම පළාතේ ජනතාව වෙත නවතම කෘති රැසක් එළිදක්වන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා. මෙම අවස්ථාවේදී අපි සංස්කෘතික අංග කිහිපයක්, කතෘ පාඨක හමුවීම්, ඒ වගේම පොත්පත්

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මොබිටෙල් රෝමින් ප්ලෑන් එකක් ඇක්ටිවේට් කර දින පහකට නොමිලේ නවතැන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනාගන්න. ඇක්ටිවේට් කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.satmobitel.lk වෙතින්.
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0712 666 222 රයිම් රෙසිඩෙන්සිස්.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසොන් පොහෝදා.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී පොසුන් සඳේ සඳේලියෙන් මුළු පොළොව තලයම නැහැවෙන උතුම් පොසුන් පුර පසළොස්වක පොහෝ දිනය අද අපි සූදානම් වන්නේ ශ්වේත පූජා වැඩසටහනේ උදෑසන ධර්ම සාකච්ඡාව ඉතාම සදැහැසිතින් ආරම්භ කරන්න. සුපුරුදු පරිදි ඔබ දන්නවා කවදත් හැම පුර පසළොස්වක පොහෝ දිනකම අපි උදෑසන ධර්ම සාකච්ඡාවෙන් නොයෙක් ධර්ම කාරණා පිළිබඳව කතා කරනවා. නොයෙක් මාතෘකා පිළිබඳව ඔබ හා කතා කරනවා. ඉතින් අද දවසේදීත් අපි උත්සාහ කරනවා ඉතාම උතුම් වූ පුර පසළොස්වක පොහෝ දිනක ඉතාම සැනසෙල්ලෙන් යුතුව ඔබත් සමග ධර්මකාරණා කිහිපයක් කතා කරන්න. ඒ සඳහා මම ඉතාම නමස්කාරපූර්වකව ගෞරවයෙන් පිළිගන්නවා කඩවත සූරිකම දේවාල පාරේ සිතුරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ ගරු අනුශාසක තැඹිලිගස්මුල්ල ශ්‍රී දේහිරානන්ද විද්‍යාතනයේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලි ස්වාමින් වහන්සේ. අවසරයි අපේ ස්වාමින් වහන්ස.
1: තෙරුවන් සරණයි.
0: තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. අපි මේ හැම පුර පසළොස්වක පොහෝ දිනකම ස්වාමීන් වහන්ස මං අර කලින් සිහිපත් කරා වගේ අපි අවුරුදු ගණනාවක් පුරාවට නොඑක් මාතෘකා කතා කරලා තියෙනවා. විවිධ ධර්ම කාරණා කතා කරලා තියෙනවා. අපි හැමතිස්සෙම උත්සාහ කරනවා කාලෝචිත මාතෘකා කතා කරන්න අපේ සදහැවත් පින්වතුන් සමග. අද ඉතාම උතුම් පුර පසළොස්වක පොහෝ දිනක්. පොසොන් පුර පසළොස්වක පොහෝ දින කියලා කියන්නේ ස්වාමීන් වහන්ස අපි හැම කෙනෙක්ම උත්සාහ කරනවා විවිධ දන්සල් පවත්වන්න, තව විවිධ පින්කම් පවත්වන්න. මම දන්නවා බොහෝ පාසල්වල, දහම් පාසල්වල විවිධ වැඩසටහන් සංවිධානය වෙනවා. ඉතින් අද දවසේදී ඒවත් අපිට මේ වෙලාවෙ සිහිපත් වෙන ගම මට හිතුණා අද කතා කරන්න ඕන කියලා. බුද්ධ දර්ශනය තුළ අපි කොහොමද ස්වාමින් වහන්ස යාවත් කාලීන වෙන්නේ? පොදුවේ අපි හැම කෙනෙක්ම හරි කැමති යාවත් කාලීන වෙන්න. ඉතින් බුද්ධ දර්ශනයත් එක්ක අපිට පුළුවන්ද යාවත් කාලීන වෙන්න? පුළුවන් නම් ඒ කොහොමද අපි කරන්නේ?
1: කසුනි, ආදරණීය ශ්‍රාවක පින්වතුනි, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ සදහම් පණිවිඩය අපිට ලැබිච්ච ඓතිහාසික පොය දවස අද දවස එබඳු දවසක මම හිතනවා අපේ සමාජයට වටිනා මඟ පෙන්වීමකට මූලාරම්භයක් මේ ඔබේ ප්‍රශ්නය. වර්තමානයේ වෙනකොට අපි දන්නවා මේ සමාජය බොහෝ පැතිකඩ ඔස්සේ විවිධ විපර්යාසයන්ට, විවිධ සංකීර්ණ භාවයන්ට පත් වෙලා තියෙන බව අපි කවුරුත් දන්නවා. ඒකත් එක්ක අපිට සමහර වෙලාවට මිනිසුන්ගේ හිතවලට දැනෙන අදහසක්, සමහර අය කියන අදහසක්, දැන් කාලේ සීල් රැකලා ජීවත් වෙන්න බෑ බං, දැන් කාලේ ඔය පින්පව් ගැන හිත හිතා ඉන්න ගියොත් අපි පරාදයි බං. ඒ කියන්නේ මේ දහම තමන්ගේ ජීවිතයට ගලපා ගැනීමට ඇති නොහැකියාව නිසා තමන්ගේ හිතුමතේ ජීවත්විය යුතුයි කියන අදහසක් ඔය ප්‍රකාශන තුල අන්තර්ගත වෙලා තියෙනවා. දැන් ඒකට හේතුව තමයි අර ඔබ කියපු වචනේ, මේ අප්ඩේට් වෙන්න නොහැකියාව. එහෙම නැත්නම් මේ ධර්මයත් එක්ක යාවත් කාලීන වෙන්න නොහැකියාව. සමාජයේ ඕනෑම වටපිටාවක, ඕනෑම තත්ත්වයක් තුළ අපිට මේ ජීවිතය නිසියාකාරයෙන් ගලපා ගන්න හැකියාව තියෙන්නේ ධර්මයට අනුව අපි ක්‍රියා කළොත් පමණමයි. ඒක මම මේ චීවරයේ දරාගත්ත භික්ෂුවක් නිසා කියන කාරණාවක් නෙමෙයි. මගේ ඉදිරිපස ඉඳගෙන ඔබ නොඑක ආකාරයෙන් මගෙන් ප්‍රශ්න කළොත් මට පුළුවන් ඒක මෙහෙමයි මෙහෙමයි කියලා උත්තර දෙන්න. මම මේ මහා ලොකු දහම් දැනුමක් තියෙන කෙනෙක් නොවේ, නමුත් තියෙන අල්ප දැනුමෙන් මට ඒක සනාථ කරන්න පුළුවන්. ඒ තරම්ම මේ බුදු දහම ඉතාම යහපත් වූ නිවැරදි වූ ජීවන දර්ශනයක්. ඊට අනුකූලව තමන්ගේ ජීවිතය සකස් කරගන්න තැනැත්තාට කිසිදු ආකාරයකින් ජීවිතයේ වැරදීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ධර්මයට පටහැනිව අපේ ජීවිතේ ඉලක්ක දිනන්න පුළුවන්. මේ ධර්මයට පිටුපාලා අපේ ජීවිතේ අපේක්ෂාවන් අපිට සපුරා ගන්න පුළුවන්. හැබැයි ඒවා හැබෑ ජයග්‍රහණයම් හැබෑ සාර්ථකත්වයම් බවට පත් වෙන්නේ නැහැ. ඊටාම නුදුරු කාලයකදී තමන් පසුතැවීමට වේදනාවට කඩා වැටීමට ලක්වෙන ස්වභාවය ඊටාම සුලභව දකින්න තියෙන ඒ වගේ ජයග්‍රහණයන් තුල අධාර්මිකව අදමිටු කමින් ලබා ගන්න දේවල්. ඒ නිසා මේ ජීවිතයේ පවතින සමාජය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙමින් ගමන් කරන ස්වභාවයෙන් යුක්ත එකක්. එබඳු සමාජ ස්වභාවය තුළ අපි කොහොමද මේ ධර්මයත් එක්ක යාවත්කාලීන වෙන්නේ කියන එක බුදුදහම ලංකාවට ලැබිච්ච අද වගේ දවසක හැකියාකාරයකට විමර්ශනය කරලා බලන එක ඉතාම කාලෝචිතයි.
0: එහෙමයි.
1: එතකොට දැන් මේකට බුදුදහම තුළ ඉතාම සාර්ථක පිළිතුරක් අපිට ලබා දීලා තියෙනවා. අර අතීතං නානුසෝචಂತಿ නප්ප ජප්පಂತಿ නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නා පසීදති. ඔය අරණ්‍ය කියන සංයුත්ත නිකායේ අන්තර්ගත වෙන අරණ්‍ය කියන සූත්‍රයේ තුල දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, බුදුහාමුදුරුවනි මේ ඔබ වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා හරි පුදුම විදිහට ලස්සනයිනේ බුදුහාමුදුරුවනි. එතකොට උන්වහන්සේලා අරණ්‍ය විහරන්තානම් අරණ්‍ය කියන්නේ කැලෑවලයි උන්වහන්සේලා වැඩි වශයෙන් වැඩවාසය කරන්නේ. ඒකබත්තං බුඤ්ජමානානම් එක වේලක් පමණයි පිණ්ඩපාතය කරගෙන යැපෙන්නේ අනුභව කරන්නේ. වගේම හිත ඊටාම සැහැල්ලුයි. අපේ වගේ හිත වද වෙන්නේ නැහැ, කරදර වෙන්නේ නැහැ. හිත බොහොම නිදහස්ව ගත කරනවා. ඉතින් ඒ එක වේලක් අනුභව කරලා හිතේ තැම්පත්කම ඇති කරගෙන ඉන්න මේ හාමුදුරුවරු මෙච්චර ලස්සන වෙන්නේ කොහොමද බුදුහාමුදුරුවනේ? දැන් මේ දේවතාව අහන ප්‍රශ්නය. දැන් මිනිස්සු හිතනවා, කසුනී ආදරණීය පින්වතුනි, අහවල් ආහාර පාන අනුභව කළාම හමේ පැහැය ලස්සන වෙනවා, කෙස් ටික දිගට වැඩෙනවා, අකලට පැහෙන්නේ නැහැ, නියපොතු වලට දත් වලට මේ අවයවයන්ට මේ ආහාර හොඳයි පෝෂ්‍යදායි කියලා හිතලා එහෙම තෝරලා බේරලා මේ ගත බොහොම ලස්සනට සුවපත් ප්‍රියමනාපව තියාගන්න ආහාර පාන අනුභව කරනවා, ඇඟට සුවපහසු සලුපිලි පරිහරණය කරනවා. එතකොට විවිධ ආලේපන වර්ග බෙහෙත් හේත් ගල්වලා මේක නඩත්තු කරනවා. එහෙම කරලත් අපේ ඉලක්කය අපිට සපුරා ගන්න බැරි වෙලා තියෙනවා. අපිට ලස්සන හදාගන්න බැරි වෙලා තියෙන, රූමත් බව රැකගන්න බැරි වෙලා තියෙන. මට තේරෙන්නේ නැහැ මේ මුකුත් නැතුව කැලෑවට වෙලා ජීවත් වෙන එක වේලක් අනුභව කරන මේ හාමුදුරුවරු කොහොමද දෙයියනේ මෙච්චර ලස්සන වුණේ කියලා බුදුහාමුදුරන්ගෙන් ඇහුවා. ඒකට දීපු උත්තරේ තමයි අර බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, අතීතං නානුසෝචಂತಿ. අතීතය අල්ලගෙන ගෙවි ගිය අතීතයේ පිළිබඳව පසුතැවීමක් වේදනාවක් මේ ස්වාමීන් වහන්සේලාගේ හිත්වල නැහැ. ඒ වගේම නප්ප ජප්පන්ති නාගතං උදානොවිච්ච හෙට දවස අනාගතයේ පිළිබඳවත් ඒ හැටි ලොකු බලාපොරොත්තුවක් නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති මේ මොහොතේ මේ පවතින තත්ත්වය තුළ මේ මොහොතේ ලැබෙන දෙයින් යැපිලා මේ මොහොත තුළ ජීවත්වීම පමණයි උන්වහන්සේලාගේ හිත තුළ තියෙන්නේ. දැන් අපිට මිනිසුත් එක කතා කරාම අනේ ඉතින් ඒ හැටියටම හොදක් කියලා දෙයක් නැහැ. කරදර ඇත්තෙත් නැ නැත්තෙත් නැ, හිතට සහනයක් ඇත්තෙත් නැ නැත්තෙත් නැ, අපි ඔහොම උත්තර දෙනවා. දැන් ඔය වේදනාව කියන්නේ කසුනි, දැන් ඔබ මාත් එක්ක මේ සාකච්ඡාව සිද්ධ කරන වෙලාවේ
0: එහෙමයි
1: මගේ ආදරණීය ශ්‍රාවක පින්වතුල්ල පන්සලේ සිල් සමාදන් වෙලා බොහොම සුව පහසුවෙන් සැහැල්ලුවෙන් ඉන්න වෙලාවේ, එහෙම නැත්නම් නිවසේ අද පෝය දවසේ විහාරස්ථානයකට වන්දනා කරන්න යන්න සූදානම් වෙමින් නිෂ්කලංකව විවේකීව ඉන්න වෙලාවේ, සමහර වෙලාවට මේ සිල්ගත් අම්මලාට අනේ ගෙදර දරුවෝ කෑවද දන්නේ නැහැ, අර හෝදපු රෙදි ටික වැලට දාලාව ඒ ටික ඇතුළට ගත්තද දන්නේ නැහැ, ගෙදර ඉන්න සතාට කෑම ටික දුන්නද දන්නේ නැහැ, දොර වහලා ගියාද දන්නේ නැහැ. ඔය අතීතයේ අල්ලගෙන බන මඩුවේ ගොඩාක් හිතින් වද වේදනා විඳිනවා. ඊළඟට අර විවේකීව ගෙදර ඉන්න වෙලාවේ කම්මැලි, අප්පා මොනව කරන්නද මන්දා, පෝය දවස කොහේ හරි ගියා නම් හොඳයි, ඔය මොනව හරි හිතින් අල්ලගෙන එක්කෝ ඒ හැම දෙයක්ම අතීතයට අදාළයි, එහෙම නැත්නම් තවම උදානුවිච්ච අනාගතයට අදාළයි. එතකොට මිනිස්සු පසුතැවෙන්නේ දුක් වෙන්නේ එක්කෝ අතීත කාරණාවක් මත, එහෙම නැත්නම් අනාගත කාරණාවක් මත. මේ පුටුවේ ඉඳගෙන ඉන්න ඔබට මේ මොහොතේ පසුතැවෙන්න කිසිම කාරණාවක් නැහැ. මේ සීත කරපු මැදිරිය තුළ ඔබ සුව පහසුවට මාත් එක්ක මේ සාකච්ඡාව ඉන්න, මමත් එහෙමයි. එතකොට මේ මොහොතේ අපේ හිත රඳව ගත්තා නම් අපේ හිත කොච්චර සතුටින් සැහැල්ලුවෙන් තබා ගන්න පුළුවන්ද?
0: ඒ වුණාට ස්වාමිනාස හිතේ ස්වභාවය ඒක නෙවෙයිද? දැන් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දරුවෝ ගැන තියෙන බර, ගෙදර ගැන තියෙන බර, වගකීම්, ඕව එක්කනේ ස්වාමිනාස අපි දවස තිස්සෙම ඉන්නේ. ඒ කියන්නේ ජීවිතේ ගැට ගහ ගන්න නේද? ඉතින් එතකොට එක පැත්තකින් හිතේ ස්වභාවය ඒක වෙන්න බැරිද? අපි පන්සලකට ගියත්, කෝවිලකට ගියත්, පල්ලියකට ගියත් මේ මොහොතේ අපිට ඉන්නවා කියන එක ප්‍රායෝගිකද?
1: දැන් කසුනේ ඔබ උදාහරණයකට, උදාහරණයකට ඔබ මට බොහොම සමීප නිවේදිකාවක් අපි දෙන්න ගොඩක් කාලයක් තිස්සේ මේ සාකච්ඡාව සිද්ධ කරනවා. උදාහරණයකට පමණයි, ඔබ බොහොම යහපත් කෙනෙක්. ඔබ කවුරු හරි කෙනෙක් ගැන තවත් කෙනෙකුට ලොකු කේලමක් කියලා තියෙනවා.
0: එහෙමයි.
1: ලොකු කේලමක් කියලා තියෙනවා. දැන් ඒ අය මුණ ගැහෙනකොට ඔබත් එතන ඉන්නකොට ඔබේ මනසේ තිගස්මක් ඇති වෙනවා. අනිත් කෙනාගේ මූණ දිහා බලනකොට අනේ දෙයියනේ මං කියපු එක අරය කියලා තියෙනවද දන්නේ? එයා දැනගෙනද දන්නේ මාත් එක්ක මේ ෂේප් එකට කතා කරන්නේ? හිතයට ලොකු කැළඹීමක් චකිතයක් තියෙනවා.
0: එහෙමයි.
1: ඒ කැළඹීම චකිතය ආවේ කුමක් නිසාද? ඔබ වැරදි විදිහට වැඩ කරපු නිසා, වරදක් කරපු නිසා. ඔබ එහෙම වරදක් නොකර හිටියානම්, ඒ කියන්නේ කේලමක් නොකිය හිටියානම් ඔබේ හිත හරිම සැහැල්ලුයි.
0: එහෙමයි.
1: ඒ නිසා මේ මොහොතේ ජීවත් වෙන මිනිස්සයාගේ මනස තියෙන්නේ මේ මොහොතේ තියෙන වටපිටාවේ தත්ත්වයේ තුලනේ. එතකොට එයා මේ මොහොතේ පවතින தත්ත්වයට හරියාකාරව පිළියම් සපයනකොට, පිළිතුරු දෙනකොට ඒ කාරණාව ඒ මොහොතට අදාළව නිරවුල්ව නිවැරදිව සකස් වෙනවා.
0: එහෙමයි.
1: ඒ නිසා අපේ ජීවිතවල ඔය දරුවෝ වෙන්න පුළුවන් හැමදේම අල්ලගෙන. දැන් අපි කියමුකෝ අම්මා තාත්තා ගෙදර දොරේ කටයුතු පිළිබඳව වගකීමක්, සැලකිල්ලක්, අවධානයක් යොමු කරන්න තමන්ගේ දරුවන්ට හුරු පුරුදු කරා නම්, වරදක් කියනව නෙමෙයි.
0: එහෙමයි.
1: ඒ තමන්ගේ යුතුයකම, ඒ සංස්කෘතිය පවරා දීම, වගකීම් පවරා දීම හරියට සිද්ධ කරා නම් අනේ බය වෙන්න දෙයක් නැහැ. අද දවසේම දුව ගෙදර ඉන්නවා, පුතා ගෙදර ඉන්නවා, මට ඒ ගැන හිතන්න දෙයක් නැහැ. ඒ ළමයා සියල්ල හරියට සිද්ධ කරනවා. හැබැයි තමන්ගේ හිතයට තියෙනවා අර සැකයක්, කුකුසක්. මෙයාට මෙහෙම සැලකිල්ලක් නැහැ, උවමනාවක් නැහැ. අනේ තවමත් දොර ජනෙල් වහගෙන නිදිද දන්නේ නැහැ. අර දාපු ලයිට් එක තවම ඕෆ් කරලා නැද්ද දන්නේ නැහැ. වතුර මෝටරේ වැඩ කරනවාද දන්න නොයෙක් දේවල්. නොයෙක් දේවල්. එතකොට ඒ අපිලිවෙල සහිත නිසානේ. ඒ අපිලිවෙල වෙන්නේ මොකක් නිසාද? අපිලිවෙල වෙන්නේ මිනිසුන්ගේ මනස නිරවුල් නැතුව අතීතය හෝ අනාගතය අල්ලගෙන කටයුතු කරන නිසා. යම් කිසි කෙනෙක් මේ මොහොතේ සාර්ථකව පවතින තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් කටයුතු කරගෙන යනවා නම් එයාට පසුතැවෙන්න පුළුවන් විදිහේ අතීතයක් ගොඩනැගෙන්නේ නැහැ. ඒ හැටියටම අනාගතයේ පිළිබඳව අමුතුවෙන් සැලසුම් හදලා සකස් වෙන්න දෙයක්වත් නැහැ. මේ මොහොතේට පවතින තත්ත්වයට හරියට පිළිතුරු දුන්නා නම් ඊළඟට උදා වෙන්නේ ඊළඟ තත්ත්වයේ ඒකේම ප්‍රතිඵලයක් හැටියට. නිසා මේ බුදුදහම තුල අර යාවත් කාලීන වෙන්න ඕන කියන කාරණාවට බුදුහාමුදුරෝ දීපු හොඳම විසඳුම තමයි මේ සතිමත් බව කියන එක. ඒ කියන්නේ අද වෙනකොට මේක හරි ඉහළ ගණයේ වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. ඒ සතිමත් බව කියන එක ප්‍රායෝගික වැඩපිළිවෙලක්, විශේෂයෙන්ම සමත විදර්ශනා භාවනාවන් වැඩිම තුලින්ම අත්පත් කරගත යුතු දෙයක්. වර්තමාන සමාජයේට බුද්ධ දේශනාව පිළිබඳව සඳහන් කරන්නේ භගවතෝ ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි. ඒ කියන්නේ ඇස් පනා පිටම ඇස් ඉදිරි පිටම ප්‍රතිඵල පෙන්නන දහමක්. ඒ වගේම අකාලිකයි. මේක අතීතයට ගැලපුණා අනාගතයට ගැලපෙන්නේ නැහැ, වර්තමානයට ගැලපෙන්නේ නැහැ. නෑ, මේක සර්වකාලීනයි. ඒකට ඕන හැටියට ඕනෑම බෞද්ධ ඉගැන්වීමක් අපිට අරගෙන සනාථ කරන්න පුළුවන්කම තියන වෙන දෙයක් නෙමෙයි. වර්තමාන සමාජයේ තුල මොනතරම් ආරවුල් වියවුල් තියනවාද, අඩදබර තියනවාද, කොයිතරම් මේ අමානුෂික විදිහට මිනිසුන්ගේ ජීවිතවලට හානි කරනවාද, අකාරුණික විදිහට මිනිසුන්ගේ ජීවිතවලට යම් යම් විදිහේ හානිකර තත්ත්වයන් උදා වෙලා තියෙනවාද? දැන් එහෙව් සමාජයකට වෙන වෙන නීති පද්ධති ගේනවාට වඩා මිනිස්සු පුහුණු කරන්න පුළුවන් නම් අර ධර්මයේ උගන්නන සතර සංග්‍රහ වස්තුව දානය, ප්‍රිය වචනය, සමානාත්මතාවයේ අර්ථචර්යාව. ගෙදරක ගැටුම් ඇති වෙන්නේ එකිනෙකා අතර පරිත්‍යාගශීලී භාවයේ නැති නිසා. වර්තමාන සමාජයේ අති බහුතරයක් ගේ ඇතුලේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ස්වාමියාට බිරිඳට ඇහුම්කන් දෙන්න, බිරිඳ වෙනුවෙන් වෙලාව කැප කරන්න, පරිත්‍යාග කරන්න ඉඩක් කඩක් නැහැ. දරුවොත් එක්ක ගමනක් බිමනක් යන්න එයාට එහෙම වෙලාවක් හදාගන්න තරම් පරිත්‍යාගශීලී මනසක් නැහැ. ස්වාමියා වෙනුවෙන් කැපවෙන්න, යුතුයකම් ඉෂ්ට කරන්න ඒ හැටියටම බිරිඳට මනසක් නැහැ. දරුවන්ටත් දෙමව්පියන්ට උදව්වක් කරන්න, මට අහවල් ක්ලාස් එක තියෙනවා, හෝම්වර්ක් ටික තියෙනවා, අම්මට පොල් ටිකක් ගාලා දෙන්න, ගේ දොර අස්පස් කරන්න, රෙද්දක් හෝදන්න, ඊළඟට ගෙදර දොරේ කටයුතු වලට උදව් වෙන්න, මට ඒවට බෑ, මට මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගේ තියෙන්නේ, උසස් පෙළ විභාගේ තියෙන්නේ, හෙට පන්ති තියෙනවා, පාඩම් වැඩ ගොඩයි කියලා එකිනෙකා ගේ ඇතුලේ හුදකලා වෙලා ආත්මార్థකාමීව යනවා. අර එකිනෙකා වෙනුවෙන් අපි පරිත්‍යාගශීලී භාවයක් නැහැ. අන්න ඒකත් එක්ක තමයි අපේ පෞල් ජීවිතයේ තුල ගේ ඇතුලේ විවිධ අර්බුද ඇති වෙලා තියෙන්නේ. ඒ දුරස්භාවය නිසා ඊළඟට ඇතිවෙන්නේ අර හොස්ස ළඟින් මැස්ස යන්න බැරි විදිහේ නොසරුප් බවක්. අම්මා කතා කළොත් පුතේ කෑම කන්නේ නැද්ද, තවම උදේට කෑවෙන, මං කන්නම්කෝ, වද නොදී ඉන්නකෝ, මට පොඩ්ඩක් නිදහස ඉන්න දෙන්නකෝ. සමහර වෙලාවට දරුවන්ට එහෙම කිව්වහම, බිරිඳට කතා කරාම, ස්වාමියාට කතා කරාම ඔවුනොවුන් නුරුස්සන ආකාරයට මට කියන්න පුළුවන්, කසුනි ඔබට මෙතනින් එළියට යන්න.
0: එහෙමයි.
1: මෙතනින් එළියට යන්න ටිකක් හඬ උස් කරලා සැරෙන් කිව්වොත්, අපි කියන ටෝන් එක කියලා, ටෝන් එක ටිකක් සැරෙන් කිව්වොත් එහෙම, මේ මොකද්ද වෙලා තියෙන්නේ, මම මොනව කරාටද මට එහෙම කතා කරන්නේ.
0: එහෙමයි.
1: අනේ පුළුවන් නම් පොඩ්ඩක් එළියෙන් ඉන්නවද, එළියට යන්න පුළුවන්ද, මං දැන් යන්න ඕනද කියලා අහලා එවෙලෙම යනවා. අපි අර කතා කරන විලාසය අනුව අනිත් කෙනාට සංනිවේදනය වෙන ආකාරය පණිවිඩය වෙනස් නේ.
0: ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කතාවම විතරක් නෙමෙයි, දැන් ඔබ වහන්සේ ඔහොම කිව්වහම මට මතක් වෙන්නේ විලාසය කියන එක අපේ හැම දෙයකම ජීවිතේ තියෙනව නේද ස්වාමීන් වහන්සේ?
1: අනිවාර්යයෙන්ම හැම තැනකම ඒ අවස්ථාවෝචිතව පවතින පරිසරයට අනුකූලව ඒ විලාසය කියන එක වඩ වඩා තීව්‍ර කරනවා.
0: අපි බැල්මේ පවා නේද?
1: බැල්මේ පවා තියෙනවා. එතකොට දැන් ඔන්න ඔය කියන විදිහට ගෙදර දොරේ අර ප්‍රියමනාප වචන නැහැ. කාර්යාලය තුල වුණත් එහෙමනේ. කාර්යාලය තුල වුණා සමහර වෙලාවට ඉතාම නොසරුප් ආකාරයට කතා කරන්නේ විවිධ කාරණාවන් මේ දවස්වල ඔය සමාජ මාධ්‍ය තුලත් අපි දකිනවා. ඒ දේවල් වල තියෙන මේ සමාජයේට සමහර වෙලාවට කසුනි මේ ප්‍රසිද්ධ චරිත ඉන්නවා. මට එක මහත්තයෙක් ඇවිල්ලා කතා කරලා කියනවා, ස්වාමීන් වහන්ස මං අහවල් තැන කලමනාකරු.
0: එහෙමයි.
1: උඹලා කාලා බීලා ඉන්නේ මට පින් සිද්දෙන්න, මට ණය ගෙවපල්ලා උඹලා කවදා හරි දවසක. අනේ කතා කරාම සමාජයට බොහෝම කරුණාව මෛත්‍රිය වැහෙන වචන. ඒ මිනිස්සු ඒ තරම්ම මානසික ආතතියට පත් වෙලා උපදේශන සේවාව පතාගෙන ඇවිල්ලා තියෙනේ ආයතන ප්‍රධානීන් ඇති කරන බලපෑම පීඩනේ දරා ගන්න බැරුව අර ස්ට්‍රෙස් එක වැඩි වෙලා ඒ ආතතිය වැඩි වෙලා ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ තත්ත්වයට මේ ආදරණීය වචන සමාජයේ තුල නැති වෙලා තියෙනවා. ගෙදර තුල නැති වෙලා තියෙන නිසා තමයි දරුවන්ට දෙමව්පියෝ නුරුස්සන ගතිය. දෙමව්පියෝ නිතරම කියන්නේ අනේ මන්ද සංසාරේ අපි නම් මහ කරුමයක් කරලා තියෙන මේ වගේ දරුවෝ ලබන්න අපිට කවදාකවත් සැනසෙල්ලක් නැහැ නේ. අපි කොච්චර මහන්සි වුණත් මේ දරුවන්ට අගයක් නැහැ නේ. කොයිතරම් ඍණාත්මකද. එතකොට මෙන්න මේ දේවල් වෙනස් කර ගැනීමට තමයි අපි අප්ඩේට් වෙන්න ඕන.
0: එහෙමයි.
1: යවත් කාලීන වෙනවා. එතකොට මේ ඔස්සේ කතා කරන්න ගියොත් ගොඩක් කාරණා වෙලාව යනවා, කාරණාවන් කියන්න පුළුවන්. එතකොට ඔය සතර සංග්‍රහ වස්තුව වෙන දෙයක් නෙමේ, මූලිකම ප්‍රතිපදාව වෙන පංචශීල ප්‍රතිපදාව ගත්තත් කසුනි පානාතිපාතා කියන එකේ ගැඹුරුම අර්ථයට ගියහම අනේකාගේ ජීවත් වීමේ අයිතිය බොහොම ආදරණීය විදිහට ගෞරවණීය විදිහට 100%ක් ආරක්ෂා කරන්න මම කැප වෙනවා කියන එක තමයි එතන තියෙන්නේ. අනේකා දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් දේවල් ටික බොහොම කැපවීමෙන් වගකීමෙන් සුරක්ෂිත කරන්න මම කැප වෙනවා. අනේකාගේ ඒ කාමාස්වාදය සඳහා මං අවහිරයක් බාධාවක් වෙන්නේ නැහැ. ඒ සඳහා මම ඒ ආරක්ෂාව ඒ අයිතිය තහවුරු කරන්න 100%ක් කැප වෙනවා. අනේකා අංශු මාත්‍රයකින්වත් මුලා කරන මුසාවකට මං යොමු වෙන්නේ නැහැ. ඊළඟට මගේ මනස විකෘති කරන ඒ හරහා සමාජයට සිදුවෙන අවැඩ කරදර හිංසා වලට පත් වෙන ආකාරයට විස මද්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. දැන් මෙන්න මේ වර්තමාන සමාජයේට පංචශීල ප්‍රතිපත්තියම ගත්තොත් මේ පංචශීල ප්‍රතිපත්තිය පදනම් කරගෙන අප්ඩේට් වෙන්න පුළුවන් නම් මේ සමාජයේ සියලු ප්‍රශ්න निराකරණය කරගන්න බැහැ කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ. සියලු ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්. මොකද තට්ටු 10කට 12කට හරි ගොඩනැගිල්ලක් ඉදිකරන්න ශක්තිමත් අත්තිවාරමක් තිබිය යුතුමයි. ඒ ශක්තිමත් අත්තිවාරම තමයි පුච්චලයාගේ ප්‍රතිපත්තිගරුක භාවය, සිල්වත් භාවය. ඒ සිල්වත් භාවය තුල, විනයවත් භාවය තුල, ශික්ෂණය තුල පුච්චලයා යහපත් විදිහට ගුණාත්මකව තමන්ගේ අභිමතයන් සඵලසාර්ථක කරගන්නට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බුදුදහමට අනුකූලව අපි මේ අප්ඩේට් වෙනවා, එහෙම නැත්නම් යාවත් කාලීන වෙනවා කියන්නේ අර අතීතයේ තිබුණා වගේම තව තවත් මිත්‍යා මතවාද කරපින්නගෙන නොඒක් ආකාරය තමන්ගේ චරිතය තුළ තමන් තුළ කප්පරක් අඩුපාඩු වැරදි තියාගෙන තමන් නොඒක් නොඒක් ආකාරයේ වැරදි ආගමික විශ්වාසයන් එහෙම නැත්නම් අන්ධ භක්තියෙන් යුතුව විවිධ පුද පූජාවන් පවත්වලා අහවල් පහන තිව්වහම ලෙඩ දුක් නැති වෙලා යනවලු අහවල් දෙවියන්ට උදේ හවස බුද්ධ පූජාව තිව්වහම සෞභාග්‍ය උතුරනවලු ඔය විදිහට කරුණු කාරණාවන් පිළිබඳව විශ්වාසය ඇති කරගෙන මිත්‍යාව තුළ එල්බගෙන සිටිනවා නම් මිත්‍යාව තුළ ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම කසුනි ආදරණීය පින්වතුනි අපේ ජීවිතයේ හැමදාම එක තැන පල් වෙනවා කරදර කම්කටොළු වලින් පිරිච්ච දෙයක් බවට පත් වෙනවා එහෙමනම් අපි යමක් යාවත් කාලීන කරගන්න ඕන පවතින තත්ත්වය නැවුම්ව තබා ගන්න යල්පැන නොගිය තත්ත්වයෙන් තබා ගන්න ඒ වගේම තමන්ගේ ජීවිතයේ අභිවෘද්ධිය සාක්ෂාත් කරගන්න සුදුසු ආකාරයට තමන්ගේ හැකියාවන් කුසලතාවයන් වර්ධනය කර ගැනීම වෙනුවෙන් තමයි අපි යාවත් කාලීන වීම සිද්ධ කරගත යුතු වෙන්නේ. එහෙම නැත්නම් අර අන්ධ විශ්වාසයන් යාවත් කාලීන කරගන්න උත්සාහ කළොත් එන්න එන්න ආලෝකය හොයාගෙන යන අපි අඳුරේ ගිරණ තත්ත්වයකට තමයි පත් වෙන්නේ. ඉතින් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දහම කියන්නේ සර්වකාලීන දහමක්. එය මේ මොහොතේ ප්‍රතිඵල ලබන්න තියෙන දහමක්. එතකොට ඒක අර මුලින් මතක් කරපු ආකාරයට සාන්දෘෂ්ටික කිව්වනේ. කියන්නේ ඇස් පනා පිටම ඇස් ඉදිරි පිටම ප්‍රතිඵල පෙන්වන දහමක් හැටියට හැඳින්වුවානේ. එතකොට එහෙමනම් එච්චර මේ ධර්මයේ තුල තියෙන සුවිශේෂී ගුණයක් ලක්ෂණයක් මේ මොහොතේ ප්‍රතිඵල දකින්න පුළුවන් දහමක් හැටියට මේ ධර්මයේ ස්වභාවය විස්තර කරනකොට මේ ධර්මයත් එක්ක අපි යාවත් කාලීන වුණොත් පමණමයි අපේ ජීවිතයේ අභිවෘද්ධිය සලසා ගන්න පුළුවන් යහපත සලසා ගන්න පුළුවන්කම තියෙන්නේ. වර්තමානයේ අපි පිරිහිලා කියන විවිධ ගැටලු කාරණාවන් වලට හේතුව මේ සමාජයේ විවිධ සාධක කියලා කිව්වට අපි අපේ යාවත් කාලීන වීම අප්ඩේට් වීම ධර්මයට අනුකූලව සිදු නොවීම නිසා තමයි ගැටලු ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ධර්මයට අනුකූලව අප්ඩේට් වුණා නම් මේ විදිහ අර්බුද මතුවෙන්නේ නැහැ. දැන් සුවිශේෂී පිරිසක්නේ භික්ෂුන් වහන්සේලා මේ දියුණු වෙච්ච තාක්ෂණික වශයෙන් දියුණු වෙච්ච සංකීර්ණ සමාජයේ තුල උන්වහන්සේලා අර ධර්මයට අනුකූලව අප්ඩේට් වුණා නම් යාවත් කාලීන වුණා නම් මේ භික්ෂු සාස්තාව භික්ෂු සමාජය කොයිතරම් යහපත් සුපිරිසිදු එකක් බවට පත් වෙනවද? නමුත් අපි නොදැනුවත් ඒ නොදැනුවත්කම කියන්නේ රාග දේශ මෝහ කියන කෙලෙස් වලින් මත්ෙච්ච ස්වභාවයෙන් වැඩිකම. ඒ රාග දේශ මෝහ කියන ක්ලේශයන්ගෙන් මත් වුණාට පස්සේ ඇස්සන්ද වෙච්ච කෙනෙක් වගේ පත් වෙනවනේ. එහෙම ඇස්සන්ද වෙච්ච කෙනෙක් විදිහට පත් වුණාම කෙලෙස් නිසා අන්ධ වෙච්ච කෙනෙක් බවට පත් වුණාම එයා අප්ඩේට් වෙන්නේ යාවත් කාලීන වෙන්නේ වැරදි විදිහට. වැරදි විදිහට යාවත් කාලීන වුණාම වැරදි ප්‍රතිඵල තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් අපි වැරදි විදිහට යාවත් කාලීන වෙච්ච එකට අපිට ඕන තරම් නිදර්ශන තියෙනවා. අද අතීතයට වඩා දික්කසාද වීම වැඩි, අතීතයට වඩා සියදිවි හානි කර ගැනීම වැඩි, ඒ වගේම අනිකාගේ ජීවත් වීමට හානි කරන තත්ත්වයන් වැඩි. මේ ආකාරයට සදාචාරාත්මකව මිනිසුන් තුල තියෙන්න ඕන ඒ ගුණ ධර්ම යම් පමණකට අඩු වෙලා තියෙනවා. ගරු කළ යුත්තම් පිදිය යුත්තම් පිදීම කියන කාරණාවන් සමාජයේ යම් ආකාරයකට පිරිහීමට පත් වෙලා තියෙනවා. දැන් මේවනේ මේ සමාජය තුළ තියෙන අර්බුද, ඕවත් එක්කනේ අපිට මේ ජීවිතේ ටිකක් අප්‍රසන්න වෙලා තියෙන්නේ. මේ ජීවත් වෙන අපි ජීවත් වෙන සමාජය අපිට ප්‍රියමනාප නැත්තේ, අපි නිතරම හිතින් බිඳෙන්නේ මෙන්න මේ කාරණාවන් නිසා. එතකොට ඔය සියලු ගැටලු අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ අපි වැරදි විදිහට අප්ඩේට් වෙච්ච නිසා. නිසා නිවැරදිව අපි යාවත් කාලීන වුණා නම් භික්ෂු සංස්ථාව තුළ අද ඉතාම යහපත් විදිහේ භික්ෂුන් වහන්සේලාගේ ඔය වර්තමානයේ අපිට අහන්න දකින්න ලැබෙන දේවල් බුද්ධ කාලයේ තිබුණා. නමුත් ඔය හැටියටම හානිකර තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඉතින් අපි ඒ වගේම තමයි පෞල් සංස්ථාව තුළ අර සියදි විහානි කර ගැනීම, දික්කසාද වීම, ඕවා සුලභ වෙලා තියෙන්නේ. දෙමව්පියන්ට එරෙහි වෙන දරුවන් වැඩි වෙලා තියෙන්නේ. අපි මේ දියුණුයි කියන තාක්ෂණික ලෝකය තුළ වැරදි විදිහට අප්ඩේට් වෙච්ච නිසා. එහෙමනම් ධර්මයට අනුකූලව ධර්මානුකූලව අපි යාවත් කාලීන වෙනවනම් කසුනි ආදරණීය පින්වතුනි, කවදාකවත් අපිට පශ්චාත්තාප වීමක්, පසුතැවීමක්, වේදනාවක් ඇති කරන්නේ නැතුව අපේ ගමන යන්න පුළුවන්. කොහොමත් ජීවිතයේ ස්වභාවය අටලෝ දහමත් එක්ක යන්න තියෙන ගමනක් අපි මේ ගමන් කරන්නේ. ඒ අටලෝ දහමත් එක්ක යන ගමන තුළ අපි වඩ වඩාත් බුද්ධිමත්ව යාවත් කාලීන වෙලා පවතින තත්ත්වයට ඔබින උචිත ආකාරයට අපි කටයුතු සංවිධානය කරගත්තොත් පමණමයි අපිට මෙලොව සාර්ථකත්වය වගේම පරලොව සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ.
0: එතන ස්වාමින්වහන්ස මෙලව පරලොව කියලා කියපු නිසාම අපේ සදහවත් පින්වතුන් දැන් මේ බුදුදහම තුළ ස්වාමින්වහන්ස සුගතිය දුගතිය කියලානේ අපි අවසානයේටම බලාපොරොත්තු වෙන දේ සුගතිය දුගතිය. එතකොට අපි හැම කෙනෙක්ම බුද්ධ දර්ශනය තුළ ඉගෙනගෙන තියෙන කාරණාව තමයි, දැනගෙන තියෙන කාරණාව තමයි, සතුට තියෙන තැනම දුක තියෙනවා. දුක තියෙන තැනම සතුටක් තියෙනවා. අපි කොහොමද මේක කළමනාකරණය කරගන්නේ? අපි කොහොමද මේක අවබෝධ කරගන්නේ? එතකොට ස්වාමින්වහන්සේ අද මේ මහින්දාගමනය ගැන කතා කරන පුරපසළොස්වක පොහෝ දිනය සුගතිය දුගතිය කියන කාරණාවට මේ බුද්ධ දර්ශනය තුළ යාවත් කාලීන වීම කෙතරම් ගැලපෙනවාද?
1: සුගතිය දුගතිය කියන එක අපි ඔය පරලොවට අදාළ කරගෙන කතා කරනකොට ඔය ගැටලුව අපිට හිතෙන්න පුළුවන් මේ වර්තමානයේට මේක කොච්චර ඔබිනවාද කියලා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කරපු සූත්‍ර දේශනාවන් පිළිබඳව ටිකක් විමසලා බලනකොට චුල්ලහත්ති පදෝපම සූත්‍රය, ආසි විසෝපම සූත්‍රය, ඊළඟට අග්ගිකන්ද සූත්‍රය. අග්ගිකන්ද, අග්ගි කියන්නේ ගින්දර, කන්ද කියන්නේ ගිනි කඳ කියන එකයි. එතකොට ගිනි කඳකට හසු වෙලා දැවි දැවි පිච්චි පිච්චි ඉන්නවා. ඊළඟට ඊටාම ගැඹුරු දේශනාවක් සමචිත්ත පරියාය සූත්‍රය, අනමතග්ග සූත්‍රය. එතකොට ඔය අතර තියෙනවා විමානවත්තු පේතවත්තු. දැන් විමානවත්තු පේතවත්තු ගත්තහම යහපත් විදිහට ජීවත් වෙච්ච මිනිස්සු දිව්‍ය ලෝකවල සැප සම්පත් විඳින ආකාරය තමයි විමානවත්තුයි අන්තර්ගත වෙන්නේ. අර සමාජයට අවැඩ අකුසල් සිද්ධ කරලා, පස්පව් සිද්ධ කරලා මරණයටපත් වෙච්ච අය අපා දුක් විඳින ආකාරය තමයි පේතවත්වේ සඳහන් වෙන්නේ. ඊළඟට අග්ගිකන්දෝපම සූත්‍රයේ තුල තියෙන්නේ අධාර්මිකව අදමිටු කමින් ජීවත් වෙච්ච මිනිස්සු ඒ දේවල් නිසා තමන්ගේ ජීවිතය නොයෙක් ආකාරයේ අර ගිනි කඳක් වගේ පිච්චි පිච්චි දැවි දැවි ජීවත් වෙන කාරණාව. අපිට තියෙන කාල වේලාව සීමිතයි. මම පුංචි අත්දැකීමක් කියන්නම් මේ උපදේශන ක්‍රියාවලිය තුලදී ලැබිච්ච. මේ එක සේවාලාභියෙක් මට මුණගැහෙනවා. ඔහුට සාමාන්‍යයෙන් හවස 4 වෙනකොට ඔහු කියන අමනුෂ්‍ය බලපෑමක් කියලා මුළු ඇඟ පුරාම ඉදි කටු වලින් අයිනෝ වගේ වේදනාවක් දැනෙනවා. ඔහුට එළි වෙනකන් නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ නිතරම හිතේ තිගැස්මක් තියෙනවා. ඔළුව පැලෙන්න තරම් වේදනාවක්. මේ මහ පොළොවේ හොඳට ජීවත් වෙන සද්දන්ත පිරිමියේ. ඒකට එයාගේ තියෙන මේ වේදනාකාරී තත්ත්වයේ ගැටලුව. ඔහු මේ උපදේශනයේ සඳහා සහභාගී වුණා. ඉතින් මෙයාගේ ඔළුවේ තියෙන්නේ මේ කාගේ හරි අමනුෂ්‍ය බලපෑමක්. එක්කෝ කවුරු හරි කොඩි විනයක් කරලා මොනවා හරි කන්න දීපු දෙයක් තමයි මේ තියෙන්නේ කියලා. කසුනි, මම කතා කරගෙන යනකොට මං එයාගෙන් ඇහුවා, ඔබතුමා ඔය කවුරු හරි රණ්ඩු වෙන තැනක ලීපා පොළු පහරක් ගහලා මිනිස්සෙකුගේ ඔළුවට වැදිලා මැරිච්ච සිද්ධියක් දැකලා තියෙනවද? ඔබතුමා මේ වාහනේ යනකොට බැරි වෙලාවත් මේ දැනුවත්ව නෙමෙයි නොහිතපු අවස්ථාවක කවුරු හරි හැප්පිලා ඔබතුමාගේ අතින් එහෙම රියානතුරක් වෙලා මැරිලා තියෙනවද? එහෙම නැත්නම් කොහේ හරි කවුරු හරි මේ රියානතුරකින් ලොකුවටම තුවාල වෙලා මරණයටපත් වෙනව දැකලා තියෙනවද? ඔය වගේ මොනවා හරි හදිසි විදිහට අනතුරකින් මරණයක් සිද්ධ වෙනව ඔබතුමා දැකලා තියෙනවද කියලා මං ඇහුවා. ඇයි හාමුදුරුවනේ එහෙම අහන්නේ කියලා ඇහුවා. ඊස්සේ මං කෝ නෑ, මට මේකට මුල හොයාගන්න පුළුවන් ඔබතුමා හරි උත්තරයක් දුන්නොත් කියලා. අන්තිමට කිව්වා, හාමුදුරුවනේ මෙන්න මෙහෙම කාරණාවක් මට වද දුන්නා. මාව මරන්න හිටපු මිනිස්සෙක් මම මැරුවා. මම හිරේ විලංගුවේ වැටුණා. නිසි හිර දඬුවම් විඳලා මම අද නිදහස ලැබලා තියෙනවා. මගේ කල්කිරියාව හොඳ නිසා මගේ දඬුවම ටිකක් ලිහිල් වෙලා මට නිදහස ලැබුණා. ඒතර මම සාමාන්‍ය ජීවිතේ අද කටයුතු කරනවා. දැන් මෙයාට තියෙන පසුතැවීම තමයි මම නිසා අර හිරේ විලංගුවේ වැටිලා දඬුවම් විඳින කාලය තුල ගොඩනගාගෙන ආපු පෞල් ජීවිතේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ල හානිකර තත්ත්වයට පත් වුණා. ඊළඟට අර මේ තමන්ගේ හෘද සාක්ෂිය වද දෙනවා වගේ කොච්චර වුණත් මේ සංවේදී මිනිස්සුනේ. ඉතින් මේ මිනිස්සුන්ට අර තමන් මරපු පුජ්‍යලයා ඝාතනය කරන අවස්ථාවේදී ඒ වේදනාවෙන් විලාප දීලා කෑ ගහපු දේවල් අදටත් කන තුල රැව්පිලි රැව් දෙනවා. එතකොට දැන් මම මේ කාරණාව කිව්වේ දුගතිය හෝ සුගතිය සකස් වෙන්නේ අපි මේ ජීවත් වෙන කාල සීමාව තුල අපි කරන කටයුතුත් එක්කයි. ඒ නිසා මේ මොහොතේ අපි සතුටින් ජීවත් වෙන්න පුළුවන් වපසරියක් හදාගෙන තියෙනවා නම්, සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදිහට අපේ කටයුතු සිද්ධ කරගෙන තියෙනවා නම්, අපිට මෙලොවම ජීවිතය යහපත් සතුටුදායක ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. මේ සමහර උදවිය කියනවනේ, මම නම් ඉන්නේ හතර අපායෙන් එහෙක අප්පා, පුදුම විඳවීමක්, මට පුදුම කරදර ගොඩක් තියෙන්නේ, මං ජීවත් වෙනවා කියලා අපා දුක් විඳින්නේ කියලා කියනවා. ඔය වචනවල අන්තර්ගත වෙන්නේ මොකද්ද කසුනි, ආදරණීය පින්වතුනි? ඒ තියෙන්නේම මේ ජීවිතය තුළ තියෙන නොයෙක් ආකාරයේ අර වැරදි ක්‍රියාවන් නිසා තමන්ගේ හිතට සැනසෙල්ලක් නැතිවීමනේ. ඒ නිසා යම් දෙයක් වැරදි විදිහට කටයුතු කරනවා නම්, වැරදි දේවල් මොනවද කියන එක අපි අමුතුවෙන් නිර්වචනය කරන්න යන්න ඕන නැහැ. ධර්මයේ තුල අපිට කියලා තියෙනවා තමන්ට පළදායි සමාජයේ සෙසු අයට අහිතකරයි නම් ඒක යහපත් වෙන්නේ නැහැ. සමාජයට හිතකරයි තමන්ට අහිතකරයි ඒකත් යහපත් නැහැ. සමහර වෙලාවට තමන්ට ප්‍රයෝජනෙකුත් නැහැ, අනුන්ට ප්‍රයෝජනෙකුත් නැහැ, ඒකත් යහපත් නැහැ. එතකොට යමෙක් කරන දේ තමන්ටත් යහපතක් සිද්ධ වෙනවා, සමාජයටත් යහපතක් සිද්ධ වෙනවා. මේ දෙපාර්ශ්වයටම හානියක් නොවන ක්‍රියාවලිය තමයි යහපත් ක්‍රියාව කියලා අපේ ධර්මයට අනුව අර්ථ දක්වලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට යහපත් විදිහට අපි ජීවත් වෙනවා නම්, යහපත් දේවල් අපි සිද්ධ කළා නම් අපේ ජීවිතය මෙලොවම සුගතිගාමී වෙන්න පුළුවන්කම තියෙනවා. මෙලොවම අපිට දිව්‍ය ලෝකේ හදාගන්න පුළුවන්කම තියෙන නිසා කසුනි ඔබ විමසපු ආකාරයට මේ වර්තමානයේ තුල දිව්‍ය ලෝකය හෝ හතරපාය ගැන හිතලා අපි කොහොමද මේ යාවත් කාලීන වෙන්නේ කියලා. අපි යාවත් කාලීන වෙන්න නම් කළ යුතු හොඳම දේ තමයි ගුණාත්මකව යාවත් කාලීන වෙන්න, ඔබේ හිත හොඳට සංවර කරගන්න, හිත හොඳට හසුරුවා ගන්න, හිතට වහලෙක් නොවි ඔබට අවශ්‍ය විදිහට හිත හසුරුවන්න පුළුවන් ඔබේ අනසක යටතට හිත ගන්න. එහෙම හිත ඔබේ අනසක යටතට ඔබේ පාලනයට ගත්තහම ඔබේ වචනයත් નિરાයාසයෙන්ම පාලනය වෙනවා. ඒ වගේම ඔබේ කායික ක්‍රියාවනොත් નિરાයාසයෙන්ම පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් හිත, කය, වචනය කියන මේ තුන් දොර සංවර කර ගැනීම තුලින් අපිට මෙලොව දිව්‍ය ලෝකය හදාගන්න පුළුවන්. ඔය තුන් දොර නොහික්මවා ගැනීම තුලින්, අසංවර කර ගැනීම තුලින් අපිට මෙලොවම හතර අපායට වැටෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් තුන් දොර සංවර කර ගැනීම තුලින් මෙලොව දිව්‍ය ලෝකයේ තනාගෙන සංසාරේ පුරාවටමත් සුවපත් වූ ආත්ම ලබාගෙන අපේ සසර ගමන අපිට යහපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ බුදුදහමට අනුව අපි යාවත් කාලීන වෙනවා කියන්නේ අපේ සිත, කය, වචනේ යන තුන්දොර සංවර කර ගැනීම, ඒවා නිවැරදි කර ගැනීම. සංවර කරගන්නවා කියන්නේ ඒ වගේ සිද්ධ වෙන වැරදි වඩාත් අවම කරගෙන ඒවා වඩාත් නිවැරදි විදිහට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන වටපිටාව ගොඩනගා ගැනීම. එතකොට ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන කාරණාවක් තමයි සතිමත් බවයි යෝනිසෝ මනසිකාරයයි කියන කාරණා දෙක. මේ යෝනිසෝ මනසිකාරයත් සතිමත් බවත් කියන කාරණා දෙකින් සිත, කය, වචනය වඩාත් යහපත්ව නිවැරදිව ගොඩනගා ගත්තහම අපිට මෙලොවත් සුගතිය දුගතිය ඇති කරගන්න පුළුවන්, පරලොවත් සුගතිය දුගතිය ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ධර්මානුකූලව යාවත් කාලීන වෙනවා කියන්නේ සතිමත් භවින් යුතුව, යෝනිසෝ මානසිකාරයෙන් යුතුව මේ තුන්දොර සංවර කර ගැනීමයි. ඒ තුන්දොර සංවර කරගත්තුත් පමණමයි අපිට මේ පවතින සමාජයේ සියලු දේවල් අපේ අරමුණු අනුව අපිට ජයග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙන්නේ, සාර්ථක වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම තමයි අපි මේ ධර්මයේ අපේ ජීවිතයට එකතු කරගත යුත්තේ.
0: එහෙමයි ස්වාමීන් වහන්ස. අද පොසොන් පුර පසළොස්වක පොහෝ දිනේ මං හිතනවා ඉතාම කාලෝචිත වැදගත් ධර්ම කාරණා කිහිපයක්ම අපේ සීවලි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න උත්සාහ කරා. ඉතින් ස්වාමීන් වහන්ස, අපි හැම කෙනෙක්ම කැමති සංකීර්ණ කරගන්න නෙවෙයි හැමදේම, සංකීර්ණ ජීවිතයක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි කැමති බොහොම සරලව සැනසීමෙන් ඉන්න මේ කාලය තුළ සතුටින් ජීවත් වෙන්න. ඉතින් අද දවසත් මං හිතනවා ඒ වගේ කාලෝචිත බොහෝම සැනසිලිදායක දවසක්. වෙනත විදිහටම අදත් පොසොන්පුර පසළොස්වක පොහෝ දිනේ අපේ ආරාධනාව බොහොම සැදැහැසිතින් ගෞරවණීය විදිහට පිළි අරගෙන වැඩම කර කඩවත සූරිකම දේවාල පාරයේ සිතරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ ගරු අනුශාසක තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යාතන පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලි ස්වාමින් වහන්ස, අද දවසේදීත් මම ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන්නේ තව තවත් ඔබ වහන්සේගේ ශාසනික මෙහෙවර දිනෙන් දින දියුණුවට පත්වේවා.
1: බොහොම පින්කසුනි, ආදරණීය පින්වතුනි, ඉතාම ආදරයෙන් සිහිපත් කරන්නේ අපිට ලැබිලා තියෙන මේ මහඟු ධර්මය අපේ ජීවිතේ හැම ඉලක්කයක්ම අපිට සපුරා ගන්න පුළුවන් මහා ජවයක් ශක්තියක් දෙන දහමක්. ඒ දහම ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ලෞකික අභිවෘද්ධියත් ආධ්‍යාත්මික අභිවෘද්ධියත් වඩ වඩාත් ඇති කරගන්න ඔබ හැම දෙනාටම මේ දහම් සාකච්ඡාවන් උපකාරී වේවා. හැම දෙනාටම තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී සුවය සිත සාන්තිය සැලසේවා. හැමදාමත් පුර පස්සලොස්සක පොහොය දවසට මාත් එක්ක මේ සාකච්ඡාව රැගෙන එන අපේ කසුනිටත් ඒ වගේම net fm කාර්ය මණ්ඩලයේ ආදරණීය පින්වත් හැම දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත උදා වේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.
0: සාදු සාදු සාදු. පොසොන් සඳේ සඳ කිරණෙන් ජීවිතයම යහපත් වේවා, ආලෝකමත් වේවා. ඒ වගේම ඔබට ආරාධනා කරනවා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ තමයි අපේ ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරාවටම පැවැත්වෙන්නේ. ඒ වගේම නේත්‍රාභිහි වන්දනා ධාතු නමස්කාරය පොසොන් කලාපය බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ පැවැත්වෙනවා. ඉතින් අපේ ආගමික අංශයේ වරුණ, සමීර, දර්ශන, කෞෂ්‍ය ඇතුළු සියලුම දෙනා බොහොම සැද සිතින් මේ වෙලාව සිහිපත් කරනවා. ඔබත් එන්න බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට. හමුවෙමු ලබන පුරපසළොස්වක පොහෝ දිනේදීත් උදැසන ධර්ම සාකච්ඡාවෙන්. සම්මා සම්බුදු සරණයි.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර වෙල යමු බණ්ඩාර වෙල යමු
2: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112125125 මතන්න BYD ගරුසරු කොන්දේසි සහිතයි
3: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0712 666 222 Prime Residences
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber

0: එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය
2: වාව් ඇංකටින් එකක්
1: ඔව් පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංකටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක උපරිම ආරක්ෂාව උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
3: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
4: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා අමතර 2.5 GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා දැන්ම රුපියල් 368ක් රීලෝඩ් කරන්න
5: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවිවෘත කරේ SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071-898-898
6: වැදගත් රැකියාවක් සොයනවාද? අමතර ආදායමක් ලැබීමට හැකි අවස්ථාවක් සොයනවාද? උපාධියට රැකියාවක් ලැබෙනතුරු රැකියාවක් සොයනවාද? මෙන්න ඔබට ඉහළ වැටුප් සහ තවත් දීමනා රසක් සමග ඔබ සොයන රැකියාව අපෙන්. වසර 23ක ව්‍යාපාරික ලෝකයේ අභිමානනීය සදාහරිත ප්ලාන්ටේෂන් සොයන්නේ ඔබයි.
2: WhatsApp කරන්න 076-441-1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා. Fit බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.

0: සංස්කාරය
1: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
5: වේලාව උදේ 7:56යි
6: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත්

0: සියලුම ෆාමසි වලින්.
1: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: හෘද රෝග, ස්නායු රෝග, arthritis සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540. මහනුවර ප්‍රදේශයවට සිටින පාරිභෝගික ඔබට අක්ෂි සෞඛ්‍ය පිළිබඳ ගැටලු හඳුනාගෙන පහසු මිලකණ නැති ඇස් කණ්ණාඩි අවු කණ්ණාඩි සහ සිවි කාච මිලදී ගන්න. ඔබත් අදම විෂන් කෙයා මහනුවර KCC ශාඛාවට පැමිණෙන්න. නොම්බර 7 දෙවන මහල කැන්ටි සිටි සෙන්ටර් 5 ශ්‍රී දළදා වීදිය මහනුවර අමතන්න 076 259 1070.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
6: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
7: ඔබ අඳින ප්‍රියතම ඇඳුම කොළයකේ සහ අත්තයට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේ වරුවේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න ජුනි 30 මතුගම CTB බස් රථ නැවතුම්පළයේදී නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
5: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-72.
8: වෙලාව 8:00.

0: ja. ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සවා bad news.
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් තුලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ නිවේදනයේ

දක්වුණේ. එමෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. මේ අතර මධ්‍යම කඳුකුරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළඟද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. මීළඟනෙත් නිවුස් පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින්.
2: නෙතෙෆෙම් ශ්වේත පූජා පින්කම් මාලාව අද දවස පුරා සිද්ධ කෙරෙන්නේ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. අපි සූදානම් වන්නේ අද දවසේදී උදෑසන ධර්ම දේශනාව වෙනුවෙන් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට සජීවී සම්බන්ධතාවය ලබා දෙන්නට. එහි සිට සූදානම් ඉන්නවා ආයිබෝවන්.
3: ආයිබෝවන් ජනිත්, උතුම් වූ පුසුන් පුරපසළොස්වක පොහෝ දිනයේ නෙතෙෆෙම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන අපි ආරම්භ කළේ උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන්. දැන් අපි සූදානම් වන්නේ උදෑසන 8ට ධර්මදේශනාව ආරම්භ කරන්නයි. අද ලොවටම මේ ධර්මදේශනාව නෙතෙෆෙම් රේඩියෝ ඔස්සේ දේශනා කරන්නට සයිප්‍රස් සී සේවයේ නියුතු සුජීවා ප්‍රියංගනී මහත්මිය දායකත්වයේ දක්වන අතරේ ඔබට සඳහන් කරන්නට ඕනේ අපි ඉන්නේ කවුරුත් කියන සීතල බණ්ඩාරවෙල පුරවරේ. ධර්මයේ තිබෙන සිසිලස කොයිතරම් ජීවිතයට දැනෙනවාද කියන වග බණ්ඩාරවෙලට එන කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. එනිසාවෙන් තමයි බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය නෙතෙෆෙම් අපිත් සමගින් අත්වල් බැඳගෙන ඌව වෙල්ලස්ස දෙදිසාවේ උපප්‍රධාන අධිකරණ සංගනායක අතිපූජනීය පොල්ගම්පොල ඉන්දහානන්ද නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි පින්කම් මාලාවක් සංවිධානය කරන්නට යෙදුනේ. මීඳු මහා පෙරහර මුලින්ම පවත්වා නේත්‍රාභී වන්දනා මහා දහතු නමස්කාර පින්කම් මාලාව ආරම්භ කරලා එන අනතුරුව අද පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ රාත්‍රියේ 9 දක්වා ශ්වේත පූජා වැඩසටහන පැවැත්වෙන අතරතුර ලංකාවේ මගේ ආදරණීය අම්මලා තාත්තලාට ජීවිතයේ සුවපත් කරගන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාට අද දවසේදී මධ්‍යම රාත්‍රියේ 12 දක්වා පුළුවන් කමක් තිබෙනවා නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාවය. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥාස්ති ධාතුන් වහන්සේ වගේම මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ නමස්කාර කරන්න වන්දනා කරන්න. ධර්මාසනයේට වැඩමවා සිටින හාමුදුරන් වහන්සේ ගැන වැඩියෙන් යමක් හඳුන්වන්නත් අවශ්‍ය නැහැ. ඒ තරම් අපේ හාමුදුරන් වහන්සේගේ දේශනා විලාශය ධර්ම කරුණු පැහැදිලි කර දීමේ මනා හැකියාව සමාජයේ පිළිබඳව තිබෙන පරිචය සහ භික්ෂුත්වයට දක්වන ආදරය සහ ගෞරවයේ වගේම සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම වෙනුවෙන් සිදු කරන සේවාව පිළිබඳවත් උන්වහන්සේට අප්‍රමාණ ගෞරවයක් තියෙනවා. ඒ නිසාවෙන් මේ වැඩසටහන සම්බන්ධීකරණය කිරීමේදී බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගත්තේ මේ අවුරුද්දේ පදුම විමලසූරිය මහත්මයා. ඉතාමත්ම හොඳින් අනිකුත් සියලු දෙනා සම්බන්ධ කරගෙන වැඩසටහන සංවිධානය කරන්නට යෙදුණා. ඒ නිසාවෙන් අද දවසේ අති විශාල සදහැවතුන් පිරිසක් උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වී සිටින මොහොතේ අපි ගෞරවයෙන් හාමුදුරන් වහන්සේට දැහැත්වට්ටිය පිළිගන්වන්නට ඔව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ලේකක අධිකාරී බණ්ඩාරවෙල්ල තරුණ බෞද්ධ සංගමයේ වෙනුවෙන් අපි ධර්මදේශනාවට ආරාධනා කරන්න පදුම විමලසූරිය මහත්මයාට ආරාධනා කරනවා. සියලු දෙනා සාදු හඬක් පවත්වමු. ආදරය ජීවිතයට ලැබෙනවා නම් දිනන්න බැරි මොකද්ද කියලා ඔබට වෙලාවකට හිතෙනවා ඇති. හැබැයි ආදරය නොලැබෙන තැන වෛරය ඇතිවනවා ඔබට හිතන්නවත් බැරි විදිහට. එනිසා ආදරයත් වෛරයත් දෙක මනවින් තේරුම් ගන්නට පුළුවන් කමක් තිබෙනවා නම් ඇයි අපිට නිවන් ගමන යන්නට බැරි? ඒ ගැන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට අපි ගෞරවයෙන් ආරාධනා කරමු අති පූජනීය මුලමුරේ සුජාත අපේ ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
4: හැමදෙනාම නැවත වතාවක් හයියෙන් සාදු කියන්න.
3: සාදු සාදු සාදු.

සංවස්සති රත්නත්‍රයට සාදු පළමුකුට මාගේ නමස්කාරය වේවා. අතිපූජනීය මෙම බණ්ඩාර වෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානයේ ගරු කටයුතු නායක මාහිමිපාණන් වහන්සේ, පොල්ගම්පොල ඉන්දානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධානව වැඩමවා වැඩ සිටින සද්ධි විහාරික අන්තේවාසික පරම පූජනීය මහා සංඝරුවනින් පළමු කොට මට අවසරයි. ධර්ම ශ්‍රවණේට සූදානම්ව සදැහැතිව මෙම පිරිවන් විහාරස්ථාන භූමිය තුල තැන්පත්ව සිටින මෙහෙණින් මහන්ස, පෙහෙවස් සමාදන් වෙලා සිටින උවැසි උවැසියනි, එවාගේම net fm රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන හා සම්බන්ධ වෙන ලක්වැසි ලෝවැසි සත්පුරුෂ පින්වත්නි, සූදානම් වන්නේ ධර්ම දේශනාව ආරම්භ කරන්න. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා සයිප්‍රසී සේවයේ නියුතු සුජීවා ප්‍රියංගනී මහත්මිය. තින් එතුමියගේ දායකත්වයේ නිසාවෙන් මේ හැමදෙනාමත්, එවාගේම net fm රේඩියෝව හරහා සම්බන්ධ වෙන හැමදෙනාමත් මේ ධර්මය ශ්‍රවණය කරනවා. අරමුණු ගොඩක් තියෙනවා. මම අවසානයේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන මොහොතේදී ඒ පිළිබඳව සිහිපත් කරනවා. ඉතින් සත්පුරුෂ පින්වත්නි, අද පොසොන් පුර 15ක් පෝය දවසේ මේ ලක්දිවට බුදු දහම ලැබිච්ච දවස. ලක්දිව පාලකයා බුදු දහම වැළඳගත් දවස. එදා ඉඳන් අපේ තිබෙච්ච ප්‍රශ්න ගැටලු, එවාගේම මේ ජීවන ගමන සම්පූර්ණයෙන් වෙනස් වෙන්නට පටන් ගත්ත දවස. ඉතින් පුණ්‍යවන්ත පොහොය දිනයක් දවසේ පුණ්‍යවන්ත භූමියක සීතල පරිසරයකට අපිටත් වඩින්න අද අවකාශය ලැබුණා. ඔබට බණපදයක් කියලා දෙන්න. ඒ නිසා මේ මොහොතේ මේ ඉතාමත්ම කාලෝචිත මාතෘකාව උතුම් බුදුදහම කාභාෂයේ ලැබපු අපි හැබැයි හැම වෙලාවෙම දුකින් පෙළෙන කාරණාවක් තමයි කතා කරන්න බලාපොරොත්තු වන්නේ. මේ අපිට දැන් මම හැම ධර්මදේශනාවකටම ලක්දෙරණ පුරාවටම වැඩියට පස්සේ සහ ඊට පස්සේ එන දුරකථන ඇමතුම් තියෙනවනේ, ඔය නිතර කතා කරන දෙයක් තියෙනවා. මොකද්ද දන්නවද? මේ ලංකාව පුරාම, මම හිතා ලංකාව විතරක් නෙමෙයි පිටරටවල පවා හරියට තියෙනවා පෞල් ඒකකයේ තුල ප්‍රශ්න නේද? පෞල් ඒකකයේ තුල හරියට ප්‍රශ්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ බුදුදහම තුල මේ සියල්ලක්ම විසඳ ගන්න පුළුවන්. දැන් ඔබ වැඩිමනක් වෙලාව පවුලෙන් ඉන්නේ නේද? නිතර ගෙදර ඉන්නේ. ගෙදර ඉන්න තැන සතුටින් නැත්තම් අනික් හැම තැනක්ම අවුල් යනවා නේද? ඉතින් බුදුහාමුදුරුවෝ ඒකයි මං කිව්වේ, මේ බුදුදහම තුල ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරක් තියෙනවා, ඕනෑම ගැටලුවකට විසඳුමක් තියෙනවා. ඒ පිළිබඳව තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. බොහොම ලස්සන ජාතක කතාවක් ආශ්‍රේ සහ සූත්‍ර දේශනාවක් ආශ්‍රේ. මම වැඩි කල නොගෙන ධර්ම දේශනාවට යොමු වෙනවා. ඔය ඇත්තෝ දන්නෝ 550 ජාතක පොත නේද? ඒක දිගම ජාතක කතාව මොකද්ද තියෙන? උම්මග්ග ජාතකය. දිග්ගම ජාතක දේශනාව උම්මග්ග ජාතකය. දැන් මෙතන ඉන්නවා මන් දන්නවා තරුණ ළමයි ඉන්න, අම්මලා තාත්තලා ඉන්නවා, බණත් අහන අයත් ඉන්නවා.
සමහරක් විට මේ දවස්වල ඒ අයට විවාහ හොයන අය ඇති නේද? ඊළඟට තරුණ ළමයි ඉන්නවා ආදරය හොයන, සමහරු ඉන්නවා ආදරේ දැන් පැටලිච්ච, විවාහ වෙන්න ඕන මෙන්න ඉන්න අය, විවාහ ජීවිත ගත කරන අය, මෙතන ඉන්න වැඩිමනක් වගේ දැන් ගොඩක් දුරට විවාහ ජීවිතේ ඇදගෙන ආපු අය. මම ප්‍රශ්නයක් අහනවා, ඔබ සතුටින්ද ඉන්නේ? ඈ තාම සතුටින්ද? කවදාවත් දෙන්නද මහල්ලෝ කියාගත්තේ නැද්ද තූණොදකින් කියලා රැවලව බලලනේ? ඈ කවදාවත් එහෙම රවලවත් බලල නැද්ද? ඇස් කොනකින්වත් රවලවත් නැද්ද? මොන වදයක්ද කියලා නැද්ද? මට නම් කෝල් එනවා අනන්ත අප්‍රමා. අපේ හාමුදුරුවනේ මං අහුණා කියනවා. මේ ළඟදී උපාසකම්ම කෙනෙක් කතා කළා. මං ඒත් ඇහුවා, මොකද අහුණා කියන්නේ උපාසකම්ම? ඈ නෑ, අපේ මිනිස්සයාට අපේ හාමුදුරනේ මං අහුණා, දැන් මොනෝ කරන්නද, විඳෝ විඳෝ ඉන්නෝ කියනවා. මේ ළඟදි තරුණයෙක් හම්බුණා, දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා අපේ හාමුදුරුවනේ. මට දැන් පැවිදි වෙන්න බැයිද? මං කෝ ඇයි බැරි? අපේ හාමුදුරනේ මට ඇත්තටම දැන් මම මේ ගත කරන ජීවිතය ඇති කිව්වා, දරුවෝ දෙන්නෙක් ඉන්නවා, මහාන වෙන්න ඕනලු. මං ඇහුවා මොකද? අපේ හාමුදුරේම හරි නිදහසේ ලංකාව පුරාම මේ බණ කිය කිය නිදහසේ වඩිනෝ පේනවනේ, ඔය නිදහස අපිට නෑනේ කිව්වා. මං කෝ එන හොඳම දේ ඇවිත් බලන එක කියලා. ඒ කියන්නේ මේ ඊට එහා දෙයක් ජීවිතේ තියෙනවා, අපිට ඒක කියන්නේ එහෙම එකක් නේ තියෙන්නේ. ඒ නිසා මේ අපි ගත කරන ජීවිතේ දැන් ඇවිල්ලා තියෙන පැත්තයි ආපු ගමනයි වෙනස්. ඔන්න ඔය උම්මග්ග ජාතකයේ දිග්ගම ජාතක කතාවේ තියෙනවා, ඔය ඇත්තෝ දන්නවා, අපේ බෝධිසත්වයන් වහන්සේගේ චරිතයක් නෙමේ නේද? බෝධිසත්වයන් වහන්සේ ගැන කතා කරන්නේ. බෝධිසත්වයන් වහන්සේ මහෝසද කුමාරයා, මහෝසද පඬිතුමා, වයස කීයද? අවුරුදු 16යි. අවුරුදු 16 මේ මහෝසද පඬිතුමාට දවසක් කියනවා වේදේහ රජතුමාගේ බිසව උදුම්බරාදේවි. උදුම්බරාදේවි කියනවා, රජතුමනි දැන් මහෝසද මේ පඬිතුමා ඉන්නේ විවාහ වෙන්න සුදුසු වයසේ, ඒ නිසා අපි ඔහුට ස්වාමිදියණියක් හොයලා දෙන්න ඕන. රජතුමා කියනවා බොහොම හොඳයි, තාම වටිනවා. ඊට පස්සේ මහෝසද පඬිතුමාටත් මේක දැනුම් දෙනවා. බොහොම ප්‍රඥාවන්තයෙක් නේ. දැනුම් දුන්නාට පස්සේ මේ මහවසත පඬිතුමා මොකද්ද කියන්නේ? හා, ඔයාලා කලබල වෙන්න එපා, මං හොයාගන්නම් කියනවා. දැන් අද අම්මලා කැමතිද එහෙම දරුවෝ කියනවට? ඈ හොයාගන්නම් කිව්වෝ මොකෝ කියන්නේ? හොයාගත්තු ඒවත් නතර කරනෝනේ අම්මලා, තාත්තලා ඔක්කොම ඒ වගේ. ආන්නේ වෙලාවේ කියනවා මං හොයාගන්නම්. හරි, ඔයාගේ කැමැත්තනේ, හොයාගන්න එහෙනම්. දැන් මෙයා මොකද කරන්නේ? දැන් මේ ඉතාම ප්‍රඥාවන්තයෙක්, ඊළඟට රජුට ඒ රට තුළ ප්‍රශ්න ගැටලු විසඳන්න ඉන්න හොඳ පඬිවරයෙක්. හැම දෙයක්ම තියෙනවා, ධනය, බලය, මිල මුදල්, රන් රිදී, කහවණු, මේ හැම දෙයක්ම තියෙනවා. මෙයා මොකද්ද කළේ බලන්න, ප්‍රඥාවන්තකම. අද ඔන්න දැන් ඉඳන් තමයි ඕගොල්ලන්ගේ ජීවිතේ ඕගොල්ලන්ට තේරෙන්න ගන්න. මෙයා මොකද කළේ? ඇඳුම් මහන කෙනෙක් වගේ වෙස්වලාගෙන කහවණු 1000ක් බෑග් එකට දාගෙන මල්ලකට අර ඇඳුම් මහන විදිහට වෙස්වලාගෙන මෙයා බැස්සා ඉස්සරහට. දැන් යනවා ගමින් ගමට, ගමින් ගමට යනවා. අද කොල්ලෙකුට එහෙම යන්න කිව්වොත් කොච්චර දුර යයිද? බණ්ඩාරවෙල ටවුමෙන් එහාටව යන එකක් නෑ, හොයා ගන්නවා අනිවාර්යෙන්. මෙයා ගමින් ගමට යනවා හොයාගෙන. හොයාගෙන හොයාගෙන ඉස්සරහට යන්නේ ඔන්න එනවා ඉස්සරහට තමන්ගේ අනාගත බිරිඳ, ඇය නමින් අමරාදේවිය. කැඳ කලයකුත් ඔළුවේ තියාගෙන යන ගමන් කුඹරට තාත්තට කැඳ ටික දෙන්න. දැන් මේ ගමේ එනවා ඉස්සරහ පේනවා ගොඩක් දුර ගියාම. මෙයා මේ සිටු කුලේ, සිටු පරපුරේ
හැබැයි ඉතින් සිටු පරපුරෙත් ඇවිල්ල දන දහන්නේ විනාශ වෙලා දැන් සාමාන්‍ය ජීවිතයට වැටිලා තියෙන. අමරාදේවිය ඉස්සරහට එනවා. මේ මහෝසද පඬිතු මා ඉස්සරහට යනවා. දෙන්න දැක්කා. කවුද මේ අමරාදේවිය? අපේ යසෝදරා උත්තමාවියමයි. සසරේ පසුපසෙ ආපු තමන්ට බුද්ධත්වයට ගන්න බෝධිසත්වයන් වහන්සේට බුද්ධත්වය ලබා ගන්නත් තමන්ට බිරිඳ වශයෙන් උදව් කරපු සංසාරේ ප්‍රාර්ථනීය වාපු කෙනා අමරාදේවි ඉස්සරහට එනවා. දකින්න කොටම මොකද වුනේ? හිත දැන් ඇදුනා. මෑ තමයි මට සුදුසු. අර පැත්තෙනොත් හිතනවා මේ ඉස්සරහට එන්නේ මගේ සහකරු. මේක ඇති උනේ ඇයි? සංසාර පුරුද්ද. මොකටද? සංසාර පුරුද්දට ඇති උනා. ඇති වෙනකොටම අර අමරාදේවිය දිහා බලා හිටපු මහෝසද පඬිතුමා හස්ත සංඥාවෙන් තමයි කතා කරන්නේ. මොකද කළේ? අත මිට මොලෝල මේ ඈත ඉඳලා පෙන්නවා. මොකද්ද කිව්වේ? අයින හොම්බට එකක් කිව්වද? නෑ, අත මිට මොලෝල මෙහෙම කරලා ඇහුවා. බලන්න දැන් මේ ප්‍රඥාව හොඳේ. දැකපු ගමන් දැන් අපේ අය නම් මොකද කරන්නේ? දැක්ක ගමන්ම ආහරි නේද? දැක්ක ගමන් හිත වැටුණා වාසනාවේ මල් පිපුණා කියලා එක්කන්ගේ. දැක්ක විතරක් හිතුවේ නෑ. අර ඈත ඉඳන් දකින්නකොට මේම අත මිට මොලෝලා මොකක්ද ඇහුවේ? ආ, සස්වාමික දස්වාමිකද කියලා ඇහුවා. ඒ කියන්නේ අහුවෙලාද අතහැරිලාද? කවුරු හරි ඉන්නවද කියලා තමයි මේ අහන්නේ. අද නම් කවුරු හිටියක් කමන්නේ නෑනේ. ඔව්, මේ අම්මා සමහරක් විට ගර්භණී අම්මා දරුවා ලැබෙන ක්ලිනික් යන ගමන ටෙලිෆෝන් නම්බරේ දෙනවා යාටත්. ආයි පන්ති යනවද නෑ, ටියුෂන් යනවද නෑ, ඉස්කෝලේ යනවද නෑ, අම්මා ඉන්නවද නෑ, තාත්තා ඉන්නවද නෑ, අසරණ වෙලාද මොකක් කරන්නේ? මොකද කරන්නේ? ආද ඕන එක. අරය බලන්නකො හොයලා බලපු හැටි. කතා කරන්න කලින් ඇහුවා මොකන්ද? සස්වාමික දස්වාමිකද? අමරාදේවියත් දැනගත්ත. බලන්න බුද්ධිය කියන එක හොයන්නේ මේ ප්‍රඥාව. එයා දැනගත්තා මේ අහන්නේ මේකයි කියලා. එයා මොකද කරේ? අත දිගෑරියා. නෑ, මට කවුරුත් නෑ, මං තනිකඩයි. ආන් ඊට පස්සේ තමයි ලං වුණේ කතා කරන්න. බලන්නකො කතා කරන්න ලං වෙලා අහනවා මොකන්ද? නම මොකක්ද ඇහුවා. ඔබේ නම මොකක්ද ඇහුවා. ආද දැන් ගෑල්ලමගෙන් නම එහෙම ඇහුවා නම් මොකක්ද? ආ, වාසගමයි ලිපිනයයි ඔක්කොම කියලා තමයි නිකන් ඉන්නේ නේද? මෙයා මොකද කිව්වේ? නම කිව්වේ නෑ එක සැරේ. මොකද එයා කිව්වේ? නම අහපුවාම කිව්වා අතීතෙත් නැති, වර්තමානෙත් නැති, අනාගතෙත් නැති යම් දෙයක් වෙනවද? ඒ තමයි මම කිව්වා. මොකද අතීතේ, වර්තමානයේ, අනාගතේ අපි ඔක්කොම මැරෙන මිනිස්සු. නොමැරෙන අය ඉන්නවද? නෑ. එහෙනම් නොමැරෙන කෙනෙක් මේ ලෝකේ නැත්තන් නම මොකද්ද? අමරා. බලන්නකො ලස්සනට කියපු හැටි. එහෙනම් ඔබේ නම අමරා විය යුතුයි. එසේ ස්වාමී, මං අමරා. ඊළඟට ඇහුවා මේ කාටද මේ කැඳ ගෙනියන්නේ කියලා. ඊට පස්සේ මොකද්ද කිව්වේ? මේ කැඳ ගෙනියනවා කෝ පූර්ව දේවතාවට. කවුද අම්මා පූර්ව දේවතාව? පූර්ව දේවතාවුන් කියන අම්මටයි තාත්තටයි අද ඉන්න අය පූර්ව දේවතාවුන් දන්නේ නේද? මම්මි ඩැඩි කිව්වොත් තමයි දන්නේ. පූර්ව දේවතාව කියන අම්මටයි තාත්තටයි පූර්ව දේවතාවට aran යන්නේ කිව්වා. ආ, එහෙනම් කාටද අම්මට වෙන්න බෑනේ? අම්මට අරගෙන යන්නේ අම්මා ගෙදර ඉන්නේ. එහෙනම් තාත්තට. එහෙනම් තාත්තට කැඳ ගෙනියනවා. ඊළඟට ඇහුවා පියා මොකද කරන්නේ කියලා. දැන් තාත්තට කැඳ ටික ගෙනියනවා නම් පියාට ගෙනියනවා නම් මොකද කරන්න ඇහුවා. අමරාදේවිය කියනවා එක දෙකක් කරනවා කුවයා. මොකද එක දෙකක් කරනවා කියන්නේ? ඈ, සීසානෝ, කුඹුරෙ සීසානෝ කුවා. එහෙම කිව්වේ නෑ එක දෙකක් කරනවා කුවා. එතකොට
අරයා තේරුම් ගත්තා සීසානමයි කියලා. බලන්නකෝ දෙන උත්තර. ආදේම ඇව්වනම් එහෙම ඔහොම උත්තර දුන්නා නම් එහෙම මේකිට පිස්සු කියලා දමල ගාලා යයි යන්නේ. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මේ විමසන්නේ මොකන්ද? නුවණ බුද්ධිය. නුවණ බුද්ධිය තමයි මේ විමසන්නේ. ආ එහෙනම් පියා සීසානෝ. ඊළඟට ඇහුවා මොකන්ද? පියා සීසාන්නේ කවර තැනකද කියලා ඇහුවා. මොකද දීපු උත්තරේ අමරාදේවිය? පියා සීසානමයි කිව්වා. යම් කිසි තැනක් වෙද්ද වරක් ගිය පසු කෙනෙක් නොයන. කොතනද? ආ ගියාම ආපහු එන්නේ නැති තැන කොතනද? එතනට යනකන් මේ බලාගෙන ඉන්නේ නේද? ආ සුසානය. සුසානය ගාව දෙහෙනම් කුඹුර තියෙන්නේ කියලා ඇහුවා. එසේ ස්වාමීනි. ඊට පස්සේ ඇහුවා, දැන් ඉතින් ඔක්කොම දැනගත්තනේ, ආය අහනවා අද මෙනවද කියලා ඇහුවා. බලන්නකො තොරතුරු කතා බහ. දැන් මේක අහගෙන ඉන්න මනුස්සකටවත් තේරෙන්නේ නැති වෙයි. හොර රහස කතා කරන හැටි අපේ උන්නම් ෆෝන් එකක් අරගෙන පැත්තකට ගිහින් පිළිකන්න දෙය හැන්නේ මුණු මුණු ගන්නේ නේද? දැන් මේක අහන විදිහ බලන්නකො, උත්තර දෙන විදිහ බලන්නකො. ඊට පස්සේ කිව්වා අද මෙනවද ආපුහම ආවොත් නොයෙමි කිව්වා, නාවොත් එමි කිව්වා. ඒ මොකද්ද? ආ අන බලන්න, ආවොත් නොයෙමි නාවොත් එමි. ඒ කියන්නේ ගඟක් තියෙනවා, ගඟ ගැලුවොත් එන්න බෑ. ආවොත් ගඟේ වතුර එන්න බෑ, නාවොත් එන්න පුළුවන්. ආ එහෙනම් ගඟෙන් එගොඩ වෙන්න ඕනිද කුඹුරට? බලනෝ දෙන්නගේ බුද්ධිය වරදීද? දැන් මේ අස්සේ හිතනවා මහෝසඳ පඬිතුමා මෑය මට හරියනවා, මෑය ප්‍රඥාවන්තයි. එහෙනම් ප්‍රඥාවන්ත නැතුව මේ ගමන ගෙනියන්න බෑ. දැන් ඔන්න ඕගොල්ලන්ට ටික ටික තේරෙනවා ඇති මොකද්ද අපිට වෙච්ච වින්නහිය කියලා නේද? දැන් දැක්කා, ඔන්න තේරුණා මොකන්ද මේ ගමන යන්න නම් ලොකු ප්‍රඥාවක් ඕනි, මෑය ප්‍රඥාවන්තයි. දැන් ඔන්න තොරතුරු ටික අහගත්තට පස්සේ ඊළඟට අහනවා මේ අමරාදේවිය, ස්වාමීනි කැඳ ටිකක් බොමුද කියලා ඇහුවා. දැන් බෑ කියන්න බෑ, හම්බෙච්ච අලුතමනේ. හොඳයි කැඳ ටිකක් බොමු කිව්වා. කැඳ බොමු කියනකොටම මහෝසද පඬිතුමාගේ හිතට ආවා, මගේ මෑයගේ අත් දෙක සෝදලා මටත් අත සෝදන්න දීලා කැඳ දුන්නොත් මම මෑයව අනුමත කරනවා, නැත්නම් එහෙම නොකරුවත් එහෙම මෙතනම හලල යනවා කියලා. දැන් අපේ අය හලන්නේ නෑනේ, දැක්ක බැඳීමට බැඳෙනවා. දැන් බලන්නකො ආරයන් හිතන එක බුද්ධිමත් භාවයේ නෙමේ. මේ ඇයත් අත හොදාලා ඊළඟට මටත් අත හොදන්න දුන්නොත් විතරයි මං ඇයව බාර ගන්න නැහනම් බාර ගන්නම් කියලා. ඒ කිව්වා වගේම ඇයත් අත හොදලා ඊට පස්සේ අර මහෝසඳ පඬිතුමාගෙත් අත හොදන්න දීලා හිස් භාජනේ අතට දුන්නා. ඇයි හිස් භාජනේ අතට දුන්නේ? හිස් භාජනේ අතට දුන්නේ අපි නම් දැන් කෑඳ පුරවල දෙනවනේ නේද? මේ මම ඔය ඉතින් බණවලට යනවනේ. මේ මෑතක බණකට ගියා. මේ මොනවාද සව්? අර ලොකු කෝප්ප තියෙන්නේ ඒකෙන් එකයි. දැන් මට එච්චර සව් බොන්න පුළුවන්ද? වළඳන්න පුළුවන් බෑනේ. දැන් ඔය අම්මලා දම්පුල පිළිගන්න කියනොත් ඒ වගේ තමයි. කිරි වෙහෙර වගේ උඩට ගොත බෙදනෝ. ඒ ටික ඔක්කොම වැළඳුවේ නැත්නම් ඕගොල්ලන්ගේ හිත හොඳත් නෑ. අනේ අපේ අන්දර ඔක්කොම බෙදුව මේ වැළඳුවේ නෑනේ කියලා අහන්නේ ඔය අපේ. අර කාතට දීලා බෙදුවා බෙදන්නේ ප්‍රමාණවත් අර. එතකොට ඇතිනම් ඇති කියන. ඊළඟට කැඳ නිකම බෙදුවෙත් නෑ. මොකද කරේ? අර මුට්ටියට දාලා හොඳට කාල් ගෑව කලතුවා. ඇයි කලතුවේ? උඩ තියෙන්නේ මොනාද? වතුර. යට තියෙන්නේ කැඳ. ඒ ටික මිශ්‍ර වුණහන් තමයි රස. බලන්නකො මේ ඔක්කොම දැන් මේ අධීක්ෂණය අපේ පාසකම්මලා කිරි හොද්දක්වත් ගෙනාවොත් එහෙම අපි කියන්න ඕන. අනේ පාසම ඔක කාල් ගාලා බෙදන්න නැන්න වතුර ටිකනේ අපිට හම්බ වෙන්නේ. බලන්න දැන් අද තියෙන දේවලුයි එදා දිවිච්ච විදිහයි බලන්න.
ඊට පස්සේ කැඳ ටිකත් බිව්වා. බලන්නකෝ කැඳ බීල පටන් ගන්න ආදරයක්. සංසාරේ කැඳ බීල පටන් ගන්න ආදරයක්. අද කොහොමද? චොකලට් ටෝපි රටේවද අරවද මේවද දීලා පටන් ගන්න ආදරේ අන්තිමට කැඳවත් නැහැ. නේද? අන්තිමට කැඳවත් නැහැ. හැබැයි මේ සසර බැඳීම කැඳ බීල පටන් ගත්ත ආදරයක්. බලන්නකෝ කොයිතරම් වටිනවද කියලා. ඊට පස්සේ දැන් කැඳක් දීලා තාත්තට කැඳ ටික අරගෙන යන්න ලෑස්ති වුණා. ඒ වෙලාවේ අහනවා ගෙවල් කොහෙද තියෙන්නේ කියලා. ගෙවල් කිව්වේ නෑ, ඒත් එකෙල්ල කිව්වේ චන්නපතයෙන්. ඒ කියන්නේ සැඟවිච්ච සලකුණු ටිකක් කිව්වා. උඹ හොයාගෙන යනවා නම් ඵලයන් බලන්නකො. දෙන්නට දෙන්නා බුද්ධිය විමසන හැටි නේද? බුද්ධිය විමසනවා. දෙන්නට දෙන්න බුද්ධිය විමසනවා. ඔබ හොයාගෙන යනවා නම් යන්න චන්නපතයෙන් තමයි පාර කිව්වේ. ඒ විදිහටම හොයාගෙන ගියා. අදේම ඇව්වා නම් ඔච්චර ටිකක් කතා කරලා නංගියේ ගෙවල් කොහෙද කියලා. අනේ අපේ මේ අයියන්ඩියේ වරෙන් යන්න මගෙත් එක මංගේ පෙන්නන්නම් අපච්චෝ කඩෙන් කිඹුල බනිස් ගෙඩියක්වත් කන්නේත කාලා කුඹුරු වැඩ කරයි කියලා යනවා දෙවුන්න. එයා ගියා. බලන්නකෝ පටන් ගත්ත විදිය විතර. ඊට පස්සේ දැන් මෙයාත් ගේ හොයාගෙන ගිහින් ගෙදරට ගිහින් කිව්වා අමරා තමයි මට පාර කිව්වේ. අම්මත් බුද්ධිමත්, තේරුම් ගත්ත එහෙනම් මගදි හම්බෙලා මේ විවාහයක් ගොනු වෙන්න තමයි යන්නේ කියලා. ඊට පස්සේ ඇහුවා ගෙදර දිනවද මොනා හරි මේ ඇඳුම් මහන්න දේවල් දුන්නේ. කඩමාළු ටිකක් ලස්සනට මහලා දුන්නා. අම්මගේ හිත ගත්තා. ඊට පස්සේ කිව්වා අම්මා මෑණියනි කියන්න කිව්වා ගමට. මං ඇවිල්ලා මෙහෙම කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ගමේ තියෙන ඒවා ගෙනල්ලා දෙන්න මං මහලා දෙන්න. එදා දවසට රන් කහවණු 1000ක් හෙව්වා රෙදි මහලා. දැන් මේ රෙදි මහන්න ඕන කෙනෙක්ද මේ? නෑ බලන්න දවසකුත් නෑනේ. දැන් අර වැඩ ටිකයි කතා බහයිත් වෙලා වරුවක් විතර ගිහින්නේ. වරුවට විතර රන් කවන. දැන් අම්මට හරි සතුටුයි. ඔන්න හවස් වෙන්න ඇරලා තාත්තත් ආවට පස්සේ එනකත් එක්කම අමරා දේවිය දර මිටියකුත් ඔළුවේ තියාගෙන පලා මිටියකුත් ඉනේ තියාගෙන ගෙදරට ආවා. ගෙදරට ඇවිල්ලා ඉවර වෙලා දර මිටිය ඉස්සරහෙන් දාලා මිදුලෙන් දාලා ගේ ඇතුළට ගියේ කොහෙන්ද? පිටිපස්ස දොරෙන්. ඇයි ඒ? ඇයි එහෙම ගියේ? ඈ නෑ, ආගන්තුකයෙක් ඉන්නවා ගෙදර මගදි හම්බෙච්ච අර තරුණයා ඉන්නවා. එහෙම තැනකට කෙලින් යනවද? කෙල්ලෙන් හැදිච්ච ළමෙක් නෑ. එතකොට අද වර්තමානයේ ගැන කවරනම් කතාද? එයා පිටිපස්සෙන් ගින් කෑමත් හදලා ඊළඟට කුලදෙටුවන්ටත් කන්න දීලා ආගන්තුක සත්කාරෙත් කරලා අන්තිමටම කෑම කෑවේ කවුද? අමරා දේවි. එහෙනම් ගෙදරක අන්තිමටම වැඩපල ටික ඉවර කරලා අවසානයේ කෑම ටික කාලා අස්පස් කරලා වැඩ කරන්න ඕනි කවුද? අම්මා. අම්මා අම්මටයිති කාරණාව. අද අම්මාවරු අර ඉවර වෙන්නේ නැති කතා තියෙනවා. මම දැක්ක මේ ළඟ දවසක් Facebook එකේ තියෙන අවුරුදු 10ක් එක කතාවක් ගිහි. ළමයි දාලා තියෙනවා ෆොටෝ. කතාව පටන් ගන්න කලින් ඒ ළමයින්ගේ ෆොටෝයි අවුරුදු 10කට පස්සේ වුන් තරුණ තරුණියත් එලා කතාව ඉවර වුණේ මේ ළඟදී. ඔන්නෝ වගේ වෙයි ඉස්සර වෙලාම මොකද කරන්නේ? අම්මාපත් එක බෙදාගෙන කකුලක් පිට කකුලක් දාලා ළමයිනුත් තියාගෙන බලනවා. තාත්තා කනවා නම් කපන්න නැන්න නිකන් හිටපන්. ඉතින් දැන් ප්‍රශ්න ඇති වෙන්නේ නැද්ද? බත් පිඟානින් හින්දා ප්‍රශ්න නැති වෙයිද? ආන්න බලන්න පටන් ගන්න හැටි. අර අමරා දේවිය අවසානෙට තමයි කෑම ටික කෑවේ. කාලා ඉවර වෙලා කුලදෙටුවන්ගේ අම්මගේ තාත්තගේ උණු පැනින් පාදවණේ කළා. නිින්දට යන්න සලස්සලා ඇය අන්තිමට අස්කල. දැන් මේවා ඔක්කොම බලාගෙන කවුද? මහෞෂධ පඬිතුමා. ඔහොම ඔහොම ඉතින් කාලයක් ගිය දවස් කීපයක් ඒ ගෙදර හිටියා. ඉඳලා ඉවර වෙනකොට මෙයාත් දැන් හම්බ කරනවා. හම්බ කරලා දවසක් කියනවා අමරා දේවියට. මොකන්ද? හාල් නැලි භාගයක් දීලා කිව්වා. බතුත් ඕනි කිව්වා, කැඳත් ඕනි කිව්වා, කැවිලිත් ඕනි කිව්වා. අද ඉන්න අම්මෙකුට දුන්නා නම් හාල් නැලි භාගයක් දීලා ওই ටික ඔක්කොම හදාපන් කියලා. ගහනවා ගහනවා අර හාල් නැලි භාගෙම. තාත්තට දත් නැතුව තමයි බත් කන්න වෙන්නේ. මේ මොන මල විකාරයද? මේකෙන් පුළුව නෑ ওই ටික ඔක්කොම කරන්න කියලා කියයි. අර අභියෝගේ බාරගත්තා. බාරගෙන වණේ දාලා අර ටික කෙටුවා.
කොටදි ලොකු මහල්ලට ඉතුරු වෙච්ච මොකද කළේ? බත් తిව්වා. දෙක කඩසහල් ඉතුරු වෙච්ච ඈ කැඳ හැදුවා. හුණුසහල් අන්තිමට ඉතුරු වෙච්ච පිටි පොඩි ඒවා මොකද කළේ? කැවුම් හැදුවා. දැන් හදාගෙන බලන්න කලමනාකරණේ. මේ දැන් බලන්නේ මොකද්ද? මගේ බිරිඳට කලමනාකරණේ තියනවාද කියලා. හදලා දුන්නා. ස්වාමීනි සියල්ල සෝදානම් මේන්පත්. කාලා බැලුවා. ඉතාම රසයි. හැබැයි රසයි කියලා කිව්වේ නෑ. චීචි කටේ තියන්න බෑ කියලා පැත්තකට දැම්මා. එහෙනම් ස්වාමීනි කැඳ ටිකක් බොමුකෝ. කැඳත් හොඳටම රසයි. හැබැයි චීචි කටේ තියන්න බෑ කියලා පැත්තකට දැම්මා. ස්වාමීනි කැවුම්. දැන් අමරාදේවියගේ මූණ වෙනස් වෙනවද මේව කන්න බෑ කිව්වට? දැන් ආද නම් කොල්ල කෙල්ලෝ හම්බුණාට පස්සේ තේ එකක් එහෙම හදලා දුන්නහන් ගෙදර ගියා. රසයි දන්නේ තේ එක. හරි රසයි ගන්නව රස නැත. ඊට පස්සේ ගෙදර ගියා උඹට තේ එකක්ව හදාගන්න බෑ කියනවා. ඉතින් මුලින් ඕක කියන්න එපෙයි. අර බලන්න රසට හදලා රස නැහැ කිව්වා. රස නැහැ කිව්වා. රස නැහැ කිව්වා මූණ වෙනස් වුණේ අමරාදේවියගේ. ඊට පස්සේ මොකද කළේ? මේව එකක්වත් කන්න බෑ කියලා අර තුන් කොට්ටාසෙම එකට දාලා අනලා අනලා මූණේ ගෑව. ඔන්න පළවෙනි ස්පර්ශය හම්බෙච්ච දවස අර දවස් ගානකට පස්සේ. අද නම් මොකද වෙන්නේ? අද හම්බුණා හෙට කොහෙද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කතන්දරේ. ඕන්න ගෑව අර ටික ගාලා කිව්වා ආන් අතන දොරකඩ හිටපන් කිව්වා. හිටියානේ. රවන්නේ නැහැ, ඔරවන්නේ නැහැ, බැඳලත් නැහැ, මොකක්වත් නැහැ. තාම මේ හොයනවා බලන් ඉවසීම. මේ මොන මිනිහෙන්ද කියලා පන්නයි ගහලා ඉලපතෙන් අදනම් ඉවසගෙන හිටියා. ඊට පස්සේ දැන් මේ මහෞසඳ පඬිතුමාට ආදරේ නැතුව නෙවෙයි ගිහින් හොදගෙන ඉන්න කිව්වා. ආදරෙන් කතා කරලා කිව්වා ගිහින් හොද. දැන් ආදරෙන් කතා කරා නම් අද රවල රවලව බද දීලා දීලා ඉවරලා එනවා මෙතන දැන් මේ කියලා හිටන්. එතනත් රණ්ඩුක. අනේ ආදරෙන් කතා කරද්දී ආව ගිහින් හොදගෙන ඉන්න කිව්වහන් හොදගෙන. ඔන්න දැන් තේරුම් ගත්තා මෙයාට කලමනාකරණේ තියෙනවා, ඉවසීම තියෙනවා, බුද්ධිය තියෙනවා. එහෙනම් යන් කියලා එක්කන් ගියා. කහවණු 1000 ගෙනාපෝ අර හම්බ කරපු කහවණුයි ගෙනාපු අය ඔක්කොම අම්මටයි තාත්තටයි දීලා කැන්දාගෙන ගියා නුවරට. නුවර දොරටුව ළඟදී දොරටු පාලයා අඳුරගත්තා මේ ඉන්නේ මහෞෂධ පඬිතුමා. කතා කරන්න හදනකොටම සංඥා කළා කිව්වා මාව අඳුරගත්තු නැති විදිහට හිටපන් ඔබ. ඇයි දැන් ඉන්නේ මේ කවුද? ඇඳුම් මහන්නෙක් නේ. මහෞෂධ පඬිතුමා නෙමෙයිනේ. ඊට පස්සේ කිව්වා අර දොරටු පාලයා ගෙදර නැවතුවා. කවුද? අමරාදේවිය නවත්තලා මට ගමනක් යන්න තියෙනවා කියලා එයා මාලිගාවට ගියා. මාලිගාවට ගිහින් ඉවර වෙලා දැන් මේ තව පරීක්ෂණ ඉවර නැහැ. මාලිගාවට ගිහින් ඉවර වෙලා තරුණ කොල්ල දෙන්නෙක් තුන් දෙනෙකුට කිව්වා ගිහින් ආරකිකින් යාළු වෙන්න හපන් බලා. ආන් අර දොරටු පාලයා ගෙදර ඉන්නවා. දැන් ඔන්න ආවා. එක එක්කෙනා එනවා වරින් වරට. ඇවිල්ලා කියනවා ඔබ ඇපල් මලක් වගේ, ඉතින් නෑ දෙලුම් මලක් වගේ, දෙහි මලක් වගේ, හරි ලස්සනයි අර මලයි කෙහෙල් මලයි ගගා. දැන් කියනවා ඔතින් මල් සිඳ ඕන තරම් නේද? ඒ විදිහට කියනවා. හැබැයි අමරාදේවිය ඇස් කෙරෝලකින්වත් මේකට කැමැත්තක් දෙන්නේ බලන්නේ නැහැ. හැංගීම ඇති වෙන්න දෙන්නේ නැහැ. අද මොකද්ද වෙන්නේ? එහෙම එනකොට කෙලින් උත්තරයක් ගන්නෙ නේ, දෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ ඇති කරලා ඉවර වෙලා අයියෝ මට හරි වදේ අපා ගන්න බලන්නකො. වාදේ නැති කරගත්තු හැට ඇයි බැල්මකින්වත් දුන්නේ නැහැ. ඇවිල්ලා කිව්වා මේ ඇයව නම් එහෙම කෙනෙක් නෙවෙයි කීවා. කමන්නේ උඹලා දෙන්නේ ඵලයන්. ගිහින් ඇදගෙන වරින් මංගාවට. දැන් මෙතනත් ඉන්නේ වෙස් වලාගෙන හොද්ද මිල මුදල් තියෙන, යාන වාහන තියෙන, ධන අද කාලේ නම් එහෙම කෙනෙක් විදියට ඉන්නේ. මා ළඟට ඇදගෙන වරින් කව. දැන් ගිහින් බලෙන් ඇදගෙන ආවා අමරාදේවි. ඇදගෙන ඇවිල්ලා ඉස්සරහෙන් තියෙනකොටම අමරාදේවි හොද්දට වටපිට බැලුවා. ඇයි හොද්ද මාලිගා රන් රිදී මුතුමැණික් අවට වටට හැම තැනම වට හොඳටම බලලා හිනා වුණා. හිනා වෙලා ඉවර වෙලා අඬන්න ගත්තා. දැන් මේක බලාගෙන හිටියා අර පඬිතුමා. බලා ඉඳලා අහනවා තීමකෝ හිනා වුණේ කියලා ඇහුවා. එතකොට දෙනෝ ලස්සන උත්තරයක්. මොකද්ද? ඔබතුමා පුණ්‍යවන්තයෙක් කිව්වා.
ඇයි ඔබතුමාට කිසිවක් අඩුවන්නේ මේ සියල්ලම තියෙනවා. අතට පයට වැඩ කාරයෝද මිල මුදල්ද ධන දානි සියල්ලම තියෙනවා. පුණ්‍යවන්තයෙක් ඔබතුමා. පෙර පිනටමයි මේවා ලැබිලා තියෙන්නේ. ඒ හින්දා මට සතුටුයි ඔබතුමා පුණ්‍යවන්තයෙක්ද. එතකොට මොකද උඹ ඇඬුවේ? ඇඬුවේ කියලා අහනකොට ඇයි ඇඬුවේ? මම අන්සතු බිරිඳක් කියලා. මට ස්වාමියෙක් ඉන්නවා. මට ආදරයක් තියෙනවා. එහෙව් කෙනෙක් නොබ ඇදගෙන ඇවිදිලා මේ කරන්නේ නොකට යුත්තක් කළ යුත්තක් නෙවෙයි. ඒ නිසා නොබ මින් මනතට මෙච්චර සැප විඳලා පෙරපින් තියෙද්දි නොබ යනවා මයි නිරයට කිව. බලන්නකෝ අද එකෙක් එහෙමනම් අනේ අර අර රෙදිමානිකා මොකාද මේ බලෙන් ඇදගෙන ඇවිල්ලානි මට දෙන්නේ අපා කියලා ඒවයි ගෙදට ලියුම මං ගියා කියලා. එහෙමනේ වෙන්නේ. බලන්නකෝ ඇගේ තියෙන මේ සියලු පරීක්ෂාවන්ගෙන් සමත් වුණා. සමත් වෙලා ඉවර වෙලා ඔන්න එක් කරගෙන ගියා සැබෑ ස්වරූපයට ඇවිල්ලා මං අහවලයි කියලා වේදේහ රජතුමා ළඟට. මේ මං හොයාගත්ත බිරිඳ. දැන් මොනාද අඩු? දැන් මොනාද අඩු? එදා රාත්‍රියේ තමයි අහංගත වුණෙත්. බලන්නකෝ ආදරයක් සැබෑ ප්‍රේමයක්. දැන් මේ පවුලේ ප්‍රශ්න තියෙයිද? ඈ මේ පවුලේ දැන් ප්‍රශ්න තියෙයිද? මේ පවුලේ ප්‍රශ්න නැහැ. ඇයි? විය යුතු සියලු කරුණු හොයලා බලලා තමයි තීරණය කළේ. අද දැන් මොකද වුනේ? අද අම්මලෙක්කන් යන්නේ මොනව බලන්නද? කොල්ලගේ ගතිගුණ බලන්න? නෑ, ගෙවල් දොරවල් බලන්න වරින් යන්න. ගොඩින් කොච්චරක් තියෙනවද, මඩින් කොච්චරක් තියෙනවද, ගේ තට්ටු දෙකටද හදලා තියෙන්නේ, ඒක කොරියාවෙන් ඉඳන් දාවේ, කාර් එකක් තියෙනවද, එන්න හොයනෝ, අර පැත්තේ නොහොයනෝ. හොඳ ලස්සන වෙන්න ඕනි, ඈ හොඳ ලස්සන ළමෙක් වෙන්න ඕනි, යමක් තියෙන්න ඕනි. දැන් යමක් තිබිලා උනත් ජීවිතේ ලිහාගත්තු අය නැද්ද? අද වැඩිමනක් තියෙන්නේ එකතු වෙනවට වැඩිය, බැඳෙනවට වැඩිය මොන වෙන ඒවද? ලිහෙන ඒවා, ලිහෙන ඒවා. අද හරියට ලිහෙනවා මේ ලෝකේ දේවල්. බඳිනවට වැඩියෙන් වනේ මේ සමහරක් වෙලාවට නළු නිළිය ඉන්නවා. මේ සතියේ ලොකුවට වෙඩින් එකක් කරන් ෆොටෝ දාලා ලබන සතියේ කියනවනේ මේන් ඉවරයි කියලා. පුදුම ලෝකයක්. සමහර අය අර අර මේ විත්ති කූඩුවේ පැමිණිල කූඩුවේ ඉනඟලා බලන්නකො දෙපද කියා ගන්න තරම. මේ මිනිහා මං අවුරුදු 15ක් වෙනකන් කන්න දුන්නේ නැහැ ගන්න. යකෝ අවුරුදු 15ක් කන්න දුන්නේ නැත්නම් මැරෙන්න එපැයි. මේ ඈනිතක ඉන්න බෑ කියනවා. දැන් ඒ උනාට අත්වැල් අල්ලගෙන උන්දට ගියානේ. මොකක්ද අම්මා එහෙනම් තියෙන ප්‍රශ්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? හැංගීමට වහල් වෙලයි අද බඳි. එකතු වෙන්නේ හැංගීමට වහල් වෙලා. දැන් දැක්ක තැනම එක්කන් යන්න දෙමුණානේ. අමරා දේවිය තරම් ලස්සන රූසපුවා කාටද තියෙන්නේ? එක්කන් ගියේ නෑනේ. බලන්නකෝ කැන්ද ටික පිළිගන්නන මොහොතෙත් හැංගීමට වහල් වුන්නේ. ඇයි? ප්‍රඥාවට තැන දුනා. මෑයත් එක්ක මට ඉන්න පුළුවන්. මෑය මට සුදුසුද? මෑය ධෛර්යවන්තද? මෑ ඉවසිලිවන්තද? ඊ ඔක්කොම චෙක් කළානි. දැන් යසෝදරා දේවියත් බෝධිසත්වයන් වහන්සේත් සසරම එන්න හේතුව දැන් තේරෙනවනේ. බලන්නකෝ අද ලෝකේ යන තැන එච්චර හොඳ නැහැ. යන්නේ නොපිටට. ඒ නිසා දරුවන්ට උනත් ඔබ අවවාද කරන්නට ඕනි විදිහ මෙන්න මේක. ඔබේ ජීවිතේ දැන් අතහැරගන්න බෑනේ. දැන් ඔය සියල්ලම දැන් වෙලා හමාරයි. දැන් මට දුක කීවට වැඩක් නෑ. අපේ ආමුදුරනේ අපේ මිනිහට ආවුණාය කියලා කියනවා ඇවිල්ලා. අහුවෙච්ච එකවත් දැන් හදාගන්න දැන් දැන් ලියාගෙන යන්නේකද යුතු? එහෙනම් අර අර හදපු හාල් නැලි භාගයක් දීලා උයපු අර කෑම ටිකම මූණේ අතුල්ලා දිවරයිනි. තෝ ඵලයන් මගේ ගෙදර ඉන්නේ බැහැමන් දොට්ට කියලා කියන්න එපා. නේද? අර ඒ කාලේ කියන්නේ බින්න කසාතේ බහිනවනම් එලිපත්තේ තියලා තියන්නලු මොකද්ද? ආ හුළු අත්තයි තල අත්තයිද කොහෙද නේද? ආදීසිය වැස්ස බහපන් කිව්ව එළියට තල අත්ත අරගෙන යන්න පුළුවන් නොතෙමි හුළු අත්ත තියන්න කිව්වේ
රෑට පැන්නු රෑට පැන්නුවත් රෑ යන්න අරක පත්තු කරගෙන. දැම් බලන්න අර අමරාදේවියගේ ගෙදරන හිටිය. ඇයට මොනාද නොකයන් බලන්න ඉවසීම දරා ගැනීම මේවත් තියෙන් ඕනි. අද දරා ගැනීම නෑ, අද ඉවසීම නෑ. ජීවිත හරියට වෙනස් වෙනවා. එහෙම එකක් තියෙනවා. දැන් අර මේ කියමනකුත් තියෙන්නේ මොකද්ද?

0: මුලින් එකතු වෙනකොට නං උක්දණ්ඩ පැණි වගේ තමයි. වචනත් ඒ වගේ, වැඩත් ඒ වගේ. පහුවෙන්න පහුවෙන්න යක්දණ්ඩේ වද සේමා. දැන් ඒකනේ ඔය කියපු එකම උපාසක අම්ම කෙනෙක්වා, උපාසක තාත්තා කෙනෙක්වා මුල් කාලයේදී පෙම්වතුන් කාලේ බඳින කාලේ කිව්වේ නෑ මේක නීරසයි කියලා. දැන් නීරස වෙලා ඇයි අදහස් උදහස් ගැලපෙන්නේ නෑ. එකෙක් එකක් කියනකොට එක්කෙනෙකුට කොත්තු කන්න ඕනි වෙනකොට අනිකට ඕනි වෙන්නේ කුරක් අංගිලින්. ඉතින් ගැලපෙන්නේ නෑනේ. ඒක මුලින් අඳුනගත්තා නම් ප්‍රශ්නයක් නෑ. ඔන්න ප්‍රශ්න ඇති වෙනවා. පහ වෙනකොට ඒ හින්දා මොකන්ද වෙන්නේ? යක් දණ්ඩේ වද සේමා. මට නීරස වෙලා තියෙන කියනවා. තිත්තයි කියනවා. මතු මතුවත් එපා කියනවා. හරියට කරවිල තිත්ත තිබ්බොටු ඒ වගේ වෙලාලු. ඕම් බලන්න, ඒ නිසා අපේ දරුවෝ මේ බණ අහන තරුණ දුව පුතාලා මේ අම්මලා දැන් බැඳගත්තු බෙරේ ගහන්නත් ඕනි, ඕක ගෙනියන්න නම් දැන් දැන්වත් ඔය සිතුම් පැතුම් තේරුම් අරගෙන ඉවසීම දරා ගැනීම මේ සියල්ල ජීවිතයට එකතු කරගෙන යන්න ඕනි. ප්‍රඥාවක් නැති ගමනක් සාර්ථක නැහැ. මට වුණත් ඒ වගේ. මම පැවිදි වුණත් මට ප්‍රඥාව ගිලිහෙච්ච තැන මට පැවිද්ද අමතක වෙන්න පුළුවන්. මම පැවිදි වෙලානේ කියලා අමතක වෙන්න පුළුවන්. ඔයාලගේ ප්‍රඥාව ගිලිහෙච්ච තැන, නොවන බුද්ධිය යට ගියපු තැන, හැංගීම් ඉස්මතු වෙච්ච තැන අම්මට අම්මා අමතක වෙන්න පුළුවන්. එහෙම අම්මලා නැද්ද? තාත්තට තාත්තා අමතක වෙන්න පුළුවන්. එහෙම තාත්තලා නැද්ද? දරුවන්ට දෙමව්පියෝ අමතක වෙන්න පුළුවන්. එහෙම දරුවෝ නැද්ද? දායකයාට පන්සල අමතක වෙන්න පුළුවන්. එහෙම දායකයෝ නැද්ද? ඉන්නවා. ඔය හැම තැනම ගෙනියන්න ඕනි ඉස්සර වෙලාම ප්‍රඥාව. මොලේ මොලේ නැත්තම් වැඩ වරදිනවා. දැන් මේ බණ ටික ඇහුවට මදි. අහලා තේරුම් ගන්න ඕනි. ඒකට මොකක්ද ඕනි? මොලේ ඕනි, ප්‍රඥාව ඕනි. නේද? නැත්තම් වැඩේ වරදිනවා. අර කියන්නේ වනේ මොටද වනයට අලියෙක් නැත්තම්, අලියා මොටද අලියට ගජ මුතු නැත්තම්, මිනිහා මොටද මිනිහට ඔළුවක් නැත්තම්, ඔළුව මොටද ඔළුවට මොලයක් නැත්තම්. නේද? කැලෑවක් ලස්සන වෙන්නේ අලින්ගේ. හැබැයි අලි අතරත් ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇත්තෝ. ඇත්තෝ අතරත් ඉදිරියට එනවා ගජ මුත. දැන් ඔය දල්දා කරඬුව එහෙම වඩම්මන්න අලි ගන්නේ ගන්නේ ඇති. හැබැයි ඇතාට වටිනාකමක් එනවා ගජමුතු දෙදී. හැබැයි උට ගජමුතු පිහිටියොත් උගේ අවසනාව අද ඉන්න දෙන්නේ නේද? ඒ වගේ තමයි මිනිසෙක් වුණාම ඒ මිනිසෙට ඔළුවක් තියෙන්න ඕන නේද? කඳයි බඩයි තිබිලා වැඩක් නැහැ. ඔළුවක් තියෙන්න ඕනි. ඒ ඔළුව වටිනවා මොලේ තියෙනවා නම්. මොලේ කියන්නේ ප්‍රඥාව තියෙනවා. ඔළුව ගෙනියන්න ඕනි ප්‍රඥාව මොලේ කියන කරුණු එක්ක. ඒ නිසා ප්‍රඥාව වැඩෙන තැනට වැඩ කරන්න ඕනි. දැන් මේ මං කියපු ටික කිව්වොත් මොකද හිතෙන්? දැන් හිතුණා නේද එදා ඉඳන් දැන් මම ওই ටික කියාගෙන එනකොට මූණු ටික බලාගෙන හිටියේ. මේට අවුරුදු 30-40කට ඉස්සෙල්ලා එකතු වෙච්ච හැටි හිටනොත් මතක් වුණා. ගත කරන ජීවිතෙත් මතක් වුණා. දරුවන්ට අත් වෙන්න යන ඉරණමත් මතක් වුණා. දැන් ඕවට එහෙනම් මොකද්ද විසඳුම? විසඳුම මොකද්ද? මේ දහමේ තියෙනවා ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න. ඒ ලස්සන පෞල් ජීවිතේ මොකද්ද? දේවෝ දේවියා සද්දින් සංවස්සති. දෙවියෙක් දේවතාවියක් එක්ක දිව්‍ය මාලිගාවක දිව්‍ය දූපුතුන් හදාගෙන ඉන්න බැරි වේද ඔහොම දෙන්නෙකුට? ඈ පොළොවන්නේ. එහෙම දෙන්නෙකුට ඔය විදිහට ජීවත් වෙන්න බැරි වේද? බලන්නකෝ. ඒකයි මගේ බෝධිසත්වයන් වහන්සේට හැමදාම යසෝදරා උත්තමාවිය සසරෙන් සසරට ආවේ. සසරෙන් සසරට ආවේ. ඒ අවබෝධය බලන්න. දෙන්න දෙමහල්ලාගේ අදහස් වලට ගරු කරපු විදිහ බලන්න. ඉවසපු විදිහ බලන්න. ඊළඟට මං ගන්නව නම් ගන්නේ ඇය මේ ගුණවලින් යුක්තයි නම් දැක්ක ගමන් බැඳුන්නේ. අද වෙන්නේම රූපෙට බැඳෙනවා. රූපෙට බැඳීම ආකර්ෂණය. ආකර්ෂණය වෙනවා එතනින් එහා මොකක්වත් නැහැ. අද බැඳෙන අය හෙට බඳිනු නේද? දැකලා බැඳෙන අය හෙට පෝරුවේ නේද? බලන්නකෝ ඒ අය ඊට පස්සේ මොනම දේ ආවත් විඳ දරාගෙන ඉන්නේ නැහැ, වෙනස් වෙනවා. බලන්නකෝ අර අමරාදේවිය දරාගත්තු හැටි. වෙන ස්වාමි පුරුෂය ඇවිල්ලා අරේමයි මේමයි කියද්දි අද නම් එහෙම කියන්නේ නෑනේ. මට අරේනුත් ආවා යෝජනාවක්, මෙහෙනුත් ආවා, මේ තියෙද්දි තමයි මම මෙයත් එක්ක ආවි කිය කිය කියන්නේ. අර බලන්න රෙද්දි මහාන මිනිසයා දාලා ගියේ නෑ. එයා දැනගත්තේ අන්තිමටනේ. දැන් හිතුවෙත් නෑ මේ රෙදි මහාන මිනිස්සෙක් එක්ක මං කොහොමද ඉන්නේ. අද නම් එව්වා ගෙවල් වල ඕන තරම් කතා වෙනවා. ඒකනම් බෑ මෙහෙව්වට වැඩන්නේ ওই මිනිහා එක්ක මං කොහොමද ඉන්නේ කියලා ආයි ළමයි යසට. තේරුම් ගන්න. ජීවිතේ මෙච්චර මේ පොසොන් පොහෝ දින දවසේ මං ওই මාතෘකාව තෝරගන්න හේතුවක් තිබුණා. ඇයි එදා සත්වයාගේ ඉඳලා රටේ පාලකයා දක්වා සැනසෙච්ච මෙච්චර ලස්සන දහමක් තියාගෙන අද වර්තමානයේ විවාහ ජීවිත ගැන මෙච්චර ඇවටිලි ප්‍රශ්න ගැටලු අපිට කියනවා නම් අපි දහමෙන් ලැබපු ආභාසය මොකද්ද බලන්න. ඔය මං එක ජාතක කතාවක් විතරනේ කිව්වේ. ඒ කතාවෙනු කොටසක කොටසක්. ඒකෙන්ම සාර්ථක විවාහ ජීවිතයක් තියෙනවා. විවාහ ජීවිතයේ පවුල් ඒකකයේ සාර්ථක වුණොත් තමයි ඔබට පින් කරන්නට පුළුවන් අවකාශය හැදෙන්නේ. පින් කරන්නවත් බෑනේ අම්මා නැන්නන්නේ. දැන් පවුලේ ප්‍රශ්න නම් පින් කරන්න පුළුවන්ද? බෑනේ. එතන निराකරණය වෙන්න ඕන. එතන ලස්සන වෙන්න ඕනි. එතන හැඩෙන්න ඕනි. ඒ තැනට වැඩ කරන්න තමයි මං ඔබට මේ බණපදේ කියලා දුන්නේ. ඒ නිසා මට ලබලා දීලා තියෙන කාලේ ඉවරයි. හරිද? මං ඔය කෙටියෙන් දීර්ඝ කතාවක් කෙටියෙන් කියලා දුන්නේ. ඔබ ලස්සනට ජීවත් වෙනවා දකින්න එකනේ අපේ ආසාව. අපි සතුටු වෙන්නේ මේ ලෝකේ අපිට දම් පැම් පුදන මේ අම්මලා දරුවොත් එක්ක සතුටින් පින් කරගෙන ඉන්නවද? ඒකට තමයි මේ ලංකාව පුරාම බණ ගිය ගිය ඇවිදින්. ඒ නිසා ඒ තැනට හිටපිහිටවන්න ඔබට පුළුවන් බැරි නෑ. අල්ලගත්තු දේ ලිහන එක නෙවෙයි වෙන්න ඕනි, රැකෙන තැනට වැඩ කරන එකයි. ඒක තමයි ඉවසීම කියලා කියන්නේ. ඒක තමයි දරා ගැනීම කියලා කියන්නේ. ඒ තැන ඔබට පිහිටියොත් ඔබට මතුමතු සසරෙත් කවදාවත් ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව ජීවත් වෙන්නට හැකියාව ලැබෙනවා. මේ ආත්මේ ප්‍රඥාවට අවදි වෙන්න කතා කරන්න. ප්‍රඥාව වැඩි වෙන විදිහට වැඩ කරන්න. ඒ තැනට ආරාධනා කරමින් ඊට වඩා මේ පැය මං ගන්නේ නැහැ. මට ලැබලා දීලා තියෙන කාලය අවසන් වෙනවා. ඒ නිසා අද දිනේදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි මෙනෙත් FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහනේ මේ බණ්ඩාරවෙල ශ්‍රී පුස්පාරාම ධර්මවිජේ පිරිවන් විහාරස්ථානයේ සිට සජීවීව මේ දේශනා කරන්නට යෙදුණු මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුනේ සයිප්‍රසි සේවයේ නියුතු සුජීවා ප්‍රියංගනී මහත්මිය. අරමුණු වශයෙන් පවත්වාගෙන තියෙනවා ජුනි 16 වන දින 32 විවාහ සංවත්සරයේ සැමරු ග්‍රේෂන් අත්නායක සහ ගීතාංජලි යන දෙපළට ආශිර්වාද කරන්න. ජුනි 14 වන දින විවාහ සංවත්සරයේ සැමරු සුරේනි සහ දමිත් දෙපළට සාර්ථක යුග ජීවිතයක් ගත කිරීමට තුනුරුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්න. ජුනි 21 වන දින ජන්මදිනයේ සැමරු සුරේනි ප්‍රියංගිකා දියණියට ආශිර්වාද කරන්න. ජුනි 15 වන දින ජන්මදිනයේ සැමරූ තාරුක සුදම් පුතණුවන්ට ආශිර්වාද කරන්න. ජුලි 5 වන දින ජන්මදිනයේ සමරන විහඟ පුතට ආශිර්වාද කරන්න සහ සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළින්ම සමත් වීමට ආශිර්වාද කරන්න. ජුලි 6 වන දින ජන්මදිනයේ සමරන ගීතාංජලි සොයුරියට ආශිර්වාද කරන්න. ජුලි 17 වන දින ජන්මදිනයේ සමරන සුජීවා ප්‍රියංගනී මහත්මියට ආශිර්වාද කරන්න. ජුලි 28 වන දින ජන්මදිනයේ සමරන ප්‍රියා කමනී වීරසිංහ සොයුරියට නිදුක් නිරෝගී භව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. එවාගෙම උදාකර චම්පති, චනායා ලක්නුලි, සහනි මොක්ෂා සහ
1: යුවන් තිශාක් යන මුණපුරු මිනිපිරියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීම හා අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට හා අපළුපද්‍ර වැත්නං ඒ සියල්ල දුරුවී සෙත්සාන්ති උදාවේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ එක්කම ධර්මදේශකයාණන් වහන්සේට තවත් ධර්ම දේශනා සිදු කිරීමෙන් මිනිසුන් සසර දුකින් මුදවාලන්න ශක්තිය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. මගෙත් අරමුණ ඒක. එය එලෙසම මේ අපේ සයිප්‍රසි සේවේනිය සුජීවා මේ ප්‍රියංගනී මහත්මියගේ ඒ පැතුම් බලාපොරොත්තු එලෙසම ඉෂ්ට වේවා කියලා හයියෙන් සාදු කියමු. ඒ වාගේම මේ උතුම් ධර්ම දේශනාවෙන් ජනිත වන පිම්බෙලේ මේ පිරිවන් විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ මහ සංඝරුවනට, ඒ වාගේම ඔබ අපනමින් මිය පරලෝක ප්‍රාප්ත යම්බඳු ඥාතියෙක්ෙක්ද ඒ හැම දෙනාමත් පිංගෙන සුවපත් වෙත්වා කියලා සාදු කියා. දෙවියෝ පිංගණිත්වා ඔබ අපව ආරක්ෂා කරත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියන්. දවසක ඔබට මට අප හැම දෙනාට මේ දහමෙනම් පිහිට හැර වෙන පිහිටක් ඇත්තේම නෑ. කොයිතැනින් කොතනින් කතා කළත් අපි ගැනමයි කතා කළේ බුදුහාමුදුරු. ඒ නිසා ඒ දහමි පිහිට ලබන්ට ඔබ අප හැම දෙනාටම හැකිඉක්මනින් වාසනා ගුණ බල ශක්තිය මුදාපත් වේවා. යම් දවසක චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් යුක්තව

0: ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. අද පොසොන්පුර පොසලසක පොහෝදා ශ්‍රේත පූජා වැඩසටහනේ උදෑසන ධර්මදේශනාව දේශනා කරන්නට වැඩම වූ කහවත්ත දකුණු පනාවැන්න සිරි සුමන දේවගිරි පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති පැල්මඩුල්ල සම්බුද්ධත්ව ජයන්ති මූලික පිරිවෙනේ ආචාර්ය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ සද්ධර්ම කීර්ති ශ්‍රී ලෝකච්චරිය ශාසන සේවා විභූෂණ විචිත්‍රබහණි ගෞරව අධ්‍යාපනවේදී කළුතර දිස්ත්‍රික් ඉංග්‍රීසි ගුරු උපදේශක අති පූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේට අපි කවුරුත් හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිරුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. අපේ හාමුදුරන් වහන්සේ ඔබේ ගමේ නගරයේ ආයතන තුල විහෙර විහාරස්ථාන සඳහා ධර්ම දේශනාවක් පවත්වා ගන්නට ආරාධනා කරන්න බලාපොරොත්තුවක් කැමැත්තක් තිබෙනවා නම් මං හිතන්නේ හැමෝටම මේ කැමැත්ත ඇති වෙන්න ඇති. අද ධර්ම දේශනාව ශ්‍රවණය කළාම දුරකථන අංකය සටහන් කරගන්න 0551 552 51 51 551 2551 තමයි හාමුදුරන් වහන්සේගේ දුරකථන අංකය. හාමුදුරන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ වෙනුවෙන් අපි දුමින්ද දිසානායක සොහිරාට ආරාධනා කරනවා. ඒ අතරේ ඔබට අපි සිහිපත් කරන්නට ඕනේ මේ උතුම් වැඩසටහන සාර්ථක කර ගැනීමේදී මාස්ටර් ගයිඩ් ආයතනයේ ලබා දෙන ශක්තිය. එහි සභාපතිතුමිය දිස්නා වණිකසේකර මහතුමිය, කළමනාකාර අධ්‍යක්ෂ චන්දුසේන වික්‍රමරත්න පියතුමන් වගේම මාස්ටර් ගයිඩ් ආයතනය, ට්‍රැවල් නෙත් ආයතනය මේ විහාරස්ථ පුණ්‍ය භූමියේ රැඳී සිටිනවා. අපි ඔබට ආරාධනා කරනවා විශ්වාසවන්තව දඹදිව පියමන් කරන්න, ගමන් කරන්න, වන්දනා කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔවුන්ගේ අත්පත්‍රිකාවක් ලබාගෙන සියලු විස්තර දැනගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේමයි ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සියවසක විශිෂ්ටත්වය සමගින් උපුල් ඉන්ටර්නැෂනල් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා මොරගහයට, රත්නපුර සහ බණ්ඩාරවෙල. ඉතින් ඔබට පුළුවන් කමක් තිබෙනවා ඔබේ මේ ටේලරින් කලාවේ නියම උරුමකරුවන් මුණගැසිලා ඒ ඔබේ ලස්සන තවත් ලස්සන කරගන්න. නේත්‍රාලෝක වෙසක් කලාපය අපි සිහිපත් කිරීමේදී අපට අමතක කරන්නට බෑ කසාගල සමූහ ව්‍යාපාරය, කසාගල ග්‍රීන් සුපර්, කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන්, කසාගල ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ඇතුළු ව්‍යාපාර ගණනාවකින් සමන්විත කසාගල සමූහ ව්‍යාපාරය. ඉදිරියේදී කසාගල හොස්පිටල්, කසාගල රෙස්ටුරන්ට් ඇන් තවත් ව්‍යාපාර ගණනාවක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා කසාගල සමූහ ව්‍යාපාරය අපි ගෞරවයෙන් සිහිපත් කරන අතරේ මේ වෙද්දී අතුරුගිරිය, මාතලේ මුල් එරියාව, නාරම්මල, ගනේමුල, ගම්පල කියන ස්ථානවල කසාගල ග්‍රීන් සුපර් ආයතන පිහිටුවා තිබෙනවා. අපි ඔබට ආරාධනා කරනවා අද අපි බණ්ඩාරවෙල රැඳී සිටියත් ඉදිරි පුරපසළොස්වක පොහෝ දිනයන්වල ඔබට පුළුවන් කමක් තිබෙනවා නැත් FM රේඩියෝ වේ ශ්‍රේත පූජා සජීවි වැඩසටහන ඔබේ ගමේ නගරයේ පවත්වන්නට, විහෙර විහාරස්ථාන තුල පවත්වන්නට අපේ දුරකථන අංකය සටහන් කරගන්න 0771 52 271 272 0771 52 272 තමයි අපේ දුරකථන අංකය. ඉතින් ඉවසීමෙන් ප්‍රඥාවෙන් යුක්තව ජීවිතය දිනන්න කියලා තමයි අපේ හාමුදුරන් වහන්සේ කෙටියෙන්ම කියනවා නම් ධර්ම දේශනාව තුළින් ඔබට දේශනා කළේ. ඒ නිසා ගිය දේවල් ආය අපිට ලබා ගන්න බෑ. හැබැයි ලබා ගන්න තියෙන දේවල් පිළිබඳව වැඩියෙන් හිතන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ධර්මයම ඔබට පිහිටක් පිලිසරණක් වේවා, නිවනින් සැනසෙන්න මේ හැම පිනක්ම හේතු වේවායි කියන ප්‍රාර්ථනාවෙන් සම්බන්ධතාවය යොමු කරනවා බම්බලපිටියේ පිහිටේ නැත් FM අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත යලිත් උදෑසන 9:15 සජීවී ධර්ම සාකච්ඡාව තුළින් හමු වීමේ බලාපොරොත්තු ඇතිව
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm shweta pooja shweta pooja

0: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. උදේ 9:00 විනාඩි 2යි.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙතගෙන එන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
3: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. බුදුදහමත් සමග මෙරටට ලැබුණු අභිමානවත් ශිෂ්ට සම්පන්න සමාජයේ උරුමය මෙරට මත ප්‍රතිෂ්ඨාපනය කරමින් ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත්ව එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පොසොන් දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ආචාර ධාර්මික පැවැත්මක් නොමැති රටකට සැබෑ දියුණුවක් කරා ළඟා විය නොහැකි බවත් මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් අවධාරණය කරනුයේ අනුපූර්ණ ශික්ෂණයේ වැදගත්කම බවයි. මේ වන විට සමාජය තුළින් වියකී යන සාරධර්ම සහ හරපද්ධතීන් යළි කැඳවාගෙන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට එක්ව කැපවීම වැදගත් බවත් පෙන්වා දෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව රාජ්‍ය ආයතන ඇතුළු සියලු සන්දර්භයන් තුළට ශිෂ්ටත්වයේ කැඳවාගෙන ඒම සඳහා රජයේ මේ වන විටත් කැපවීමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ පොසොන් දිනු පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වනවා. ඊළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: BYD C-Line 8-7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
6: Heels within then now nishpadana sandaha aduma mila wattaka gram 100k dan rupel 11 pipinya gram 100k dan rupel 19 kartakulumban amba gram 100k dan rupel 19 heels now bavai aduma milai
7: diva fresh daily alert edinada obandina priyathama andumala kolayeke saha attata daadiya saha duwili pallam saha anikut edinada pallam obata prashnayakda edinada kunu pallam walata hondama visunduma strength fighter takshane samaga ena nava diva fresh wedi mahasiyak nathuwa adu viyadamakin wedima pirisi බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූනි 30 මතුගම CTB බස් රථ නැවතුම් පළේදී
8: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
1: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය.
2: කැස්සයි ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250.
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112 125 125 මතන්න. BYD ගරුසරු කොදෙසි සහිතයි.
9: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: අක්මාවෙ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0147 31 33 540.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා
0: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
2: බැතිපර දායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින්.
3: පුසුන් පෝයට පන්සල් යන්න අපි හැමෝම පෙරුම්පුරනා. එහෙම දවසක හදවතින් පන්සල් යනවා කියලා කියන්නෙත් වෙන්නමම සුපසන් හැඟීමක්. අපේ ආගමික අංශය යුහුසුලුව ඒ වගේම net fm මුළු කාර්ය මණ්ඩලයම මේ පුසුන් පොහොයට පේ වෙලා බණ්ඩාර වෙල ගියා. දැන් එහි තවත් සුන්දර සුපින්වත් මොහොතක් එළඹෙන වෙලාව. අපේ සමීර බණ්ඩාර වීර කොන් ඉන්නවා ඒ වෙනුවෙන්. ආයිබෝවන් සමීර.
4: ආයිබෝවන් තරංගා. උතුම් වූ බුද්ධ රත්නයට, නෛර්යානික ශ්‍රී සද්ධර්මයට, ආර්ය මහා සංඝරත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා. බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධීශවර වන්දනීය පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්දාබිධාන ගෞරවනීය ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ මේ විහාරස්ථානයේ වැඩ සිටින අන්තේවාසික සද්ද විහාරික සීලූම මහා සංඝරත්නයේ අවසරය ප්‍රාර්ථනා කරමින් net fm ශ්වේත පූජා පොසොන් පොහෝදා පින්කම් මාලාවේ උදෑසන දහම් සංවාදය ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ අප කෙරෙහි අනුකම්පාවෙන් අද දවසේ ධර්ම දේශනාව සඳහා වගේම ධර්ම සංකථනය සඳහා වැඩමවා වදාළ විචිත්‍රතරම කතික වන්දනීය පූජනීය මොළමුරේ සුජාත ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි නැවත වතාවක් සාදුනාත දෙමින් නැමදුම් පූර්වකව පිළිගනු ලබනවා. අද උන්වහන්සේගේ ධර්ම දේශනාව අපි හෝරාවක් පුරා ශ්‍රවණය කරමින් ඉද්දී අපේ ජීවිත තනන්නට භාග්‍යවතුන් වහන්සේ කොයිතරම් දේ අපට කියා දී තිබෙනවාද කියලා හිතුණා. විශේෂයෙන්ම ලෞකික ජීවිත ගත කරන පිරිසක් විදිහට අපේ ජීවිත යම් මට්ටමකින් හෝ සාර්ථකව සහජීවනයෙන් ගත කරන්නට පුළුවන්කම තියෙනවා නම් අප සියලු දෙනා අවසානයේ බලාපොරොත්තු වන මේ සසර ගමනේ කෙලවර කර ගැනීම බොහොම පහසුවෙන් යන්නට අපේ මනස නිරවුල් වන නිසාම දහම් සාකච්ඡාව තුළදීත් අපි මේ ගේහසිත ප්‍රේමය, අපේ ආදරය, තරුණ තරුණියන්ගේ ජීවිත මේ හැම දෙයක් ගැනම විශේෂයෙන් අපේ අම්මාවරුන්, අපේ පියවරුන්, අපච්චිලා ගැන මේ ඒ කාලේ තිබුණු ප්‍රේමයත් එක්ක වර්තමානයේට මේ ප්‍රේමය ගලපන්නේ කොහොමද? මේ දේවල් ගැන කතා බහ කරන්න ඕනේ කියලා හිතුණා. අද පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අමාමේනි ශාක්‍යයන්න් වහන්සේගේ, තථාගතයන්න් වහන්සේගේ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ දායාදය ශ්‍රී ලංකාවට මහා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ දවස විදිහට අපි හඳුනාගෙන තිබෙනවා. ඉතින් එදා අම්බස්ථලයේදී දෙවන පෑතිස් මහරජතුමන්ට 30 යනුවෙන් ආමන්ත්‍රණය කරලා සමනාමයන් මහරජ ධම්ම රාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බදීපාය තාගත ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නට පැමිණි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වම්හ කියලයි සඳහන් කළේ අපේ හාමුදුරනේ. දැන් මේ සසර ගමන, සසර ගනුදෙනු පිළිබඳ කතා බහ කරද්දී ඔබ වහන්සේ ධර්ම දේශනාව තුලත් මනාව පැහැදිලි කළා. කොහොමද මේ බෝධිසත්ව චරිතය තුලත් අවසානයේ සිද්ධාර්ථ කුමාර චරිතය තුලත් මේ ගේහසිත ප්‍රේමයට, ආදරයට කොයි වගේ තැනක්ද ලැබිලා තියෙන්නේ කියලා. මේ දිනවල හැමදාම සෙනසුරාදා අපේ හාමුදුරුවනේ FM 95 FM 94.8 අපේ බොහෝ දෙනෙක් උදේ 8ට හරි කැමැත්තෙන් අහනවා සංසාර කතන්දර කියන අපේ මේ ගුවන් විදුලි බෞද්ධ නාට්‍ය. මේ දිනවල එයින් විවරණය කරන්නෙත් උන්මංග ජාතකය අපේ හාමුදුරුවනේ. ඉතින් ඔවුන් බොහෝ දෙනෙක් හරි කැමැත්තෙන් අහනව මේ අමරාදේවිය සහ අපේ මහෝෂද පණ්ඩිතයන් අතර ඇතිව තිබෙන මේ හරිම ලස්සන ආදර කතාවේ බෝධිසත්ව චරිතයනේ. එන් පසුව අපි දන්නවා එදාර දීපංකර බුද්ධ පාමුලදී සුමේද තාපසයන්න් වහන්සේට අර සපුමල් මිටක් පූජා කරන්න අවස්ථාව ලබා දීලා සංසාරගත පාද පරිචාරිකාව වෙන්නේ අශෝධරා වෙල්ලීමක් කරා. ඒ එල්ලීම අනුවනේ කෙමෙන් කෙමෙන් සාරා සංකේ කල්පලක්ෂයක් එකටම පෙරුම් දම් පුරමින් පාරමිතාවන්ට ශක්තියක් වෙමින් විටක අපි දන්නවා කුසජාතක වගේ දේදී වීර පාරමිතාවට මේ ශක්තියක් වෙමින් යශෝදරාව පැමිණි ගමන් මගේ බෞද්ධයන් විදිහට අපිට වෙන ආදර කතා කුමටද කියලා හිතෙන තරමට අපේ හාමුදුරුවනේ සිද්ධාර්ථ යශෝදරා කතාව අපේ ජීවිතවලට හරීම ළඟ සම්බන්ධතාවක් තියෙනවා. එනිසාම අපේ හාමුදුරුවනේ මට ඔබ වහන්සේගෙන් මුලින්ම විමසන්න හිතෙනවා බුදු දහමට අනුව පෞල් ජීවිතයක් කොයි වගේ වෙන්න ඕනද? ඔබ වහන්සේ කිව්වා දෙවියෙක් සහ දේවතාවියක් ඉන්නා වගේ මේ පෞල් ජීවිතයේ සඳහන් වෙන්න ඕන කියලා. අපි ඔබ වහන්සේ මේක තවදුරටත් විග්‍රහ කරන එක වටිනවා. මොකද බොහෝ දෙනෙක් කිව්වා හාමුදුරන්ගේ ධර්මදේශනාව තවදුරටත් තිබ්බනම් හොඳයි කියලා. ඔන්න අපි එහි ඉතිරි කොටස තමයි සාකච්ඡා කරන්නේ. ඇත්තටම බෞද්ධ පෞල් ජීවිතයක් කිබඳු විය යුතුද හාමුදුරනේ?
5: තෙරුවන් සරණයි හැම දෙනාටම. අපේ ශ්‍රාවක හැම දෙනාම ධර්මශ්‍රවණය කරලා ඉන්න මොහොතේ දැන් සූදානම් වන්නේ ඒ පිළිබඳව දීර්ඝව ඒ සාකච්ඡාව සිද්ධ කරන්න. ඉතින් අපේ සමීර මහත්මා බොහොම හොඳ ධර්මදේශනාව ශ්‍රවණය කරගෙන ඉඳලා එයින් පළවෙනි ආරම්භයේ වශයෙන් බොහොම හොඳ මාතෘකාවක් තමයි කතා කරන්නට දෙන්නේ මේ බුදුරදහමට අනුව පෞල් සංස්ථාව කියන කාරණාව. ඇත්තටම මේ සමීර මහත්මා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අංගුත්තර නිකායේ පඨම සංවාස සූත්‍රය තුළ මේ පෞල් ජීවිත විවරණය කරලා තියෙනවා, කතා කරලා තියෙනවා බොහෝ දුරට. ඒකේ මං අවසාන කොටස විතරයි ධර්ම දේශනාවට ගත්තේ. ඇත්තටම අද වර්තමානයේත් එදා අතීතෙත් අනාගතේ බුදුරජාණන් වහන්සේ තුන් කාලේම දැකලා දේශනා කරපු කරුණු. ඉතින් ඒවා අද වර්තමාන ලෝකයට ගොඩක්ම සමීප වෙලා තියෙනවා. හේතුව තමයි මේ පවුලක් ගත්තට පස්සේ ඒ පවුල් වර්ග හතරක් බුදුරජාණන් වහන්සේ මේ අංගුත්තර නිකායේ පඨම සංවාස සූත්‍රයේ පැහැදිලි කරනවා. ඒකේ පළවෙනි පවුල් කොටස තමයි චවෝ චවාය සද්දින් සංවස්සති. චවෝ චවාය සද්දින් සංවස්සති කියලා කියන්නේ මේ මලමිනියක් මලමිනියක් එක්ක ඉන්නවා වගේ. එහෙමත් නැත්නම් තේරෙන තව ටිකක් කිව්වොත් එහෙම මල පෙරේතෙක් මල පෙරේතියක් එක්ක යකෙක් යකින්නක් එක්ක ඉන්නා වගේ. ඇත්තටම එහෙම පෞල් ජීවිත තියෙනවා.
4: එහෙමයි.
5: ඒ කියන්නේ අම්මත් සැරයි තාත්තත් සැරයි ආගමත් දහමක් මූලික කරුණු මේව මොකවත් නැති පෞල් ජීවිත අනන්ත අප්‍රමාණ හම්බෙලා තියෙනවා. සමහරක් විට දරුවෝ ඒ නිසා දුක් විඳිනවා. ඊළඟට මේ දෙන් ඒ අයගේ මත වෙනස් කරන්නේ නැහැ. දරන් දඬු මත. එතකොට ඒවත් එක්ක ගත කරන ජීවිත මේ ලෝකෙත් තියෙනවා. එහෙම පෞල් තියෙනවා. කිසිම පිනකට දාමකට කුසලයකට නතු නොවන පෞල් ජීවිත තියෙනවා. ඒ බුදුහාමුදුරුවෝ විවරණය කරපු පෞල් පළවෙනි පෞල් ලේඛකේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා චවෝ දේවියා සද්දින් සංවස්සති. ඒ කියලා කියන්නේ මේ ගුණධමක් නැති ස්වාමි පුරුෂයේ දේවතාවියක් එක්ක ඉන්නවා වගේ. එතනත් ඉතින් අවුල් තමයි නේද? අරය බොහොම පිනට දහමට ලැබි වෙනකොට මෙයා ඒ වැන් ගැලවෙනකොට ඊළඟ ප්‍රශ්න යොමු කරනකොට ඇත්තටම ඒ තුල ප්‍රශ්න තියෙනවා. ඒව තමයි අර මම මුලිනුත් මතක් කළා වගේ අපිට කතා කරන්නේ. අපේ හාමුදුරනේ අහුණා හාමුදුරනේ කියලා එහෙම කතා කරන්නේ එවැනි දේවල් තමයි. එතකොට එහෙම ඉන්නවා බොහොම පිනට කැමති අම්මා තාත්තා පිනට කැමති නැති අය. ඊට පස්සේ ඊළඟ පවුල් ලේකයේ තමයි දේවෝ චවාය සද්දින් සංවස්සති. තාත්තා දෙවියෙක්, අම්මා ඉන්නවා ඔය අර ගුණ දහමක් නැති එහෙමයි ඉන්නවා. ඉතින් ඇත්තටම ගෙවල් වල කෑ ගාගෙන බැනගෙන කොච්චර හරි ගේ තුල තාත්තා මොන දේ කෙරුවත් වැරදි
4: නෑ
5: ඒකේ අඩුවක් දකින්නේ එහෙම. ඉතින් එහෙම පෞල් ජීවිතත් ගත කරන්න හරි අමාරුයිනේ. ඊළඟට බුදුහාමුදුරුව හතරවෙනි කාරණාව මම අර බණටත් මාතෘකා කරගත්තු එක, දේවෝ දේවියා සද්දෙන් සංවසති. වෙන්න ඕනි පවුලක් දෙවියෙක් දේවතාවියක් එක්ක ඉන්නවා වගේ. ඒ කියන්නේ දෙන්නම ගුණ දහමෙන් ඉන්න ඕනි, දෙන්නම පින් කරනකොට පිනට ලැබිව ඉන්න ඕනි. දැන් සමහර පවුල් තියෙනවා හරි දැන් මේ පොය දිනයක් ගත වුණා සිල් සමාදන් වෙන්න හරියට එකතු වෙන අය මං අනන්ත දැකලා
4: තියෙනවා.
5: එතකොට අම්මත් එනවා තාත්තත් එනවා. සමහරක් වෙලාවට අම්මා කතා කරුවත් තාත්තා බෑ, එයා පැත්තට අදිනවා. එතකොට ටිකක් අවුල්. මොකද අරයා දහමෙන් පෝෂණය වෙනවා, එයා දහමක් ඉගෙන ගන්නවා. එතකොට ඒ තාත්තා තුළ නැත්තං ස්වාමි පුත්‍රයා ඒ තුළ නැත්තං එතන තියෙන්නේ ලොකු ගැටලුවක්. ඒ නිසා මේ පවුල් ඒකකයක් සමබර වෙන්න තාත්තා දෙවියෙක් වගේ ඉන්නවනම්, ස්වාමි පුත්‍රයා දෙවියෙක් වගේ ඉන්නවනම්, ස්වාමි දියණිය දෙවිය දේවතාවියක් වගේ ඉන්නවනම් එතන හැදෙන දරුවෝ ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ. ඒ අය බොහෝම දේව දරුවෝ. ඊළඟට පවුල කියන්නේ අපි නිවසටත් එක්කනේ ගෘහයටත් එක්ක. එතකොට ගෘහය ගත්තට පස්සේ ගෘහය පුංචි දිව්‍යමාලිගාවක් වෙනවා.
4: එහෙමයි අපේ
5: නේද? එතකොට එතන ගැටලු අඩුයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඔය එක් දේශනාවකට අනුව පවුල් සංස්ථාව ඔන්න ඔය කොටස් හතරෙන් විවරණය කරලා තියෙනවා.
4: එතෙන් අපි දන්නවා මේ බණ්ඩාරවිල නම් බොහෝ පවුල් අර දිව්‍ය විමාන වගේ පවුල් අපේ හාමුදුරනේ තියෙන. අපි දැක්කා එහෙම. හැබැයි අපි සමහරු දැක්කා දැන් මේ අද දවසේ වගේම පහුගිය 27 වෙනිදා ඉඳලා අවස්ථාවක් ලැබිලා තියෙනවා නම් බොහොම දුර්ලභව මේ ධාතුන් වහන්සේ වන්දනා කරන්න අපේ හාමුදුරනේ. භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ වගේම සීවලි මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ, අපේ බක්කුල මහසෑය ඉඳලා වැඩම කරලා වඳින්න අවස්ථාව තියෙන වෙලාවේ සමහර තාත්තලා අම්මට සල්ලි ටික දෙනවා, මෙන්න මේක පන්රුත් දාලා බැඳගෙන එන්නකෝ කියලා තාත්තා එළියට ලයින් අපේ හැමදෙරුනේ. ඒ වගේ අවස්ථාත් අපි දැකලා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවල තමයි සමහර විට අර ටිකක් නොහික්මුණු මේ පුරුෂ පාර්ශවයත් එක්ක හික්මුණු අම්මා කෙනෙක් ඉන්නවා වෙන්ටත් පුළුවන්. ඒ සියලු දේ අතරේ ඔන්න දෙවියෙක් දේවතාවක් එක්ක ඉන්නා වගේ අපේ පෞල් ජීවිතය ගත කරන්න පුළුවන් නම් කොයිතරම් අපේ ජීවිත සාර්ථක වේවිද. අර හොඳ උදාහරණයක් තියෙනවා අපේ හැමදෙරුනේ, දෙන්නෙක් විවාහ වුණාන් පස්සේ එකතු වෙන්නේ මේ පිරුණු වතුර වීදුරු දෙකක් වගේ කියලා කියන අපේ හැමදෙරුනේ. ඒ පිරුණු වතුර වීදුරු දෙකෙන් එක්කෙනෙක් අනිවාර්යෙන් වතුර භාගයක් හලන්න ඕනේ. නැත්නම් වෙන්නේ අර වතුර වීදුරු දෙක පුරවන්න කියලා නිකන් වතුර අපතේ යන්නේ විතරයි නේ අපේ හැමදෙරුනේ. ඉතින් මේ විදිහට දෙවියෙක් දේවතාවක් වගේ පෞල් ජීවිතයේ ඉන්න විවරණය කරද්දී දැන් මෙතන ඉන්න සමහර විට අපේ ආදරණීය මව්පියන් වෙන්නට පුළුවන්, ඊළඟට අපේ තරුණ තරුණියන් වෙන්නට පුළුවන්, විවාහ අපේක්ෂිත පිරිසක් ඉන්නවා වෙන්නට පුළුවන්. මේ ආත්මේ දැන් මුල් කාලේ පොරොන්දුවක් දෙනවනේ සාමාන්‍යයෙන් අපේ හාමුදුරුවනේ, උපදින හැම භවයකම ඔයා මගේ වෙන්න ඕනේ කියලා. අපි ඉතින් එහෙම දැකලා තියෙනවා අර ඉස්සෙල්ලා කිව්වාගේ මේ දීපංකර බුදුන්ගේ සමයේ ඉඳලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවන ආත්ම භවය දක්වා සසරින් සසරට යශෝදරාව නම් පතාගෙන ආව අපේ හාමුදුරුවනේ. දැන් මේ විදිහට පතාගෙන එද්දී අනේ ඊළඟ අඩුගානේ ඊළඟ ආත්ම හතේවත් මගේම වෙන්න ඕනේ කියලා මේ වගේ ප්‍රාර්ථනා තියෙනවා. දැන් මතු භවයේදී යහපත් සහකරුවෙක් විදිහට හමු වෙන්නට නම් අපේ ආදරණීය අඹුසැමියන් එකට එකතු වෙලා ගොඩනගා ගන්න ඕනේ කොයි වගේ ජීවන රටාවක් අපේ හාමුදුරුවනේ? අර දිව්‍ය විමානයක් වගේ gedara අපි කොහොමද ඉන්න ඕනේ අපේ හාමුදුරුවනේ?
5: ඔව්, ඒක හොඳ මේ වර්තමාන සමාජයට හොඳ ප්‍රශ්නයක්. හේතුව තමයි මේ දැන් වර්තමාන සමාජයේ තරුණ තරුණියෝ ඇත්තටම ප්‍රේමයෙන් ආදරයෙන් බැඳෙනවා. ඒ බැඳුනට පස්සේ සමහරක් විට ඔන්න ගැහැණු ළමයා ගෙදරින් විරුද්ධයි. ඊට පස්සේ පිරිමි ළමයා ගෙදරින් විරුද්ධයි. විරුද්ධ වෙනකොට මොකද්ද කියන්නේ? දැන් අපිට ඔන්න මේ ආත්මය එකතු වෙන්න බෑ. දැන් එහෙමනේ ඔළුවට යන්නේ මේගොල්ලෝ එකතු වෙන්න දෙන්නේ නැහැ. දැන් ඔහොම අනන්ත අපිට ওই ප්‍රශ්නේ අවිල්ලක් තියෙනවා, කතා කරලා තියෙනවා, ඒ සිද්ධිවලට මුහුණ දීලා තියෙනවා. මේ එහෙම වෙච්ච ගමන් ඒගොල්ලෝ හිතනවා හරි හරි අපිට මේ ආත්මේ නම් ඕක කරන්න වෙන්නේ. මොකද කරන්නේ, සමහරක් වෙට එකම ලණු අරගෙන ඒකේ දෙපැත්තේ ගහකට නැගලා දෙන්න බෙල්ලවැල් දාගෙන මැරෙනවා මේ ලබන ආත්මේ එකතු වෙන්නේ.
4: එහෙමයි.
5: එහෙමනේ අපි දැන් ලියලා තියෙනවා අපිට එකතු වෙන්න ඕගොල්ලෝ දෙන්නේ නැත්නම් අපි නිදහස් වෙලා යනවා.
4: අර කවුරුද හැඳුවේ, කවුරුද මේ මේ විලාප තිබ්බේ, දුම්රිය මොහොතක් නතර වෙන්නේ කියලා දෙන්න එකට අතල්ලගෙන පයින්
5: අවස්ථාවදී ඔන්න ඔය කිව්වා වගේ දුම්රියට පයින්නෝ. දැන් නම් ගංගේ මෝදේ ගිලෙනවා. සමහර තැන්වල ඔය ඉස්සරහෙම මේ කණේරුවට කනවා, නියඟල කනවා. ඔය ඇයි මේ ආයි එකතු වෙන්න? බුදු දහමට අනුව කවදාවත් පින්වත්නි එහෙම එකතුවක් නැහෙනි. ඒක ඇත්තටම ගොන්කම. අර මං කිව්වේ ප්‍රඥාව නැතුව මේ ගමන යන්න බෑ. ප්‍රඥාව නැතුව මේ ගමන යන්න බෑ. ඒ නිසා මෙහෙම එකතු වීමක් ගැන බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවක දේශනා කරනවා. සමහර ඒවා නම් තියෙනවා, මුලින්ම අපි එකතු වෙමු සංසාරය යමුකුවට මේ ආත්මෙම එපා කියලා උසාවිනා කියලා. එහෙමවත් තියෙනවා. නමුත් බුදුහාමුදුරුවන්ගෙන් ඔය ප්‍රශ්නේ අහනවා ගිහින් කවුද? නකුල මාතා, නකුල පිතා. බොහොම පින්වන්ත අර කියපු දෙවියෙක් දේවතාවියක් එක්ක හිටපු පවුලක්. දැන් ඔන්න නකුල පිතා මේ එකම දරුවා නකුල නම. එයා හින්දා තමයි අම්මයි තාත්තයි හඳුන්වන්නේ නකුල මාතයි නකුල පිතයි කියලා. මේ නකුල පිතා මේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යනව අවසාන කාලමානේ. දැන් මැරෙන්න සූදානම් වගේ දැනෙනකොට ගිහින් බුදුහාමුදුරුවෝ ළඟ ඉල්ලීමක් කරනවා, කතා කරනවා. මගේ බුදුහාමුදුරුවනේ, මේ නකුල මාතාව ඉන්නේ, මේ අම්මා මං කවද්ද එකතු වුණේ? එදා ඉඳන් මං කෙරෙහි අඩුම තරමේ ඇහැ කෙරවලකින් රවල බලල නැහැ කියන. රැවිලි එහෙම රැවිල්ලක්වත් නැතිකොට බැනිලි ගැහිලි දොස් කියාගෙනලි ගැන කවර කතා දහනවා? ඇහැකින්වත් ඇස් කෙරවලකින්වත් බලල නැත්තං අපි ගහගත්ත ඒවා බැනගත්ත ඒවා කවර කතාද? එහෙම වෙන්න බෑනේ එහෙනම් කියනවා. ඒ නිසා මගේ බුදුහාමුදුරනේ මට මේ අම්මා උපදින සංසාරේ ඕනි කියනවා. බලන්නකො කොයිතරම් පින්වන්තද කියලා. මට මේ අම්මා මුළු සංසාරෙම ඕනි. අපිට එකතු වෙන්න පුළුවන්ද බුදුහාමුදුරනේ? ඔන්න ප්‍රශ්නේ. ඊළඟට මේ අම්මත් කියනවා මේ නකුල තාත්තා අතිනත ගත්තේ කවද්ද? එදා ඉඳලා මේ තාත්තත් මට හැකිරෝලකින් වරවල බලල නැහැ මගේ බුදුහාමුදුරුවෝ. නේද? බලන්නකො සුන්දර මේ වගේ ලෝකයක් තියෙනකොට කොච්චර ලස්සන වේද. ඊට පස්සේ එයත් කියනවා මටත් මේ නකුල පිතාම ඕනි මගේ බුදුහාමුදුරුවනේ. එකතු වෙන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ කියනවා පුළුවන්. පුළුවන්. බැරි නෑ. මොකද්ද වෙන්න ඕනි? බුදුහාමුදුරුවෝ කියනවා කරුණු හතරක පිහිටන්. එක මොකද්ද? සම සද්ධා. දෙන්න එකම ශ්‍රද්ධාවේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් කෙලෙහි නොසෙල් වෙන ශ්‍රද්ධාවෙන් දෙන්න කටයුතු කරන්න. ඔන්න පළවෙනි කාරණාව. ඊළඟට සම සීල. දෙන්නම එකම සීලයේ පිහිටන්න ඕනි. ඒක වෙනස් වෙන්න බෑ. සීලයත් එකම. දැන් තාත්තා පණ ඇරලා අම්මට ආදරය කරගෙන ඉන්නකොට, එහෙමත් නැත්නම් ස්වාමි පුත්‍රයා ස්වාමි දියණියට ආදරෙන් ඉන්නකොට අම්මා වෙන වෙන ලෝකවල යනවා නම් සීලවන්තකමක් නැහෙනි. ඊළඟට ස්වාමි දියණිය ස්වාමි පුත්‍ර එයා වෙන වෙන ලෝකවල යනවා නම් එතන සීලවන්තකමක් නැහෙනි. ඒ නිසා දෙන්න සීලවන්තව ඉන්න ඕනි. ඔය තියෙන සීලය රකින්න සීලය. දැන් පංචශීලය වුණත් පංචශීලය රැකගෙන ඉන්න කෙනෙකුට ඒ ආනිසංස හම්බ වෙනවනේ. දැන් අද මේ අෂ්ටාංග උපෝසථය සමාදන් වෙච්ච අය. ඒ නිසා මේ සීලය රැක ගන්න කිව්වා. තුන්වෙනි කාරණාවකව සමචාග. දෙන්න එකම විදිහටම දන් දීම් ත්‍යාග සම්පත්තිය වැඩි දියුණු කරන්න කිව්වා. දැන් ඕක කියනකොට පහුගිය කාලේ ගිය වර්ෂේ මට කටින පින්කමක් කරපු තරුණෙකුයි තරුණියකුයි හම්බ වුණා. ඊට පස්සේ තරුණියගේ ගම්පලාතේ තමයි කටින පින්කම කළා දෙන්නේ. දැන් අනික් ගෙවල් වල කරන හින්දා මෙයාට ලොකුවට මේක කරන්න ඕනි. කරන්න ඕනි නිසා අර මේ තරුණයාට කියලා මේ අපිත් හොඳට පින්කම කරමු. දැන් ඒ ළමයා ඒ වචනෙම්ම කිව්වා අනික් අයට සෙකන්ඩ් වෙන්න බෑනේ. අපි තෝක ලස්සන්ටම කරමු. හරි මොකද කරන්න ඕනිද? මේක දන්නෙත් නෑනේ, මේ කොල්ලත් දන්නේ කොහොමද කරන්නේ. ණය වෙලා ඒක කරලා කටිනෙත් කරලා මෙයා ආවේ මං හිතන්නේ මේ මාර්තු වල විතර වගේ මට හම්බුනේ. තාම ණය ගෙවනවලු. ඒකනේ අර අපි ඇත්තටම වත්කමේ හැටියට පින්කම කියන්නේ නිල් කටරළු මල් ටිකක් පූජා කරලා දිව්‍ය ලෝකෙ ගියපු අය ගැන කතා කරනවා. වැලි චෛත්‍යයට මල් ටිකක් පූජා කරලා එහෙම අපිට පුළුවන් විදිහක් තියෙනවා. ඒ නිසා දැන් අර ත්‍යාග සම්පත්තිය තිබුණාට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දුක් වෙනවනේ. දැන් කරපු කටිනී ආනිසංස තියෙයිද? ආන්න එකයි කියන්නේ දෙන්න එකම විදිහට එකම එදීමනාවේ සිතුවිලි පහළ වෙන්න ඕනි, දෙන විදිහ සාකච්ඡා කරන්න ඕනි. රටළු ලෝකෙට පේන්න කරලා වැඩක් නැහැ.
4: එහෙම
5: ඉන්න ඕන බුදුහාමුදුරුවෝ දෙන්නම සමචාග පිහිටන්ඩ කිව්වා. ඊට පස්සේ සම ප්‍රඥාන වැදගත්ම දේ. අර උම්මග්ග ජාතකේ මහෞෂධ පඬිතුමා අමරා දේවිය හොයුවේ දෙන්න තුළ ප්‍රඥා සමංකේ. ප්‍රඥාවට කරන්න බැරි දෙයක් නැහැ. මේ ප්‍රඥා සම්පතිය මෙන්න මේ කරුණු හතරෙන් ඔබතුමා ඔය අම්මත් තාත්තත් පිහිටන්ඩ කියලා එදා නකුල මාතාවටයි නකුල පිතාටයි බුදුහාමුදුරුවෝ කිව්වා සංසාරේ ප්‍රාර්ථනා කරන්න හැමදාම එකතු වෙනවා කිව්වා. හැමදාම එකතු වෙනවා කිව්වා. දැන් එහෙම ගැටලු නෑනේ අපිට. ඉතින් අද මේ ආත්මේ හම්බෙන්නේ කෙනා එපා කියනවනේ, ඊගාව ආත්මේ කොහොම හම්බෙන්නේ? එතකොට එහෙම යනකොට ප්‍රශ්න ගැටලු තියෙනවා. දැන් අර අමරාදේවිය කියන්නේ යසෝදරා දේවි උත්තමාවියමයි, මහෝසඳ පඬිතුමා කියන්නේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේමයි. සංසාර පුරුද්දට දැක්ක දැකීමට තමයි අර ආදරය ඇති වුණේ. ඒ නිසා මේ අහන පින්වන්ත දරුවෝ විශේෂයෙන්ම දැන් විවාහපත් වෙලා ඉන්න මව්වරු පියවරු තමන් පුළුවන් තරම් මෙන්න මේ ගුණවල පිහිටලා සසර එක්කෙනෙක් එක්ක යන්න පුළුවන් නම් ප්‍රශ්න ගැටළු අඩුයි. ඒ තැනට යන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඔය ಗುಣ හතර පිහිටන්න කිව්වා. සංසාරේ කැමති නම් එකතු වෙන්න මැරිලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.
4: බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතේ නැති කරගෙන වෙනත් ක්‍රියාමාර්ගවලට එළඹිලා අපේ ඊළඟ භවයේවත් එකතු වෙමු කියන ප්‍රාර්ථනාවට වැඩිය අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේම සමසීල සමප්‍රඥා සමචාග මේ දේවල් එක්ක ජීවිත ගත කරන්න පුළුවන් නම් සිද්ධාර්ථයන් යශෝදරාවන් වගේ අපි දන්නවා මේ යශෝදරා දේවිය අවසානයේ මහරහත් තිරණයක් බවට පත් වෙලා පිරිනිවන් පාන මොහොතේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා බොහොම අපූර්ව විවරණයක් කරන මේ සංසාර ගමන ගැන. එක තැනකදී විතරයි තරහෙන් බල්ලා තියෙන අර මන්ද්‍රී දේවි විදිහට උපන් භවයේදී විසතුරු ආත්මයේදී කොයි විදිහටද දරුවන් දන් දුන්න වෙලාවේ පොඩ්ඩක් කෑගහුවේ කියන එකට සමාව ඉල්ලනවා. ඉතින් හිතන්න කොයිතරම් මේ සංසාර ගමන දිගද, සාරාසංකේ කල්ප ලක්ෂයක් පුරාවට ඒ පෙරුම්දම් පුරමින් පැමිණි ගමන අපේ ජීවිතවලට කොයිතරම් ආදර්ශයක් ගන්නට ඕන චරිතද. අපි අද කතා කරන්නේ මෙන්න මේ ආදරය ගැන. අපි මේ කතා කරන දේ කතා කරනකොට මට අතුරු ප්‍රශ්නයක් ඉමසන් හිතෙනවා. සමහර විට අපේ මේ අම්මලා තාත්තලා හිතන්න පුළුවන් අනේ මේ සසර කෙටි කරගන්නවා මිසක් අපේ හාමුදුරනේ තවත් භවයක මේ ගෑනු කෙනා එක්ක යන්නේ මොකටද, පිරිමි කෙනෙක් එක්ක යන්නේ මොකටද කියලා හිතන්නේ ඇයි, අපි ඕවා ගැන හිතන්න ඕනේ නැහැ කියලා හිතෙන්නත් පුළුවන් අපේ හාමුදුරනේ. අනේ ඒ පිරිසට අපි කෙටි උත්තරයකුත් දෙන එක වටිනවා අපේ හාමුදුරනේ.
5: දැන් ඒකට හොඳම උදාහරණ තමයි බෝධිසත්වයන් වහන්සේ යසෝදරා දේවිය.
4: එහෙමයි අපේ හාමුදුරනේ.
5: දැන් ඒ සසර කෙටි කරගන්න දෙන්නටම හැකියාව ලැබුණේ මක් නිසාද? ඒ දෙන්න දැන් ඕක විරසක වෙලා යන්න පුළුවන් ගමනක් නෙවෙයිනේ. අපිට මේ ආත්මයෙන් නිවන් දැකලා මේක අහවර වෙන ගමනකුත් නෙවෙයි. ඇත්තටම කතා කළොත් එහෙම නේද? එතකොට අපිට මේ යන ගමනට උදව්වක් උපකාරයක් කරගන්න කවුරු හරි ඉන්නවනම් ඒ තුල කොයිතරම් සැනසීමක් තියෙනවද කියන එක සාරාසංකේය කල්පලක්ෂය පාරමී පුරාගෙන ආපු බෝධිසතුන්ට බුද්ධත්වයට එකතු වුණාසේ අපිටත් අඩුම මගපලයකට යන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. අපිට අත් උදව්වට යම්කිසි කෙනෙක් අපේ දිවිමම් පේතේ ඉන්නවා. ඒක අවබෝධ කරගෙන යන එකයි තේරුම. මේ නිකම් බැඳි බැඳි බැඳි බැඳි බැඳි බැඳි යනවා නෙවෙයි. ඒ ගමන තියෙන්න එපයි. දැන් ගිහියෙක් වශයෙන් ඉන්නවා නම් නැ නැ ඉතින් අපි වගේ පැවිදි වෙලා එහෙම කටයුතු කරගෙන ඊට වඩා යහපත් මේ ජීවන ගමනේ විවාහයක් බලාපොරොත්තුෙන් ඒ යන කෙනෙක් ඉන්නවනම් එයා තෝරාගත යුතු මාර්ගය ඒකයි.
4: අපි දන්නවා දැන් භාග්‍යවතුන් වහන්සේගේ බෝධිසත්වාවදී වගේම ගෞතම බුදුසසුනේ දැන් අදත් ඔබට ධාතුන් වහන්සේ නමක් වැඳ පුදා ගන්න පුළුවන්කම තියෙනවා සීවලි මහරහතන් වහන්සේගේ. ඉතින් අර පිප්පලි කුමාරයා විදිහට හිටපු අවදී පටන් කොයි තරම් මේ ගිහි කාලයේ තුල පෙරුම් දම් පිරුවද මේ කුමාරිකාවත් එක්ක ඔවුන් එකට ජීවිතය ගත කරලා සංසාර ගමන නිමා කරන්නට ඔවුන් දෙදෙනත් ප්‍රාර්ථනා කරන අපේ හාමුදුරුවනේ. අපි කියනවා අර මේ අහස පොළවත් පොඩ්ඩක් කම්පා වුණා කියලා මොවුන් දෙදෙනා වෙන් වෙනකොට නේද අපේ හාමුදුරුවනේ. ඉතින් මේ විදිහට බුද්ධ චරිතය තුළ මහරහතන් වහන්සේලාගේ චරිත තුළ ඕනෑතරම් ගේහසිත ප්‍රේමයත් එක්ක සසර ගමන සරු කරගන්නේ කොහොමද කියලා කියන්න උදාහරණ ඕනෑතරම් තියෙන ඔබ තේරාපදාන මේ දේවල් පරිශීලනය කරන්න කොයි තරම් රසවත් කතා කොයි තරම් පිරුණු කතා අපිට ඉගෙන ගන්න පුළුවන්ද කියලා ටිකක් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් වේවි. හොඳයි අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට ගියොත් අපේ හාමුදුරුවනේ දැන් අපි කිව්වනේ දෙන්නෙක් ඔන්න කොයි විදිහටද පෞල් සංස්ථාව තියෙන්න ඕනේ ඊට පස්සේ එකට යන මේ ගමන සඳහා අපි කොයි වගේ ජීවන රටාවක් ද අනුගමනය කරන්න ඕනේ. දැන් මේ එකට යන රටාවේදී අපි සාමාන්‍යයෙන් ඔය මේ චිත්‍රපටවල ටෙලිනාට්‍යවල වෙන්න පුළුවන් නවකතාවල වෙන්න පුළුවන් සාමාන්‍ය ජීවිතෙත් ඔයාට මං ඉන්නව නම් මට ඔයා ඉන්නව නම් අපි දෙන්නගේ ආදරේ තියෙනව නම් ඒ හොඳටම ඇති කියලා හිතන පිරිසක් ඉන්නවන අපි හාමුදුරුවනේ වෙන මොනවත් අපි දෙන්නට මොකද සමහර විට අර ලුණුයි බතුයි කාලා අපි කන්දක් උඩ ජීවත් වෙමු කියන පිරිසකුත් ඉන්නවා. එතකොට ඉතින් සමහරට මහත්යහනවා කන්දක් උඩ ජීවත් වෙලා කඩයක් දාගත්තාම බඩු විකුණන්නේ කාටද කියලා තනවන අපි හාමුදුරුවනේ. දැන් මේ දේවල් එක්ක ඇත්තටම මේ ජීවිතවලට ආදරය විතරක් ප්‍රමාණවත් අපේ හාමුදුරුවනේ ඉදිරියට යන්න.
5: මෙහෙමයි දැන් ඇත්තටම අද වර්තමානයේ වෙලා තියෙන්නේ ඕක.
4: එහෙමයි.
5: අද වර්තමානයේ තියෙන්නේ මේ ආදරය තමයි දැක්ක මාත්‍රයට එයා හොඳයි. ඉතින් දැන් ඒ සසර ගමන දීර්ඝ වෙනවා. දැන් අර යමෙක් හිතන්නත් පුළුවන් දැන් මේ සංසාර ගමන කෙටි කරගන්න අපි හැමෝගෙම තියෙනවනේ සහය. අම්මාගේ සහය තියෙන්න ඕනේ, තාත්තාගේ සහය තියෙන්න ඕනේ. දැන් මම මේ එන ගමනට මගේ අම්මයි තාත්තයි විරුද්ධ වුණා නම්
4: එහෙමයි
5: නේද? ඒ නිසා අපිට මේ ගමන යන්න නම් අර හැම වෙලේම ප්‍රාර්ථනා කරා නිමිනා පුණ්‍ය කම්මේන මාමේ
4: මේ
5: අපිට ඕනි කල්යාණ මිත්‍ර ඇසුරක්නේ. එතකොට ස්වාමි පුත්‍රයාට ස්වාමි දියණියට කල්යාණ මිත්‍රයෝ වශයෙන් ඉන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ විවාහ ජීවිතය කියන එක බාධාවක් නෙවෙයිනේ ඉක්මනින් නිවන් දකින්න නේද? එතකොට එහෙම යන ලෝකයක්නේ වැඩිපුර තියෙන්නේ. ඒගොල්ලෝ එකතු වෙවි. හැබැයි සසර දිග්ගැසෙන්න පුළුවන් අර වගේ වුණොත්. ඒ නිසා අද වර්තමානයේ අර අහපු ප්‍රශ්නෙට මේ ආදරය කියන එක දැකීම මාත්‍රයක් විතරයි. සමහරක් විට ඒක ආකර්ෂණයක් මේක දැක්කානේ හොඳයි කියලා ඒක බැඳීමක්. සමහරක් විට ඒක රාගය වෙන්නත්
4: පුළුවන්
5: නේද? ඒ නිසා ඒ ආදරේ නෙමෙයි. දැන් බලන්න උම්මග්ග ජාතකයේදී අමරාදේවිය දකින්නකොටම ආදරය ඇති වුණාට හිතට ඉඩ දුන්නේ නෑ ලාමක හැඟීම් වලට එළියට එන්න නේද? ලාමක හැඟීමට මේ හොඳයි කියලා දැන් දෙන්න කැමති යන් කියන තැනට නෙමෙයි ආවේ. හැඟීම් වලට වහල් වුණේ නෑ, දුන්නේ ඉඩ බුද්ධියට. ඒ නිසා ආදරයක් සාර්ථක වෙන්න නම් එතන ඒ ආදරය ප්‍රමාණවත් නෑ. ඒකට අවශ්‍ය වෙනවා තමන් බුද්ධිමන්තභාවයේ තියෙන්න ඕනි. ඊට පස්සේ ආදරයක් රැකෙන්න ඉවසීම තියෙන්න ඕනි. කරුණාව, දයාව, මෛත්‍රිය එකිනෙකා තේරුම් ගැනීම. දැන් අර බට්ටික අනලා කැඳයි කැවුණුයි ඔක්කොම අනලා ගාන වෙලාවෙම ඉවරයිනේ මුළු ඔක්කොම.
4: නෑ
5: දැන් මම ඊය පෙරේදා දැක්කා මේ ලිපියන් මං හිතන්නේ මේ පිට රටක විවාහ වෙන්න දෙන්න දැන් මේ අස්සම් කරලා විවාහ වෙලා හැබැයි මනමාලයාගේ පාර්ශවයේ ආපු කෙනෙක් ගෙදර ඇති කරන බල්ලට පයින් ගහලා. එවලෙම ඉවරයි මගුල. ආයි මේ බල්ලට ගැහුවා එහෙම බෑ කියලා ලොකු ලිපියක් තිබුණා. මං කියව බලන්න ඒ අවබෝධය කියන එක නැති වෙච්ච තැන. ඒ කියන්නේ ඒ තැනට එනකොට ඒක ඉතින් ස්වාමි පුත්‍රයාගේ වැරද්දක් නෙවෙයිනේ. ආපු කෙනෙක් අතින් එහෙම වෙන්න පුළුවන්. හැබැයි මුළු විවාහයෙම කටුගාලා දාලා එතනින් ඉවරයි. ඒ පෝරුවේ නැගලා ඒ ඉවර වෙනකොටම තමයි. ඉතින් ඒකයි කියන්නේ ආදරය කියන දේ මේ අපිට දැකීම මාත්‍රයට ඇති වෙන එකක් නෙවෙයි. ඒක බොහොම අවබෝධයෙන් යුත්. ඒක බෝධිසත්ව ගුණයක්.
4: එහෙමයි.
5: බෝධිසත්ව ගුණයක් ආදරය කියලා කියන්නේ අපි මේ නිකන් හිතාගෙන ඉන්න එක අර පෙබරවාරි 14ට මලක් දීලා සමරන එක ඊට වඩා දෙයක් තියෙනවා. ඒ තුල තමයි පවුලක් කුටුම්භයක් ආරක්ෂා වෙන. ආන්ගේ ආරක්ෂා වෙන තැනට යනවනම් අපි මේ කියන ආදරය කියන කතාව නිකන් ඒක එතකොට බොළඳ දෙයක් වෙනවනේ.
4: එහෙමයි පහමතුනේ.
5: ඊට එහා ජීවිතයේ දකින්න නම් ප්‍රඥාවත් එක්ක මේ ගමන ගියොත් සසරත් හොඳයි මෙලවත් හොඳයි හැම ආත්ම භාවයකදීම කටයුතු කරලා හොඳ පුණ්‍යවන්ත කෙනෙක් විදිහට නිර්වාණයට යන්න පුළුවන්.
4: එතෙන් අපි මේ සසර ගමන ටිකෙන් ටික දීර්ඝ කරගන්නවාද, ඒ සසර ගමන අපි කොයි තැනකින් නතර කරගන්නවාද කියන එකට අර අපේ පූර්විකාවෙදිත් සඳහන් කළා වගේම මේ ජීවිතයට අපිට සුදුසු සහකරුවෙකු සහකාරියෙකු ලැබුණොත් එහෙම අර සසරම ගොඩ තමයි කියන එක තමයි අපි කියන්න තියෙන අපේ හැමදෙරේ. මොකද ඔබට පෙරුම්දම් පුරන්නට, එකට පින්කම් කරන්නට, එහෙම නැත්නම් පින්වත් දරුවන් ජනිත කරන්නට මේ හැම දෙයකටම මේ ගේහසිත ප්‍රේමය කොයිතරම් වැදගත්ද. දැන් අද පන්සලට එනකොට සමහර විට ගෙදරින් ඉන්න තාත්තා අද දවසේත් කුඹුරු වැඩවලට ඒ දේවල් වලට යන අතරේ අම්මට බොහොම නිදහසේ ගිහිල්ලා සිල් රකින්න අවස්ථාව ලබා දෙන්න උදේ සමහර විට ඔය මේ සිල් රෙදි ටිකත් සූදානම් කරලා දුන්න තාත්තලා ඉන්නව වෙන්ටත් පුළුවන් අපේ හැමදෙරෝනේ. මෙන්න මේ විදිහට පිනට මග පෙන්වන සහකාරයෙක් සහකාරියක් ඔබට ඉන්නවා නම්, එහෙම නැත්නම් ඔබට තව තව දේවල් වලට නිරන්තරයෙන් මග පෙන්වන සහකාරයෙක් සහකාරියක් ඉන්නවා නම් එය ඔබ සසර මග කෙටි කරගන්න කොයිතරම් වාසනාවක්ද. සමහරුන්ට මෙන්න මෙහෙම කතාවකුත් තියෙන අපේ හැමදෙරෝනේ. දැන් සංසාරගත කෙනාව දැක්කහම එක පාටම පළමු දැක්මෙන්ම හඳුනා ගන්නවා කියලා සමහරු මුලාවකට වැටෙන අවස්ථාවක් තියෙනවා. මේ දේ ගැන ඔබ වහන්සේට මොකද හිතෙන්නේ?
5: මෙහෙමයි, සංසාරගත ප්‍රේමය කියන එක ගැඹුරු දෙයක්.
4: එහෙමයි.
5: දැන් අපි දැන් ඔය කතා කරන මහෝසඳ පඬිතුමා අමරාදේවිය සංසාරගත බැඳීම.
4: එහෙමයි.
5: ඊට පස්සේ අපි කතා කරපු පිප්පලී කුමාරයා සහ එම දේවිය කියලා කියන්නේ සංසාරගත බැඳීම. එහෙම සසර බැඳීම් කියන දේවල් අද වර්තමානයේ එහෙම එක පාට මෙහෙමයි කියන තැනට මේ දකින ලෝකයත් එක්ක තීරණය කරන්න අමාරුයි නේද?
4: එහෙමයි.
5: දැන් කියන්නේ අපි දැන් මෙහෙම දැකලා මේක සංසාරගත බැඳීමක් නම් එහෙම සංසාරගත බැඳීම් බැඳෙන පමණින් වෙන් වෙන්න විදිහකුත් නැහැ.
4: එහෙමයි.
5: දැන් එහෙම බැඳීමක් කියලා කියනවා.
4: බැඳනකම් විතරයි
5: බැඳීම. බැඳනකම් විතරයි. බැඳිලා ටික කාලයක් යනකොට සංසාරගත ප්‍රේමයේ ඒකයි කියන්නේ. ඒ නිසා මේ සංසාරගත ප්‍රේම අපි ඕනම දෙයකට කාලයක් දීලා බලා ඉන්න එපා. ඒ කාලයත් එක්ක අවබෝධ කරගන්නත් එපා. දැන් අර ඒකනේ මං කිව්වේ අද වර්තමානයේ මේ ඔක්කොම පටලගෙන අපි ඉස්සර වෙලා කාලයක් අරගෙන අනික් එක්කෙනාව තේරුම් අරගෙන එයාව ආශ්‍රය කළා. ඒ කියන්නේ ආශ්‍රය කළා තරිනෝ කියන එකක් නෙවෙයි. අද මේ ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. අපි ආදරය ගැන කතා කරනවා අද, සමහරක් විට හෙට කතා කරන්නේ රාගය ගැන. විශේෂයෙන්ම මේ අපි තරුණයෝ විදිහට, එහෙමත් නැත්නම් තරුණියන් විදිහට තමන් දැනගන්න ඕනිනේ ජීවිතේ ගෙනියන්න පුළුවන් කෙනා තෝරා ගැනීම. ඒක අම්මාද තාත්තාද ඒ අයත් බලකරන එක සුදුසු නෑ. එතකොට අපි ගත කරන මේ ජීවිතය පිළිබඳව මේක සංසාරගත ප්‍රේමයක බැඳීමක්ද කියන එක දැනගන්න පුළුවන් ආශ්‍රය. ඒකනේ අර දෙන්නටම හැංගීම් කොහමද අමරාදේවිය දකින්නකොටම හිතුවා. ඊළඟට මහෝසද පඬිතුමා දකින්නකොටම, හැබැයි ඒ සංසාරගත ප්‍රේමයට උනා එක සැරේෙන්ද දුන්නේ. ඒක ඒකමද කියලා තව දුරටත් පරීක්ෂා කරලා බලපු එකනේ අර අමරාදේවිය විචාර විචාර විචාර විචාර බැලුවේ මේකමද සංසාරගත ප්‍රේමේ.
4: දැන් අර වෙසන්තර ජාතක කතාව තුලත් මන්ද්‍රී දේවිය වෙසන්තර අපේ රජතුමා වනයේට යනකොට මේ ගෙයි පහන නෑ ගියෝතින් මම අන්ධකාරේ ඉන්නෙම් මා බැඳ පෙම්බරාගේ ඒ වාසේ මාගේ වාසේ කියලා මන්ද්‍රී දේවියත් වනවාසයට යනවනේ අපේ හාමුදුරුවනේ. ඉතින් හිතන්න මෙන්න මේ විදිහට ඔබගේ ස්වාමියා නිර්මාණය කරන දිව්‍යමාලිගය ඒක කොතන වෙන්නත් පුළුවන් නේද අපේ හාමුදුරුවනේ. ඒක මහා සත්මහල් ප්‍රාසාදයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සාමාන්‍ය පුංචි පැලක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ හැමතැනකම ඔබේ ජීවිතයේ සැනසීම තියෙනවා නම් අර ආදරේ විතරක් නෙමෙයි. ඉතින් අපේ හැමතැනම ආදරය යනු දැන් අර දැකීමෙන් පමණක් ඇතිවන දෙයක්ද? එහෙම නැත්නම් එතනින් එහාට තව දේවල් තියෙනවද අපේ හැමතැනම මේ ආදරයත් එක්ක?
5: ඒක තමයි දැන් අපි දැක් මම අර මුලිනුත් කිව්වා වගේ මේක මේ දැකීමෙන් ආවට දකින්නකොටම කියනවා අර මං කිව්වේ දැක්ක ගමන් හිත බැඳුනා එහෙම කියලා ඔය තියෙන්නේ. ඒ එහෙම නෙමෙයි, දැක්කට පස්සේ මේක ගැන අවබෝධයක් ඇති කරගෙන මේක මොකක්ද, මෙයා හොයපුම ප්‍රේමයේද මේ? දැන් බලන්නකෝ අර මේ මේ මේ රෙදි මහන මිනිස්සයාට වඩා වටිනවනේ මිල මුදල් තියෙන කෙනා. නමුත් අමරාදේවිය ප්‍රාර්ථනා කර එතෙන්දිම කියවනේ උඹ මහ පෞකාරයෙන් මම මේ අන්සතු කෙනෙක්.
4: එහෙමයි.
5: ඈ උඹට සල්ලි තියනවා වෙන්න පුළුවන් ඒ පෙර සංසාරේ පින. එතකොට ඒක අවබෝධ කරගෙන ජීවත් වෙන එක තමන්ගේ වැඩ. ඒ වුණාට මම මේ අන්සතු ප්‍රේමයා මට ස්වාමියෙක් ඉන්නවා මාව ගෙනල්ලා මේ තැන. එතනදිම බලන්නකො ඒ ඒක තමයි සංසාරගත බැඳීම කියලා කියන්නේ. නැත්නම් ඉතින් ඇත්තට අර මං කිව්වා වගේ අද වර්තමාන ලෝකේ 95%ක් ගත්තොත් ඕක වෙනස් වෙනවා.
4: එහෙමයි ප්‍රහාමතුරා.
5: අර වැඩන්නේ අරයට වඩා මෙයා හොඳයි කියන. එතකොට ඒක සංසාරගත ප්‍රේමයක් වෙන්නේ නැහෙනි. දැක්කපු ගමන් ඒ බැඳීම ඇති වෙලා ආදරය ඇති වෙලා අවුරුදු 15ක් 20ක් ගියාට පස්සේ මේ මේ විත්ති කෝඩුවේ පැමිණිලි කෝඩුවේ ඉඳගෙන පැමිණිලි කරගන්නවා නම් දෙන්නට දෙන්න එතන මොකක්ද ඒ තියෙන බැඳීම. ඊළඟට දැන් අද වර්තමානයේ අර මං කිව්වා වගේ හරියට පන්සලට එනවා වෙන් වෙලා දරුවා පෙන්වන්න පන්සලට එනවා. ඒත් දැන් මම සමහරක් ඒව ගැඹුරට කතා කරලා දෙනවා අපේ ආමුදුරුවනේ මෙයා බඳිනකොට මෙහෙම තිබ්බේ නෑ, අපි ආදරය කරන කාලේ මෙහෙම තිබ්බේ නෑ. එහෙනම් ඒක සංසාරගත බැඳීමක් ප්‍රේමයක් වෙන්න විදිහ නෑ. ඒකයි ඉතන තියෙන ගැටලුව. මේක අවබෝධ කරගන්න තියෙන ලොකුම ආයුධය කෙනෙකුට ප්‍රඥා.
4: ප්‍රඥාව.
5: ඒක ඒ ප්‍රඥාවෙන් විමසලා බලලයි එයා සුදුසුද නැද්ද කියන කාරණාව තෝරගන්න තියෙන්නේ.
4: ජීවිතයේ අපි තීරණයක් ගත්තී එකවරක් නෙමේ දෙතුන් වරක් හිතන්නට ඕනේ. අපි ප්‍රඥාව මූලික කරගෙන මේ ජීවිතයේ වටිනාම තීරණය, මොකද සංසාර බැඳීමක ආරම්භය සටහන් වෙන්නේ, අපේ ජීවිත ඉදිරියට යන්න සටහන් වෙන්නේ, මේ හැම දෙයක්ම ආරම්භ වෙන්නේ මෙන්න මේ ගේහසිත ප්‍රේමයත් එක්ක. ඉතින් අපි ඒ තීරණේ හරියට ගත්තොත් අපේ හැම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන් කියන දේ අද ධර්ම සාකච්ඡාව තුළින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ අතරේ දැන් වර්තමාන සමාජයට එනකොට අපේ හාමුදුරුවනේ අද අපි දැක්කා බොහෝමයක් දෙනා දැනටත් අපි ඉස්සරහින් මේ මද වර්ෂාව වෙනත් දැන් කුඩයක් ඉහිලාගෙන බොහෝ දෙනෙක් මේ උතුම් වූ ධාතුන් වහන්සේලා වන්දනා කරන්නට පෝලිම් වල රැඳී සිටින ආකාරය අපිට දැක බලා ගන්න පුළුවන්. හරීම උනන්දුවෙන් වර්තමානයේ වැඩිපුර අපේ හාමුදුරුවනේ විහාරස්ථානයත් එක්ක සම්බන්ධයි අපේ මේ ආදරණීය මව්වරුන් කාන්තාවන් දියණියන්. දැන් අපේ පාර්ශ්වයට වැඩිය අපේ හාමුදුරුවරුන්ට දානේ ටිකක් උයලා ගෙනල් දෙන්නේ හදිස්සියේ දහම් පාසලේ දෙයක් කරද්දී ඒ දේවල් වලට මූලික වෙන්නේ මේ හැම දෙයක්ම කරන්නේ බොහෝ විට පිරිමි පාර්ශ්වයට වැඩිය අපේ ස්ත්‍රී පාර්ශ්වයනේ. ඉතින් මේ ස්ත්‍රී පාර්ශ්වය ගැන කතා කරද්දී වර්තමානයේ මේ තරුණිය කියන භූමිකාව විශේෂයෙන්ම අපේ මව්වරුන්ගේ තියෙන ඇතිනි තරුණ කාලයක්. ඒ තරුණ කාලෙත් එක්ක අපේ හාමුදුරුවනේ රටක ලෝකයක ජීවනාලය බඳු මේ කාන්තාව ගැන අනිවාර්යෙන් කතා කරන්නට ඕනේ අද වගේ දවසක. මොකද අද පොසොන්පුර පසළොස්වක පොහෝදා අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ රැගෙන ආව වගේම උන්වහන්සේගේ නැගණිය වූ සංඝමිත්තා මහරහත් තෙරණිය ලංකාවට උන්වහන්සේගේ මේ පොසොන් පොහොය දවසේ පැමිණීම කිරීමේ වැදගත්කමත් එක්ක තමයි ලංකාවෙත් භික්ෂුණී ශාසනය ඇති වෙන්න පටන් ගන්න. ඉතින් මේ තරුණිය වර්තමානයේ අපි දන්නවා TikTok තියෙනවා, Facebook තියෙනවා, මේ හැම දෙයක් එක්කම අපි දකින තරුණියගේ හැඩය යම් කිසියවරකින් ටිකක් වෙනස් වෙලා දෝ කියලා හිතෙනවා අපේ හාමුදුරනේ. අර තරුණියගේ තියෙන ගරුත්වයට මොකද්දෝ හානියක් සිදු වෙලා දෝත් කියලා සමාජයේ මතයක් තියෙනවා. ඇත්තටම බුදු දහම අනුව අපේ තරුණිය කෙබඳු විය යුතුද, අපි හැමෝටම යෞවනිය කෙබඳු විය යුතුද?
5: ඒක වටිනවා. මේ අම්මලා දිහා බලපුවහම අම්මලා ඔබතුමා මේ ප්‍රශ්නේ යොමු කරනකොට බලා ඉන්න විදිහෙම හිතෙන්නේ නැති එදායි අදයි තියෙන වෙනස කියන මන් දිහාත් බලාගෙන ඉන්න විදිහෙම මට තේරෙනවා මේ ඇත්තටම දැන් මේ අම්මලා ඉන්නවනේ. දැන් සාමාන්‍යයෙන් අපේ වයෝවෘද්ධ අම්මලා ඉන්නවා බලන්න. දැන් ඒ අම්මලාගේ කාලයට ගිහින් ඈ අද වර්තමානයේ තියෙන තැනයි එතනයි වෙනස්. ඊළඟට අර කිව්වා වගේම අපේ සමීර මහත්තයා පන්සලට හරි ලෙංගතුයි අම්මලා.
4: එහෙමයි ප්‍රම්දුරන්.
5: දන් ටිකක් ගේනවා. හැබැයි අද වර්තමානයේ සමහර පන්සල්වල දායක කියන්නම ඕනේ. දායක පවුල් දායක සභාවන්වල මේ ඉන්නවා සමහර අම්මලා ඕනවට වැඩි ඇඟිලි ගහනවා. ඕනෝට වැඩි ඇඟිලි ගහනවා කියන්නේ ප්‍රශ්නෙට මුල. දැන් අද සමාජය ගැන කතා කරනවා, ස්වාමීන් වහන්සේ ගැන කතා කරනවා, කාන්තාව ගැන කතා කරනවා, ගොඩක් ගැටලු ප්‍රශ්න එනවනේ. ඇයි ඕනවට වඩා ඒ තැනට ඇඟිලි ගහන්න කියනොත් එතන ප්‍රශ්නයක් වෙනවා. දැන් මේ මේක ඕන තරම් තැන්වල සමහරක් වෙලාවට මම බණට ගිහින් සංඝාවාසයේ ඉන්නවා. මේ උපාසක අම්මා ගිලම්පස එකක් අරගෙන ඊට පස්සේ මේ මොනවා හරි දෙයක් ගෙනාපු දෙයක් දෙන්න ඇත්තටම සංඝාවාසයේ ඇතුළට ඕනවට වැඩිය යන මම බලාගෙන ඉඳලා තියෙන මේ දැකපු දේවල්. ඊට පස්සේ ඒ තැන ප්‍රශ්න ඇති වෙනවා අම්මා. ආ අම්මෙක් වෙන්න ඕන. දැන් මට නම් මෙතන ඉන්න බොහොම කය මට අම්මලා. හරිද? බුදුහාමුදුරුවෝ දේශනාත් කරලා තියෙනවානේ ඊළඟට සහෝදර සහෝදරියෙක් වෙන්න ඕනි. එහෙමනේ අපි යන්න ඕනි. නමුත් අපි අනවශ්‍ය විදිහට යන්න ගියොත් එහෙම එතන ගැටලුවක්. ඒ නිසා මගේ පින්වන්ත අම්මලා තමයි ශාසනය රකින්නේ. මම මේ සාකච්ඡාවටත් පෙර සමීර මාත්‍ය එක්ක කතා කර කර ඉඳි අම්මලා ඇත්තට ওই දංකඳ අරගෙන ඇවිල්ලා අද මේ ශාසනයට දක්වන මේ සහයෝගේ නැත්තම් අද ශාසනේ මීට වැඩිය තව ටිකක් වෙනස් වෙනවා. නමුත් අවබෝධය කියන දේ ඊට වඩා වටිනවා. ඒ නිසා මේ පින්වන්ත අම්මලා තමයි ශාසනේ රකින්නේ. මම ඒ ඒකෙදි ඒ අම්මලාගේ පැත්තට ඉන්නවා. මොකද තාත්තලත් ඒ වගේ තමයි, වෘත්ත තාත්තලා ඒවා මෙන්න අද තරුණ පරම්පරාව නම් දානේ ටික ගෙනත් දුන්නාද ආම්දුරනේ වැඩට යන්න තියෙනවා මෙන්න දානේ ටික කියලා යන තැනක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අම්මලා බොහෝම ලොකු කැපකිරීමක් කරනවා මේ ශාසනය. ඇත්තටම අම්මලා හින්දා තමයි අදටත් මේ තාත්තලා හින්දා තමයි මේ ශාසනයක් දිවයන්. ඒක එක කාරණාවක් අර කියපු එකට. ඊළඟට වර්තමානයේ තරුණිය ඇත්තටම වෙනස්.
4: එහෙමයි.
5: අපි දකින තරුණිය වෙනස්. මට ඔය ඕක අහද්දිම මේ පරණ මේ මෑතක මට හම්බුණා මේ සින්දුවක්. මේ කවුද? රුක්මණී දේවියයි මේ ප්‍රිසලා ඕපාත කියලා ගායිකාවකුයි දෙන්නේ කියන්නේ. ඒකේ මේ අම්මෙක් දුවෙකුට අවවාද කරනවා. මේ අම්මලා අහලා තියෙනවද දන්නේ නැහැ. මේ අර ඒකේ එක තැනක එහෙම සඳහන් වෙනවා, හොද්දට ලුණු ඇඹුල බලන පදම ඉගෙන ගනින්දුවේ මැද්දට පැන වැඩි හිටියන් සමග විහිළු කැතයි දුවේ කීකේ. ඒකේ දිනන. එතකොට දුව උත්තර දෙනවා, මං කවදාවත් කරන්නේ. ඊට පස්සේ මේ මමී ඩෙඩී කියන්නේ පාම්මට තාත්තට. එහෙම කී කිය හරි ලස්සන මේ පරගෙන සින්දුවක්. මම බැලුවා මේවා අද කෝ කියලා.
4: ඒ වගේ සින්දුව අද කෝ කියන
5: කෙනෙක්ද? කෝ කියන එක. ඒකේ දුවෙකුට අම්මෙක් අවවාද දෙනවා. හරිම ලස්සනයි හැදෙන්න ඕනි විදිය. දැන් බලන්නකෝ අර උම්මග්ග ජාතකයේදී අමරාදේවිය දර ටික ඔළුවේ තියාගෙන පලාමිටියේ ඉනේ තියාගෙන ඇවිල්ලා දර ටික දොරකොඩට මිදුලට දාලා ගියේ පිටිපස්සේ දොරේ. ඇයි? තරුණයෙක් ඉන්නවා

0: හැදියාව කියන එක වෙනස් නේද අම්මා? හැදියාව කියන එකක් තියෙනවනේ අපිට. ඒක සංස්කෘතියේ අපි බර ගණන් වල හිටියත් අතීතයටත් ඒකයි, වර්තමානයටත් ඒකයි, අනාගතයටත් ඒකයි. ඒ තුල ඉන්න අයට දැන් අද සමාජයේ සමහරක් විට එහෙම කෙනෙක් ඉස්සරහට හම්බුණාට පස්සේ හම්බෙලා මේ යනකොට සමහරු මෙහෙක් කරන අය ඉන්නේ නේද? යන්න ඇරලා. හැබැයි ගුණධමින් ඉන්න ගෑල් ළමයෙක් ගැන කවුරු කතා කරන්නේ නැද්ද? යන්න ඇරලා කියනවා නේ ළමයා කොයි තරම් ගුණවන්තද, කොයි තරම් පින්වන්තද කියන කාරණාව එතෙන්දි කියනවනේ. ආන්න ඒකයි කියන්නේ අද කාන්තාවක් වශයෙන් විශේෂයෙන්ම මව්පදවිය දරන අයටුවත් ඊළඟට මේ ගැහැණු ළමයකට වුණත් ඒ හැදියාව, ඒ ගුණධම කියන එක මාරම වටින දෙයක්.
1: එහෙමයි.
0: ජීවිතේ ලස්සන කරන දෙයක්, හැඩ කරන දෙයක්. මං හිතන්නේ මේ වර්තමාන ලෝකයේ තියෙන ප්‍රශ්නත් අඩුයි. දැන් ඇත්තටම ඇඳුමේ ඉඳන් වෙනස් වෙනකොට අපි අපේ ඇඳුමෙන් අපි තව කෙනෙකුට උත්තේජනයක් නම් දෙන්නේ එතන ඊට එහා ගියපු ප්‍රශ්නය ගැන කවර කතාද? මේ දැන් අපිට ඇත්තටම ලෝකේ හිත දමනය කරගන්න බැරි තැනකටනේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ දහම බුද්ධියෙන් ප්‍රඥාවෙන් ගෝචර කර කර ගන්න අය අවබෝධ කරගන්නවා මේ ජීවිතේ මෙන්න මෙහෙමයි යන්න ඕන කියලා. එහෙම නැති අපි හිතමුකෝ සමහරක් විට මෝඩ ගණේ ඉන්න පිරිසක් මැදට අර විදිහට ගියොත් මොකද වෙන්නේ කියන කාරණාව තමන් තමන්ගේ ආරක්ෂාව කියන එකේ ඉඳන්ම බලන්න ඕනි. ඒකට මේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරි ඒ අයට උදව් වෙන්න ඕනි. කිව්වට විතරක් වැඩක් නෑ.
1: එහෙමයි.
0: ඒ දේවල් තේරුම් කරලා දෙන්න. කොහොමද ජීවත් වෙන්න ඕනි, කොහොමද ඇඳුමක් අඳින්න, කොහොමද කතා බහ කරන්න, කොහොමද තැනකට යන්න ඕනි. පන්සලට යනකොට යන්න එපා. අඩුම පන්සලකට සමහරක් විට පිළිවෙලකට ඇඳුම මොකටද නිවන් දකින්නේ, ඇඳුම ගැන ප්‍රශ්නයක් නෑ කියලා කියයි. නමුත් පන්සලේ ඉන්නවා ස්වාමීන් වහන්සේලා, තරුණ ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඊට පස්සේ මේ හැදීගෙන වැඩිගෙන අවුරුදු 16 17 ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඇත්තටම සමහරක් පන්සල් වල ඕනවට වැඩිය ලෙංගතු වෙච්චි මේ තරුණ ගැල්ලම අනම්මනන් නිසා මේ පොඩි හැමතරෝ සිවුරක් දාලා ගිහින් ඕන තරම් අපි දන්නවා, ඕන තරම් දැකලා තියෙනවා. ඒ කියන්නේ අපේ හැදියාව අර කියන්නේ කෙනෙක් ඉන්න විලාසය තව කෙනෙක් සුගතිගාමී කරනවද නැද්ද කියන එක බලපානවා.
1: අනිවාර්යයෙන්ම
0: මම ජීවත් වෙන විදිහ සමහරක් වෙලාවට අනික් කෙනෙකුට කරදරයක් වෙනවා නම් එයාගේ ජීවිතයේ යම්කිසි කැලලක් ඇති කරනව නම් ඒකට වැරද්ද මමනේ. ඒකනේ කියන්නේ අපි ජීවත් වෙන්න ඕනි විදි තියෙනවා. අනුන් ගැන හිතලා අපිට හැදෙන්න වෙනවා, තමන් ගැන හිතලා අපිට හැදෙන්න වෙනවා. ඒක ගැහැළමෙක් වුවත් පිරිමිළමෙක් වුවත් ඒ තැන මව් කෙනෙක් වුණත් පිය කෙනෙක් වුණත් මේ සියල්ලම අවබෝධ කරගෙන යා යුතු ගමනක් තමයි තියෙන්නේ.
1: මේ අවබෝධ කරගෙන යා යුතු ගමන පිළිබඳ අපි දහම් සංවාදයේ දෙද්දී සමහර විට දැන් ඔබ වහන්සේ මේ අඳින ඇඳුම පිළිබඳ කතා කරා. තරුණියන් කොහොමද මේ විහාරස්ථානයකට පැමිණිය යුත්තේ, මේ දේවල් ගැන කතා බහ කරනකොට අපේ ආදරණීය මව්වරුනුත් දැන් හිතන්න පුළුවන් සමහර විට අපි හෙනතින් පන්සලකට යනකොට ඔහේ හැමදේම අතහැරලා දාලා වගේ යන්න ඕනේ. කරාමු දෙකක්වත් දාන්නේ අපි, අර සුවඳ ටිකක්වත් නැහැ, මොකවත් නැහැ. සමහරට අර වහන්ස කිව්වා ගැර ටිකක් අර පෙරේතයෝ වගේ පන්සලට යන පිරිසකුත් ඉන්නෝ ඒ අතරේ. නමුත් බුදුරජාණන් වහන්සේ කොයිම ස්ථානයකවත් කියලා නැහැ නේද අපේ හාමුදුරුවනේ මේ අපිලිවෙලට එහෙම නැත්නම් සියල්ල අතහැරලා දාලා වගේ අපි අඩුගානේ සෙරප්පු දෙකක්වත් දාන්න නැතුව ටිකක් මේ හොඳ ඇඳුමක්වත් අඳින්න නැතුව එහෙම නෙමෙයි නේද අපේ හාමුදුරුවනේ මේ ඕදන. අපි ලස්සනට ඉන්න ඕන නේද අපේ
0: හාමුදුරුවනේ. දැන් මං එතන කිව්වේ අපිලිවෙලට යනවා කියන ගමන නෙවෙයි. අපිලිවෙල ගමනයි පිළිවෙල ගමනයි කියන එක දෙක.
1: එහෙමයි.
0: හරිද? ඇඳුමේ සංවර බවයි අසංවර බවයි කියන එකත් තව එකක්.
1: එහෙමයි.
0: හරිද? එතකොට දැන් ඔය හැමෝම දන්නවනේ විසාකම්මා. විසාකා මාතාව, විසාකා අම්මා නිතර පන්සල ගැන හොයපු කෙනෙක්නේ. ලෙඩ වෙච්ච ස්වාමීන් වහන්සේලාට බෙහෙත් හේ ටික හදලා තමන්ගේ අතින් පිළිගන්නන්නට කටයුතු කරපගෙන යන්න බැරි වෙන දවසට සේවිකාවක් යොදවනවා. මේ විසාකම්මාගේ වන්දනාව කියලා වඳින්න කියලා තොරතුරු හොයාගෙන එන්නේ කියලා. ඔහොම කටයුතු කරන ඒ විසාකම්මා ලස්සනට ඇඳුම් ඇඳපු කෙනෙක්, ලස්සනට ජීවත් වෙච්ච. හැබැයි ඒ ගමනවත් ඒ ඇඳුමවත් තව

0: කෙනෙකුට කරදරයක් රාගයක් දේශයක් මෝහයක් ඇතිවෙන්න ඇන්දේ නෑනේ.
1: එහෙමයි.
0: එතකොට සිටු කුමාරිකාවක් නේ.
1: අපි දන්නවා එතුමිය කොයිතරම් වටිනා වස්ත්‍රාභරණ ඇඳගෙන විහාරස්ථානයට ආවද කියලා.
0: ඊළඟට දැන් බලන්න, දැන් ඇය ආරාමෙට බුදුහාමුදුරෝ ඉන්න තැනට යනකොට මහාලතා ප්‍රසාදිනිය ගලෝලා තියෙනවා.
1: එහෙමයි.
0: ගලෝල අර එක තැනක අමතක වෙන්නේ.
1: අමතක වෙනවනේ.
0: ඒකයි කියන්නේ දැන් මේ මේවා ඔක්කොම අයින් කරගෙන එනවා කියන එකයි, අවබෝධයෙන් ඇඳිනවා පළඳිනවා කියන එකයි කාරණා දෙක. ඊළඟට බලන්න ඕනි අපි ජීවත් වෙන වටපිටාව. දැන් ඒ කාලයේදී ඔච්චර හොඳ දහමක් තියෙද්දි, ඔච්චර හොඳ පිළිපදිද්දී, එච්චර සංවරශීලීත්වයක් ආවා නම් අද වර්තමානයේ අපි යන සමාජයේ ඒකට සුදුසුද කියලා බලන් ඉපෙයි.
1: එහෙමයි.
0: එහෙම දැන් මං එක උදාහරණයක් කියන්නම්. සමහරක් විට මගේ අම්මා මේක අහගෙනත් ඇතියද.
1: එහෙමයි.
0: අපේ අම්මගේ මට ෆොටෝ එකක් හම්බෙනවා. ඒ ඇඳුමේ තියෙන්නේ ධනිස් දෙක ගාවට. හරිද? මං ඇහුවා මේ සමීර මහත්තයා මොකක්ද අම්මා මේ ඇඳුම, අම්මා කොහොමද ඒ කාලේ හිටියේ කියලා. ඊට පස්සේ මට කියනවා පොඩි හාමුදුරුවනේ, මට එහෙමනේ කතා කරන්නේ, පොඩි හාමුදුරුවනේ ඒ කාලේ අපිට ඇඳුම් තිබ්බනේ.
1: එහෙමයි.
0: එතකොට අපිට තියුනේ රෙදි ටිකයි, ඒකෙන් මහපු මේ ගවුම මිනි ගවුම. මං ඊළඟට ඇහුවා ඕක ඇඳගෙන යද්දි ප්‍රශ්නයක් ගැටලුවක් උනේ නැද්ද? නෑ. අපි ගිහින් අපේ සියලු වැඩ කටයුතු කරගෙන ඊළඟට වත්තේ පිටියට යන්න තිබුණා නම්, කුඹුරට හේනට යන්න තිබුණා නම් ඒවත් කරගෙන අපි එනවා මදතොටේදී කවුරුවත් සිසු ගාලවත් විහිළුවක් කරන්න. එහෙනම් ඒ සමාජයේ එතකොට ඒ තැනට හැදිලා. දැන් අද එහෙම යනකොට කීයක් කී දෙනෙකුට ප්‍රශ්න ගැටළු වෙනවද? අපි සමහරක් විට ප්‍රශ්න ගැටළු අඬගගහ දාගන්නවනේ.
1: එහෙමයි.
0: එතකොට අඬගගහ දාගන්න එක අපි කරනවද නැද්ද කියන කාරණාව තමයි මං අර හයිලයිට් කරලා කිව්වේ. තේරුණාද? එතකොට පන්සල කියන තැන, පින්කෙතක් කියන තැන, පින් ඇත්තටම මෝඩයෝ කෙලෙස් පිරිච්ච තැනක නම් අපි ඉන්නේ. ඒ තැන අපි අවබෝධ කරගන්න වෙනවා නේද? එතකොටනේ ජීවත් වෙන්න ලේසි සහ අනික් අයට ජීවත් වෙන්නත් පහසු වෙන්නේ. ඒ කාරණාව තමයි මං මතක් කළේ අර ඇඳු නැතුව මේ අර මං කිව්වා වගේ මම 1900 ගණන් වලට ගිහින් අයියෝ මේ ආමුදුරෝ දැන් එහෙම කියන කාරණාවක් නෙවෙයි, අවබෝධයෙන් වැඩ කරනවා කියන තැනයි.
1: ඒ සමාජයට අනුව අපි කොහොමද ජීවත් විය යුත්තේ? එදෙන් අර අපි දන්නවා මේ අපේ පින්වත් රට කියලා කියන්නේ එදා අනුරාධපුරයේ ඉඳලා පහළ දකුණට එනකන් කාන්තාවකට සර්වාභරණයෙන් සැරසිලා කිසිම පීඩාවකින් තොරව එන්නට පුළුවන් කමක් තිබ රටක් අපේ හාමුදුරුවෝ. ඉතින් ඒ කාලේ තිබුණු ඒ සමාජයත් එක්ක කොහොමද අපි කාන්තාව දිහා පාරිශුද්ධ වස්තුවක් විදිහට බැලුවේ? අපේ ඇස් දෙකෙන් අපි කෙනෙක් දිහා බලද්දී කොයිතරම් පුණ්‍යවන්ත විදිහට බලන්න ඕනේද? අර රාග සිතිවිල්ල නැති කරලා අපිට බලන්න පුළුවන් නම් මෙන්න මේ ඉන්නේ තවත් අම්මා කෙනෙක්, තවත් සහෝදරියක්, තවත් දියණියක් කියලා අපිට හිතන්නේ අපේ සමාජය සම්පූර්ණයෙන්ම යළිත් පරිවර්තනය කරගන්න හැකියාව ලැබෙවි කියලා අපිට හිතෙනවා. ඉතින් මේ දේවල් එක්ක අපේ සාකච්ඡාවේ අවසාන භාගයට යොමු වෙද්දී අපේ හාමුදුරුවනේ දැන් වර්තමානයේ තියෙන තවත් සුලභ ප්‍රශ්නයක් තමයි ආදරය විඳිලා ගියාම අපි කරගන්න දේවල් අපේ හාමුදුරුවනේ. දැන් අපි ඔබ වහන්සේ ගීතමේ උදාහරණ ගන්න නිසා සමහර අවස්ථාවල අපි අහලා තියෙනවා ඉස්සර කාලේ තිබ්බ ගීතවල තියෙන්නේ දිනේක අපි වෙන්නෙමු රහස් අහස් තලයට පවරා කියලා කියනවා. එහෙම නැත්නම් අපි වෙන් වෙලා ගියාම ඔබ සුබ ගමනක් වේවා කියලා තියෙනවා. අපි යශෝදරාවගේ යශෝදරාවතේ හල් තියෙනවනේ ගව්වෙන් ගව්ව දිවමාලිග පහළ වේවා කියලා කියන්නේ. අපි හැමදෙනේ වනේ තිබෙන කොයි දේවත් රස වේවා, මලේ බඹරු මෙන් පිරිවර වැඩි වේවා, අවුවේ තියෙන රස්මාලාඩු වේවා, ගව්වෙන් ගව්ව දිවමාලිග සෑදේවා කියලා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රාර්ථනා කරාට අද කාලේ මේ ආදරය බිඳිලා ගියාම විරහව වේදනාව දරාගන්න බැරි තැන අපි දැකලා තියෙනවා විවිධාකාර වූ දේවල් කරන පිරිස්. සමහර විට තමන්ගේ ජීවිතය නැති කරගන්නා වගේම තමන්ගේ ආදරය ලබා දුන් කෙනාගේ ජීවිතය නැති කරන අවස්ථාත් අපි දැකලා තියෙනවා අපේ හැමදෙරනේ. ඔබ වහන්සේ අවසාන වශයෙන් පැහැදිලි කරමු අපේ ජීවිතවලින් මේ ආදරය පලා ගියාම, විරහවක් ඇති වුණාම, වේදනාවක් ඇති වුණාම අපි කොයි විදිහයටද ඒ දේවල් දරා ගන්න ඕනේ අපේ හැමදෙරනේ?
0: ඒක අන්තිමටම කියන්නමත් මං හිතපෝ කාරණාව මේ අපේ ලෝකේ අපි හැම වෙලේම අල්ලගන්නේ ලැබෙන දේනේ. දැන් ආදරය වුණත් ලැබෙන්නම ඕනේ. දැන් අටලෝ දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. උප්පත්තියේ ඉඳලා මරණයට යනකම්ම අපිට තියෙන එකම කාරණාව තමයි අටලෝ දහම කියලා කියන්නේ. නේද? එතකොට මේ අටලෝ දහමේ අපිට සැප ලැබෙනකොට අපි සතුටුයි.
1: එහෙමයි.
0: ඊළඟට ප්‍රශංසා ලැබෙනකොට අපි සතුටුයි. අපිට ලාභ ලැබෙනකොට හොඳයි. එහෙම නෙති. නමුත් ඒකේ අවපක්ෂය ලැබෙනකොට අපිට දරා ගන්න බෑ. දැන් හැම පෞලකම ওই ප්‍රශ්නේ තියෙනවනේ. නේද? ඊළඟට දැන් අර මේ වහින වේලාව නිසා කුඩත් ඉහළගෙන ඉන්න නිසා ওই පුඩේට සමාන කරලා තියෙනවා මේ අටලෝ දහම. නේද? ඈ අර මේ ජීවිතය කියන්නේ ඉහළන ලද කුඩයක්ය. අටලෝ දහම එහි එක් එක් නණයක්ය. මිනිසා විසින් උසුලා යන කණුවක්ය. මරණය කුඩය හකුලන පොඩි ඇණයක් කියලා කියනවනේ නේද? ඒ කියන්නේ මේ අපේ ජීවිතය මේ කුඩේ තියෙන නනාට වගේ අටලෝ දහමට තමයි තියෙන්නේ. මිනිසයා කියලා කියන්නේ උප්පත්ති ඉඳන් මැරෙනකම් ඉහළගෙන යන කුඩයක් වගේ. එතකොට ඒ කුඩේ නනාට වගේ අටලෝ දහම අපි ළඟ තියෙනවා. ඊට පස්සේ මේ අටලෝ දහම එක්කනේ අපි යන්නේ. බලන්නකෝ දැන් ඔය අම්මලා මේ මේන් තොර ජීවිතයක් ගත කරනවද? මේ කරුණු අටෙන් තොර හැමදාමත් ඒකනේ. ඒක අවබෝධ කරගන්නයි ඒකට ඔරොත්තු දෙනවා. ඒක අවබෝධ කරගන්න දැන් සමීර මහත්මයා වුණා මං වුණත් ඒක දැක්කොත් විතරයිනේ. ඒක අවබෝධ කරගත්තොත් විතරයි ඔරොත්තු දෙන්නේ. ඔරොත්තු දෙන්නේ නැති වෙන තැනට යනවා නම් ඒක අපි අවබෝධ කරගෙන නැහැ. ඒකම එක් අංගයක් තමයි විරහව කියලා කියන්නේ.
1: එහෙමයි.
0: ඒ කියන්නේ ආදරේ අනිත් පැත්ත. අපේ මේ හැම දෙයකම දෙපැත්තක් තියෙන කුසල් අකුසල් තියෙනවා පින්පව් තියෙනවා. එහෙනම් ආදරේ අනිත් පැත්ත තමයි විරහව. ඒ කියන්නේ ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් ආදරයක් කියන එක. නොලැබුණ තැනදී අපේ හිතට එනවනම් අනික් කෙනාව මරලා දාන්න. තව කෙනෙකුට පිහියෙන් අනින්න. එයා ගඟේ මූදේ ගිල්ලලා මැරෙන්න. කෝවර කියපු සංසාරගත බැඳීම්. දැන් හිතන්නේ මුලින් එහෙමනේ මට මෙයා සංසාරෙන්. එයා තරහ වෙච්චි දවසට හිතෙනවනම් මම මෙහෙම කරන්න. Tamanට හිතෙනවනම් Tamanගෙන් පලිගා. එහෙම කමන්නේ ඔයාට හොඳ නම් යන්න මම මැරෙනවා කියන මැරෙනවන ඒ මොකන්ද ඒ විරහව දරා ගන්න බැරිකම. ඒ නිසා මේ යනවනම් යන්න ඕනි හැම දෙයකටම සූදානම් වෙලා. යුද්ධයකට යනවනම් යුද්ධේ දිනන්නත් පුළුවන් පරදිනත් පුළුවන්. ආදරයක් කරනවනම් ආදරේ ඇති වෙන්නත් පුළුවන් ලැබෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඊළඟට ඔයා දැන් අම්මලා වුණත් ඒ වගේ දරුවන්ට ආදරේ පුදුමාකාර බැඳීම. හැබැයි දරුවෝ නැති වෙච්ච තැන සමහර අම්මලා ඉන්නවා පිස්සු ඇදලා.
1: එහෙමයි.
0: ඒ කියන්නේ ඇයි ඒව ගැන අවබෝධයක් නැතිකම. ඒ කියන්නේ අපි හැම වෙලෙම හිතන්න ඕනි මේ දේ ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඕකට අර දැන් මේ යසෝදරාවත් එනොත් කියපු නිසා ඊළඟට මේ තව තව උදාහරණ කවි මේකට කියපු නිසා අද වර්තමාන ලෝකයේ ඔබැනීම බෝධිසත්ව දැන් අපි බුදුහාමුදුරන්ගේ චරිතයේ බෝධිසත්ව චරිතයෙන්නේ අපි මේ දේවල් කතා කළේ ජාතක කතා ඇසුරෙන්නේ. මම දැක්ක මේ මෑතක 1976 හොඳ නිර්මාණයක් එනවා මේ ඒකේ නම හුලවාලි කියන චිත්‍රපටය.
1: එහෙමයි අපි හාමුදුරනේ
0: බලලා තියෙනවා නා
1: කුඩා ගමේ මත්දහනේ.
0: අන්න කුඩා ගමේ මත්දහනේ මේක හැමෝම මුමුණන ගීතයක් නේද? ඒකේ ප්‍රධාන චරිතය ධාරණි. එතකොට සුභහ තමයි බැඳලා ඉන්නේ පුදුම ලස්සන කාන්තාවක්. ඊට පස්සේ බිබිලයත්ෝ කියලා මේ වංශවත් කෙනෙක් එනවා මේ අර බඩු විකුණන්න ගමේ තියෙන අර මේ සත්වහන් ඒ වගේම දත් ඕවා ටික අරගෙන ඒව වෙනුවට බඩු දීලා එයා ඒ ටික අරගෙන ගිහින් නගරයට ගිහින් විකුණනවා. එයත් එක්ක හාද වෙනවා හොර රහසෙම කවුද?
1: මේ සුභා.
0: සුභා. සුභා හාද වෙලා ප්‍රේමාලිංගනේ ඉන්නකොට දවසක් අහුවෙනවනේ ධාරට. ධාරට අහුවෙච්ච ගමන් ධාර මොකද කරන්නේ? කෑ ගහලා ගහන්නේ අතේ තියෙන කෙටේරි. ඒක ගිහින් වදිනවා කාටද? මේ අර බිබිල ඇත්තන්ගේ නළලේ. නළලේ වදින එකට නෙවෙයි ධාරා මේ වික්ෂිප්ත වෙන්නේ. මොකටද? අර මේ සුභා එතන ඉඳගෙන කරපු අපරාධය ගැන කිය කිය පොළවේ පස්කකා තමන්ගේ මනුස්සයට බයිනකොට දැන් මොනෝ හිතේද? අද වර්තමානයේ ඕක වුණා නම් මොකද්ද වෙන්නේ? කෙටේරියෙන් දෙන්නම කොටල් දානවනේ.
1: අනිවාර්යයෙන්ම
0: නේ. දැන් මෙයා බලාගෙන ඉන්නවා තමන්ගේ බිරිඳ වෙන කෙකු වෙනුවෙන් තමන්ට චෝදනා කරනවා. කොයි තරම් හිතක් තියෙන්න ඕනද මේ දේවල් දරා ගන්න. ඊට පස්සේ මොකද්ද කියන්නේ? අඬන්න කාරි නෑ සුභා.
1: ඈ
0: බිබිලැත්තෝ ගෙට ගන්න උදව් කරලා වතුර ටිකක් උණු කරපන් කියනවා සනීප කරලා. සනීප කරලා දීලා ඉවර වෙලා ඔක්කොම කරලා මොකද කියන්නේ සුභා? උඹේ හිත තියෙන්නේ බිබිලැත්ත එක්ක. උඹ ඵලයන් බිබිලැත්තොත් එක්ක කියලා බිබිලැත්තන්ට දෙනවා අර සුභාව. හරිද? හැබැයි ඒ වෙලාවෙත් කියනවා බිබිලේ ඇත්තෝ මේ සුභාව එක්කන් යන්න පුළුවන්. හැබැයි මේ අරියාදුවක් කරන්න බෑ සුභාට. එහෙම කළොත් මං උඹත් පස්සෙන් සංසාරේ පුරාවටම එනවා කියනවා. ඒ කියන්නේ දීලත් රැකපන් කියනවා. බලන්න අන්න ආදරේ. ඔන්න ඔය කාරණාව අතරතුර තමයි අර ඔය මේ ගීතයේ කවිපද ටිකේ අන්තිමක යන්නේ. ඒකේ කියනවනේ මොකද්ද? ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
1: ආදී බිඳුනු දා
0: රැට නිදන
1: නිදි
0: පැදුරේ නැති සිහිනක සකි ආලේ බිඳුනු දා කොමටද කඳුළු හෙලනු සකි ආල වඩන අනතේරුම බෝසත් කමල. ආදරේ කියන්නේ කාගේ කද්ද? එන
1: බෝධිසත්වයන්ගේ.
0: කාගේ ගුණයක්ද? බෝධිසත්වයන් වහන්සේගේ ගුණය. බෝධිසත්වයන් වහන්සේ කෙනෙකුට විතරයි තියෙන්නේ පරිත්‍යාගය, කරුණාව, දයාව, ඉවසීම, දරා ගැනීම, අවබෝධය. මෙන්න මේවා එක දැන් මෙහෙම ආදරයන්ද දැන් ලෝකේ තියෙන්නේ?
1: එහෙමයි අපි හැමෝටම.
0: මෙහෙම තැනකද අද තියෙන්නේ කියන ප්‍රශ්නේ නිකම් එනවනේ. ඒකයි මම කිව්වේ ආදරය කියන්නේ අර කාරණාවට නැවත නැවතත් කියන්නේ මේ දැක්කටම ඇති වෙන එකක් නෙවෙයි. ආදරය කියන එක මහා ලොකු කාරණාවක් තියෙනවා. ඒකනේ මන්ත්‍රී දේවිය දරුව දීප වෙලාවේ දරාගත්තේ. යසෝදරාව දරුවා රාහුල කුමාරයා ඉපදිලා ඉන්න වෙලාවේ මේ බෝධිසත්වයන් වහන්සේ අතහැරලා යන වෙලාවේ දරාගත්තේ. අද එහෙම යන්න දෙයිද? මං හොඳ උදාහරණයක් කියන්න. එක තාත්තා කෙනෙක් පැවිදි වෙනවා. ඇවිල්ලා හරිද මේක මෙහෙමයි කියලා මේ වර්තමාන ලෝකෙ මං තැන කොහෙද කියන්නේ පැවිදි වෙනවා ඇවිල්ලා මට බෑ අපේ හාමුදුරුවනේ කියලා මං ගාව එහෙම නෙමෙයි මේ වෙන තැනක ගිහින් පැවිදි වෙනවා. පැවිදි වෙලා සාතියක් ගියේ නෑ නෝන හොයාගෙන ඇවිදිලා මේ තමුසේ මම ගෙදර දාලා මේ මාන වෙලා කියලා කෑ ගාල අර මනුස්සයා ගෙදර එක්කන් ගියා. එතකොට දැන් කෝ කියන්නකෝ මේ ප්‍රාර්ථනානුරූපී වෙන ගමන. ඒ නිසා විරහව වේදනාව කියන එක ආදරේ පැත්තෙම තියෙන එකක්. ආදරේ පැත්තෙම සමහර ළමයි වසබොන්නේ ඒවා මේවා එහෙම ජීවිත ගොඩ දාලා තියෙනවා. එක ළමෙක් මේ ගෑළමෙකුට උදව් උපකාර කරලා ඒ ළමයා රට ගියා. රට ගියාට පස්සේ ඒ ගැහණු ළමයා වෙන කෙනෙක් එක්ක හාද වුණා. කොල්ලට දරා ගන්න බෑ. දවසක් වහ බෝතලේ ඉනේ ගහගෙන පන්සලට ආවා. මං එදා හිටපු හින්දා අද කොල්ලක් ජීවත් වෙලා දැන් මේක අහනකොටත් දැනගත්තොත් කියයි මේ අපේ හඳුරු මං ගැන කිව්වේ කියලා. දැන් කොරියාවේ ගිහින් හොඳට රස්සාවකුත් කරලා හොඳ විවාහ ජීවිතයකුත් ගත. එදා මං නොහිටියා නම් කොල්ලාද නැහැ. ආන්න එකයි කියන්නේ මේ විරහ මේවා දරා ගන්න දේවල්. විවාහ ජීවිතේ දරා ගන්න ඕනි අම්මා. ඒ තැනට ගියාට පස්සේ ඒ දේවල් දරාගෙන ජීවත් වෙනවා කියන එකම තමයි අපි ධර්මයෙන් ලබන ලොකුම ආභාෂය කියලා කියන්නේ. අපේ ජීවිතේ මගදී අතාරින්න බෑ මොන දෙයක් හින්දවත්. දරුවෝ හින්ද අතාරිනව නම් අපි මෝඩයි. මොකද අපි අතහැරලා ගියපු දවසර අපිට ආයි මනුෂ්‍ය ජීවිතයකටවත් උරුමකම් කියන්න අමාරුයි. එහෙම තමයි ජීවිතය ගැන. නිසා මේවා අවබෝධ කරගෙන යා යුතු ගමන. ඒ නිසා සැබෑ ආදරේ බුදුරජාණන් වහන්සේ නිතර උන්වහන්සේගේ චරිතය තුළින්ම බෝධිසත්ව අවදී සාරාසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරණ ආත්මේ ඉඳලම පෙන්නලා ලෝකෙට දීලා තියෙනවා මෙන්න මේකයි උත්තරීතර කියලා. අපි ඒවා බල බල දැක දැක කියව කියව අපි යනවනම් වෙන මාර්ගයක දහමක් මෙච්චර ලස්සනට තියාගෙන අපි යනවනම් හරියට අර නිධානයක් උඩ හිඟා කනවා වගේ වැඩක් තමයි තියෙන්නේ. සායව අවබෝධයෙන් යුක්තව යන්න ඕනි ගමන ආදරය විරහව දෙකම සමව දරා ගන්න පුළුවන් හිතක් තමයි අපි හැම කෙනෙක්ම සතු වෙන්න ඕන.
1: අපිට තව දේවල් ඔබ වහන්සේත් සමග සාකච්ඡා කරන්න තිබ්බනම් කොයිතරම් වටිනවද කියලා හිතෙන තැනකින් අපි සාකච්ඡාව නතර කරන්නයි සූදානම් වෙන්නේ. අපේ වෙලාව අවසන් වෙලා විනාඩි දෙකක් විතර වැඩේනොත් ගිහිල්ලා අපේ හාමුදුරුවනේ දැන් එහෙමනම් අපි සමුගන්නට සූදානම් වන මොහොතේ අර ඔබ වහන්සේ සඳහන් කළ පරිදිම හුලවාලි චිත්‍රපටයේ අර ගීතයේ අවසන් වාක්‍ය තිබ්බේ ආලවඩන යන තේරුම බෝසත් කමසකි. ඔබ බෝධිසත්වයෙක් වගේ ජීවිතයක් ගත කරන්නට ඒ ආදරයත් හවුල් කරගෙන අපේ මේ ආදරණීය මව්වරුන්ට, පියවරුන්ට, තරුණ තරුණියන්ට, දුවදරුවන්ට සහ මේ වෙලාවේ FM 95.8 ලංකාව පුරාම FM රේඩියෝ වහගෙන ඉන්න ඔබ සියලුම දෙනාට එවන් සාර්ථක වූ ජීවිතයක්, එවන් කල්යාණ මිත්‍රයන්, කල්යාණ මිතුරියන් හමුවන ජීවිතයක් ලැබේවා කියලා අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ වගේම අද දවසේ සාකච්ඡාව සඳහා වැඩමවා වදාළ අපේ වන්දනීය පූජනීය මොළමුරේ සුජාත ගෞරවනීය ස්වාමීන් වහන්සේට, උන්වහන්සේ මේ සිදු කරන සියලු ශාසන කටයුතු අවසන් උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් ධර්මාවබෝධයෙන් නිවි සැනසෙන්නටම මේ ධර්ම දේශනය, ඒ වගේම ධර්ම සාකච්ඡාව නම් මහපින කුසලයක් බවට පත්වේවා කියලා අපි සාදුනාද දී ප්‍රාර්ථනා කරමු. අපි සමුගන්නටයි සූදානම් වෙන්නේ. පෙරවරු 11ට ඔබට පුළුවන් දහවල සම්බුද්ධ පූජා පින්කම බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සිට සජීවල සිදු කරන පින්කමත් සමග එකතු වෙන්න. අද පින්කම සුවිශේෂී, මොකද බක්කුල මහාසෑයේ සිට වැඩම කරන ලද උතුම් වූ ධාතුන් වහන්සේලා උදෙසායි මේ දහවල සම්බුද්ධ පූජාව පවත්වන්නේ. ඔබත් නිවසේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට සම්බුද්ධ පූජාව තැන්පත් කරලා පෙරවරු 11 වන විට සූදානම් වෙන්න FM රේඩියෝ සමග ඒ සම්බුද්ධ පූජා පින්කම සමග එක්වන්නට. දැන් අද පොසොන්පුර පසළොස්වක පොහෝ දිනේ වගේම ඕනෑම පොහෝ දිනක FM රේඩියෝව සූදානම් ශ්වේත පූජා පින්කම් මාලාව අපේ මොළමරේ සුජාත ස්වාමින් වහන්සේ වගේ ලංකාවේ ප්‍රකට දේශකයන්න් වහන්සේලා ඒකරාශී කරගෙන පවත්වන්නට ඔබේ හිතෙත් තියෙනවා නම් ඔබේ ගමේ පන්සලෙත් මේ දේ කරන්න ඕන කියලා අපේ දර්ශන්ට කතා කරන්න 0771 51 272 අංකයට කතා කරලා අපි පොහොය පින්කමක් අපේ පන්සලේ කරමු දර්ශන මහත්තයා කිව්වම ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වා වේ දර්ශන. ඒ අතරේ මෙවර FM රේඩියෝ වේ ශ්වේත පූජා පින්කම් මාලාව ඔබ වෙත ගෙනෙද්දී හැමදාම වගේ මාස්ටර් ගයිඩ් ආයතනය අපිත් එක්ක ඉන්නවා. ඉතින් මාස්ටර් ගයිඩ් ආයතනය කියලා කියන්නේ පොතක් මිලදී ගන්න ඔබ වැය කරන මුදලින් ලොකු පින්කම් රාශියක් කරන ආයතනයක්. මාස්ටර් ගයිඩ් ආයතනයේ දිස්නරංජිනි වනකසේකර අපේ සභාපතිතුමිය, චන්දසේන වික්‍රමරත්න ආදරණීය පියතුමන් ඇතුළු ඒ පිරිස අපි මතක් කරන අතරේ නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් කලාපය සඳහා අපිට සහයෝගය දක්වමින් දායකත්වය ලබා දුන්නා කසාගල සමූහ ව්‍යාපාරේ, ඒ වගේම උපුල්ස් ඉන්ටර්නැෂනල් අපිත් එක්ක හිටියා. ඒ වගේම ඔබට දඹදිව යන සිහිනය සැබෑ කරගන්නට නිරන්තරයෙන් මඟ පෙන්වන ආයතනයක් තමයි ට්‍රැවල් නෙත් ආයතනේ. මේ සියලු ආයතනත් එක්ක ඒකාබද්ධ වෙලා අපි සමුගන්නට සූදානම් වන මොහොතේ ප්‍රාර්ථනා කරන්නම් නිරන්තරයෙන් ඔබට කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. ඒ කල්යාණ මිත්‍ර ඇසුර ඔස්සේ ඔබේ සසර ගමන නිවි පහන් වේවා කියලා සම්මා සම්බුදු සරණයි.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා FM ශ්වේත පූජා. ශ්වේත පූජා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
3: බැතිපර දායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් උදේ 10:05 වෙලා විනාඩි 22.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: මොබිටෙල් within Samsung Galaxy A06 ස්මාර්ට්ෆෝන් එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17000 තමතන්න. කොන්දේසි සහිතයි.

0: Ja, ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.

0: Molunu.
1: නුවර දෙනකියවමට සමාජය පෙළගස්සන මේ වසරේ කම්දෝඩරට මහනුවර පොත් දැක්මා ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM
2: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
4: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel fiber
1: හෘද රෝග ස්නායු රෝග arthritis සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
4: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් Melva.
8: Melva එක ලංකාවේ එක අපේම එක.
9: ඇයි ශුග කියල මූනෙන්න්න කළ සෙවන කළ මතුමේය හරණි කැප්සූල් අරගෙන සතටින් එන්න අපේ වෙතකම අපේ උරුමය හතලිස් වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද පින්දොය 47 31 33 540
10: හැමෝම පැහැගන්න රත්ති ත්‍රීන්වන්තය බොන්න
11: රත්ති ත්‍රීන්වන්තය විතරයි
12: මල්ලි ඇයි රත්ති ත්‍රීන්වන්තය කම බොන්න කියන්නේ
11: කිරි තේ සීනි එක පැක්ක කෙනෙස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ
12: කාලේ හරි වටිනවනේ සර් රත්ති 3 in 1 පැක් එක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
11: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
13: සර් රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිති
14: FM 95 94.8 Net FM දිවයින පුරා

තථාගතයන්න් වහන්සේගේ ධර්මය ඇත්තටම ඒක දර්ශනයක්. ඒ දර්ශනය ලෝකෙට අරන් යන්න ජාත්‍යන්තර භාෂාවක් අත්‍යවශ්‍යයි. අද දරුවන්ට ඒ නිසා අවශ්‍ය වෙනවා ලෝකේ ජයගත හැකි ඉංග්‍රීසි දැනුමක් වගේම බෞද්ධ වටිනාකම් මත ගොඩනැගෙන යහපත් චරිතයක්. ඒ දෙකම දැන් ඔබට එක තැනකින් ලබා දෙනවා ශ්‍රී ලංකේ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනය SIBC International Buddhist College වෙතින්. පිළියන්දල, අවිස්සාවැල්ල සහ බිබිල ප්‍රදේශවල ඉතාම සාර්ථකව පවත්වාගෙන යන SIBC දැන් සිය නවතම ශාඛාව හෝමාගමදී විවෘත කර තිබෙනවා. බෞද්ධ පරිසරයක් තුළ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය, එවැගේම උසස් විනය, සදාචාරාත්මක වටිනාකම් සහ නායකත්ව කුසලතා සමගින් ඔබේ දරුවාගේ අනාගතය ශක්තිමත් කිරීමට කැපවුණු සිව්හෙළයේ ජාත්‍යන්තර තක්සලාව තමයි SIBC International Buddhist College. ඔබේ දරුවාවත් අදම යොමු කරන්න වැඩි විස්තර වෙනුවෙන් කතා කරන්න 071 89 898 071 89 898. SIBC International Buddhist College බොද්දු පිළිවෙතින් ලොවක් දිනන්නට වෙර දරන දරුවන්ගේ අනාගතය ගොඩනගන ජාත්‍යන්තර පාසල.

මිහිරි අමිහිරි හැඟීම් හැම එකක්ම ජීවිතයට අයිති. මේ ඔබට කියන්න හදන්නේ පොසොන්පුර පසළොස්වක පොහොදා එවැනි ආරංචියක් ගැන. මේ ඇහෙන කටහඬේ අයිතිකාරයාගේ නම රුක්මන් නසිත. ලංකාවේ තරුණයේ ගායකයෙක් හැටියට නමක් දිනාගත්ත කෙනෙක්. අද කෙටි කාලයකින් සිය දිවි සැරිය නිම කරන රුක්මන් නසිත. උතුම් වූ අමාමහ නිර්වාණ බෝධය පිණිස හේතු වේවා ඔහු සිය කෙටි ජීවිත කාලය තුළ දුන් ගායන කෞශල්‍යයේ පිං බලමහිමයෙන්.

0: burada yapın.
1: Ödedi hayayı vinadi hatalis hatıray.
2: Ve lava oba beta gene enne.
3: Rapunzel vage mannan inne. Mava beragana kavru tenaka.
4: Ape darwan apata vada idirin. İtin ege katavali anna. Ayata idaharinna. Commercial credit.
5: මුතු අයියගේ කුඹුරේ තදම වැඩ පටන් ගන්න පුළුවන් කියලා පුතා කිව්වේ.
6: ඉතින් ඔය හෛරංකාරකම් තරුණ ජවයේ තිනකම් ඉතරයි උන්.
5: ඒක දන්න නිසා තමයි මයේ කොල්ලව තරුණ කාලෙම සදාහරිත එක්කලා වෙළඳ කොටස් කරුවෙක් කළේ.
6: මොකක් කියුවේ? සදාහරිත?
7: අනාගතයට බිය නොවන්න නම් සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස් කරුවෙක් වන්න. මාසිකව රුපියල් 6000ක් අවුරුදු 5ක් ගෙවා වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන්න. දැන්ම කතා කරන්න.
8: Bicycle ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
9: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97 ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
10: එදිකේකට මාස් කොට ගියා මාස තුනකට ඉඳන් ඉස්සෙල්ලා කපුල් මාළු ආවා. පස්සේ දෙවෙනිකල එන ආරංචි වුණා මාස් ගියා. දවස් 12ක් දීලා තිබුණේ දෙවෙනි වතාව දෙදිනාම දෙවෙනි ගමනේ දෙදිනාම ඊට පස්සේ මාත් ඒකට වෙන්නලා ෆොටෝ පරීක්ෂණයක් කරලා බැලුවා. මොකුත් අරණීකයක් නැහැ කියලා කිව්වා. දැන් හොඳටම
9: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940
11: ඔබට යහපත් වන යමක් තවත් කෙනෙකුට අයහපතක් විය හැක. එබැවින් වඩාත් යහපත් දේ පමනක් කරන්න.
12: දැන් නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
13: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
14: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්
15: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
16: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540

0: ධර්ම රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා
1: නෙත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න
1: නෙත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා අපි බණ්ඩාරවෙල යමු අපි බණ්ඩාරවෙල යමු
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි
0: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින් සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: මොබිටෙල් ෆයිබ නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගෙන් සුපිරියටම ෆයිබෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබෆිට් කරගන්න
3: FM 95.8 NetFM දිවයින පුරා

0: හැමදේම යහසලුව සිදු වෙමින් පවතින පොය දවස උනත් මතක් කිරීමක් කරන්න විශේෂයෙන් තියෙනවා අපේ කැන්ඩි බුක් ෆෙයර් එක ගැන. අපේ රම්සි ඇවිත් ඉන්නවා ඒ ගැන වැඩි විස්තර කියන්න. අයබෝන් රම්සි. රම්සි. ඔව්.
1: අද සුවිශේෂී දවසක් නේ තරංගා.
0: ඔව්නේ.
1: මොකද මහනුවර සුවිශේෂී දෙයක් අද ආරම්භ වෙනවා. ඒ තමයි 19 වන වතාවටත් පවත්වන පොත් ප්‍රදර්ශනය. මහනුවර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වුණා. දැන් ස්වල්ප වෙලාවකට කලින් ජූලි 5 වෙනිදා වෙනකන් TCC පරිශ්‍රය තමයි මේක පවත්වන්නේ. උදේ 9 සිට සවස 7 දක්වා. ඉතින් මේ මහනුවර ප්‍රදේශයේ සියලු දෙනාටම අඩුමිලට පොත් ලබා ගන්න, ඒ වගේම තමයි මෙතෙන්ට දරුවන්ට චිත්‍ර අඳින්න, ඒ වගේ දේවල් ගොඩක් දේවල් තිබෙනවා. ඉතින් සියලු දෙනාට වෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධ වැඩි විස්තර දැනගන්න මං කියනට වඩා තරංගා මේක පොඩ්ඩක් අපි ඒ පොත් ප්‍රකාශයෙන්ගේ සංගමයේ උපසභාපති, ඒ වගේම තමයි මහනුවර පොත් දැක්මේ විධායක කමිටු සභාපති කපිල එස් වික්‍රමසිංහ මහත්මයා ඉන්නවා. ඉතින් අපි එතුමාත් එක්කම සම්බන්ධ වෙමු නේද තරංගා?
0: ඔව් රම්සි. අයබෝන් ඔබතුමාට
2: අපි උදෑසන 9 වෙනකොට මහනුවර KCC පරිසරයේ පස්වන මහලේ සුපුරුදු පරිදි 2026 මහනුවර පොත් දැක්ම ආරම්භ කළා. මේ වන විටත් අති විශාල මහනුවර මධ්‍යම පළාතේ ජනකායක් රැස් වී සිටිනවා පොත් ප්‍රදර්ශනයේ භූමිය තුළ. ඇත්තටම සන්තෝෂයි කියන්න ගිය අවුරුද්දටත් වඩා විශාල පාඨක ප්‍රජාවක් ඉතාම උනන්දුවෙන් අද පොසොන් පෝදුන වුණත් එනග මේ වෙනකොට පැමිණලා සිටිනවා. අද උදෑසන 9 අපි පර්ශන ජීවඩ්නේ නිලමෙතුමා නිලංග දාල මහත්මයා ඇවිල්ලා මේ පොත්පල ධර්මස්කරණය විවෘත කරා. ඒ වගේම අපගේ ගෞරවනීය ආරාධිතුල ලෙස අද පැමිණියේ මහනුවර දිස්ත්‍රික්කු ලේකම්, ඒ වගේම ලේකක ඉන්දිකඩුවත් රජතුමා. ඉතින් මං හිතන්නේ මහනුවර ප්‍රදේශයේ පාඨක ප්‍රජාගේ දැඩි උනන්දුව සහ කැපවීම මේ වන විට ප්‍රදර්ශන භූමිය තුළ අපිට දකින්න පුළුවන්. මෙතෙන්ට පැමිණ සෑම දිනාටම සාහිත්‍ය කතිකාවක්, පොත් විචාරක වැඩමුළු, ඒ වගේම ලේකක පාඨක හමුවීම්, චිත්‍ර වැඩමුළු ආදියට සම්බන්ධ වෙන්න පුළුවන් දුව දරුවන්ට. ඒ වගේම විශේෂ වට්ටම් යටතේ තමන් මෙතෙක් කල් පොත්හාපුවලින් සොයපු සොයාගන්න බැරි වුණු පොත් රැසක් එන සෑම දිනකට මිදිදී ගන්න සුවිශේෂ පහසුකම් සලසලා තියෙනවා.
0: හොඳයි, බෙහෙවින්ම සුතිවන්ත වෙනවා රම්සි රටේ වගේම ඔබතුමාටත්. එහෙනම් ඔබට පුළුවන් KCC පරිශ්‍රයට යන්න, කැන්ඩි බුක් ෆෙයර් එකත් එක්ක අසු වෙන්න. ඔබ හොඳින් කියවනවා නම් ජීවිතය ඔබව හොඳින් කියවාවි.

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: වෙලා උදේ 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන එන්නේ
3: මොබිටෙල් within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයින් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17017 අමතන්න. කොන්දේසි සහිතයි.
4: විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන එන්නේ
5: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
4: බෙන් බය අනුත්වන අලුත් බේ විපස්සවා net news.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. ගල්කිස්ස වෙරළ තීරේ දියනාමින් සිටියේදී දියවැලකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි තරුණයන් 5 දෙනෙකු බේරාගෙන තිබෙනවා. ඒ ඉම වෙරළ තීරේ ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් 3 දෙනෙකු විසින් දිවි බේරාගෙන ගොඩබිමට රැගෙන එම තරුණයන් 3 දෙනාට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් කඩිනමින් මූලික ප්‍රතිකාර ලබා දී තිබෙනවා. ගල්කිස්ස වෙරළ තීරේදී එලෙස අනතුරට ලක් වූයේ වයස වෘදු 18ක් වන රාජගිරි හා කොස්සත් යන ප්‍රදේශවල පදිංචි තරුණයන් 5 දෙනෙකු බවයි පොලිසිය පැවසුවේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10වල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total K අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: FM 94.8 net FM

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිත් ප්‍රකාශකයෝ වෙතින්.
2: බැතිබර පොසොන් සිත් අරගෙන අපි ආයෙත් පන්සල් යන්න එනවා දහවල් සම්බුද්ධ පූජාව පූජා කරන්නට. අපේ දර්ශන පෙරදැරිව ඉන්න පිරිස අතර අපිත් ඉන්නට සූදානම්. ආයුබෝවන් දර්ශන.
3: අයිබුවන් තරංගා, පින් කරන විට පින් පුරන විට අපි හැමෝම එකට පින් කරන්නට ඕනේ, එකට පින් පුරන්නට ඕනේ. ඉතින් අද පොසොන් පුර පසළොස්වක පොහෝ දිනේ නිසා

0: බුද්ධ ශාසනය ලංකාවේ ස්ථාපිත වුණා වගේම අපිත් අපේ ජීවිත ධර්මයට අනුව සකස් කරගනිමින් ජීවිත යම් ආකාරයක අඩුපාඩුකම් තිබෙනවා නම් ඒ සියල්ල සකස් කරගෙන යහපත් කරගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එනිසාවෙන් තමයි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා ආරාධනා කළේ ඒ සවැත පූජා සජීවී වැඩසටහන් සමගින් එක්කාසු වන්න වගේම අද මධ්‍යම රාත්‍රියේ 12 දක්වා පැවැත්වෙන නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න. දහවල් සම්බුද්ධ පූජාව ඉතාමත්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සකස් කරලා දෙතිස් ව්‍යංජන සහිතව සකස් කරලා අලංකාරවත් පෙරහරකින් වැඩමවා තැන්පත් කළා ධාතු මන්දිරයේ විහාර මන්දිරයේ ඇතුළු අනිකුත් ස්ථානවල ඒ සම්බුද්ධ පූජාව සකස් කිරීම දහවල් දානය සකස් කිරීම පිළිබඳව කතා බහ කිරීමේදී බණ්ඩාරවෙල ධර්මපාල මාවතේ සුභ සාධක සංගමයේ සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. අද සවස පැවැත්වෙන ආශිර්වාද බෝධි පූජාව වගේම රාත්‍රී 8ට විශේෂිත වූ අදිෂ්ඨාන මහා පහන් පූජාව බුදුගුණ පහන් පූජාව පැවැත්වෙනවා. ඒ සමගින් තමයි රාත්‍රී 9ට වැඩසටහන නිමාවට පත් කරන්නේ ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම වේලාවක් එක් විහාරස්ථානයක සිද්ධ කරන එකම සජීවී වැඩසටහන සමගින් ඔබ එක්කාසුව සිටින මොහොතේ බණ්ඩාරවෙල ධර්ම විජය මේ පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමිය ඔබට කොයිතරම් සතුටු වෙන්නට කාරණා තිබෙනවාද. එනිසා මේ සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා වැඩම වන්නට යෙදුණු අති පූජනීය වරාලන්දේ ආනන්ද ස්වාමින් වහන්සේට චාරිත්‍රානුකූලව ආරාධනා කරන මොහොත දැහැත්වට්ටිය පිළිගැන්වීම සඳහා දායක සභාවේ සභාපතිතුමන් වන WM පූජිත විරසේකර මහත්මයාට අපි ආරාධනා කරනවා කවුරුත් එක්ක සාදුහනක් පවත්වමු. ඉතාමත්ම ප්‍රනීතව සකස් කරන ලද දහවල් සම්බුද්ධ පූජාව පූජා කිරීම සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා අපගේ ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.
1: සියලුම දෙනා පන්තිල් සමාදන් වෙමි. නමස්කාරය කියන්න.
0: තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.

මෙත් අධි කල්පනා කරගන්න. ඒ බකුල මහ සෑහෙන් වැඩම කරන්නට හේතුණු සර්වඥන් වහන්සේ ධාතුන් වහන්සේ තැන්පත් ධාතුන් වහන්සේලා නික්ලේසිය මහරහතන් වහන්සේලා මේ ධර්මශාලාවේ වැඩ සිටිනවා. ඒ වගේම අපි විහාරස්ථානයේ ධාතු මන්දිරයේ වැඩ සිටින ඒ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලාට මේ පූජාවන් පූජා වේවා කියන හැඟීමෙන් යුතුව මෙම ගාථාවන් කියන්න. ගණතරප්පදිත්තේන

මෙයත් අද කල්පනා කරගන්න. ඉතාමත් වැදගත් දවසක් පුන් පොහෝ දවස, පොතොන් පොහෝ දවස. විශේෂයෙන්ම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන් පොය දිනයක් තමයි පොසොන් පොය කියලා කියන්නේ. ඉතින් අනුබුදු මිදු මහ රහතන් වහන්සේ මේ ලංකාවට ඒ නිර්මල ධර්මයේ වැඩම කරුවේ අද වාගේ දිනක. විශේෂයෙන්ම උන්වහන්සේ පැමිණිලා පළවෙනිම ධර්ම දේශනා කරන්න ගියේ නෑ. ඒක නිසා රටේ නායකයාට ප්‍රශ්න කීපයක් අහලා බුද්ධි මට්ටම පරීක්ෂා කරලා උන්වහන්සේට වැටහුණා දේවානම්පියතිස්ස රජතුමාට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒ අනුව දේවානම්පියතිස්ස මහ රජතුමා අස්සක් මුල්ලක් නැර ඒ ධර්ම ප්‍රචාරය කිරීමට අවස්ථාව සලසා දුන්නා. ඒ සලසා දුන්නේ අද වැනි දිනක. ඉතින් උන්වහන්සේ වෙනුවෙන් අද ලංකාවාසී වගේම ලෝකවාසී සියලුම බෞද්ධ ජනතාව උන්වහන්සේට උපහාර පුද කරන විශේෂයෙන්ම පෙරහැරවල් දන්සල් නොයකාදී පුද පූජා පවත්වන්නේ උන්වහන්සේ මේ ශ්‍රී ලංකාවට කරපු විශාල සේවය නිසා. ඉතින් උන්වහන්සේ නොවඩින්ද අපිට මේ වගේ නිර්මල ධර්මයක් අපිට හම්බෙන්නේ නැහැ. අපි සීලාචාර මිනිස්සු හැටියට අද ජීවත් වෙන්නේ උන්වහන්සේ ඒ නිර්මල ධර්මයේ දේශනා කරපු නිසා. ඒක නිසා මේ අස්ථාවේදී කල්පනා කරගන්නට මෙම ආගමික වතාවත් ආවරණය කිරීම සඳහා පැමිණි නෙත් FM ආයතනයේ සභාපතිතුමා ඇතුළු ඒ වගේ මේ කාර්ය මණ්ඩලයට මේ අවස්ථාවේදී නිදුක් නිරෝගී චිරජීවනයේ මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කර සිටිනවා. තවත් මෙවැනි සත්ක්‍රියාවක් සිදු කිරීමට ඒ අයට සත්‍යයේ ධෛර්යය ලැබේවා කියලා මම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම අද සම්බුද්ධ පූජාවේ බැතිපර දායකත්වයෙන් උසලන්නේ බණ්ඩාරවැල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දායක සභාවයි. ඒක නිසා මේ අවස්ථාවේදී ඒ ලබාගත් අව සීලුම් පුණ්‍ය සම්පත්‍ය විශේෂයෙන්ම ඔබ නමින් පරලෝක ඥාතීන් කොතක සසරේ ඇති එමෙ ඥාතීන් යම් කුසෙන් අභාග්‍ය ස්ථාන ඉබිදී තින්නම් අතමේ දේවා සැප ඇති ස්ථානික ඉබිදී තින්නෝ නම් ඒ සැප වඩා වර්ධනය කරගෙනින්දා මේ පින මේ හැට සසරේ හේතු ආතනා වේවා. බෞද්ධයන් වශයෙන් ප්‍රාර්ථනා කරන ඒ උතුම් වූ නිර්වාණ සම්පත්‍ය ලබා ගැනීම සඳහා මේ පින මියගේ සීලු ඥාතීන්ට අනුමෝදන්වත්වා කියලා ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ පින් ලෝකයේ ශාසනයත් ආරක්ෂා කරන ශීලොම දේව සමෝයා අනුමෝදන්වත්වා කියලා හිතගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.

0: සියලු දෙනාටම තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. අද උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝදා නෙතෙෆෙම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහනේ දහවල සම්බුද්ධ පූජාවයි මෙලෙසින් නිමාවට පත්වන්නේ. මේ උතුම් සම්බුද්ධ පූජා පැවැත්වීම සඳහා වැඩම වන්නට යෙදුණු අති පූජනීය වරාලන්දේ ආනන්ද ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදු හඬක් පවත්වමින් නිරුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඒ අතර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ දහවල් ප්‍රවෘත්ති විරාමයේ ලබා ගන්නට පෙර නේත්‍රාලෝක පොසොන් උදානයේ මේ පුණ්‍ය භූමියේ පවත්වන්නට අපට ශක්තිය එක්කාසු කරන්නට යෙදුනේ සදහැසිතින් යුක්තව දායකත්වය දක්වන්නට යෙදුනේ කසාගල සමූහ ව්‍යාපාරය, කසාගල ග්‍රීන් සුපර්, කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන්, කසාගල ට්‍රැවල්ස් ඇන් ටුවර්ස් ඇතුළු ව්‍යාපාර ගණනාවකින් සමන්විත කසාගල සමූහ ව්‍යාපාරයේ ඉදිරියේදී කසාගල හොස්පිටල්ස්, කසාගල රෙස්ටුරන්ට් ඇතුළු තවත් ව්‍යාපාර බොහෝමයක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම ඔබට අවශ්‍ය ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක් අඩුම මිලට වගේම නැවුම් ගුණත්වයකින් බෙලදී ගන්න නම් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට යන්නට වෙනවා. අතුරුගිරිය මාතලේ මුල්ලේරියාව නාරම්මල ගනේමුල්ල ගම්පල කියන ස්ථානවලදී කසාගල ග්‍රීන් සුපර් මාකට් ඔබ වෙනුවෙන් විවෘතව පවතින වගත් අපි සිහිපත් කරනවා. මේ නෙතෙෆෙම් රේඩියෝ වේ ශ්වේත පූජා සජීවී වැඩසටහන සාර්ථක කරගන්නට මාස්ටර් ගයිඩ් ආයතනයේ ලබා දෙන ශක්තිය, මාස්ටර් ගයිඩ් ආයතනයේ ගරු සභාපතිතුමිය දිස්නා වණිගසේකර මෞතුමිය, කළමනාකාර අධ්‍යක්ෂ චන්ද්‍රසේන වික්‍රමරත්න පියතුමන් වගේම සමස්ත මාස්ටර් ගයිඩ් කාර්ය මණ්ඩලයත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේමයි උපොල්ස් ඉන්ටර්නැෂනල් මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ශාකාවලින් ඔබට අවශ්‍ය කරන සේවාවන් ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සියවසක විශිෂ්ටත්වය සමගින් තමයි උපොල්ස් ඉන්ටර්නැෂනල් ඔවුන්ගේ සේවාව ලබා දෙන්නේ ඉතාමත්ම හොඳින්. බණ්ඩාරවෙල පුරවරය විශේෂයෙන්ම තමන්ගේ පුරවරය බවට පත් කර ගනිමින්, ඒ වගේම ට්‍රැවල් නෙත් ආයතනය ගැන සිහිපත් කරන්නට ඕනේ. ට්‍රැවල් නෙත් ආයතනයේ අපේ සහෝදර කාර්ය මණ්ඩලය බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ රැඳී ඉන්නවා. ඉතින් ඔබට ඔවුන් මුණ ගැහිලා විස්තර දැනගෙන පුළුවන් කමක් තිබෙනවා විශ්වාසවන්තව දඹදිව වන්දනාවේ යෙදෙන්නට සහ ඒ උතුම් පුණ්‍ය කටයුතු සිද්ධ කරගන්නට. අපි ප්‍රවෘත්ති විරාමයේ නනතුරු පස්වරයකට ට්‍රැවල් නෙට් සාකච්ඡාව සමගින් එක්කාසු වෙනවා. ඉන් නනතුරු පස්වර දෙකට දහවල ධර්මදේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන්. අති පූජනීය මාතලේ කුසලදීප ස්වාමීන් වහන්සේ වැඩමවනවා. මේ උතුම් ධාතුන් වහන්සේ වන්දනා කිරීමෙන් අපිට ලැබෙන පින, ධාතුන් වහන්සේගේ වන්දනාව කොයිතරම් වටිනාකමක් ජීවිතයට එක්කාසු කරනවාද කියන වගයි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වන්නේ. ඒ වගේම පස්වර හතරට අති පූජනීය ගලපිටගල ප්‍රේමරතන ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව පවත්වන්නට වැඩමවනවා. පස්වරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පවත්වනවා. අති පූජනීය මැදිරිගිරිය පුඤ්ඤසාර ස්වාමීන් වහන්සේ ඒ උතුම් පූජාව පවත්වන්නට අද බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට වැඩමවන අතර රාත්‍රී 7:00ට ධර්මදේශනාව පවත්වන්න අති පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ වැඩමවනවා. රාත්‍රිය 8:00ට අදිෂ්ඨාන බුදුගුණ මහා පහන් පූජාව පැවැත්වෙනවා. ඒ නිසා අපි සියලු දෙනාට සිහිපත් කරනවා සුදු පිරිසයක්, ඒ වගේම පහනක් සහ පහන දල්වන්නට යමක් සූදානම් කරගන්න කියලා. බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරන්නේ ඔවුන් නිසා තමයි 2026 වර්ෂයේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පොසොන් උදානය ඔබට ලබා දුන්නේ. නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව සමීප කරන්නට හැකියාවක් ලැබුණේ. ඉදිරි පුරපසළොස්වක පොහෝ දිනයක මේ වගේ පොහොයක් ඔබේ විහාරස්ථානයේ සජීවීකරණය කරන්නට බලාපොරොත්තු වනවා නම් අපේ දුරකථන අංකය සටහන් කරගන්න 0777-41-5272 තමයි දුරකථන අංකය. අපි දැන් දහවල් ප්‍රවෘත්ති විරාමයට යොමු වෙන්න බලාපොරොත්තු වන්නේ සම්බන්ධතාවය යොමු කරනවා බම්බලපිටියේ පිහිටි නෙතෙෆෙම් අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
2: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
3: බැතිපරදායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: එකොළහයි විනාඩි තිස් අටයි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න, අනුකරණවලින් ප්‍රවේශම් වන්න, අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
5: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
6: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
7: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
8: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
10: Wow! ඇන්කටින් එකක්?
11: ඕ පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇන්ක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
12: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
13: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
14: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
15: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
8: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
16: ඕකේ සිල් කුමාර, කැටිලි කන්ද කරන්දෙනි ඇදක් කියලා හිටින අතරෙන් පසු ගිහින් කාට් එක ඩැමේජ් කරනවා. ඊට පස්සේ පරීක්ෂණ පවත්වනකොට තමයි වේදන කප්පිය වැය බ්ලොක් කැප් කියනවා කියලා. පස්සේ ආරංචියක් ආවෙද මහත්තයා ගැන. සේවනක ගිහිල්ලා බලනකොට කිහිලි මහත්තයා නාඩේ පරීක්ෂා කරලා ගිහුවා. ඒ පරීක්ෂණේ තියෙන විදිහටම පැය 4ක් බ්ලොක් වෙලා තින්නේ. බෙහෙත් වාර 6ක් දැක්වම මාස 3ක් ගියා. අද දැන් හොඳටම හොඳයි.
8: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
17: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
18: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගෙන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
19: යහපත් මිතුරන් නිසා ඔබ යහපත් වනවාසේම පවිතු මිතුරන් ඔබේ ජීවිතය විනාශයට ඇද දමනු ලබයි.
20: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
21: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය.
9: SLT Mobitel මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
0: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය. සෙවනකල මතුකා කැස්සට පැනිය. සෙවනකල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. පින්දෝය 47 21 33 540.
1: නේත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවිල නගරේ පුරා වීථි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා බෝධින වැඩසටහන මහිලා මුඛ කතා වස්තුව සහිත තොරණ net fm පුසුන් කලාපය නරඹන්න සංවිධානය net fm සමගින් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය ප්‍රධාන අනුග්‍රහය
22: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් බැතිබර දායකත්වය
23: උපුල් ඉන්ටර්නැෂනල් මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවිල ටේලරින් කලාවේ නියම උරුමක් කරුවන්ගේ සියවසක විශිෂ්ටත්වය උපුල් ඉන්ටර්නැෂනල්
24: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-362-76-716-3672
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න

0: sundara poson samaya udavela puson purapasalasaka poya udavela e wenwen pinpiru net attan bandarawala puson kalapayata vela wedi vistara aragena ape darshana vitinne aibowan darshana
1: aibowan taranga itin mewena wita man inne සජීවීව සම්බුද්ධ පූජාවේ වැඩ කටයුතු නිමාට පත් කරලා බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ ආසන්නයට ආවා. නැත්නම් බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේට පිවිසෙන ප්‍රධාන වාහල් කඩේ දකුණු පස කෙළවරේම තියෙනවා තේපැන් දන්සල. නෙට් FM රේඩියෝ වේ පොසොන් උදාන වැඩසටහන සාර්ථක කරගන්නට කතාගල ග්‍රීන් ප්ලාන්ටේෂන්, කතාගල සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ එක්කාසුව ඉතාමත්ම හොඳින් සදහැසිතින් යුක්තව බැතිබර දායකත්වය ලබා දෙනවා. ඉතින් මේ වෙන විටත් දිගු පෝලිමක් අපට දකිනවා මේ ඈතේ පෙන්දන්සල සදා සහභාගී වනවා. ඉතින් අපි සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වෙනවා කසාගල සමූහ ව්‍යාපාරයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සාකා කළමනාකරු ෂිහාන් ආදිත්‍ය. ෂිහාන්ගෙන් අපි දැනගන්න බලාපොරොත්තු වෙන්නේ දැන් අද මේ වෙන විට විශාල පිරිසක් සහභාගී වෙලා ඉන්නවා මේ බණ්ඩාරවෙල පුරවරයේ තේපැන් දන්සලටත් විශාල පිරිසක් සහභාගී වෙලා ඉන්නවා. මොන වගේ සිතුවිල්ලක්ද තියෙන්නේ බණ්ඩාරවෙල කොහොමද දැනෙන්නේ මේ පොසොන් උදානය අසිරිය?
2: ඇත්තටම අපේ ඊයේ මේක පැවැත්තුවා. එතකොට අපේ සභාපතිතුමා රංජිත් තේස් මහත්තයාගේ අපේ අනුග්‍රහයෙන් එතකොට බණ්ඩාර පුරවරයේ තියෙන මේ තොරණක් හදලා තියෙනවා. එතකොට ඒකත් අපි ප්‍රදර්ශනය කරා. එතකොට තේපැන් දන්සලක් තියෙනවා. ඊයේ ලොකු සෙනගක් ආවා. අදත් ඒ වගේමයි ලොකු සෙනගක් ඉන්නවා. ධාතු ප්‍රදර්ශනයක් තියෙනවා. සර්වංජ ධාතු බලන්න පුළුවන් ඇවිල්ලා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි නෙට් FM එක එකතු වෙලා මේ කරන වැඩසටහන ගැන. එතකොට ඉස්සරහටත් මේ වගේ වැඩසටහන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ඉතින් හැමෝටම ආරාධනා කරනවා බණ්ඩාරවෙලට එන්න, ඇවිල්ලා අපේ මේ වැඩසටහනට එකතු වෙන්න, සර්වංජ ධාතු වැඩබන් දැක බලා ගන්න පුළුවන්. තේපැන් දන්සලක් තියෙනවා. එතකොට තොරන් රාජියෙක් තියෙනවා. ඉතින් ඇවිල්ලා මේකට සම්බන්ධ වෙන්න කියලා හැමෝටම අපි ආරාධනා කරනවා.
1: ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රාදේශීය සාකා කළමනාකරු ෂාන් ආදිත්‍ය ඔබට. මොකද ඉතාමත්ම සාර්ථක වැඩසටහනක් තමයි පැවැත්වෙන්නේ තරංග බණ්ඩාරවෙල පුරවරයේ. ඉතින් බණ්ඩාරවෙල නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය සාර්ථක පැවැත්වෙන අතරතුර නේත්‍ර අභිවන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව පැවැත්වෙන බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සකස් කරන ලද ධාතු මන්දිරයේදී අද මධ්‍යම රාත්‍රියේ 12:00 දක්වා පැවැත්වෙනවා. රාත්‍රියේදී පොසොන් තොරණ විවෘත කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉස්සෙත පූජා සජීවී වැඩසටහන රාත්‍රී 9:00 දක්වා පැවැත්වෙනවා. ඉතින් අපි ආයෙත් ඔය පැත්තට එන්න බලාපොරොත්තු වෙන තමයි සමු ගන්න බලාපොරොත්තු වෙන්නේ තරංග.
0: හොඳයි දර්ශන, බැහැවින්ම ස්තුතියි.

අද දරුවන්ට අවශ්‍ය වෙන්නේ ලෝකේ ජයගන්න පුළුවන් ඉංග්‍රීසි දැනුම. වගේම යහපත් අනාගතයක්, සුන්දර අනාගතයක් වෙනුවෙන් බෞද්ධ වටිනාකම් මත ගොඩනැගෙන යහපත් චරිතයක්. ඒ දෙකම එකම තැනකින් ලබා දෙන ශ්‍රී ලංකේය ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනය ගැනයි මේ මතක් කිරීම. ඒ තමයි SIBC International Buddhist College. පිළියන්දල, අවිසාවල සහ බිබිල ප්‍රදේශවල ඉතාම සාර්ථකව පවත්වාගෙන යන SIBC දැන් නවතම ශාඛාව හෝමාගමදී විවෘත කරලා තියෙනවා. බෞද්ධ පරිසරයක් තුළ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය, උසස් විනය, සදාචාරාත්මක වටිනාකම් සහ නායකත්ව කුසලතා සමගින් ඔබේ දරුවාගේ අනාගතය ශක්තිමත් කරන්න කැපවුණු සිව්හැලේ ජාත්‍යන්තර තක්සලාව තමයි CIBC International Buddhist College කියලා කියන්නේ. ඔබට පුළුවන් වැඩි විස්තර දැනගන්න මෙන්න මේ අංකයට කතා කරන්න. 071-898-0898 SIBC International Buddhist College බුදු පිළිවෙතින් ලොවක් දිනන්නට වැඩ දරන දරුවන්ගේ අනාගතය ගොඩනගන ජාත්‍යන්තර පාසල.

0: වෙලාව දහවල් 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන එන්නේ
2: මොබිටෙල් within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15,160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17යි 17 අමතන්න. කොන්දේසි සහිතයි.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙතගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112-863-363-0767-716-3672.
0: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: අයිබෝන් අද 2026 ජුනි 29 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. නෙට් නිවුස් සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙට් නිවුස් සමග මම සචිනි සීලවර්ධන, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා. සිරස්තල සියලු වෙහිර විහාරස්ථාන සැදැහැවතුන්ගෙන් පිරියයි. නෙත් ශ්වේත පූජා අද දවස පුරා බණ්ඩාරවලදී. සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට මධ්‍යම රාත්‍රිය දක්වා නේත්‍රාපි වන්දනාවේදී අවස්ථාවක්.

0: පොලිසියෙන් තවත් වික්‍රමයක් දී ගිනිමින් සිටි අට දෙනෙකු බේරා ගැනේ. මහනුවර පොද්දැක්ම පාඨකයන්ගෙන් පිරියයි. ලොවම බලා සිටින ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තවත් උණුසුම් වෙයි. පොසොන් පොහොය වෙනුවෙන් පින්කම් සඳහා සදෙවතුන්ගෙන් වෙහෙර විහාරස්ථාන පිරී ඇති. පොලිසිය කළ තවත් වික්‍රමයක් පිළිබඳ අපට වාර්තා වුණා. ස්ථාන දෙකක දියේ ගිලිමින් සිටි අට දෙනෙකු පොලිසිය විසින් බේරාගෙන තිබෙනවා. ඒ ඇතුළු දවසේ උණුසුම් සත්‍ය අනාවරණය මෙතැන් සිට. පොසුන්පුර පසළොස්වක පොහේ නිමිති කරගැනිමින් සංවිධානය කෙරෙන නිත ෆිල්ම් රේඩියෝවේ ශ්වේත පූජා පින්කම් මාලාව අද දවස පුරා බණ්ඩාරවල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනවා. එමෙන්ම නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපයේද මෙම විහාරස්ථානයේ කේන්ද්ර කරගනිමින් අද දිනේද ක්‍රියාත්මකයි. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ දක්වා උතුම් වූ ධාතුන් වහන්සේ දැක වන්දනාමාන කිරීමටද සදැවතුන්ට අවස්ථාව හිමිවනවා. ඒ පිළිබඳ තවත්තරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම විහාරස්ථානයේ රැඳී සිටින නිත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමකින්. අයිබන් දර්ශන,
1: අයිබෝවන්, අද උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ නිත් FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන පවත්වනු ලබන්නේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගෙන. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන්නට යෙදුණු මේ වැඩසටහන රාත්‍රී 9 දක්වා පැවැත්වෙන අතරතුර අපි පසරු 1ට මේ අනතුරු සජීවී වැඩසටහන ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පසරු 2ට අතිපූජනීය මාතලේ කුසලදීප ස්වාමීන් වහන්සේ ගේ වැඩමවීමෙන් ධර්මදේශනාවත්, පස්වරු 4ට අතිපූජනීය ගලපිටගල ප්‍රේමරත්න ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පවත්වන ධර්මදේශනාවත්, පස්වරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව සමගින් එක්කාසු වීමෙන් අනතුරුව රාත්‍රී 7ට අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාව ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා. අද රාත්‍රිය 8ට අදිෂ්ඨාන බුදුගුණ මහා පහන් පූජාව පැවැත්වෙනවා අතිපූජනීය මීදිනියේ විනීත ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන්. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ උතුම් පුර පසළොස්වක පොහෝ දිනයේදී බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. ඒ වගේම මධ්‍යම රාත්‍රියේ 12 දක්වා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වච්ච අස්සිධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාවත් ඔබට උදා කරලා දීලා තියෙනවා. ඉතින් බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. උන්ගේ සංවිධාන ශක්තියෙන් තමයි අද සජීවී වැඩසටහන අපි පවත්වනු ලබන්නේ. ඒ වගේමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ සාර්ථක කරගන්නට කසාගල සමූහ ව්‍යාපාරය, ඒ වගේම පොය වැඩසටහන, නැත්නම් මේ පුරපසළොස්වක පොහෝ දිනයේ පවත්වන සේත පූජා සජීවී වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා බණ්ඩාරවෙල උපුල් ඉන්ටර්නැෂනල් ආයතනය වගේම මාස්ටර් ගයිඩ් ආයතනය ලබා දෙන ශක්තිය සහ ට්‍රැවල් නෙත් ආයතනය ලබා දෙන දායකත්වයක් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. යලිත් මේ තොරතුරු සජීවී ලෙසින් ඔබට සමීප කිරීමේ අදිටනින් යුක්තව සමුගන්නවා නෙට් නිවුස් වෙනුවෙන් මම දර්ශන බණ්ඩාර.
0: ස්තුතියි දර්ශන. මේ අතර දෙවෙනී සෑම වෙහෙර විහාරස්ථානයකම පාහේ අද පෙරවරුවේ සිට සදැවතුන්ගෙන් ආගමික වතාවත්වල නිරත වෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුව පැවසවේ. ඒ අනුව අනුරාධපුර අටමස්ථානීය මිහින්තලේ සහ තන්තිරිමලේ කේන්ද්‍ර කරගනිමින්ද බොහෝ සදැවතුන් පිරිසක් ආගමික වතාවත්වල නිරතව සිටින බවයි අනුරාධපුර පූජා නගරයේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු MPG පෙරේරා පැවසවේ.
2: මිහින්තලේ හා අනුරාධපුරේ වගේම තන්ත්‍රිමලේ කේන්ද්ර කොටගෙන ඊයේ සිට ප්‍රධානතුන් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. විශේෂයෙන්ම උදමළුව, ගුවන්ගේ සහ ඇතුළු ප්‍රදේශවල අද දිනේ සිල් සමාදන් වීම ඇතුළු ආගමික වතාවත්වල පනත්නේ වගේම උපාසකවරු විසින් අවශ්‍ය දාන මාන කටයුතු සඳහා විවිධ රාජ්‍ය ආයතන මෙන්ම පුද්ගලික ආයතන ද නැගැති කටයුතු කරමින් සිටිනවා. දැන් මාසත බජට් මේ වරු දකින්න ලැබෙනවා. එසේ වෙතත් අද හවස වෙන විට මෙම ජනතාවගේ පැමිණීම මීට වඩා වැඩි ප්‍රමාණයක් වෙනවා. අද දිනේ විශේෂයෙන්ම අවශ්‍ය ආරස් පිළිවෙල
0: කළුතර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින්ද පොසොන් කලාප කිහිපයක් ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ තොරතුරු කළුතර නෙත් නිවුස් වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරිගෙන්.
3: ආයිබෝවන්, පොසොන් උත්සවය නිමිත්තෙන් කළුතර හා අබට ප්‍රදේශවල විහාරස්ථානවල මේ මේ විට ආගමික වතාවත් පැවැත්වෙනවා. විශේෂයෙන්ම කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ පිහිටි පූජා භූමිය මේ වෙන විට විශාල ජනතාවකින් පිරී පවතිනවා. එසේම අලුත්ගම කන්දේ විහාරය, වරකාගොඩ ගල්ලින රජමහා විහාරස්ථානය ඇතුළු සියලුම විහාරස්ථානවල විශේෂ ආගමික පින්කම් සංවිධානය කර තිබෙනවා. මේ වන විට කළුතර හා අවට ප්‍රදේශවලට දේශගුණික තත්ත්වයේ යම් වෙනසක් ඇති වී තිබෙනවා. අද පෙරවරුවේ සිට සාමාන්‍ය වර්ෂාපතනයක් මේ ප්‍රදේශවලට ඇදහැරෙනවා. කෙසේ වෙතත් මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් කලාප ගණනාවක් ප්‍රදේශය තුළ සංවිධානය කරලා තිබෙනවා. විශේෂයෙන්ම අලුත්ගම නගරය, මතුගම, දොඩංගොඩ, මොරොන්තුඩුව සහ ඉන්ද්‍රිය යන ප්‍රදේශවල මේ පොසොන් කලාප සංවිධානය කර තිබෙනවා. දේරුවල පොසොන් කලාපය තුළ පමණක් තොරණ 16ක් ඉදිකර තිබෙනවා. අලුත්ගම නගරයේ තොරණ 6ක්ද, මොරගල්ල කලාපයේ තොරණ 3ක්ද, දේරුවල නගරය ආශ්‍රිතව තොරණ 5ක් සහ දර්දා නගරයේ සහ මක්බොන යන ප්‍රදේශවලයි මේ තොරණ 16 ක්‍රියාත්මක කරන්නේ. එයයි දැනට පවතින තත්ත්වය. අම නෙට් නිවුස් වෙනුවෙන් සැම්සන් ප්‍රේමසිරි කළුතර සිට.
0: ගල්කිස්ස වෙරළ තීරයේ දේනාමින් සිටියේදී දේවලකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි තරුණයන් 5 දෙනෙකු බේරාගෙන තිබෙනවා. ඒම වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරී යෙදී සිටි ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරීන් 3 දෙනෙකු විසින් දිවි බේරාගෙන ගොඩබිමට රැගෙන එම තරුණයන්ට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් කඩිනමින් මූලික ප්‍රතිකාර ලබා දී තිබෙනවා. ගල්කිස්ස වෙරළ තීරයේදී එලෙස අනතුරට ලක්වේ වයස අවුරුදු 18ක් වන රජගිරිය හා කොස්වත ප්‍රදේශවල පදිංචි තරුණයන් 5 දෙනෙකු බවයි පොලිසිය පැවසුවේ. මේ අතර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ 2 ඇලසොරව පහළ පිහිටි ජල උද්‍යානයේ දේනාමින් සිටියේදී ජල පහරකට හසුව ගසාගෙන ගිය එකම පවුලේ සාමාජිකයන් 2 දෙනෙකු ඇතුළු 3 දෙනෙකුගේ දිවි බේරාගෙන තිබෙනවා. ඒ පොළොන්නරුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් පොලිසිය පැවසුවේ එම පිරිසින් දේනාමින් සිටි කාන්තාවක් ජල පහරකට හසුව පළමුව පහළට ගසාගෙන ගොස් ඇති බවයි. ඉන් අනතුරුව ඇබේරා ගැනීමට ඇගේ ස්වාමි පුරුෂයා සහ ඥාති සහෝදරයා දැඩි උත්සාහයක නිරත වී ඇති අතර එහිදී ඔවුන් දෙදෙනාද සැඩ පහරට හසු වී ගසාගෙන ගොස් තිබෙනවා. වහම ක්‍රියාත්මක වූ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් බේරාගෙන තිබෙනවා. එලෙස අනතුරට ලක්ව ඇත්තේ පානතුර ප්‍රදේශයේ සිට පොළොන්නරුවේ විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසක් බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා. රාජකාරී සිදු කිරීමට පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් මෙතෙක් නොලැබී ඇත්නම් එම ප්‍රදේශය බාර උසස් නිලධාරීන් ඊට වගකියුතු බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. තමුත් එගම පැවති උත්සවයකට එක්වීමෙන් පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළා.
4: මේ වෙනකොට නිලධාරියෙක්ට හරි පහසුකම් දෙන්න බැරිලා තියෙනවා නම් මම කියන්නේ ඒ කොට්ටාස බාර නිලධාරියා ඊට වගකිය යුතු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒකට වගකිය යුතුයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධීක්ෂණය මට්ටමේ වගකිය යුතුයි. ඇයි එහෙම කියන්නේ? මොකද ප්‍රතිපාදන අපි ඉල්ලන ප්‍රතිපාදන රජය දීලා තියෙනවා. ඒ රජයේ ප්‍රතිපාදන විධාන කළා ඔවුන්ට සැප පහස ඒ අපාරු රාජකාරියක් කළා විවේකී ගන්න ඕන වෙලාවට ඒ පහසුකම් ලබා දෙන එක කොට්ටාස බාර ප්‍රතිපාදන ඇතිතරම් උදාහරණ තියෙනවා. තවත් ඕන නම් ප්‍රතිපාදන ත්‍යාපොලිස් ත්‍යාගාර මුදලෙන් අපිට පහසුකම් සාසන්න ලබා දෙන්න පුළුවන්.
0: කේවිම ප්‍රවර්ධනය කෙරෙන මහනුවර පොත්දැක්ම අද ආරම්භ වුණා. ඒ කැන්ඩි සිටි සෙන්ටර් හිදී එම පොත්දැක්ම ජුලි 5 වනදා දක්වා පැවැත්වෙනවා. ඒ පිළිබඳ තවත් තොරතුරු මේ වන විට කැන්ඩි සිටි සෙන්ටර් හි රැදී සිටින නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.
5: මහනුවර ජනතාව පුලපුලා බලා සිටි මහනුවර පොත්දැක්ම මහනුවර ශ්‍රී දල්දා මාලිගාවේ දියවඩන නිලමේ ආචාර්ය ප්‍රදීප් නිලංග දෑල මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්තුරුන්ගේ ප්‍රධානත්වයෙන් තමයි පොත් ප්‍රදර්ශනය ආරම්භුනේ. මේ වන විට මහනුවර KCC කැන්ඩි සිරිසෙන්ට පරිසරයේ මේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට අති විශාල ජනතාවක් පැමිණ සිටින අතර දක් ලැබෙනවා. මේ අද වර්ෂා සහගත දවසක්, ඒ වගේම පොසොන් පොය දවස. නමුත් ඒ කිසිම දෙයක් නොසලකා ජනතාව විශාල වශයෙන් පොත්දැක්ම සඳහා පැමිණ සිටින ආකාර දක්න ලැබෙන. විශේෂයෙන් තරුණ තරුණියන්ගේ දැඩි ආකර්ෂණයක් පොත් ප්‍රදර්ශනයට ලැබිලා තියෙනවා. කුඩා දරුවොත් ඒ වගේම ඉන්නවා. විශේෂයෙන් සඳහන් කරන අද දිනේ පොත් කීපයක්ම එළි දැක්වීම මේ පරිසරයේ සිදු වෙනවා. ඒ වගේම සංස්කෘතික අංගයන් ස්වල්ප මොහොතකින් පැවැත්වීමට කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම තමයි අද දිනේ මෙතෙන්ට පොත් එළිගැනීම සඳහා පැමිණෙන ජනතාවට විශේෂ වට්ටම් සහන, ඒ වගේම යම්කිසි ආකාරයෙන් ත්‍යාගය වැනි දේ ලබා දීමටත් මේ සංවිධායක කටයුතු කරලා තියෙනවා. අද සිට මේක පස්වෙන් ගදක්වා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතන පරිශ්‍රයේ මේ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. මම කමල් සුරවීර, නෙත් නිවුස් වෙනුවෙන් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේ සිට.
0: මෙවර මහනුවර පොද්දක්ම සඳහා නිතෆම් රේඩියෝව නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.
6: පාපන්දුවේ මහා මංගල්‍යය
7: FIFA World Cup 2026.
0: ලොව පුරා බිලියන සංඛ්‍යාත පාපන්දු ලෝලින්ගේ දැඩි අවධානය දිනාගත් ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවි ඒකාබද්ධ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 FIFA පාපන්දු ලොකු ගසලන තරගාවලියේ මූලික වටේ තරඟ සියල්ල දැන් නිමාවට පත් තිබෙනවා. ඒ අනුව මෙවර ලොකු ගසලන ඉතිහාසයේ ප්‍රථම වතාවට කණ්ඩායම් 48ක් අතරින් තේරීපත් වුණු ප්‍රබලතම කණ්ඩායම් 32ක් සහභාගී වන අවසන් 32 දෙනාගේ වටේහෙවත් කුසලානි සඳහා වන සජීවී පිළිමුලුන් පිටදැකීමේ මහා සංග්‍රාමය අද සිට නිල වශයෙන් ආරම්භ වුණා. ලෝක ක්‍රිකට් ක්‍රීඩා මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙවර අවසන් 32 දෙනාගේ වටේ පැවැත්වෙන සෑම තරගයක්ම කිසිසේත්ම මග නොහැරිය යුතු අතිශය තීරණාත්මක සහ කුතුහලයෙන් පිරි තරග වන බවයි. මූලික වටේදී සුපිරි දස්කම් දැක්වූ මෙසීගේ ආජෙන්ටිනාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ එංගලන්තය වැනි ලෝක පූජිත කණ්ඩායම් තම ස්ථානවෙන් කරගෙන තිබෙනවා. ප්‍රංශය සහ ස්වීඩනය අතරත්, නෙදර්ලන්තය සහ මොරොක්කෝ අතරත් පැවැත්වෙන තරඟ අතිශය උණුසුම් වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. මෙවර තරගාවලියේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ගානාව, දකුණු අප්‍රිකාව සහ කොංගෝ රාජ්‍ය වැනි අප්‍රිකානු කණ්ඩායම් මෙන්ම කේප් වර්ඩේ, උස්බෙකිස්තානය වැනි රටවල්ද පෙරලිකාර ජයග්‍රහණ ලබමින් මෙම වටේට සුදුසුකම් ලබා තිබීමයි. ඔවුන් ඕනෑම ප්‍රබල කණ්ඩායමකට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සූදානමින් සිටිනවා. මූලික වටේ මෙන් නොව මෙම වටේ සිට කිසිදු තරගයක් සමතත්වයෙන් නිමා කිරීමට අවස්ථාවක් නැහැ. නියමිත කාලය තුළ සමුවහොත් අතිරේක කාලයේ සහ දඬුවම් පහන මගින් අනිවාර්යෙන්ම ජයග්‍රහකයෙකු තෝරා ගත යුතු බැවින් තරඟවල උද්වේග කර බව සිය ගුණයකින් ඉහළ යනු ඇතැයි ක්‍රීඩා විචාරකින් පවසනවා. ලෝකකසලන ඉතිහාසයේ සනීතුහන් වන මෙම දැවැන්ත පාපන්දු මංගල්‍යයේ අවසන් 32 දෙනාගේ වටේ පළමු තරගයේ ලෙස සත්කාරක කැනඩාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් අලියම 12:30ට ලොස් ඇන්ජලිස් නුවරදී පැවැත්වුණා. එහිදී ගෝලයකට බිඳුවක් ලෙස එම තරගයේ ජය හිමි වුණේ කැනඩා කණ්ඩායමටයි. මීට අමතරව බ්‍රසීලිය සහ ජපානය අතර තරගයේද අද රාත්‍රී පැවැත්වෙනවා. එසේනම් මෙවර පාපන්දු රජුන් කවුරුන්දැයි තීරණය කෙරෙන මෙම මහා සංග්‍රාමයේ සියලුම උණුසුම් පුවත් සහ තොරතුරු එසනින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට නෙත් නිවුස් සූදානම්. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: ඔබ වෙත ගෙන ආවේ
9: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
11: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
12: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0767 ඇති 672.

0: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
1: මාලපේ ප්‍රදේශයාවට සිටින පාරිභෝගික ඔබට අක්ෂි සෞඛ්‍ය පිළිබඳ ගැටළු හඳුනාගෙන පහසු මිලකරන් යටතේ ඇස් කණ්ණාඩි අවු කණ්ණාඩි සහ සිවිකාච මිලදී ගන්න. ඔබත් අදම විෂන් කියා මාලපේ ශාඛාවට පැමිණෙන්න. නොම්බර 776 900 පාර තලංගම උතුරු මාලපේ. අමතන්න 077 478 2953.
2: මල් සුවඳින් සිල් සුවඳින් ඔබේ යහපත් වූ සිතුවිලි සුවඳවත් වේවා.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
5: FM 95.8 Net FM. දිවයින පුරා.

0: davel del hajvina di hateli spahaj.
1: Velava obaveta gene enne.
2: Rapunzel vage mannang inne. Mawa beragana kawuru tenaka.
3: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna. Ayata ida harinna. Commercial credit.
4: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01162 863 376 716 3672
5: නුවර දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්දෝඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM
6: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
7: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා
8: ඒ නිවුස් දැන් පරණයි එදිනෙදා කුණු පැලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540
9: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: මොබිටෙල් වෙතින් Samsung Galaxy A06 ස්මාර්ට්ෆෝන් එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17:17 අමතන්න. කොන්දේසි සහිතයි.
2: සුබ දහවලක්. වේලාව දවල් 1යි දැන්.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැය විමසුම at news.
3: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. මෙම මාසය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 19,318ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එනමුත් මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 53,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ ජනවාරි පළමුවනිදා සිට ඊයේ දිනය දක්වා දෙවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,159ක් බවයි. ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 31ක්. පවතින තත්ත්වයේ මැදේ ඩෙංගු රෝගයේ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවීම වැළැක්වීමට සහ මදුරු කීටයින් පිළවුන් විනාශ කිරීමට අවශ්‍ය පරිසරය පිරිසිදු කිරීම පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසයි සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ. මීළඟ net news පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

මෙලබදවලේ කයි විනාඩි 7යි. පොසොන් පොහොය දිනේ කියන්නේ ශ්‍රී ලංකාවාසී බෞද්ධින් සියලු දෙනාටම විශේෂ පොහොය දිනයක්. ඒ මොකද අද වගේ දිනයක තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස මහින්දාගමනේ සිද්ධ කරන්නේ. ඉතින් එදා ඒ ගෙන ආපු ධර්මය අදටත් ලංකාදීපයේ රැකෙනවා පවතිනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා අද දවස පුරාම net සමග රැඳෙන්න කියලා. මොකද net FM ශ්වේත පූජා පින්කම් මාලාව අද දවස පුරාවටම ඔබට ඇහුම්කම් දෙන්න පුළුවන් කියලා මතක් කරනවා.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත් වෙලාව දවල් 1යි විනාඩි 11යි අපි දැන් සූදානම් වෙන්නේ ට්‍රැවල් නෙට් සමග කරන විශේෂ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ වෙන ඒ සඳහා බණ්ඩාර වෙලට අපි සම්බන්ධතාවය ලබා දෙනවා සමීර ආයුබෝවන්
1: ආයුබෝවන් අපි සම්බන්ධ වෙන්නේ ට්‍රැවල් නෙට් මේ සාකච්ඡාවත් සමග අපේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සිට මේ සාකච්ඡාව ආරම්භ කරලා තියෙන මොහොතක අද පොසොන් පොහෝ දිනයේ වැදගත්කම කතාබහ කරමින් ඉන්නේ ධර්මාශෝක රජතුමන් කොහොමද ශ්‍රී ලංකාවට මේ දහමේ තිල්නේ ලබා දෙන්නේ කියලා ඒ සිදුවන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නම් අනුබුදු මහරහතන් වහන්සේ හරහා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ගේ මේ ශ්‍රී ලංකා ආගමනයත් එක්ක අපිට අද පොසොන් පොහෝදා කොයි වගේ ප්‍රවේශයක්ද මනෝජ් ලක්ෂිරි මහත්මයා දඹදිව පැත්තෙන් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ?
2: තෙරුවන් සරණයි. ඒ ශාන්තිනායක දසබලධාරී ගෞතම බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
1: සාදු
2: සාදු. පින්වතුනි, අද දවස පොසොන් පොහෝ දවස. අදවන් පොහොය දවසක තමයි මිහිඳු මහ රහතන් වහන්සේ හරහා ශ්‍රී ලංකා දීපේට බුද්ධාගම ලැබුණේ. පින්වතුනි, මේ බුද්ධාගම ලැබුණ දවසේ පටන් අද දවස වෙනකන් ලංකාවේ බෞද්ධයන් මේ හැම දිනාගෙම සිහිනයක් තියෙනවා. ඒ සිහිනේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරපු, ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රී පාද පద్මයේ අනන්ත අප්‍රමාණ විදියට සිපගත් ඒ උතුම් වූ බුද්ධ දේශය සියසින් දැක බලාගෙන වන්දනාමාන කරන්න.
1: ඔව්.
2: පින්වතුනේ, මේ බුද්ධ දේශය වන්දනා කරන්නට ට්‍රැවල්නෙත් අප ඔබ හා සම්බන්ධ වෙන්නට සූදානම්. ඔබට ට්‍රැවල්නෙත් ආයතනයේ හරහා මේ උතුම් වූ බුද්ධ දේශ වන්දනාමාන කරන්න පැමිණෙනවා නම් ඔබට ඔබේ ජීවිත කාලයේ පුරාවටම නැවත නැවත ආවර්ජනය කරන්න පුළුවන් තරම් අපූර්ව වන්දනාවක් ඔබට සිද්ධ කරගන්නට අවස්ථාව උදා වෙනවා. අපි සූදානම් ඔබට ඒ ආකාරයට වන්දනාවක් සිදු කරන්න. පින්වතුනි, අද දවස ගැන අපි කතා කරද්දී අපිට කතා නොකරම බැරි කෙනෙක් තමයි මිහිඳු මහ රහතන් වහන්සේ කියලා කියන්නේ.
1: ඔව්.
2: මේ මිහිඳු මහ රහතන් වහන්සේ දඹදිවට සම්බන්ධයි. මොකද දඹදිව හරහා තමයි ඉන්දියාවේ තිබුණ බුද්ධාගම අපිට ලංකාදීපයට ලැබුණේ. මේ මිහිඳු මහ රහතන් වහන්සේ සංගමිත්තා තෙරණියත් කියන්නේ ධර්මාශෝක රජතුමාගේ දරුවන්. මේ මිහිඳු මහ රහතන් වහන්සේ සංගමිත්තා තෙරණියගේ ගම්මානයේ තමයි පිඟුතුනේ සාංචි පුදබිම විදිහට හඳුන්වන්නේ. දඹදිව තලයේ වන්දනා කරන්න යනකොට මේ සාංචි පුදබිමත් ඔබට වන්දනා කරන්නට අවස්ථාව තියෙනවා. මේ සාංචි පුදබිමට ගියායින් පස්සේ අපිට දකින්න පුළුවන් අපූරු දේවල්. ඔබ අසා ඇති ධර්මාශෝක රජතුමා 84,000 වෙහෙර විහාර නිර්මාණය කරා කියන කාරණාව. මේ 84,000 වෙහෙර විහාර නිර්මාණය කරපු ධර්මාශෝක රජතුමා තමන්ගේ අතින් නිර්මාණය කරපු සුවිශේෂතම ස්තූප රාජානන් වහන්සේ නිර්මාණය කරන්නට යදෙනවා සාංචි පුදබිම අරමුණු කරගෙන. ඒට හේතුව වුණේ පින්වතුනේ තමන් සෙනෙහසින් ආදරය කරපු ඒ විදීසා දේවිය සිහිපත් වීම. විදීසා දේවියට තිබුණ සෙනෙහස නිසාම දඹදිව් තලයේ 84,000 වෙහෙර විහාර නිර්මාණය කරද්දී සුවිශේෂතම ස්තූපය නිර්මාණය කරන්නට සාංචි පුදබිම තෝරගත්තා ධර්මාශෝක රජතුමා. මේ සාංචි පුදබිමට ගියායින් පස්සේ පින්වතුනි අපිට පුළුවන් ඒ අපූරු ස්තූප රාජාණන් වහන්සේ දැක බලා ගන්න. ඒ වගේම ඔබේ නළල් තලයේ පිහිටවා වන්දනා කරන්න පුළුවන් සර්වක ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම සාරිපුත්ත මොගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාත් සාංචි පුදබිම තුල වැඩ ඉන්නවා. මේ ස්ථානෙට ගියාම අපිට දකින්න පුළුවන් තව අපූර්ව දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ සමහර විට අධ්‍යාපන කටයුතු සිදු කරනකොට අසා ඇති සාංචි කැටයන් සම්බන්ධව. මෙන්න මේ සාංචි කැටයමුත් ඔබට දැක බලා ගන්න පුළුවන් සාංචි පුදබිම වන්දනාමාන කරන්න ගියාම. ඒ වගේම තමයි එදා සංගමිත්තා තෙරණින් වහන්සේ විසින් ලංකාදීපේට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්මන්නට පෙර මේ සාංචි පුදබිමට තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්මන්නේ. පින්වතුනි, අද දවස වෙනකොටත් ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දරාගෙන හිටපු ගල් පාත්‍රයක් අපිට දැක බලා ගන්න පුළුවන්. මෙන්න මේ ගල් පාත්‍රය ඉතාම සුවිශේෂ ගල් පාත්‍රයක්. ඒකට හේතුව තමයි ඒ ජීවමාන ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මාස 6ක් මුළුල්ලේම දරාගෙන හිටියේ ගල් පාත්‍ර වහන්සේ. ඒ පාත්‍ර වහන්සේත් ඔබට අද දවසෙනකොට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම සංගමිත්තා තිරණින් වහන්සේ කාල සීමාවක් වැඩ හිටිය ඒ සංඝාවාසත් ඔබට දැක බලා ගන්නට පුළුවන්කම් තියෙනවා මේ සාංචි පුදු බිමට ගියායින් පස්සේ.
1: අපි දන්නවා දැන් බොහෝ විට මනෝජ් ලක්ෂිරි මහත්මයා මේ උතුම් වූ සාංචි පුදු බිම දඹදිව වන්දනාව පිණිස යොදා ගන්නා ඇතැම් ආයතන, ඒ වගේම බොහෝ දිනක් දඹදිව වන්දනාවේ යද්දී සාංචි පුදබිමට සමහර විට මගහැරලා යන්නත් උත්සාහ කරන අවස්ථා අපි දැකලා තියෙනවා. නමුත් මේ සාංචි පුදබිම කියන්නේ කොයිතරම් වැදගත් පින්බිමක්ද කියන එක ඔබතුමා සඳහන් කළ මේ දේවල් අනුව අපිට වැටහුණා. අර වේදිසා දේවිය නිසා තමයි ඇත්තටම ධර්මාශෝක රජතුමන් අර බුදුදහමට වඩාත් නැඹුරු වෙන්නට ටිකෙන් ටික හේතු වුණේ කියලා. මොකද අපි අහලා තියෙනවා වේදිසා දේවිය බෞද්ධ කාන්තාවක් කියලා. ඒ නිසාම අපි දන්නවා මහිදු මහරහතන් වහන්සේට, ඒ වගේම සංගමිත්තා මහරහත් තෙරණියට ජන්මලාභය ලබා දුන්නු මේ වේදිසා දේවිය සිහි කරන්නට සාංචි නිර්මාණ කරද්දී මට පේනවා මේ බණ්ඩාරවෙල මේ තොරණ ඒ නිර්මාණය කරලා තියෙන්නේ ටිකක් සාංචි අනුරුවක් අනුව තමයි මේ ඉස්සරහ අපිට පේන තොරණ, ප්‍රධාන තොරණ නිර්මාණය කරලා තියෙන්නේ සාංචි තොරණේ අනුරුවට සමානව. ඉතින් දැන් මේ සාංචි වෙත කොහොමද ගමන් කරන්නේ? කොයි විදිහටද මේ දඹදිව වන්දනාව තුළ සාංචි දක්වා ගමන් කරන ආකාරය කියලාත් අපි දැනගන්න කැමතියි.
2: ඔව් සමීර මහත්තයා, මේ සාංචි පුදබිම සාමාන්‍ය ලේසියෙන් වන්දනා කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි සාංචි කියන පුදබිම පිහිටන්නේ ඉතාම දුෂ්කර පරිසරයකින් යුක්ත වුණ ප්‍රදේශයක. වර්තමාන වෙනකොට මධ්‍ය ප්‍රදේශ විදිහට තමයි
1: හඳුන්වන්නේ.
2: අපි දඹදිවට ගියාම අපිට සාංචි වන්දනා කරන්න යනවා නම් අපි වෙනම ගමනක් යන්න ඕනේ සාංචි වන්දනාමාන කරන්න. මොකද නැත්තම් සාංචි වන්දනා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ගොඩාක් පිරිසක් මේ සාංචි වන්දනා කරන්න යන එක අතහරින හේතුව තමයි සමීර මහත්තයා සාංචි පුදබිමට ළඟා වෙන්න තියෙන අපහසුතාවය නිසා. සාමාන්‍ය මාර්ග සාංචි පුදබිම දක්වාම තියෙන මාර්ග ගොඩක් අබලං වෙච්ච මාර්ග තමයි තියෙන්නේ. බස් රථයෙන් ගමන් කරනවා නම් සාමාන්‍යයෙන් දවසකට ආසන්න කාල සීමාවක් ගත වෙනවා මේ සාංචි පුදබිමට ළඟා වෙන්න. නමුත් පහසු ක්‍රමයක් තියෙනවා පින්වතුනි මේ සාංචි පුදබිම වන්දනා කරන්න. ඒ තමයි දුම්රිය හරහා ගිහිල්ලා සාංචි වන්දනාමාන කරන්න. දැන් දුම්රිය හරහා සාංචි වන්දනා කරනවා කියනකොට ඔබට අසුභ සිතුවිල්ලක් එන්නට පුළුවන් මේ දුම්රිය හරහා වන්දනාමාන කරනවා කියන කාරණාව නිසා.
1: මොකද ඉන්දියාව කිව්වහම අපිට දුම්රිය ගමන මතක් වෙනකොට ටිකක් අර ඔලුව රිදෙන වගේ තත්ත්වයක් තමයි අපි දැකලා තියෙන රූපණව හිතෙන්නේ නේද?
2: මේ දුම්රිය ඒ වගේ අසීරු අවස්ථාවන් ගොන්නක් නිර්මාණය කළ දෙනවා සමහර ආයතන හරහා. නමුත් පින්වතුනේ අපි තෝරගන්නේ ඔබේ පහසුවම තමයි හැම මොහොතක් තුලම. ඒ නිසා මේ සාංචි වන්දනාමාන කටයුතු සිද්ධ කරන වෙලාවේදී අපි දුම්රිය විදිහට තෝරගන්නේ ඉන්දියාවේ තියෙන සුවිශේෂතම දුම්රියක්. මේ දුම්රිය තුල ඉතා වටිනා කියන පහසුකම් ගණනාවක් තියෙනවා. ඔබට සැප පහසු වාඩි වෙලා යන්න පුළුවන්. පැය 6ක පැය 7ක ගමනක් තමයි සාංචි දක්වා අපිට ගමන් කරන්න තියෙන්නේ. මේ දුම්රිය ගමන් කරනකොට ඔබට සැප පහසුව අසුන්ගෙන යන වාසේම ඔබට ප්‍රණීත ආහාර පාන ලැබෙනවා. ඒ වගේම AC කරපු කැබින් එකක් ඇතුලේ ඔබට ඉතාම පහසුවෙන් සාංචි බලා ගමන් කරන්නට පුළුවන්. මේ විදිහට සාංචි වලට ගියායින් පස්සේ ඔබට පුළුවන්කම ලැබෙනවා පින්වතුනි ඔබේ සිහිනයේ කොටසක් වුණ ඒ දඹදිව බුද්ධ දේශයේ තියෙන අද දවසට සම්බන්ධ වුණ ඒ උතුම්ම සාංචි පුදු බිම දැක බලාගෙන වන්දනාමාන කරන්නට ඔබට අවස්ථාව උදා වෙනවා.
1: දැන් ට්‍රැවල් නෙත් ආයතනයේ සාමාන්‍ය වන්දනා ගමනකදී අපි කියන්නේ දින 13ක අසිරිමත් බුද්ධ දේශ වන්දනාවක් තියෙනවා. මේෙහිදී කොළඹින් පිටත් වෙලා දිල්ලිය අග්‍රා බලා ගමන් කරලා ඊට පස්සේ 13 වන දිනේදී අලි කටනායකින් ශ්‍රී ලංකාවට පිවිසෙන අතරේ විවිධාකාර ස්ථානවලට වන්දනාව සඳහා යොමු කරනවානේ. දැන් සාමාන්‍ය මේ ට්‍රැවල් නෙත් දින 13ේ ගමනට සාංචිය ඇතුළත් වෙනවද නැත්නම් සාංචිය ඇතුළත් වෙන විශේෂ චාරිකාවක්ද තියෙන්නේ?
2: සාංචි අපේ ට්‍රැවල් නෙත් ආයතනය හරහා වන්දනා කරනකොට සමීර මහත්තයා වෙනම වන්දනා චාරිකා දෙකක් තියෙනවා. ඒ දෙකට සම්බන්ධ වෙලා ඔබට පුළුවන් සාංචි වන්දනා කරන්න. සාමාන්‍යයෙන් අපි දඹදිව වන්දනා කරන කාල සීමාව තුලදී අපි හැම චාරිකාවකම සාංචි වන්දනා කරන්න යන්නේ නැහැ. මොකද සාංචි වලට ළඟා වෙන්න තියෙන අපහසුතාව නිසා තමයි අපි ඒ ගමන පුරාවටම අවස්ථා දෙකකදී හෝ එකකදී තමයි ඒ අවස්ථාව අපි නිර්මාණය කරලා තියෙන්නේ. දැන් ලබන මාසේ අගෝස්තු මාසේ වෙනකොට නැවත චාරිකා ආරම්භ කරනවා. මේ අතර චාරිකා දෙකක් අපි සූදානම් කරලා තිනවා ඔබ වෙනුවෙන්. ඔබට පුළුවන් ඒ චාරිකා දෙකට සම්බන්ධ වෙලා සාංචි වන්දනා කරන්න. සාංචි වන්දනා කරනකොට දින 13ක කාල සීමාවක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සාංචි තුල අපි දවස් එකහමාරක දෙකක වගේ කාල සීමාවක් ගත කරනවා. ඒ නිසා දින 15ක් දක්වා අපේ චාරිකාව වැඩි වෙනවා සාංචි පුදුමිව වන්දනාමාන කරන චාරිකාව තුල.
1: හොඳයි, දැන් ඉතින් ඔබට සිතවිල්ලක් පහළ වෙලා තියෙනවා නම් සාංචි ස්තූපය සමග සාංචි ප්‍රදේශය සමග මේ දඹදිව වන්දනාවට එක් වෙන්න කැමතියි කියලා ඔබ කතා කරන ට්‍රැවල් නෙට් දුරකථන අංකයට 011-2-863-363 එහෙම නැත්නම් 076-716-3672 මෙන්න මේ අංකවලට කතා කරලා ඔබට පුළුවන්කම තියෙනවා ට්‍රැවල් නෙට් ආයතනය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගෙන සාංචි පුදුබිමට යන්නේ කවද්ද, එහෙම නැත්නම් මේ සෙසු වන්දනාචාරික දින 13ක අසිරිමත් බුද්ධ වන්දනාවේ යෙදෙන්නේ කොහොමද කියලා වැඩිදුර විස්තර දැනගන්නට ඔබට හැකියාව තිබෙනවා. දැන් අපි සාංචි පුදුබිම ගැන කතා කරා බොහෝ දේවල් මනෝජ්. එතකොට දැන් අපි දැන් සූදානම් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ජීවිත කාලය තුළ වැඩ සිටි ස්ථාන අතරින් තවත් බොහොම සුවිශේෂී ස්ථානයක් පිළිබඳ කතා බහ කරන්නට. දැන් මේ ස්ථානයත් අර සාංචි පුදුබිමට යනවා වගේම ටිකක් ලොකු කැපකිරීමක් කරලා ටිකක් මහන්සියෙන් අපි අර ශ්‍රීපාද වන්දනාවේ යනවා වගේ ටිකක් මහන්සියෙන් යන්න ඕන තැනක්. එතකොට ටිකක් කන්දක් තියෙනවා. මේ තමයි ගිජකුළුපව්ව, එහෙම නැත්නම් ගිජ්ජකූට පර්වතය කියලා අපි හඳුනාගෙන තියෙන තැන. ගිජ්ජකූට පර්වතය කිව්ව ගමන් අපිට මතක් වෙනවා දේවදත්ත තෙරණුවනුත්. ඉතින් දැන් මේ සියලු කාරණා එක්ක ඇයි හැමෝම මේ ගිජ්ජකූට පර්වතයට යන්නේ නැත්තේ? විශාල කැපකිරීමක් කරලා වන්දනා කරන්න ඕනෙ වෙලා තියෙන්නේ ඇයි ගිජ්ජකූට පර්වතයට?
2: ඇතරම සමීර මහත්තයා, මේ ගිජ්ජකූට පර්වතය කියලා කියන්නේ අපිට ඉතාම වටිනා කියන තැනක්. ඒකට හේතුව තමයි පින්වතුනේ ගෞතම බුදුරජාණන් වහන්සේ සමාධි සුවේ නිනට ප්‍රිය කරපු සුගන්ධ කුටියක් පිටනවා පිංගතුනේ මේ ගිජ්ජකූට පර්වතයේ ඉහළ. හැබැයි ඔබේ අදිෂ්ඨානයක් නැත්නම් ඔබට මේ ගිජ්ජකූට පර්වතයේ ඉහළ තියෙන සුගන්ධ කුටිය වන්දනා කරන්න ලැබෙන්නේ නැහැ. ඊටාම අසීරු මාර්ගයක් ඔස්සේ ටිකක් වෙහෙස මහන්සිලා තමයි ගිජ්ජකූට පර්වතයේ තරණය කරන්නට තියෙන්නේ. මේ ගිජ්ජකූට පර්වතයේ තරණය කරාදී පිංගතුනේ අපිට තව සුවිශාල වටිනාකමකින් යුක්ත ස්ථාන ගණනාවක්ම හම්බෙනවා. සමහර පිරිසක් තමන්ට දැනෙන අපහසුතාවේ නිසාම මේ ගිජ්ජකූට පර්වතය තරණය කරන්නේ නැහැ. මේ පිරිස ඇත්තටම දන්නේ නැහැ ගිජ්ජකූට පර්වතය තරණය කරනකොට කොපමණ සැනසීමක් තමන්ට ලැබෙනවාද කියන කාරණාව. පින්වතුනි, එදා බුදුරජාණන් වහන්සේ සමාධි සුවේ නිනට ප්‍රිය කරපු ඒ සුගන්ධ කුටිය සිට උන්වහන්සේ පාගමනින් උන්වහන්සේගේ 108ක් මගුල්ලක්කණයන්ගෙන් යුක්ත වුණ ශ්‍රී පාද පద్මයේ තබ තබා පහළ දක්වාම උන්වහන්සේ ගම්මානය දක්වාම රජගහනුවර පුරවරය තමයි පිහිටන්නේ. මේ රජගහනුවර පුරවරය දක්වාම උන්වහන්සේ වැඩම කරනවා. මොහොතකට කල්පනා කළ බලන්න, මේ බුදුරජාණන් වහන්සේගේ 108ක් මගුල් ලක්ෂණයන්ගෙන් සුපිබුණ ඒ ශ්‍රී පාද පద్මයේ කොපමණ වතාවක් අර මහා පොළව සිපගෙන ඇද්ද? ඔබටත් පුළුවන්කමක් ලැබෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයේ සිපගත් ඒ උතුම් පුණ්‍ය භූමියේ ඔබේ පා තබ තබා පියමන් කරන්නට ඔබට කොපමණ පිනක් සිදු වෙයි කියලා ඔබට සිතා ගන්නට පුළුවන්. පින්වතුනි, නමුත් අවාසනාවට සමහර පිරිසක් ඒ ආසන්නෙම පිහිටලා තියෙනවා ඉසිගිලි පර්වතය කියලා පර්වතයක්. ඒ මුදුනේ පිහිටලා තියෙනවා ස්තූප රාජාණන් වහන්සේ නමක්. සාම චෛත්‍යයක් තමයි පිහිටලා තියෙන්නේ. මෙන්න මේ සාම චෛත්‍යයට ඉතාම පහසුවෙන් ගමන් කරන්න පුළුවන් නිසා සාම චෛත්‍ය වන්දනා කරන්නට යනවා. මොකද කේබල් කාර් කියලා විදුලියෙන් වැඩ කරන කාර් එකක් තියෙනවා. ඕක නැගලා ගිහිල්ලා මේ ගිජ්ජකූට පර්වතය තරණය කරන්නේ නැතුව අර ඉසිගිලි පර්වතය වන්දනා කළ නැවතත් පිටත් වෙලා යනවා. නමුත් අපි කල්පනා කරනවා පින්වතුනේ, ඔබ ඔබේ ජීවිතේ එකම එක වතාවක් වමනක් වෙන්නට පුළුවන් බුද්ධ දේශයේ වන්දනා කරන්න. එදා බුදුරජාණන් වහන්සේගේ පාදයේ ස්පර්ශය ඉතාම ආදරයෙන් සිපගත්තේ මහා පොළවේ ඔබේ පාදයේ පිහිට පිහිට ඔබට බුදු ගුණ සජ්ජායනා කරමින්නේ සුගන්ධ කුටි වන්දනා කරන්න ලැබෙනවා නම් ඒක මහාඟු වාග්යක් කියලා අපි ට්‍රැවල් නිත් ආයතනයේ විසින් විශ්වාස කරනවා. ඒ නිසා ඔබට මේ ස්ථානේ වන්දනා කරන්න යනකොට පාගමනින් තමයි වන්දනා කරන්න යන්න අවස්ථාව තියෙන්නේ. මේ විදිහට ගියාම පිංගතුනේ ඒ ආසන්නයේදී අපිට මුලින්ම හම්බෙනවා ඔබ හැමදෙනාම ශ්‍රවණය කරලා තියෙන මුගලන් මහරහතන් වහන්සේ. අහලා තියෙනවනේ හැමදෙනාම නේද? මේ මුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ පිංගතුනේ ගෞතම බුදුසසුන බබලවන්නට යෙදුන මහරහතන් වහන්සේ නමක්. හේර්දිපාතිහාරේ පාන්න පුළුවන් උත්තමයන්ගෙන් අගතම්පත් උත්තමයා. උන්වහන්සේ වැඩ සිටිය කුටි අපිට දැක බලාගෙන වන්දනා කරන්නට අවස්ථාව උදා වෙනවා. ඒ ස්ථානෙට ගිහිල්ලා ඔබට පුළුවන්කම ලැබෙනවා පිංගතුනේ ඔබේ නලල තියලා වන්දනාමාන කරන්න. ඊන අනතුරුව පිංගතුනේ ඒ ස්ථානේ පසු කරගෙන අපි ටිකක් ඉහළට කරුණා කරද්දී අපිට හම් වෙනවා තවත් අපූරු කුටියක්. සූකර කතලෙන විදියට තමයි හඳුන්වන්නේ. මෙන්න මේ සූකර කතලෙන කියලා කියන්නේ පිංගතුනේ එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටිය කුටිය. ඒ කුටියත් ඔබට දැක බලා ගන්නට පුළුවන්. පිංගතුනේ මට ඒ අතරතුර එක කතාවක් මතක් වුණා. මම ඒකත් ඔබට සිහිපත් කරන්න. ට්‍රැවල් නෙත් ආයතනයේ හරහා එක වතාවක් වන්දනා කරන්න යනකොට නොයෙකුත් වතාවක් ඒ කාරණාව සිද්ධ වෙලා තිනවා. වයසක අම්මා කෙනෙක් ආවා. මෙන්න මේ අම්මට කොහොම හරි ගිජකුට පරිදි තරණය කරන්න අවශ්‍ය වුණා පිංගතුනේ. නමුත් මේ අම්මට ඇඟේ තියෙන අසනීපත් එක්ක වයෝවෘද්ධභාවය නිසාම සමීර මහත්තයා පුළුවන් කමක් ලැබුණේ නැහැ මේ අම්මට තරණය කරන්න. නමුත් මේ අම්මගේ පුදුමාකාර අදිෂ්ඨානවත් හිතක් තිබුණා. මේ හිත නිසාම මේ අම්මා අදිෂ්ඨාන කරා මම කෙසේ හෝ ගිහිල්ලා මගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ඒ සුගන්ධ කුටි වන්දනා කරනවා කියලා අදිෂ්ඨාන කරා. ඒ අදිෂ්ඨාන බලය කොපමණ ශක්තිමත්ද කියනවා නම් පින්වතුනේ මේ මෑණියන්ට පුළුවන්කම ලැබුණා ඒ සුගන්ධ කුටියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ස්ථානයේ දැක බලාගෙන නලල තියලා වන්දනාමාන කරන්න. ඉතින් ඔබටත් අදිෂ්ඨාන බලයක් තියෙනවා නම් මේ ගිච්ඡ කුට පරිදේ තරණය කරනවා කියන එක සාමාන්‍ය දෙයක්.
1: ඉතින් ඔබ මොහොතකට හිතන්න මේ ගිජ්ජ කූට පර්වතය මේ තරම් බුද්ධ අදිෂ්ඨාන නිසාම බුදු අසිරිය නිසාම ඒ වගේම සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ ආශිර්වාදයේ නිසාම කොයිතරම් පුණ්‍ය භූමියක් බවට පත් වෙලා තියෙනවද. ඉතින් අන්නේ ගිජ්ජ කූට පර්වතය ගැන මනෝජ් ලක්ෂිරි මහත්මයා මේ විදිහට දේවල් කියද්දී අපිට හරි චිත්තරූපම වෙනවා. දැන් අපේ මනෝජ් ලක්ෂිරි මහත්මයා මේ ට්‍රැවල් නෙත් ආයතනයේ අපේ රුවන් මහත්මයා වෙලා ඉන්නවා. ඒ වගේම තවත් බොහෝ පිරිසක් ඉන්නවා. ඔබට දඹදිව යද්දී නියමාකාර මාර්ගෝපදේශනයක් සපයන්න. ඒ ස්ථානවලට ගිහිල්ලා මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ පාද ස්පර්ශ වුණු ස්ථානය මෙතන, මෙන්න මේ ස්ථානයේ තමයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කළේ, ඒ වගේම මෙන්න මේ ස්ථානයේ තමයි උන්වහන්සේගේ උත්පත්තිය සිදු වුණේ, මෙන්න මේ හැම දෙයක් ගැනම ඉතාම සුන්දර විදිහට කතනය කරමින් ඔවුන් ඔබට මඟ පෙන්වන්නට සූදානම්. ඒ නිසා ඔබට ට්‍රැවල් නෙත් සමග ඒකාබද්ධ වෙලා වටිනා කියන විවරණ සමග අපි මේ ට්‍රැවල් නෙත් ආයතනයේ මේ උත්තම වූ සුගන්ධ කුටි වන්දනා කරන්න මේ හැම දෙයක්ම අවස්ථාව ලබා දෙනවා. ඔබටත් හිතුණා නම් මේ වගේ ට්‍රැවල් නෙත් ආයතනයේ සමග ගිජ්ජ කුට පර්වතයටත් වන්දනා කරන්න කැමතියි කියලා ඔබ කතා කරන්න 076-716-3872 අංකයට 076-716-3872 අංකයට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින සුගන්ධ කුටියක් අදත් බණ්ඩාරවෙල් නිර්මාණය වෙලා තියෙනවානේ මනෝජ්. ඒ තමයි උන්වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේලා වැඩ සිටින නිසා අද බණ්ඩාරවෙල වෙනදා දම් සභා මණ්ඩපේ නැත්නම් ධර්මශාලාව අද සුගන්ධ කුටියක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මොහොතකට හිතන්න ඔබ කිව්වා වගේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේ වැඩ සිටි ගිජ්ජකූට පර්වතයේ සුගන්ධ කුටිය කොයිතරම් අසිරිමත් වෙන්නට ඇද්ද? මනෝජ්ගේ මට තවත් විස්තර අහන්න හිටිනවා මේ ගිජ්ජකූට පර්වතයේ සුගන්ධ කුටිය ගැන.
2: ඇතරම සමීර මහත්තයා ගිජ්ජකූට පර්වතයේ තියෙන සුගන්ධ කුටිය අපිට ඉතාම ඉක්මනින් කතා කරලා අවසන් කරන්න පුළුවන් තැනක් නෙවෙයි. ඉතාම වටිනාකමක් තියෙන ස්ථානයක්. මේ සුගන්ධ කුටිය පින්වතුනේ හදලා නිර්මාණය කරලා පූජා කරේ බිම්බිසාර රජතුමා. මේ ඇතන් අහලා ඇති. මේ බිම්බිසාර රජතුමා මරණයෙන් පස්සේ ඉපදෙනවා ජනවසම දිව්‍ය රාජයා විදියට. එක්තරා දිනක් පින්වතුනේ තථාගතයන්න් වහන්සේ මේ සුගන්ධ කුටියේ වැඩවාසය කරද්දී මේ ජනවසම දිව්‍ය රාජයා පැමිණෙන බුදුරජාණන් වහන්සේව වන්දනා කරන්. එදා බුදුරජාණන් වහන්සේ ජනවසම සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුණි පින්වතුනේ මෙන්න මේ සුගන්ධ කුටියේ ඉඳන්. ඒ වගේම තමයි පින්වතුනේ මේ ඇතන් අහලා ඇති ආටානාටිය සූත්‍රය. එදා බුදුරජාණන් වහන්සේට යක්ෂ පේත කුම්බාණ්ඩ ගාන්ධර්ව කියන යක්ෂ සේනාවන් ගෞරව නොදැක්වායින් පස්සේ එදා සතරවරන් දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආරාධනාව පරිදි ආටානාටිය සූත්‍ර දේශනාව එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණි පින්වතුනේ මෙන්න මේ සුගන්ධ කුටියේ ඉඳන්. ඒ වගේම තමයි පින්වතුනේ මේ සුගන්ධ කුටියේ පිහිටි රජගහ නුවර පුරවරය අද දවසේ වෙනකොට අපිට දැක බලා ගන්න තියෙන ඝන වනාන්තරයක් විදියට වේබාර, වේපුල්ල, ඉසිගිලි, පාණ්ඩව, ගිජ්ජකූට කියන පර්වත පහෙන් වටවුණ රමණීය භූමිය තමයි රජගහ නුවර විදියට හැඳින්වෙන්නේ. එක්තරා දිනක් පින්වතුනේ මේ සුගන්ධ කුටියේ බුදුරජාණන් වහන්සේ සමාධිසුවෙන් වැඩ ඉන්නවා. සුනීද වසකාර කියන මගධ මහා අමාත්‍යවරු දෙදෙනා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට මේ සුගන්ධ කුටියට පැමිණෙනවා. පැමිණලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අහනවා භාග්‍යවතුන් වහන්ස, අජාසත් රජතුමාට ලෙච්ඡවි රාජධානී ආක්‍රමණය කරන්නට අවශ්‍යයි. අජාසත් රජතුමාට ලෙච්ඡවි රාජධානී ආක්‍රමණය කරන්න පුළුවන් වෙයිද කියලා අහනවා. මේ වෙලාවේදී පින්වතුනේ මේ ආසන්නෙම තමයි ආනන්ද හාමුදුරුවන්ගේ කුටිය පිහිටලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් නමතලා අහනවා, ආනන්ද, ලෙච්ඡවි රජදරුවන් තාම සප්තපරිහාන ධර්ම සුරකින්නවද? මේ ලෙච්ඡවි රජදරුවන් තාමත් සමගිව රැස් වෙනවද? සමගිව විසිර යනවද? පැන වූ නීති කඩ කරන්නේ නැද්ද? අලුතෙන් නීති පනවන්නේ නැද්ද? වැඩිහිටියන්ට ගරු කරනවද? කාන්තාවන්ට ගරු කරනවද? ඔය ආදී ආකාරයට සප්තපරිහාන ධර්ම එකින් එක අහනවා. ආනන්ද හාමුදුරුවන් පිළිතුරු දෙනවා, පින්වතුනේ, තාමත් ලෙච්ඡවි රජදරුවන් මේ සප්තපරිහාන ධර්ම ඒ ආකාරයෙන්ම සුරකින්නවා කියලා. මේ වෙලාවේදී පින්වතුනේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා, එහෙනම් ලෙච්ඡවි රජදරුවන් මේ සප්තපරිහාන ධර්ම සුරකින්න තාක්කල් ලෙච්ඡවි රාජධානිය කිසිම කෙනෙකුට ආක්‍රමණය කරන්න බෑ කියලා බුදු පියාණන් වහන්සේ සිහිපත් කරා. පින්වතුනේ මේ වෙලාවේදී සුනේද වසකාර කියන මගධ මහා මාත්‍යවරු දෙන දැනගත්තා බුදු පියාණන් වහන්සේ යම් කිසි දෙයක් කියන්නේද ඒ දේ ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියන කාරණාව. නැවත වතාවක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඒ ස්ථානෙන් පිටත් වෙලා යනවා. පින්වතුනි මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සියලුම භික්ෂුන් වහන්සේලා මේ ස්ථානට කැඳවනවා. කැඳවලා සප්තපරිහාන ධර්මවල වටිනාකම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. පින්වතුනි මේ වෙලාවේදී බුදු පියාණන් වහන්සේ කියනවා, භික්ෂු භික්ෂුණීන් මෙන්න මේ සප්තපරිහාන ධර්ම සුරකින්න තාක්කල් මේ සම්බුද්ධ ශාසනයේ කිසිදු කෙනෙකුට හොල්ලන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නමුත් කවදා හෝ දවසක මේ සප්තපරිහාන ධර්ම විනාශ වන්නේද? එදා පටන් මේ සම්බුද්ධ ශාසනයේ පරිහානිය ඇති වෙනවා කියලා එදා බුදුරජාණන් වහන්සේ සප්තපරිහාන ධර්මවල වටිනාකම දේශනා කරන්න යෙදුනේ පිංගුතුනේ සුගන්ධ කුටියේ ඉඳා. ඒ වගේම තමයි පිංගුතුනේ මේ රජගහ නුවර පුරවරේ එක්තරා කුමාරයෙක් උප්පත්ති ලැබුවා. මේ කුමාරයා පුදුමාකාර වාසනාවන්ත කුමාරයෙක්. කොපමණ වාසනාවන්තයිද කියනවනම් පිංගුතුනේ උප්පත්ති ලැබලා මොහොතක් යනට කලින් තමන්ගේ සිටු මාලිගාවේ ඉඩකඩ මදි වෙනවා තමන්ට ලැබිච්ච ලාභ සත්කාර තෑගි භෝග තැම්පත් කරන්න. නමින් සෝන කුමාරයා. කවම කවදාවත් පයින් ගමනක් ගියේ නැහැ කියලා සඳහන් වෙනවා. පයින් ගමනක් නොගිය නිසා යටිපතුල් වල රෝම කූප පවා තිබුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වතුනේ නියමිත කල උදා වුණාම මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන මේ සෝන කුමාරයා පැවිදි වෙනවා සෝන ස්වාමීන් වහන්සේ විදියට. කවම කවදාවත් පා ගමනින් නොගියපු මේ සෝන කුමාරයා සෝන ස්වාමින් වහන්සේ පුදුමාකාර වීරිය අධික ස්වාමින් වහන්සේ නමක් බවට පත් වෙනවා. එක්තරා දිනක් මේ සෝන ස්වාමින් වහන්සේගේ සක්මන් මළු ආසන්නෙන් වැඩම කරන බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, ආනන්ද, ගවඝාතකා ගාරයක් වගේ මේ ලේ තැවරලා තියෙන සක්මන් මළුව කාගේද? මේ සෝන ස්වාමින් වහන්සේගේ සක්මන් මළුවයි කියලා ආනන්ද හාමුදුරුවන් පිළිතුරු දෙනවා. වහාම සෝනට කතා කරන්න. සෝන ස්වාමින් වහන්සේ වැඩි ආයින් පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වතුනේ සෝන, ඔබ ගිහි කාලේ දක්ෂ වීණා වාදකෙක්. තර්මට වඩා තද කරලා వీణా వాదనే కరోత్ మిహిరి స్వరయాక్ నగినవద నత స్వామిని తరమట వడా తాత్ అడు కర్ల మిహిరి వీణా వాదనే కరోత్ మిహిరి స్వరయాక్ నగినవద నత స్వామిని హేనాం మే సంబుద్ధ శాసనే నివనెన్ నివెన్నట ఒబ గమన్ కల యుత్తే మే ఆకారేటై కలేదా మగే బుదురజానన్ మహాన్సే వీణోపన సూత్ర దేశనా దేశనా కరంట ఎదునిత్ పింగతునే మెన్న మే సుగంధ కుటి ఇనా ఏ వగేమ తమై బుదురజానన్ మహాన్సే సమాధి సోయే నిన్నట ప్రియ కరపు ఏ సుగంధ కుటియ ఒబట దెక బలా గన్నట పులువం కమ తినో ఒబ ట్రావెల్ నెట్ ఆయతనే హరా సంబంధ ఉనొత్ ఒబట పులువం కమ లబెనో ఏ స్థాని తవత్ ఇతామ వటినా కేన కర్ణు గణనావక్ ఒబట దెన గన్నటత్ ఏ వగేమ ఒబట ఇతామ అపహాసుయెన్ బుదురజానన్ వహన్సేగే గుణ వర్ణనా కరమిన్ మే స్థానట కరుణా కరలా అనంత అప్రమాణ దిరు ఒబే జీవితేట ఒబే జీవిత కాలే పురావటమ ఒబట సీపత్ కరంట తరం పినక్ సిద్ధ కర గన్నట ఒబట అవస్థావ ట్రావెల్ నిత్ ఆయతనే హరా సంబంధనొత్ ఒబట పులువం కమ లబినో
1: భాగ్యవతున్ వహన్సే ఇతామ సమవత్సవయెన్ వెడ సిటి మే గిజ్జకూట పర్వతే వటినా కంపెనీ బంద మే విధియట అపి వివరణే కలే ట్రావెల్ నిత్ ఆయతనే సమగ ఇతామ వటినా వందనా చారికావన్ సందహా ఎమ నత్తం మే వందనా గమన్ సందహా సహభాగి వెన్నట ఒబట తియన హెకియావ కోహమద కేలా హొందిన్ దన్వన్నట ఇదిన్ అపి ఒబట ఆరాధనా కరనవా ఒబ దంబదివ వందనావే సిహినయక్ తిబినోన ఒబే ఆదరణీయ మవ పియా సహోదర సహోదరియన్ జీవితే మే యోదాగన్న ఉపరిమ అవస్థావ సందహా దంబది వందనావట తేగ్గక్ విదిర దినవ వెంట పులువన్ ఏ సందహా ఒబ యోదాగతితు హొందమ ఆయతనే కీల అపి ట్రావెల్ నిత్ యోజనా కరన్నే బిందువై ఎకాయ ఎకాయ దెకాయ అటసే హెటతునై తున్సే హెటతున ఎమనత్ నమ్ కొలంబ బత్తరముల్లే ప్రధాన వీధి అంక ఎకసే అట కియన స్థానే తమై ట్రావెల్ నిత్ ఆయతనే పిహిట్ల తేనే తనట గిహిల్లత్ వెడిదురు విస్తర దెనగన ఒబర ట్రావెల్ నిత్ ఆయతనేత్ ఎక సంబంధ వెన్న పులువన్ కమ తేనో దెన్ అపి అవసన్ వినాడి కిహిపే గత వేద్ది అపి సామాన్యయెన్ మే వందనా గమనే అపి దెన్ సాంచే గన గిచ్చకూట పర్వతే గన కథా కరన వగేమ అపి బహుళవ ఎమ నత్నం అపి నితరమ దమదేవ వందనావకిది అపి అత్నోహరిన తెన్ కీపేక్ తీనోని మెన్న మే అత్నోహరిన తెన్ అతర భాగ్యవతున్ వహన్సేలా మే లోకే మెతెక్ పహలు సియలూమ అమామేని భాగ్యవతున్ వహన్సేలా అత్ నొహరి స్థాన కీపేక్ తీనో మేమట అపి కియన్నే అవిజహిత స్థాన హతర కేలా ఇతిన్ మెన్న మే స్థాన హతర వందనా కరణ గమన్ ఏ స్థానాన్ని అగేగన కియాదిన ట్రావెల్ నిత్ ఆయతన నిరంతరేన్ కటయుతు కరనో అపి మనోజ్ లక్సిరి మహాత్మ్య మే మోహతే పెహదిలి కరణ ఎక వటినవ మొనవద మే సతర అవిజహిత స్థాన కియన్నే అన్ని స్థానవలది కొయి విధిహే వటినా కమక్ద భాగ్యవతున్ వహన్సే స్థానవలట లబాదున్ని కీలా తప్ప పెహదిలి కరము
2: పింగతునే అవిజహిత స్థాన విధియట హందున్నాన్నే మే లోకతలే పహలవన్నట ఎదున సియలూమ బుదురజానన్ వహన్సేలా ఎకహిలా పరిహరణే కర్ణ స్థాన మే స్థాన హతరాక్ సంబంధం సందహన్ వెనో ఏనిసా తమాయి సతర అవిజహిత స్థాన విధియట హందున్నాన్ని పింగతున మే అవిజహిత స్థాన అతరిన్ అపిట పలవిని స్థాన విధియట గన్న పులం పింగతునే ఉతుమ్ము బుద్ధగయా వజ్రాసన పుణ్యభూమియ మే లోకతలే పహలవన్నట ఎదిన సియలూమ బుదురజానన్ వహన్సేలా దశబింబరాత్ మారసేనా పరాజయ కరలా ఉతుము సంబుద్ధ రాజ్య అత్పత్ కరగంట ఏదని పింగతునే బుద్ధగయా వజ్రాసన పుణ్యభూమియే ఇదాన్ మే వజ్రాసన పుణ్యభూమియ ఇతామ వటినాకమ గినదిన పుణ్యభూమియ ఒబట ఇతా వటినాకిన వందనావక్ ఏ వగేమ ఒబట కిరిదాన ఏ వగేమ సాంఘిక దాన సిల్వెడ సటహానక్ ఓ వగే నోయకు దేవాళ్ళ అపి మే బుద్ధగయా వజ్రాసన పుణ్యభూమి ఆశ్రయ కరగని సిద్ధ కరణం దాని తిన కాల వేళావత్ ఎక్క మట ఒబట ఏగన సిహిపత్ కరనట అపహాసుయి ఒబట పులువాం కమ తీయనవా అపితిక సంబంధ ఉనోత్ దవస్ తునక హతరక కాల సీమావాక్ ఏ అవిజహిత పుణ్యభూమి ఉన్న బుద్ధగయా వజ్రాసన పుణ్యభూమి అరమును కరగిన జీవితే అమతకు నువ్వున తరం వందనావ సిద్ధ కరగనట ఒబట అవస్థావ తీనం పింగొచ్చిన ఈలంగ ఇస్తానే తమాయి బరణస ఇసిపతన మిగదా పుణ్యభూమి బుద్ధతే సాక్షాత్ కరగన్నట ఎదిన సియలుమ బుదురజానన్ వహన్సిలా ఇన్న అనతురువ మే బరణస ఇసిపతన మిగదా పుణ్యభూమిట వెడమ కరన్నట ఎదినం మేజర వెడమ కరల పింగతునే తమన్ వహన్సేలా అనాదిమ సంసార జీవితే పారమితా దంపురుల ఉన్వహన్సిలా లభాగన్నట ఎదున అవబోధ కరగన్నట ఎదున ఏ నిర్మల దహమ ఉన్నాసేలాగే శ్రీముఖేన్ పలవెని వతావట దేశనాకరంట ఎదెన్నే బరణస ఇసిపతన మిగదా පුණ්‍ය භූමිය. ඒ නිසා අවිජහිත පුණ්‍ය භූමියක් විදිහට බරණැස ඉසිපතන මිගදා පුණ්‍ය භූමිය හඳුන්වනවා. මේ බරණැස ඉසිපතන මිගදා පුණ්‍ය භූමිය තරමනු කරගෙන ඔබට විවිධාකාර වැඩසටහන් ගණනාවක් සිදු කර ගන්නට පුළුවන්. සම්බුද්ධ පූජාවන්, ඒ වගේම පිරිස් සජ්ජායනාවන් බරණැස ඉසිපතන මිගදා පුණ්‍ය භූමිය අරමුණු කරගෙන එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඔබටත් ඔබේ මුවින් සජ්ජායනා කරන්නට අවස්ථාව උදා වෙනවා. පිටතර ඊළඟ ස්ථානයේ තමයි සියලුම බුදුරජාණන් වහන්සේලා වැඩිපුරම වස් කාල ප්‍රමාණයක් වැඩවාසය කරන සවැත්නුවර ජේතවනාරාම පුණ්‍ය භූමිය විදිහට හඳුන්වන්නේ. මගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් 19 වසක් මුළුල්ලේම මේ සවැත්නුවර ජේතවනාරාම පුණ්‍ය භූමියේ වැඩවාසය කරා. මේ සවැත්නුවර ජේතවනාරාම පුණ්‍ය භූමිය අද දවස වෙනකොටත් රැස් විහිදුවමින් ඔබට ජීවමාන දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය 19 අවුරුද්දක් මුළුල්ලේම වැඩවාසය කරපු ඒ සුගන්ධ කුටිය ඔබට නලල තියලා වන්දනා කරන්නට අද දවසරත් ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම සිල් වැඩසටහන්, ඒ වගේම සාංගික දාන, අටපිරිකර පූජාවන් වගේ නොයෙකුත් පූජාවන් ගණනාවක් සිදු කරන්නටත්, මල් පූජාවන්, පහන් පූජාවන් වගේ දේවල් සිදු කරන්නටත් ඔබට අවස්ථාව තියෙනවා. මේ සවැත්නුවර ජේතවනාරාම පුණ්‍ය භූමිය අරමුණු කරගෙන පමණක් නොවේයි, අද දවසේ වෙනකොට ඔබ හැම දිනාම ධාතුන් වහන්සේලා වන්දනාමාන කරනවා. ඔබට පුළුවන්කම ලැබෙනවා පින්වතුනි මේ සවැත්නුවර ජේතවනාරාම පුණ්‍ය භූමිය අරමුණු කරගෙනත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වක ධාතුන් වහන්සේ නමක් දැක බලාගෙන වන්දනා කරන්න. එපමණක් පමණක් නෙවෙයි ඔබට පුළුවන්කම ලැබෙනවා උන්වහන්සේව ඔබේ හිසේ තියලා ආශිර්වාද ලබා ගන්න. උන්වහන්සේගේ ශ්‍රී හස්තය අපේ හිසේ තියලා ආශිර්වාද ලබා ගත්තා හා සමාන ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ සර්වක ධාතුන් වහන්සේ හිසේ තියලා ආශිර්වාද ලබා ගන්න. බිංගතර ඊළඟ ස්ථානයේ තමයි සංකස්සපුර පුණ්‍ය භූමිය විදිහට හඳුන්වන්නේ. සියලුම බුදුරජාණන් වහන්සේලා තම මාතෘ දිව්‍ය රාජයාට කළගුණ සැලකීමේ ක්‍රියාව විස්තර සිද්ධ කරලා මිහිපිටට වැඩම කරන ස්ථානය තමයි පිංගතුනේ සංකස්සපුර පුණ්‍ය භූමිය විදිහට හඳුන්වන්නේ. මේ සංකස්සපුර පුණ්‍ය භූමියත් ඔබට වන්දනා කරන්නට අවස්ථාව තියෙනවා ට්‍රැවල් නෙත් ආයතනය හරහා වන්දනාමාන ගමනට සම්බන්ධ වුණොත්.
1: බුද්ධගයාව, ඒ වගේම පරණස ඉසිපතනාරාමය, ජේතවනාරාමය සහ සංකස්ස පුදබිම ඔබට සතර අවිජිත ස්ථාන විදිහට වන්දනා කරන්නට අවස්ථාව තියෙනවා. අපි නිරන්තරයෙන් මේ පොහේ දවසේ සාකච්ඡාවලදී මේ සතර අවිජිත ස්ථාන පිළිබඳ විටින් විට සාකච්ඡා කළ නිසයි අද කෙටියෙන් හෝ ඒ පිළිබඳ සාකච්ඡා කරේ. ඒ අතර සංකස්ස පුරේ ගැන අපිට තවත් විනාඩි 5ක පමණ කාලයක් තියෙන නිසා සංකස්ස පුරේ පිළිබඳවත් මේ ට්‍රැවල් නෙට් ආයතනයේ විශේෂ පහසුකම් පිළිබඳවත් කතාබහ කරන්න ඕනේ කියනවා. අපි දන්නවා දැන් මේ උතුම් වූ සංකස්සපුරේ තමයි ලෝක විවරණ ප්‍රාතිහාර්ය සිදුවෙච්ච ස්ථානය. දැන් වර්තමානයේ වර විට සංකස්සපුරය කියන මේ ස්ථානයේ කොයි වගේ තැනක්ද, ඒ වගේම එදා ඒ සංකස්සපුරේ සිදුණු ලෝක විවරණ ප්‍රාතිහාර්යම නැත්තම් විජම් පිටකයේ දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ යලි පෘථිවි තලයට වැඩම කළ මේ උත්තම වූ සංකස්සපුරේ ගැනත් අපි කෙටියෙන් හෝ ටිකක් කරුණු පැහැදිලි කරන එක වටිනවා මනෝජ් මහත්මයා.
2: පිංගතුනේ සවැත්නුවර ජේතවනාරාම පුණ්‍ය භූමිය ආසන්නේ අපිට ඉතාම වටිනාකමක් ගෙන දෙන ස්තූප රාජානන් වහන්සේ නමක් හම් වෙනවා. මේ ස්ථානයට ගියායින් පස්සේ අපිට ස්තූපයක් කියන කාරණාවත් වටහා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ ස්ථානේ දැක්කම. නමින් ගන්ධබ්බ රුක්කමූල ස්තූප රාජානන් වහන්සේ විදිහට තමයි හඳුනන්නේ. එදා මගේ බුදුරජාණන් වහන්සේ තීර්ථකයන් දමනය කිරීම උදෙසා මේ ගන්ධබ්බ රුක්කමූල ස්තූප රාජානන් වහන්සේ පිහිටි ස්ථානයේ ඉඳන් ආකාශ තලයට පැන නගිනවා. උන්වහන්සේ එක මොහොතක් තුල කසින දෙකකට සමවදිනට යදෙනවා. පින්වතුනි මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් එක් රෝම කූපයකින් ගින්දරත් අනෙත් රෝම කූපයෙන් ජලයත් නිකුත් වෙන්නට පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදුරුවක් මවාගෙන මේ අත සක්මන් කරන්නට පටන් ගන්නවා. නිර්මිත බුදුරුවෙන් ප්‍රශ්න අහනවා, නිර්මිත බුදුරුව පිළිතුරු දෙනවා. තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා, තථාගතයන් වහන්සේ පිළිතුරු දෙනවා. මෙදී ආකාරයට ගන්ධබ්බ රුක්කමූල ස්තූප රාජානන් වහන්සේ අභිසදී යමක මහා ප්‍රාතිහාර්ය පාණ්ඩ දෙන මගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඉන්න අනතුරු පිංගතුනේ පියවර තුනකින් තවදිසා දිව්‍ය භවන්ට වැඩම කරනවා. මාතෘ දිව්‍ය රාජයාට ගාම්භීර වූ අභිධර්මයේ දේශනා කරන්න වස්තු මාස කාලයක් මුළුල්ලේම මගේ තථාගතයන්න් වහන්සේ තෞතිසා දිව්‍ය භවන අරමුණු කරගෙන මාතෘ දිව්‍ය රාජයා උදෙසා එදා ගාම්භීර වූ අභිධර්මයේ දේශනා කරනවා. මේජර දේශනා කරන මගේ බුදුරජාණන් වහන්සේ වස්තු මාස කාල සීමාව අවසන් කරලා මිහිපිටට වැඩම කරන්නට සූදානම් වෙනවා. පින්වතුනි මෙන්න මේ වෙලාවේදී සංකස්සපුර කියන පුණ්‍ය භූමියට සියලුම ජනතාව ඒක රාශි වෙලා හිටියේ. අතුරු සිදුරු නැතරන් ජනතාවක් ඒක රාශි වෙලා හිටියේ. මේ ජනතාව ඒක රාශි වෙලා එදා බුදුරජාණන් වහන්සේ නැවතත් මිහිපිටට වැඩම කරන්නකම් බලාගෙන ඉන්නවා. පින්වතුනි නියමිත මොහොත උදා වුණා. මේ ප්‍රදේශයට එදා ඒක රාශි වෙච්ච ජනතාවට ආහාර පාන ආදීන් බෙහෙත් ඖෂධ ආදීන් සංග්‍රහ කරන්න සිරිවර්ධන කියන සිටුතුමා එදා ඉදිරිපත් වුණා. ආකාශතලයේ දිහා බලාගෙන ඉන්න වෙලාවේදී පින්වතුනේ එදා මගේ බුදුරජාණන් වහන්සේ දෙව්බඹුන් පිරිවරාගෙන ආකාශතලයේ මිහිපිටට රන් නිනිමකක් මවාගෙන වැඩම කරන්නට සූදානම් වෙනවා. පින්වතුනේ මෙන්න මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ නමක් එකම එක වතාවක් පමණක් පාන ඍද්ධිපාතිහාරයක් තියෙනවා. ඒ ඍද්ධිපාතිහාරය තමයි ලෝක විවරණ මහා ප්‍රාතිහාරය විදිහට හඳුන්වන්නේ. එහෙම නැත්නම් දේවාහරෝහණයේ විදිහටත් හඳුන්වනවා. එදා මගේ බුදුරජාණන් වහන්සේ දෙව්බඹුන් පිරිවරාගෙන මේ රන්නිනි මග මතින් වැඩම කරන වෙලාවේදී උන්වහන්සේ අදිෂ්ඨානයක් කරනවා. එකිනෙක ලෝකවල වලට එකිනෙක ලෝකවල පෙනෙනවා කියලා එදා අදිෂ්ඨාන කරනවා. මේ අදිෂ්ඨානයේ පරිදි බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරායින් පස්සේ එදා එකිනෙක ලෝකවල වලට එකිනෙක ලෝකවල පෙනෙන්නට සැලසෙනවා. දිවි ලෝකෙට මනුස්ස ලෝක, මනුස්ස ලෝකෙට දිවි ලෝක, මනුස්ස ලෝකෙට අපාය, අපායට දිවි ලෝක, ඔය ආදී ආකාරයට එකිනෙක ලෝකවල එකිනෙක ලෝකවල වලට පෙනෙන්නට පටන් ගන්නවා. පින්වචනේ එදා මේ විදිහට ලෝක විවරණ මහා ප්‍රාතිහාරේ පාමින් මිහිපිටට වැඩම කරන බුදුරජාණන් වහන්සේ මේ ලෝකතලයේ පහළ වුණ සියලුම බුදුරජාණන් වහන්සේලාගේ 108ක් මගුල් ලක්ෂණයන්ගෙන් සුපිපුනේ ශ්‍රී පාද පద్මයේ පිහිට උපස්ථානෙමි පිහිටවනවා. මේ විදිහට පිහිටවලා උන්වහන්සේ වෙනුවෙන් පනවලා තිබුණ ආසනය මත ගාම්භීර ලෙස අසුන් ගන්නවා. මේ විදිහට අසුන් ගන්න තථාගතයන්න් වහන්සේ එදා සංකස්සපුරවරයට පැමිණිච්ච ඒ ජනතාවට ආමන්ත්‍රණය කරන්ට යදෙනවා. පින්වතුනි
1: එදෙන් ඔන්න ඔය විදිහට සංකස්සපුරය ගැන අපිට කිව නොහැකි තරම් මහා දේවල් බොහෝමයක් කතා බහ කරන්න තියෙනවා. ඉතින් ඔබට පුළුවන් අද බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අපේ විශේෂ ධාතු මන්දිරයේ ඉදිරිපිට ට්‍රැවල් නෙට් කුටියක් තියෙනවා. මේ ට්‍රැවල් නෙට් කුටියට ගිහිල්ලා උන් ඔබට වීඩියෝ දර්ශන මගින් පවා මේවා පැහැදිලි කර දේවි. ඒ වගේම ඔබට අත්පත්‍රිකාවක් ලැබෙනවා. මේ අත්පත්‍රිකාව හොඳින් කියවලා බලලා ඔබට ට්‍රැවල් නෙට් ආයතනය සම්බන්ධයෙන් තවදුරටත් බොහෝ දේවල් දැනගන්නට හැකියාව තිබෙනවා. වරකට 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග වසර 10කට අධික ගමන්වාර බොහෝ ගණනක් ඇති අපේ මනෝජ් ලක්ෂරි මහත්මයා වගේ හොඳ මාර්ගෝපදේශකයන් සමග තමයි මේ අවබෝධාත්මක වන්දනාව ඔබට ලැබෙන්නේ. ඒ වගේම යාබද නානකාමර උණුවතුරත් සහිත සුකෝබ්බෝගේ හෝටල් වල ඔබට නවාතන් ගන්න තියෙනවා. බීමට ලැබෙන්නේ බෝතල් කළ පානීය ජලය ඔබට. ඒ වගේම සුකෝබ්බෝගේ බස් රථවලින් තමයි මේ වන්දනා ගමන් පිටත් වෙන්නේ. සියලු වන්දනා ස්ථාන සඳහා ඇතුළත් වීමේ ටිකට් පත් ආයතන විසින් ලබා දෙනවා. ඉතින් මෙන්න මේ වගේ ආයතනෙන් ලබා දෙන බොහෝ දේවල් ඔබට තියෙනවා. අපි මේ පහසුකම් පිළිබඳව ඔබට සඳහන් කළා. එහෙමනම් ඉතින් දැන් ට්‍රැවල් නෙත් ආයතනයත් එක්ක ඔබට දඹදිව යන්නට තමයි තියෙන්නේ. මේ මාසෙන් පස්සේ කියන්නේ ජූලි මාසෙන් පස්සේ අපිට පුළුවන් නැවතත් ඔන්න ඉන්දියාවට යන්න. මොකද ඉන්දියාවට ටිකක් රස්නේ කාලයක් පහු වෙලා ඒ කාල සීමාව තුළ සාමාන්‍යයෙන් අපි දඹදිවට යන්නේ නැහැ. අගෝස්තු මාසයේ ඉඳලා නැවතත් ඔන්න වන්දනා ගමන් දෙසැම්බර් දක්වා පැවැත්වෙනවා. ඔබට යන්නට කල්පනා කරනවා නම් මේ කාල සීමාව තුළ ට්‍රැවල් නෙට් සමග ඉක්මනටම කතා කරන්න 076 මම නැවතත් දුරකථනංකයේ මතක් කරන්නම් 076-716-3872 076-716-3872 එහෙම නැත්නම් 011-863-363 කියන අංකවලට කතා කරලා ට්‍රැවල් නෙත් ආයතනයත් එක්ක වගකීමෙන් යුක්තව මේ දඹදිව වන්දනාවේ දෙන්නේ කොහොමද කියලා කියා දෙන්න අපි සූදානම්. එහෙමනම් පසරු දෙකට අපි උතුම් වූ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට සූදානම් වන නිසා සමුදෙන්නටයි සූදානම් වන්නේ. බොහොම ස්තුතියි මනෝජ් ලක්ෂරි මහත්මයා දඹදිව මැවෙන තරම් අපූර්වට මේ විවරණය ගෙනෙන්නට අද ශ්වේත පූජා සදහම් සංවාදයට එක්වීම සම්බන්ධයෙන්. හොඳයි, එහෙමනම් පසරු දෙකට තවත් විශේෂ ධර්මානුශාසනාවක් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. අද දවසේ මේ උතුම් වූ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ මේවර විට ඉතා විශාල ප්‍රමාණයක් පෝලිම්වල රැඳී සිටමින් ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න පැමිණෙන ආකාරය අපට දැක බලා ගන්නට පුළුවන්. මෙන්න මේ සියලුම දෙනාට ධාතුන් වහන්සේලාගේ වටිනාකම කොයි ධාතුන් වහන්සේලාද වන්දනා කරන්න පුළුවන්? ඇයි අපි මේ ධාතුන් වහන්සේ නමක් වන්දනා කළ යුත්තේ? මේ සියලුම ධාතුන් වහන්සේ වර්ණනා කරන විශේෂ ධර්මානුශාසනාවක් බක්කුල මහාසෑය සිට වැඩම කරන ලද පූජනීය මාතලේ කුසලදීප ස්වාමින් වහන්සේ විසින් පවත්වන්නට නියමිතයි. උන්වහන්සේගේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට අපි විරාමයක් ලබාගෙන නැවතත් ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සිට හමුවෙමු. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
3: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
4: net fm ශ්වේත පූජා
3: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය විහාරස්ථානයේ සිට සජීවීව
0: බැතිපරදායකත්වය
3: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: සංස්කාරය
1: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
2: වෙලාවදවල් 1:53 මතක් කරන්න ඕනේ මෙවර පොසොන් පොහේ නිමිතින් පැවැත්වෙන යූනියන් ඇෂුරන්ස් සුවමග දියවැඩියා වැළැක්වීමේ ජාතික මෙහෙවර හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරගත හැකි රුධිර සීනි පරීක්ෂාව ඇතුළු සෞඛ්‍ය සේවා රැසක් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තිබෙනවා. නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දියවැඩියා සංගමය සමග ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ජුනි 28, 29 සහ 30 යන දිනෙහි අනුරාධපුරයේ සඳ හිරු සෑය අභියසට මිනින ඔබට සායනීයට සහභාගී වීමට අවස්ථාවක් තියෙන බව මතක් කරන අද 29 වෙනිදා ජුනි ඔබට ඒ නිසා අද වගේම හෙටත් මෙම සායනීයට නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන් කියලා මතක් කරන ගමන්ම මතක් කරන්න ඕන නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයේ 2026 ගැනත්. ඔන මෙවර පොසොන් පුර පසළොස්වක පොහෝ දා නෙත් FM අපි ඉන්නේ බණ්ඩාරවෙල. ඔබට මේ සියලුම ධර්ම දේශනා ධර්ම සාකච්ඡා අපි රැගෙන ඉන්නේ බණ්ඩාරවෙල සිට සජීවීව. ඒ වගේම තමයි ඔබට බැතිගී සරණිය දේශේ රාජ ආයතනවල සේවක මහත්ම මහත්මීන් සමග පාසල් දරුවන් දහම් පාසල් දරුවන් සමග සහභාගීත්වයෙන් ජුනි 27 28 දිනයන්හිදී පැවැත්වෙනවා විවිධාකාරයෙන් සංවිධානය කරන දේවල්. ඒ අතර තියෙනවා පොසොන් තොරණ, දන්සැල්, පහන් කූඩු ආදී සියලු දේ දැක බලා ගන්න ඔබට යන්න පුළුවන් බණ්ඩාරවෙලට. ඒ වගේම මතක් කරනවා ලංකාවේ දැවැන්තම සමාගමක් වන කසාගල සමූහ ව්‍යාපාර ප්‍රධාන අනුග්‍රහයෙන් තමයි මේ වැඩකටයුතු සියල්ල සිදුවෙන්නේ. නෙත් FM අපි තමයි ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ.

0: සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17 17 මතන්න. කොන්දේසි සහිතයි.
1: වෙලාව දවල් 2යි දැන්.

0: Sintio. Obove tegine inni.
1: Amma aadren apite kavapu. Vatkate karasa. Divya kulubalu nishpadana. Amma ge atkunaya. Serendip Green Plantation Private Limited.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම ඇතනියෝ.
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. විදේශීය දුම්මැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනීමට උත්සාහ කළ චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළ රේගුණලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකාර කාන්තාව චීනයේ කුන්මිංනෝර සිට දිවයිනට පැමිණි බවයි net news කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. ඇය රැගෙන ගමන්මළ තුල තිබී චීනයේ නිෂ්පාදිත දුම්මැටි 28,000ක තොගයක් රේගුණලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. එම දුම්මැටි තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 42ක් පමණ වන බවයි පැවසෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ රේගුණලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මීළඟ net news පස්වරු 3ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: කවදත් අලුත් කාගෙත් net.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින්. වෙලාව දවල් දෙකයි විනාඩි හතරයි අපි සූදානම් වන්නේ පූජපාද මාතලේ කුසලදීප හිමියන් සමඟ කෙරෙන විශේෂ ධර්ම සාකච්ඡාව හා සජීවීව සම්බන්ධ වීමට. ඒ සඳහා සම්බන්ධතාවය ලබා දෙනවා දර්ශන ඔබට ආයුබෝවන්.
2: අයිබෝවන් මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් බිහි කරන net fm රේඩියෝ වේ ශ්වේත පූජා වැඩසටහනේ අපි දහවල් ධර්ම දේශනාවටයි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. අද පොසොන්පුර පසළොස්වක පොහෝ දිනේ අපේ නවාතැන්පොළ බවට පත්ුනේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමිය. බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ එක්කාසු වෙලා මේ විහාරස්ථානයේ විහාරාධිපතිත්වයේ උසුලන අති පූජනීය පොල්ගම්පොළ ඉන්දහානන්ද අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා සහ මඟ පෙන්වීම යටතේ රාත්‍රී 9 දක්වාම අදත් ශ්වේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න පුළුවන්. මේ වන විටත් අපට පේනවා මේ ධර්මාසනයේ සකස් කර තිබෙන ස්ථානයට නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාරයේ පැවැත්වෙන ඒ ධාතු මන්දිරයට දිගපෝලි

0: කුඹක රැඳී සිටමින් ආදරණීය සදහවතුන් උතුම් වූ ධාතුන් වහන්සේ වැඳපුදා ගන්න නමස්කාර කරන්න ගමන් කරන ආකාරය. ඉතින් මධ්‍යම රාත්‍රී 12 දක්වාම පැවැත්වෙන නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව තුළ ඔබට මේ උතුම් වූ ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට පුළුවන් අපි ආරාධනා කරනවා. ඒ සියලු දෙනාට පැමිණ මේ උතුම් වූ අවස්ථාව ජීවිතයට පින් කුසල් රැස් කර ගැනීම සඳහා උපයෝගී කරගන්න කියලා. දහවල් ධර්මදේශනාව හොඳින් ශ්‍රවණය කරන්න විහාරස්ථානයේ උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා ඉන්න අම්මලා තාත්තලා වගේම NetFM රේඩියෝව ශ්‍රවණය කරන මගේ ආදරණීය අම්මලා තාත්තලාත් අනිකුත් ගිහි සැදැහැවතුන් සහ ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට ගමන් කරන සියලු දෙනාත් පෝලිමේ රැඳී සිටින අවස්ථාවේ සහ ධාතුන් වහන්සේ නමස්කාර කරන මොහොතේත් අද අපි ඔබට පහදා දෙන්නට බලවෘත්තු වන්නේ මේ උතුම් වූ සර්වච ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීම අපේ ජීවිතයට කෙතරම් පිනක් රැස් කර දෙනවාද සහ මේ දුර්ලභ ධාතු වන්දනාවේ තිබෙන වටිනාකම කොයි වගේද කියන කාරණාව. ඒ වෙනුවෙන් වැඩමවන්නට යෙදුණු අපගේ හාමුදුරන් වහන්සේට දැහැත්වට්ටිය පිළිගන්නමින් ආරාධනා කරන්නට දායක සභාවේ ලේකම් SR කුණතිලක මහත්මයාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. එසේනම් ශ්‍රද්ධාවෙන් යුක්තව ඔබේ දෙසවන් යොමු කරමින් දහම් දෙසුම ආරම්භ කරන්නට අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරන්නේ බක්කුල මහා විහාරවාසී අති පූජනීය මාතලේ කුසලදීප අපේ හාමුදුරන් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු
1: සාදු සාදු සාදු

ඒ අපගේ ශාස්ත්‍රෝ මේ මහා භද්‍ර කල්පේ ලෝකෙ පහළ වුණු ඒ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයටත් අපගේ නමස්කාරය වේවා. ඒ බුදුරජාණන්

අතිගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි, මේ පින්වතුල හැමදෙනාම අද දවසේ නෙත්තිප්පෙම් ගුවන් විදුලියෙන් හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ නමක් විසින් දේශනා කරන්න යෙදුණු ධර්මයක් අපේ ජීවිතයට එකතු කරගන්න, ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න යෙදුණු ධර්මයට සවන් දෙන්න බලාපොරොත්තු වෙන මොහොතක්. ඒ නිසා පින්වතුනි, ඔබ හැමදෙනාට මම මුලින්ම ආශිර්වාද කරනවා, මේ උතුම් වූ ධර්මානුශාසනාවත් ඔබටත් මටත් අපි හැම දිනාටමත් සුවසේ ධර්මාබෝධයේ පිණිස උපකාර වෙත්වා කියලා ආශිර්වාදය මුලින්ම හැම දිනාට කරනවා. පින්වත්නි, ඔබ කවුරුද දන්නවා මේ ලෝකේට බුද්ධ කියන නම කලාතුරකින් ඇහෙන බව? එතකොට බලන්න, දැන් මෙතන ඉන්න හැම දිනාටමත් net ගුවන් උදිරිය තුලින් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන හැම දිනාටමත් ඒ කලාතුරකින් සරණ යන්න ලැබෙන බුදු කෙනෙක් සරණ යන්න ලැබුණා. ඒ තමයි පින්වතුනි මේ මහා භද්‍ර කල්පේ ලෝකේ පහළ වුණු ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේ. ඒ වගේම තමයි පින්වත්නි බුදුරජාන් වහන්සේ වදාරනවා, කෙනෙකුට කලාතුරකින් කියනවා බුදු කෙනෙක් අවබෝධ කරගන්න ධර්මය සරණ යන්න ලැබෙන්නේ. එතකොට එදා අපේ ගෞතම බුදුරජාන් වහන්සේ ගුරු උපදේශයකින් තොරවම තමන්ගේම සම්භූත ඥානයෙන් අවබෝධ කරගන්නේ දුණු උතුම් ධර්ම රත්නයත් අපිට සරණ යන්න ලැබුණා. ඊළඟට පින්වත්නි, කලාතුරකින් කියන කෙනෙකුට සුපටිපන්න ගුණ දරන ආර්ය මහා සංඝරුවන සරණ යන්න ලැබෙන්නේ. දැන් ඔබ කවුරුද දන්නවා බුද්ධ ශාසනයක් පවතින් නැති කාලවල වුණත් විවිධ පැවිදි කොටස් ඉන්න පුළුවන්. ඒත් පින්වත්නි, සුපටිපන්න ගුණ දරන ආර්ය මහා සංඝරුවන වැඩ ඉන්නේ කොයි වගේ කාලයකද? බුදු සසුනක් තුල පමණයි පින්වතුනි. ඒ නිසා බලන්න, ඔබටත් මටත් අපි හැම දිනාටමත් ඒ ගෞතම බුදු සසුනේ සුපටිපන්න ගුණ දරන මහා සංඝරුවනත් සරණ යන්න ලැබිලා තියෙනවා. මහා ලාභයක් පින්වත්නි මේක. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන උතුම් තිසරණේම අපිට සරණ යන්න ලැබිලා තියෙනවා. ඒ නිසා පින්වතුනි, ඔබ පොඩි පිනක් කර හරි සිහි කරන්න ඕනේ. මොකද්ද මේ පින? මට සුවසේම ධර්මාබෝධයේ පිණිසම උපකාර වෙත්වා කියලා සිහි කරන්න ඕනේ. පින්වත්නි, දැන් අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ නමකගේ පරිනිර්වාණ තුනක් තියෙනවා. කීයක් තියෙනවද? පරිනිර්වාණ තුනක් තියෙනවා. පළවෙනි පරිනිර්වාණයට අපි කියනවා ක්ලේශ පරිනිර්වාණය. දෙවෙනි පරිනිර්වාණයට අපි කියනවා ස්කන්ධ පරිනිර්වාණය. තුන්වෙනි පරිනිර්වාණයට අපි කියනවා ධාතු පරිනිර්වාණය. එතකොට පින්වත්නි, එදා වෙසක් පුන් පොහෝ දවසේ ගයාවී වජිරාසනේ මතදී දසමරුන් පරදවා අපේ ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වුණා. එදා පින්වතුනි බුදුරජාන් වහන්සේගේ උතුම් වූ ක්ලේශ පරිනිර්වාණය සිදුවෙන්න යෙදුණා. ඊළඟට වෙසක් පුන් පොහෝ දවසකම මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ තුල උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් උතුම් පිරිනිවනට වැඩියා. එතකොට පින්වත්නි, එදා
උන්වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණය සිදු වෙන්න යෙදුනා. එතකොට දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ද? ගෞතම බුදුසසුනේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ පරිනිර්වාණය. පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ ගත්තොතින් අල්ප ආයුෂ තියෙන බුදු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දඹදිව තලේදා මනුලව පහළ වෙනකොට මිනිසුන්ගේ ආයුෂ කීයක් විතර තිබුණාද? 120ක් විතර පැවතුණා. ඒතර බලන්න, අපේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි අල්ප ආයුෂ තියෙන බුදු කෙනෙක්. ඒ වගේම තමයි මේ මනුස්ස ලෝකයේ තුල අවුරුදු 80,000ක් විච්ච කාලවල, 70,000ක් විච්ච කාලවල බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙනවා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේලාට අපි කියනවා දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේලා කියලා. එතකොට පින්වත්නි, මේ ධාතුන් වහන්සේලා ගැන කියනකොට අල්ප ආයුෂ තියෙන බුදුරජාණන් වහන්සේ නමක් පින්වතුනි, තමාගේ දේහ ආදාහණය වුණාට පස්සේ ධාතුන් වහන්සේලා ඉතිරි වෙන්න වගේම විසිරෙන්න අදිස්ථාන කරනවා. ඒ නිසා තමයි පින්වතුනි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා මනුලව මිනිසුන්ටත්, දෙව්ලොව දෙවියන්ටත්, බඹලොව බ්‍රහ්මරාජයන්ටත්, නාලොව නාගයන්ටත්, සක්වල සිටින හැම දෙනාටමත්, දස දහසක් සක්වලටත් පින්වතුනි හිතසුව පිණිස ඉතුරු වුණේ. ඒ වගේම තමයි දීර්ඝ ආයුෂ තියෙන බුදු කෙනෙක් පින්වත්නි පරිර්වාණයෙන් පසුව ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්නේ අදිස්ථාන කරනවා. ඒත් පින්වත්නි විශේෂ කාරණාවක් තියෙන මොකක්ද? ධාතුන් වහන්සේලා විසිරෙන්නට අදිස්ථාන කරන්නේලු. එතකොට ඒ වගේ බුදු කෙනෙක් වෙනුවෙන් මේ ලෝකෙ පින්වත්නි ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍ය කීයක් ඉදිවේද? එකම එකයි ඉදිවෙන්නේ, 80,000 වහන්සේලා තැන්පත් කරලා. ඒ කියන්නේ පින්වත්නි දීර්ඝාසු තියෙන බුදු කෙනෙකුගේ පාරිභෝගික ධාතුන් වහන්සේලා, අපි කියනවා පාත්‍ර ධාතුන් වහන්සේලා, පටි ධාතුන් වහන්සේලා, සිවුරු, ඒ වගේ තැන්පත් කළ චෛත්‍ය ඉදිවෙන්න පුළුවනි. ඒත් පින්වත්නි අස්ති ධාතු තැන්පත් කරලා එකම එක සෑය අපිට වඳින්න, පුදන්න ඉතුරු වෙන්නේ. ඒත් පින්වත්නි ගෞතම බුදුරජාණන් වහන්සේ අල්ප ආයුෂ ඇති බුදු කෙනෙක් නිසා අපි හැම දෙනාට බොහෝ තැන්වල දැකලා හිත පහදවාගෙන වඳින්න, පුදන්න සුදුසෑ රජාණන් වහන්සේලා මනුලොවත්, දෙව්ලොවත්, බඹලොවත්, නාලොවත් ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා පින්වත්නි ඔබටත් මටත් අපි හැම දෙනාටමත් ගොඩාක් පින් කරගන්න ලැබිලා තියෙනවා. දැන් මේ පින්වත් අම්මලාට මං කියන්නම් ධාතුන් වහන්සේ නමක් අඳුරගන්නේ කොහොමද කියලා. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට විශේෂ නමක් කියන මොකද්ද? සර්වඥ ධාතුන් වහන්සේලා කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඒ සර්වඥ ධාතුන් වහන්සේලා කොටස් තුනකට බෙදනවා. කීයකට බෙදන්නේ? කොටස් තුනකට බෙදනවා. මුම් පියලි ප්‍රමාණේ ධාතුන් වහන්සේලා, කඩ සහල් ප්‍රමාණේ ධාතුන් වහන්සේලා සහ අබෑට ප්‍රමාණේ ධාතුන් වහන්සේලා අපිට දැකලා අඳුර ගන්න පුළුවන්. එතකොට පින්වත්නි ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා මුම් පියලි ප්‍රමාණේ ධාතුන් වහන්සේ නමක් රන්වන් පාටින් බබලනවලු. දැකලා අඳුර ගන්න පුළුවන් අපිට. ඊළඟට කඩසහල් ප්‍රමාණේ ධාතුන් වහන්සේ නමක් පින්වත්නි මුතු පැහැයෙන් බබලනවලු. ඒ වගේම තමයි අබෑට ප්‍රමාණේ ධාතුන් වහන්සේලා නමක් පින්වත්නි සමන් කැකුළු පාටින් බබලනවලු. අපිට දැන් ධාතුන් වහන්සේලා වඳින්න යනකොට දැකලා හිත පහදවා ගන්න පුළුවන්. අනේ මේ මගේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාමයිනේ කියලා හිත පහදවා ගන්න පුළුවන්.
එතකොට පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා හැරුණකොට අපිට තවත් ධාතුන් වහන්සේලා ගැන ධර්මයේ තුල අහන්න ලැබෙනවා. ඒ තමයි මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා. තූපාරාහ සූත්‍රයේ තුල පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාරනවා ස්තූප තනවල වඳින්න පුදන්න සුදුසු පුද්ගල කණ්ඩායම හතරක් පුද්ගලයන් හතර දෙනෙක් ගැන දේශනා කරනවා. ඒ අතර පින්වත්නි පළවෙනි කෙනා තමයි කලාතුරකින් ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාන් වහන්සේ. බුදු කෙනෙකුගේ ධාතුන් වහන්සේ නමක් පින්වතුනි ස්තූපයක තැන්පත් කරලා වඳින්න පුදන්න සුදුසුයි කියලා දේශනා කරන්න යුතුය. ඊළඟට බුදුරජාන් වහන්සේ නමක් පහළ නොවන කාලේ පහළ වෙන පසේ බුදුරජාන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලාද ස්තූප කරලා වඳින්න පුදන්න සුදුසුයි කියලා දේශනා කරන්න යුතුය. ඊළඟට පින්වත්නි මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා වඳින්න පුදන්න සුදුසුයි කියලා දේශනා කරන්න යුතුය. ඊළඟට පින්වත්නි ඔබ කවුරුත් දන්නවා සක්විති රජවරු. සක්විති රජවරුන්ගේ ස්වභාවය තමයි දැන් අපි දන්න බුදු බුද්ධත්වයට පත් වෙන බෝසතාණන් වහන්සේ නමකට 32ක් මහා පුරුෂ ලක්ෂණ පවතිනවා. එතකොට සක්විති රජ වෙන කෙනාටත් පින්වත්නි 33 මහා පුරුෂ ලක්ෂණ පිහිටනවා කියනවා. එතන එක වෙනසක් තියෙන මොකද්ද? බුදුරජාන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව සුදු පාටයි. දක්ෂිනාවර්තව කැරකෙවිලා ඉහළට තමයි කෙළවර තියෙන්නේ. ඊළඟට සක්විති රජ කෙනෙකුගේ ඌර්ණ රෝම ධාතුව පින්වතුනි වාමාවර්තව කැරකිලා රිදී පාටින් රන්වන් පාටින් බබලනවලු ඒකේ කෙළවර තියෙන්නේ පහළට. එතකොට පින්වත්නි දැන් අපිට රහතන් වහන්සේලා ගැන කියනකොට එතන විශේෂ පිරිසක් ඉන්නවා. ඒ තමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. පින්වත්නි හැම බුද්ධ ශාසනයකම මහා 이르දී ඇති රහතන් වහන්සේලා සිවුනමක් වැඩ ඉන්නවලු. මහා 이르දී ගොල්ලන්ට තියෙනවා. ඒ කියන්නේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයේත් වැඩ හිටියා. අතීතේ පහළ වෙච්ච ශාසනවල වැඩ හිටියා. අනාගතේ ශාසනවලත් මහා 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා සිවුනමක් පින්වතුනි එක බුද්ධ ශාසනයක වැඩ ඉන්නවා. අපේ ගෞතම බුදුසසුනේ මහා 이르දි ඇති බල සම්පන්න මහරහතන් වහන්සේලා සිවුනම තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පළවෙනි කෙනා. දෙවෙනි කෙනා තමයි පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේ. තුන්වෙනි කෙනා තමයි පින්වතුනි බක්කුල මහරහතන් වහන්සේ. හතරවෙනි කෙනා තමයි යසෝදරා තෙරණිය බද්දකච්චායනා ඒ තෙරණින් වහන්සේ. එතකොට බලන්න මේ මහා 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ කෙනෙකුට ආපස්සට අසංකේය එකකුත් කල්ප ලක්ෂයක් ආපස්සට ජීවිත ගැන බලන්න පුළුවන්ලු. සාමාන්‍ය 이르දි තියෙන මහරහතන් වහන්සේ කෙනෙකුට පින්වත්නි කල්ප ලක්ෂයක් පමණයි කියනවා ආපස්සට බලන්න හැකියාව තියෙන්නේ. ඒ අතර කෙනෙක් තමයි දැන් අපි කිව්වා බක්කුල මහරහතන් වහන්සේ. ඒ කවුද? බුද්ධ ශාසනය අපේ අල්ප ආබාධති මහරහතන් වහන්සේලා අතර අග්‍ර කෙනා තමයි පින්වතුනි බක්කුල මහරහතන් වහන්සේ. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර 33 වෙනි තැන වැඩ ඉන්නේ කවුද? බක්කුල මහරහතන් වහන්සේ. පින්වත් මේ රහතන් වහන්සේ ගැන කියනකොට අවුරුදු 80ක් ගිහි ගෙදර හිටියලු. තව 80ක් පැවිදි වෙලා හිටියලු. කවදාවත් පින්වතුනි අරලු ගෙඩියක් තරම්වත් බෙහෙතක් කරන්නේලු. මොකක්ද ඒකට හේතුව?
අනන්ත බුද්ධ ශාසනවල බුදුරජාන් වහන්සේලාට බෙහෙත් පූජා කළා තියෙනවා. රහතන් වහන්සේලාට බෙහෙත් පූජා කළා තියෙනවා. ඒ පුණ්‍ය බලයට තමයි පිංගතුනේ බක්කුල මහරහතන් වහන්සේට අල්ප ආබාධති මහරහතන් වහන්සේලා අතර අග තනතුරු ලබන්න හේතු වුණේ. දැන් අම්මලාට මේ ධාතු වන්දනාව තුලත් ඒ බක්කුල මහරහතන් වහන්සේගේ පූජනීය ධාතුන් වහන්සලා දැකලා නෙද්දෙකින් දැකලා හිත පහදවාගෙන වඳින්න පුදන්න අපිට අවස්ථාව සැලසිලා තියෙනවා. අද පොඩ්ඩක් අපි විමසමු මේ බක්කුල මහරහතන් වහන්සේගේ අතීත භවයන් පිළිබඳව. මොකද්ද මේ කෙනා කරගත්තු පින්? ඒ පිළිබඳ පොඩ්ඩක් විමසමු. පින්වත්නි, බක්කුල මහරහතන් වහන්සේ ගැන අපිට අහන්න ලැබෙන්නේ මීට අසංකේය එකකුත් කල්ප ලක්ෂයකට පෙර. අසංකේය කියන්නේ කීයක්ද? දැන් අටුවා ග්‍රන්ථවල තියෙනවා පින්වත්නි, අසංකේය කියන එක අපි ලිව්වොතින් එක ලියලා බින්දු 140ක් වගේ ප්‍රමාණයක්. එතකොට බක්කුල මහරහතන් වහන්සේගේ අතීත භවයන් ගැන අපිට අහන්න ලැබෙන්නේ අසංකේය එකකුත් කල්ප ලක්ෂයකට පෙර අනෝම දස්සිනම් වූ බුදුරජාන් වහන්සේගේ ශාසනය තුළ ඉඳලා. එතකොට පින්වත්නි, මීට අසංකේය එකකුත් කල්ප ලක්ෂයකට පෙර අනෝම දස්සි නමින් සම්මා සම්බුදුවරයෙක් ලෝකේ පහළ වෙනවා. කවුරු නමින්ද? අනෝම දස්සි නමින් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා. එතකොට පින්වත් මේ අපි දැන් කතා කරන බක්කුල හාමුදුරුවෝ පාරමිතා පුරාගෙන දෙව්ලොව වැඩ හිටියලු. අර අනෝම දස්සි බුදුරජාන් වහන්සේ මනුලොව පහළ වෙන්න කලින් මේ කෙනා ඉන්දියාවේ දඹදිව තලයේ ධනවත් වූ සිටු ගෙදරක පහළ වෙනවා. දැන් අම්මල දන්නවා ඉන්දියාවේ කුල ભેදයක් තිබුණු බව. ඉහළම කුලය කියලා සලකන්නේ මොකද්ද? බ්‍රාහ්මණ කුලය. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා කුල හතරක් ගැන අපිට අහන්න ලැබෙනවා. එතකොට මේකේ නා පින්වතුනේ දෙව්ලොවින් එදා චුත වෙලා දඹදිව තලේ බ්‍රාහ්මණ කුලේ පොඩි කුමාරයෙක් කියලා පහළ වෙනවා. දැන් මේ කෙනාට පින්වත්නි බ්‍රාහ්මණ කුලේ ඉපදුණු නිසා ඍග්වේදය, යජුර්වේදය, සාමවේදය, අතරවන් වේදය කියන චතුර්වේදයම කෙළවරට ඉගෙන ගන්න ලැබුණලු. ඒක කෙළවරට හොඳට ඉගෙන ගත්තලු. දැන් බලන්න බ්‍රාහ්මණ කුලේ ඉපදුණු නිසා මේ කෙනාට පින්වතුනේ හොඳට සැප සම්පත් තිබිලා තියෙනවා. ඔන්න තරුණ කාලයට ආවට පස්සේ අර කුමාරයා පින්වත්ටි හිතනවලු, මං ඉගෙනගත්තු වේදේ මට කිසිම ඵලයක් නැණි, මේක නිවීමට මග නෙවෙයිනි, මෝක්ෂයට මග නෙවෙයිනි. එහෙම හිතලා පින්වතුනේ අලුයම හෙළූ කෙල පිටක් වගේ අර බ්‍රාහ්මණ සැප සම්පත් ඔක්කොම මොකද කරන්නේ? අතහැරලා දානවා. ඒකල පින්වත්ටි මේ කෙනා ඉන්දියාවේ හිමාලයේ අසල තිබිලා තියෙන සෝබිත නමින් පර්වතයක්. මොකක් නමින්ද? සෝබිත කියලා පර්වතයක් තිබිලා තියෙනවා. ඒ පර්වතයට ගිහිල්ලා පින්වතුනි ඉෂිවරයෙක් වශයෙන් පැවිදි වෙනවා. හොඳට බණ භාවනා ඉගෙන ගන්නවා කියනවා. ටික දවසක් යනකොට පින්වත්ටි මේ කෙනාට හිත අෂ්ඨ සමා පංච අභිඥා දක්වා හිත වඩා ගන්න පුළුවන් වෙනවා. පින්වත්නි, ධර්මයේ සඳහන් වෙනවා කෙනෙකුට පංච අභිඥා ලැබෙනවා නම්, අෂ්ඨ සමාපatti ලැබෙනවා නම්, ආන්නේ කෙනාට අහසින් යන්න තරම් පුණ්‍ය ඉර්ධියක් ලැබෙනවලු. එතකොට පින්වත්නි, දැන් මේ කෙනා බ්‍රාහ්මණ කුමාරයෙක් වශයෙන් මොකද කරේ? සියලු සැප සම්පත් අතහැරලා ඉෂිවරයෙක් වශයෙන් විලා අෂ්ඨ සමාපatti පංච අභිඥා දක්වා හිත වඩා ගත්තා.
ඔන්න දැන් දඹදිව තලයේ තුල පින්වත්ටි ප්‍රසිද්ධ වෙනවා. හොඳට භාවනා උගන්නන ඉෂුවරයෙක් ඉන්නවා. එතකොට තරුණ පිරිසයිල මොකද කරන්නේ? ඒ ඉෂුවරය ගාව බණ භාවනා කරන්න ඉෂි පැවිද්ද ලබා ගන්නවා. දැන් ඔන්න පින්වත්ටි මේ කෙනාට ගෝලියොත් ගොඩාක් ඉන්නවා. ඔය අතර කාලයේ තුල පින්වත්ටි අර ඉෂුවරයට ආරංචි වෙනවා. කලාතුරකින් ලෝකෙ පහළ වෙන බුදු කෙනෙක් පහළ වෙලා කියලා අහන්න ලැබෙනවා. ඒ කවුද? අසංකීය එකකොත් කල්ප ලක්ෂයකට පෙර පහළ වුණු අනෝමදස්සි බුදුරජාන් වහන්සේ. ඒ මොහොතෙම පින්වත්ති අර ඉෂිවරයා අනෝමදස්සි බුදුරජාන් වහන්සේ ගාවට ගිහිනවා වන්දනා කරලා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ වගේ බුදුරජාන් වහන්සේ නමක් කලාතුරකින් මට දකින්න ලැබෙන්නේ, අනේ ඔබ වහන්සේගේ දර්ශනියත් මට සැපයක්මයි කියලා වන්දනා කරනවලු. ඒකල බුදුරජාන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ශ්‍රාවක සංගරුවන ගැන අර ඉෂුවරය පින්වත්ති හිත පහදවා ගන්නවා. ඒත් අර ඉෂි පැවිද අතහරිනවද? නෑ පින්වත්නි, බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න හිතක් පහල කරගන්නෑලු. එදා ඉඳලා බුදුරජාන් වහන්සේට උපස්ථාන කරනවලු, නිතර බණ අහන්න එනවලු. දවසක් පිංගතුණි අර ඉෂුවරයා ඔන්න බුදුරජාන් වහන්සේගේ ධර්මයන් අදහසින් අර ආරාමයට පැමිණෙනවා. වෙනදා එනකොට අනෝමදස්සි බුදුරජාන් වහන්සේ සුවසේ ඉන්නවා. අද පිංගතුණි ගිලන්විල වැඩ ඉන්නවා. අර ඉෂුවරයා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මොකද මේ ගිලන්ගල වැඩේ ඉන්නේ? කාරණා මොකද්ද කියලා විමසනවා. එතකොට පින්වත්ති අර අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ ඉසිවරයට කියනවා, පින්වත් ඉසිවරය මට උදරාබාධයක් වැළඳිලා තියෙනවා. ඒකයි මේකට කාරණාව කියලා කියනවා. ඒ මොහොතේ පින්වත්ති අර ඉසිවරයා හිතනවා, මට පින් කරගන්න හොඳම මොහොත අග්‍ර උපස්ථායකයන් වහන්සේගෙන් අවසර අරගෙන ඒ බොහෝතෙම පිංගතුනි ඉර්ධි බලයෙන් අහසර පැන නැගලා හිමාලයට ගිහිල්ලා නොයේ කොළ වර්ග, ගිඩි වර්ග, මුල් වර්ග එකතු කරනවා. ඔබ හිතන්න, කොළයක් කඩනකොට හිතනවලු, අනේ මේ බිහෙත් බලයෙන් අනෝමදස්සි බුදුරජාන් වහන්සේගේ උදරාබාධයේ සුවපත් වේවා කියලා හිතනවලු. පින්වත්ටි ඒ කරලා ඉෂිවරයා තමන්ගේ ගෝල පිරිසත් හවුල් කරගෙන වලදන බෙහෙත් වර්ග සකස් කරලා එදා අර අග්‍ර උපස්ථායකයන් වහන්සේට පිළිගන්නලා කියනවා, පින්වත් ස්වාමින් වහන්ස, මේ බෙහෙත් ටික අනෝමදස්සි බුදුරජාන් වහන්සේට පිළිගන්වන්න. පින්වත්ටි ආශ්චර්යයි අද්භූතයි, අර බෙහෙත් අනෝමදස්සි බුදුරජාන් වහන්සේ වලදනකොට මොකද වෙන්නේ? තිබු උදරාබාධයේ පිංගතුනේ ෂණිකව සුව වුණාලු. දැන් මේ කාරණාව අර ඉෂුවරයට ආරංචි වෙනවා. පිංගත් ඉෂුවරයාට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. ඉෂුවරයා ඒ බොහෝතෙම බුදුරජාන් වහන්සේ ගාවට එලා විමසනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ සුවපත් වුණා මගේ බිහෙත් බලයෙන්. ඒ නිසා මේ පුණ්‍ය බලයට මට සසර උපදිනාත්මයක කුඩා වූද මහත් වූද රෝගයක් යන වචනයක්වත් මට අහන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරාලු. අඩුම තරමේ පින්වත් නියකි සඳහන් වෙනවා, ගවදෙනෙකුගෙන් තන පොඩුවෙන් කිරි බින්දුවක් දොවන වෙලාවක්වත් රෝගයක් යන වචනයක් මට අහන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මේ කුසලයට මේ කෙනා දෙව්ලොව බඹලොව උපදිනවා, දුගති උපදින්නෙම නෑ කියනවා පින්වතුනි. දහස් වාරයක් මනුලොව ඇවිලා සක්විති රජ වෙනවලු. 55 වන කල්පේ පින්වත්ටි ජම්බුදීපේට ඒත් පස් කෙනෙක් සක්විති රජ කෙනෙක් වෙලා පහළ වෙනවලු, අනෝම නමින්. ඒ අනෝම රජතුමාගේ නම පින්වත්නි තවුතිසා දෙව්ලොව දක්වා පැතිර යනවලු. බලන්න කොච්චර පිනක්ද. ඒ වගේම මේ කෙනා අනාගතේ ගෞතම බුද්ධ ශාසනයේ බක්කුල නමින් පැවිදි වෙලා අග තනතුරු ලබන්නත් හේතු වෙන්නේ මොකද්ද? අනෝමදස්සි බුදුරජාන් වහන්සේට කරපු බිහෙත් කුසලයේ මයි. බිංවත්නි,
ඒකල මේ කෙනා දෙව්ලෝ බඹලව කාලේ ගත කරනවා. පිංගති කාලේ ටික ටික ගෙවිල යනවා. ඔන්න කල්ප 100කට පස්සේ කලින් කිව්වේ අසංකීයකකුත් කල්ප ලක්ෂයකට පෙර. ඔන්න කල්ප ලක්ෂයකට පස්සේ පිංගති ආයි බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා. කවුද? පදුමුත්තර නම් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේ. ඒ ශාසනයේ මේ කෙනා පිංගති කලින්නම් ඉසිවරේක්. දැන් මේ කෙනා දෙව්ලොවින් චුත වෙලා මනුස්ස ලෝකයට ඇවිල්ලා ධනවත් වූ සිටුවරයෙක් වශයෙන් ජීවත් වෙනවා. ඔන්න මේ සිටුවරයාට පිංගති දැන් හොදට ධනෙ තියෙනවා. ආරංචියක් එනවා. කලාතුරකින් ලෝකෙ පහළ වෙන බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා කියලා ආරංචි වෙනවා. ඒ තමයි පිංගත්නි පදුමුත්තර නම් වූ බුදුරජාන් වහන්සේ. ඒ මොහොතේ පදුමුත්තර බුදුරජාන් වහන්සේ ගාවට ඇවිල්ලා විමසනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ඔබ වහන්සේගේ දැක්ම මට සැපයක්මයි කියලා වන්දනා කරනවා. බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ ගැන පින්වත්නි හිත පහදවා ගන්නවා. නිතර බුදුරජාන් වහන්සේ බැහැ දකින්නේ සිටුතුමා එනවා කියනවා. දන්පෙන් පූජා කරනවා කියනවා, බණ අහනවා කියනවා. පින්වත්නි දවසක් මේ සිටුවරයා බුදුරජාන් වහන්සේ බැහැ දකින්නකොට විශේෂ කටයුත්තක් සිද්ධ වෙනවා. මොකද්ද? ඒ පදුමුත්තර බුදුරජාන් වහන්සේ පින්වතුනි අග තනතුරු ප්‍රදානය කරනවා තමාගේ ශ්‍රාවකයන් වහන්සේලාට. ඒ මොහොතේ පින්වත්නි බුදුරජාන් වහන්සේ එක ස්වාමින් වහන්සේ නමක් දැකලා උන්වහන්සේගේ අත දික්ක කරලා පෙන්නනවා කියනවා, මේ ශ්‍රාවක තෙමේ තමයි මගේ බුද්ධ ශාසනේ අල්ප ආබාධති මහරහතන් වහන්සේ කියලා තනතුරක් දෙනවා. පින්වත්නි මේ තනතුරු දෙන එක කාටද ඇහෙන්නේ? අර සිටුවරයාට ඇහෙනවා. පින්වතුනි සිටුවරයාත් හිතනවා කියනවා, අනේ මටත් අනාගත බුදුසසුනක නිරෝගී බව ඇති මහරහතන් වහන්සේලා අතර අගතනතුරක් ලැබෙනවා නම් කොච්චර දෙයක්ද කියලා ඒක ප්‍රාර්ථනා කරා කියනවා. ඊට පස්සේ පින්වත්නි නිතර බුදුරජාන් වහන්සේට බැහැ දැකලා දන් දෙනවා කියනවා, බෙහෙත් පූජා කරනවා කියනවා. ඔන්න මේකෙනා ඒ බුද්ධ ශාසනයේ පින් කරලා දෙව්ලොව පහළ වුණාලු. ඒකල පින්වත්නි කල්ප 91කට පස්සේ ආයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන කවුරු නමින්ද? විපස්සිනම් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේ. මේ ශාසනයේ පහළ වෙනකොට මේ කෙනා දෙව්ලොවෙන් චුත වෙලා පින්වතුනි ආයි අර අනෝමදස්සි බුද්ධ ශාසනයේ වගේම බ්‍රාහ්මණ සැප සම්පත් අතහැරලා ඉසි පැවිද්ද ලබා ගන්නවලු. ටික දවසක් ගියාට පස්සේ හිත අෂ්ඨ සමාපatti පංච අභිඥා දක්වා හිත වඩා ගන්නවලු. ඒ කියන්නේ අහසින් යන තරම් ආයි පුණ්‍ය බලයක් ලබා ගන්නවලු. ඕම් පින්වත්නි ටික කාලයක් යනකොට අර කෙනාට ආයි ආරංචි වෙනවා, අනේ බුදු කෙනෙක් පහළ වෙනානේ විපස්සි නමින්. ඒ මොහොතේ පින්වත්නි විපස්සි බුදුරජාන් වහන්සේ පහළ වෙලා ക്ഷേම මිගදාය කියන මෝවණේ වැඩ ඉඳලා තියෙනවා රජතුමාට අනුග්‍රහය පිණිස. ඒ මොහොතේ අර ඉෂිතුමා බුදුරජාන් වහන්සේ ගාවට ඇවිල්ලා වන්දනා කළා. ආයි කියනවා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ඔබ වහන්සේ වගේ බුදුවරයෙක් මට කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේගේ දර්ශනය සැපයක්මයි කියලා වන්දනා කරාලු. මේ මිගදායි තුල පින්වත්ටි අගසෞ දෙනම බුදුරජාන් වහන්සේ සහ 60,000ක් මහරහතන් වහන්සේලා වැඩ හිටියලු. නිතර අර ඉසිවරයා දන්පෙන් පුදනවලු, බණ අහනවලු. දවසක් එනකොට පින්වත්ටි දකින්නවලු වෙන දවස්වල 68,000ක් මහරහතන් වහන්සේලා සුවෙන් වැඩ ඉන්නවා. එදා එනකොට පින්වත්ටි මහරහතන් වහන්සේලා ගිලන් ඉල වැඩ ඉන්නවලු. ඒ මොහොතේ පින්වතුනි අර ඉශ්වරයා බුදුරජාන් වහන්සේගෙන් අහනවලු, ඔබ වහන්සේගේ 68,000ක් මහරහතන් වහන්සේලා ගිලන් වෙලා වගේ වැඩ ඉන්නේ මොකක් නිසාද කියලා විමසනවලු. ඒතර බුදුරජාන් වහන්සේ පින්වත් ඉශ්වරයාට කියනවා,
තෘණ පුෂ්පක නමින් පීනස් රෝගයක් මගේ ශ්‍රාවකයන්ට 68 දහසක් මහරහතන් වහන්සේලාට වැළදිලා කියලා ඔන්න කියනවා. ඒ මොහොතේ පින්වත්ටි අර ඉෂිවරයා කලින් වගේම හිමාලයට ගිහිල්ලා තමන්ගේ අතින් බෙහෙත් සකස් කරලා හිත පහදවාගෙන 68 දහසක් මහරහතන් වහන්සේලාට බෙහෙත් කරනවලු. පින්වත්ටි එක ෂණයයි යන්නේ ඒ 68 දහසක් මහරහතන් වහන්සේලාට සුවපත් භාවයේ ලැබුණා කියලා දැක අපිට ධර්මගාන්තල තුල දකින්න ලැබෙනවා. ඒ කරලත් මේක නම් මොකද්ද ප්‍රාර්ථනා කරේ? නිරෝගී භවෙන් අගතනතුරුන් ප්‍රාර්ථනා කරාලු. ඒකල පින්වන්ති ආයි දෙව්ලෝ පහළ වුණාලු. ඒකල මේ මහා භද්‍ර කල්පේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වෙනකොට ආයි ඔන්න දෙව්ලොවෙන් චුත වෙලා ධනවත් වූ සිටුවරයෙක් වශයෙන් පහළ වෙනවා. දැන් පින්වත්ති මේ කෙනාට හොඳට සිටු සැප සම්පත් තියෙනවා. එතකොට ජීවත් වෙන්නේ මොකේද? සිටු මාලිගයක ජීවත් වෙනවා. ඔන්න මේ සිටුතුමාට හිතෙනවලු, දැන් මගේ මාලිගාව සිටු නිවස අලුත් කරන්න හොඳම මොහොත. එහෙම කියලා හිතාගෙන පින්වතුනේ තව පිරිසක් සමග ඒ සිටු නිවස අලුත් කරන්න, දෙවදඬු හොයන්න, අවශ්‍ය දේවල් හොයාගන්න ඔන්න වනයේකට පිටත් වෙනවා. වනයේකට පිටත් වෙනකොට පින්වත්ටි දකින්නවා කියනවා දානශාලාව කැඩිච්ච, බිඳිච්ච, ජරාවාස වුණු, සක්මන් මළු කැලෑවට ගියපු ආරාමයක් දකින්නවලු. ඒ මොහොතේ පින්වත්ටි අර සිටුවරයා හිතෙනවා මගේ මාලිගාව අලුත් කරවුවොත් මට ඒක ඒ පින ඒක පිනක් නෙවෙයි. මට ඒක මැරෙනකොට ගෙනියන්න බෑ. ඒ නිසා මම මේ සියල්ල වියදම් කරලා බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වැඩ ඉන්න ආරාමයේ අලුත් කරලා සංඝයාට පූජා කරනවා කියලා හිතාගත්තලු. ඒකල පින්වත්ති උපෝසථාගාරයක් ඇතුළත් අංග සම්පූර්ණ ආරාමය සකස් කරලා එදා මහා සංඝරුවන්ට හිත පහදවාගෙන පූජා කරලා ආයි නිරෝගී බව පතනවා කියනවා. මුලින්ම නිරෝගී පතාවේ කොයි කාලේද? අසංකීයකකුත් කල්පලක්ෂයකට පෙර අනෝම දස්සි බුද්ධ ශාසනයේ ඒ බුදුරජාන් වහන්සේට බෙහෙත් කරලා. දෙවනි වතාවට කල්පලක්ෂයකට පස්සේ පදුමුත්තර බුද්ධ ශාසනයේ. තුන්වෙනි වතාවේ 68 දහසක් මහරහතන් වහන්සේලාට බෙහෙත් කරලා කල්ප 91කට කලී. දැන් තමයි මහා කාශ්‍යප බුද්ධ ශාසනයේ ආරාමයක් සකස් කරලා සංඝයාට පූජා කරලා ඒත් නිරෝගී බවම පැතුවා කියනවා. ඔන්න පින්වත්ටි අපේ බුදුරජාන් වහන්සේ පහළ වෙනකොට මේ කෙනා කොස බෑ නුවර ඉපදිලා ධනවත් වූ සිටු ගෙදරක. දැන් හිතන්න ඒ කාලේ විශ්වාසයක් තිබ්බා කියනවා දරුවෙක් ඉපදුණු ගමම්ම යමුනා ගංගාවෙන් නැවතින් දීර්ඝායුෂ ලබනවා කියලා විශ්වාසයක් තිබිලා තියෙනවා. එතකොට පින්වත්ටි අර දරුවත් ඉපදුණු දවසේ අනෝමා ගඟට යමුනා ගංගාවට නාවන්න ගෙනියනවා කියනවා. විශාල මත්සෙක් ඇවිල්ලා පින්වත්ටි අර කුඩා දරුවා ගිල ගන්නවා කියන කොස්ස බහනුවර ඉන්නකොට ඒ දරුවට පින්වත්ටි කිසිම අනතුරක් වෙන්නේ නැහැ කියනවා. අර මාළුව කොස බෑ නුවරේ ඉඳලා බරණැස් නුවරට යනවා කියන යමුනා ගංගාව දිගේම යනකොට කෙවුළු පිරිසකට, අපි දැන් කියනවා කෙවුළු කියලා කියන්නේ මාළු අල්ලන පිරිසක්, ඒ වගේ පිරිසකට පින්වතුනි අර මාළුව ඒ දෙලට අහු වෙනවා. බලන්න පින්වත්ටි මේ මාළුවගේ කුසේ ඉඳලා තමයි දරුවෝ නැති පිරිසකට අර පින්වත් දරුවා ලැබෙන්නේ. ඒ දරුවගේ කතාව පින්වත්ටි දීර්ඝ දේශනාවක් මේක තියෙන්නේ. කොස බෑනුවර ඉන්න අම්මටයි තාත්තටයි දරුව නැති වෙනවා. බරණැස් නුවර ඉන්න අම්මටයි තාත්තටයි දරුව නැති පිරිසකට දරුව ලැබෙනවා. එතකොට පින්වත්ටි එතකොට ඒ කුලයන් දෙකක පෝෂණේ ලැබෙන නිසා තමයි ඒ කුමාරයාට බක්කුල කුමාරයා කියලා කියන්නේ. බලන්න එතකොට මේක නා කොච්චර බුද්ධ ශාසන පින් කරලා තියෙනවද? මුලින්ම පින් කරගත්තා කිව්වා අනෝම දස්සි බුද්ධ ශාසනේ. ඊළඟට පින් කරගත්තා කිව්වා පදුමුත්තර බුද්ධ ශාසනේ.
ඊළඟට පින් කරගත්තා කිව්ව විපස්සී බුද්ධ ශාසනේ, ඊළඟට කාශ්‍යප බුද්ධ ශාසනේ. දැන් පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ පහළනකොට ඒකිනා දෙව්ලොවෙන් චුත වෙලා මනුලොව ඇවිල්ලා කොස බෑ නුවර ඉපදිලා අර මාළුවගේ කුසින් බරණැස් නුවර දරුව නැති පිරිසකට ලැබෙනවා. ඒ කුලයන් දෙකක පෝෂණය වුණ නිසා ඒ කුමාරයට බක්කුල කුමාරයා කියලා නම තියෙනවා. පින්වත්නි ආශ්චර්යයි අද්භූතයි, 80ක් ජීවිතයේ ගිහි ජීවිතයේ ගත කරනවා කියනවා. කවදාවත් රෝගියක් යන වචනයක්වත් අහන්නවත් ලැබිලා නැහැ කියනවා. අවුරුදු 80ක් ගියාට පස්සේ පින්වත්නි මේ කුමාරයාට ආරංචි වෙනවා ගෞතම නමින් බුදු කෙනෙක් ලෝකේ පහළව ධර්මයේ දේශනා කරනවා. අනේ මටත් ගියොතින් ඒ බුදුරජාන් වහන්සේගෙන් ධර්මයේ අහලා ඒ ශාසනය තුළ පිළිවෙත් පුරන් ලැබෙනවා කියලා හිතාගෙන ගෞතම බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න ආරාමයට ගිහිල්ලා වන්දනා කළා. ඔන්න මේ ශාසනයේ පින්වත්නි බක්කුල නමින් පැවිදි වෙනවා. ඔබ හිතන්න මේ රහතන් වහන්සේ පින්වත්නි දවස් 7යි කියනවා ගිහි පිරිසක් දුන්නු දානයක් කෙලෙස් සහිත හිතකින් වළඳන්නේ. 8 වෙනි දවසේ පින්වත්නි සියලු කෙලෙස් ප්‍රහාණය කරලා සිව්පිරිසි බියාපත් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. අර්ථ ධර්ම නිරුද්ධි පටිභාන ඇති රහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පැවිදි වුණත් මේකෙන අවුරුදු 80ක් ජීවත් වෙලා තිනෝ පිංගතුණි, කවදාවත් රෝගියක් යන වචනයක්වත් අහන්න ලැබිලා නැහැ. මොකද්ද මේකට හේතුනේ? සසර ගමන තුල තමන්ගේ සියතින්ම බුදුරජාන් වහන්සේලාට බෙහෙත් කිරීමේ කුසලය, තමන්ගේ සියතින්ම රහතන් වහන්සේලාට බෙහෙත් කිරීමේ කුසලය. බලන්න පින්වත්නි ඔබටත් අද මේ පුණ්‍ය භූමියේ තුල ඒ නිරෝගිකමින් අගතැම්පත් බවට පත් වුණා වූ බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැකලා හිත පහදවා ගන්න ලැබිලා තියෙනවා. බලන්න එදා මේ කෙනා පදුමුත්තර බුද්ධ ශාසනයේ තුල ඒ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේ නමකට නිරෝගී භවින් අගතනතුරක් දෙනවා දැකලා ඒක මටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා තියෙනවා. බලන්න එතකොට ඒ ප්‍රාර්ථනාව ඉටුනේ කොච්චර කාලයකට පස්සේද? අසංකේය එකකුත් කල්ප ලක්ෂයකට පස්සේ. ඒ නිසා පින්වතුනි ඔබටත් මටත් අපි හැමදෙනාටමත් මේ පුණ්‍ය භූමියේ තුරාද දවසේ ඒ ගෞතම බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා, සීවලී මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා, බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිද්දකින් දැකලා හිත පහදවාගෙන වන්දනා කරන්න ලැබිලා තියෙනවා. ජීවමාන බුදුරජාන් වහන්සේ දැක්කා සම වෙනව පිංගතුණි. ඒ බුදුරජාන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා දැකලා හිත පහදවා ගැනීම. ඒ නිසා ඔබ හැමදෙනාට මම ආශිර්වාද කරනවා.

කියලා ආශිර්වාද කරනවා. පින් අති අපි හැම දෙනාම රැස් කර සිලු මේ කුසල සම්භාර ධර්මයන් සිරු පින් කැවෙන දෙවියන්ට අනුමෝදන් කරමු.

විශේෂයෙන් මේ පින බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද පොල්ගම්පල ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේට අපි ආශිර්වාදය පිණිස අනුමෝදන් කරමු. උන්වහන්සේ ඇතුළු මහා සංඝරුවනේ

වේවාත් කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද උතුම් වූ පොසොන් පුන් පොහෝ දවසේ net ගුවන් උදිරේ තුරිනුත් මේ පුණ්‍ය භූමියේ තුල ඉඳලා මේ ධර්ම දේශනාවේ ශ්‍රවණය කරපු හැම දෙනාමත්

0: කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද උතුම් වූ පොසොන් පුර පසළොස්වක පෝදා සේත පූජා සජීවී වැඩසටහනේ දහවල් ධර්ම දේශනාවයි මෙලෙස නිමාවට පත්වන්නේ. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ අස්ති ධාතුන් වහන්සේ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ නමස්කාර කිරීම සහ ඒ උතුම් වූ ධාතුන් වහන්සේගේ වටිනාකම ඔබේ ජීවිතයට කොයි වගේද, මේ සියලු කරුණු පිළිබඳව පැහැදිලි කර දෙමින් තමයි ධර්ම දේශනාව පවත්වන්නට යෙදුනේ. ධර්ම දේශනාව පවත්වනු ලැබූ අතිපූජනීය මාතලේ කුසලදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. හාමුදුරන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට තරුණ බෞද්ධ සංගමේ ජ්‍යෙෂ්ඨ සමාජික YVA නිමල් මහත්මාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ අතර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ නේත්‍රාලෝක පොසොන් උදානයේ සඳහා බැතිබර දායකත්වය ලබා දුන්නේ කසාගල සමූහ ව්‍යාපාරයේ කසාගල ග්‍රීන් සුපර්, කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන්, කසාගල ට්‍රැවල් ඇන්ඩ් ටුවර්ස් ඇතුළු ව්‍යාපාර ගණනාවකින් සමන්විත කසාගල සමූහ ව්‍යාපාරයේ ඉදිරියේදී කසාගල හොස්පිටල්, කසාගල රෙස්ටුරන්ට් ඇතුළු තවත් ව්‍යාපාර ගණනාවක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් වෙත පියමන් කිරීමෙන් ඔබට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුම මිලට නැවුම් ආකාරයෙන් මිලදී ගන්නටත් පුළුවන්කමක් තිබෙනවා. අතුරුගිරිය මාතලේ මුල්ලේරියාව නාරම්මල ගණේ මුල්ල සහ ගම්පල කියන ස්ථානවලදී. ඒ අතර අපි ශ්‍රේත පූජා සජීවී වැඩසටහන මේ ආකාරයෙන් සෑම පුරපසළොස්වක පොහෝ දිනයකම ඔබට සමීප කරන්නට මාස්ටර් ගයිඩ් ආයතනය ලබා දෙන ශක්තිය පිළිබඳවත් ගෞරවයෙන් සිහිපත් කරනවා. දැයි දුවදරුවන්ගේ නුවණැස පාදනවා වගේම මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කූරගල, නෙල්ලිගල සහ මත්තල අනිකුත් ස්ථාන සහ දඹාන ආදිවාසී ගම්මානයේ නිර්මාණය කළ චෛත්‍ය රාජානන් වහන්සේ ඇතුළු බොහෝ වෙහෙර විහාරස්ථාන ගණනාවක් නිර්මාණය කරන්නට ඔවුන්ගේ ශක්තිය එක්කාසු කරා. එනිසා මාස්ටර් ගයිඩ් ආයතනයේ ගරු සභාපතිතුමිය දිස්නා වණිගසේකර මෞතුමිය වගේම කළමනාකාර අධ්‍යක්ෂ චන්ද්‍රසේන වික්‍රමරත්න පියතුමන් වගේම සමස්ත මාස්ටර් ගයිඩ් කාර්ය මණ්ඩලයේ සිදු කරන සියලු ආගමික සේවාවන් ඇතුළු සමාජීය සේවාවන් ඇතුළු ව්‍යාපාරික කටයුතුද සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අතර බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේ net අපිත් සමගින් නැත්තල් බැඳගෙන ට්‍රැවල් net අපේ ආයතනයේ රැඳී ඉන්නවා සහෝදර පිරිස. ඉතින් බුද්ධ දේශය වන්දනාමාන කරන්නට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න සියලු දෙනාට ඒ විස්තර පත්‍රිකා ආදිය සා වැඩි විස්තර දැනගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ අතර බණ්ඩාරවෙල පුරවරයට වගේම මොරගහයට රත්නපුර බණ්ඩාරවෙල මේ පුරවරයට විශේෂයෙන්ම නෑදෑකම් කියන උපුල්ස් ඉන්ටර්නැෂනල් පිළිබඳව අපි ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. ටේලරින් කලාවේ නියම උරුමකරුවන් ලෙස සියවසක විශිෂ්ටත්වය සමගින් බණ්ඩාරවෙල උපුල් ඉන්ටර්නැෂනල් ඔබට අත්‍යවශ්‍ය කරන ඔබේ ජීවිතය ලස්සන කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙන්න ඉන්නවා. එනිසා ඒ සියලු දෙනා සිහිපත් කරන අතරේ දායක සභාව, කුලඟන සමිතිය, දහම් පාසල සහ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ඇතුළු සියලු දෙනා අපි සිහිපත් කරන්නේ මොකද මේක තනිව කරන්නට පුළුවන් කමක් නෙවෙයි. මේ සියලු දෙනා එක්කාසුව තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය සාර්ථක කරගන්නට කටයුතු සූදානම් කළේ. අදත් ඔබට පුළුවන් කමක් තිබෙනවා මධ්‍යම රාත්‍රියේ 12 දක්වා උතුම් වූ ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට, ඒ වගේමයි පොසොන් තොරණ ඇතුළු සියලු නිර්මාණ දැක බලා ගන්නටත් පුළුවන් කමක් තිබෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා සියලු දෙනාට බණ්ඩාරවෙල පුෂ්පාරාම ධර්ම විජය විහාරස්ථ පින් බිමට පැමිණෙන්න කියලා. අපි විරාමයක් ලබා ගන්නට සූදානම් වන්නේ විරාමයෙන් අනතුරුව නැවත පස්වරු 4ට මුණ ගැසෙන්නේ පෝදා සවස ධර්ම දේශනාවෙන් අතිපූජනීය ගලපිටගල ප්‍රේමරත්න ස්වාමින් වහන්සේ ඒ උතුම් ධර්ම දේශනා පැවැත්වීම සඳහා මේ පුණ්‍ය භූමියට වැඩමවනවා. ඒ අතර පසුරු 5:30ට අතිපූජනීය මැදිරිගිරිය පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා ආශිර්වාද බෝධි පූජා පවත්වන්න. රාත්‍රී 7ට අතිපූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ වැඩමවනා සජීවී ධර්ම දේශනාව දේශනා කරන්නට රාත්‍රී 8ට ආශිර්වාද බුදුගුණ අධිෂ්ඨාන පහන් පූජාව පවත්වනවා. එනිසා සුදු පිරිසයක් පහනක් වගේම පහන දල්වන්නට යමක් සූදානම් කරගන්න කියලා අපි සිහිපත් කරනවා. සම්බන්ධතාවය බම්බලපිටියේ පිහිටි net fm අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ වෙත.
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: net fm ශ්වේත පූජා. ශ්වේත පූජා
2: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
3: බැතිපරදායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් කවතත් අලුත් කාගෙත් නෙත්.

0: esempio, obove tagginenni.
1: Amma adren apite cavapu. Vacca de grasa. Divria, colubalone spadena. Amma che accuneia. Serendi Green Plantation Private Limited.
2: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කො. ඉහළ ක්‍රිබ්ස්කො වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
3: බෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා at news.
4: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. වෙනසියුලාවේ කරාක සගනුවර ආසන්නයේ සිදු වූ රික්නමාපකේ ඒකක 7.2ක සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පන හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මෙවන විට 1450ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දා සිදු වූ එම භූකම්පනවලින් සුන්බුන් අතර සිර වූ පිරිසයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම මෙහෙයුම් සඳහා දෙස් විදෙස් සහන කණ්ඩායම් එක්ව සිටිනවා. සුන්බුන් අතරින් පසුගිය දින කිහිපයේ මුදාගත් පිරිස 33ක් වන බවත්, ඒ අතර වයස අවුරුදු 11ක පිරිමිදම ළමයෙකුද සිටින බවත් වෙනිසුලාන් වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මීළඟ net news 5:04ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: FM 95 FM 94.8 net

වෙලාව හවස 3යි විනාඩි 7යි. ඔන අද පෝය දවසේ යූනියන් ඇෂුරන්ස් කණ්ඩායම විසින් පින් අතේ වැඩක් ලෑස්ති කරලා තියෙනවා. ඉතාමත් යහපත් වැඩක් ලෑස්ති කරලා තියෙනවා. මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන යූනියන් ඇෂුරන්ස් සුව මග තමයි ඒ. ඉතින් දියවැඩියා වැළැක්විමේ ජාතික මෙහෙවර හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරගත හැකි රුධිර සීනි පරීක්ෂාව ඇතුළු සෞඛ්‍ය සේවා රැසක් ඔබට මේ සුව මග සෞඛ්‍ය සේවාව තුළින් නොමිලේම ලබා ගන්න පුළුවන්. ඔන මේක ක්‍රියාත්මක වෙන්නේ ජුනි මාස 28, 29 සහ 30 යන දිනයන්හිදී. දැන් 28 වෙනිදා ඉවරයි. අද 29 සහ හෙට 30 වෙනි දිනටත් මේක දවස් දෙක පුරාටම සිද්ධ වෙනවා. අනුරාධපුර සඳහිරු සෑය අභියසට පැමිණෙන ඔබට මෙම සෞඛ්‍ය සායනයට නොමිලේම සහභාගී වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ එයවට ඉන්නවා නම් අමතක නොකර සෞඛ්‍ය සායනයට සහභාගී වෙලා ඔබගේ රුධිර සීනි පරීක්ෂණ ඇතුළු අනෙත් සෞඛ්‍ය සේවාවන් රසක් ඔබට ලබා ගන්න පුළුවන් කියලා මතක් කරනවා.

0: තවතත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්. හවස 3යි විනාඩි 17යි දැන්.
1: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: Loterij Mandeli, Komisie Loterijen.
1: Cinderella වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් යනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
3: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
4: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
6: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 011 464 667 222 අමතන්න
7: පොතු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙළයේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේ විවෘත කරේ SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 898
8: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: BYD Sea Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Sea Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාරවලට පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.

0: ධාතු නමස්කාරය.
1: උත්තම මුනිදා වඳින්නට, පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු. බණ්ඩාර විල යමු.
2: වෙලාව හවස 3:20. අපි ඔබට නිරන්තරයෙන් මතක් කරනවා නේත්‍රා ලෝක ධර්ම විජය පොසොන්දානේ 2026 අද පැවැත්වෙන්නේ බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේ. ඒ පැත්තේ මොකද වෙන්නේ කියලා දැනගන්න අපි සම්බන්ධ කරගෙන තියෙනවා දර්ශන ආයුබෝවන්.
3: ආයුබෝවන්. ඉතින් බණ්ඩාරවෙල නේත්‍රා ලෝක ධර්ම විජය පොසොන්දානේ ඉතාමත්ම සාර්ථකව පැවැත්වෙනවා. ආමිස කලාපයක් සහ ප්‍රතිපත්ති කලාපයක් වශයෙන් කලාප දෙකකට බෙදෙන තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ප්‍රතිපත්ති කලාපයේදී මීට ටික වේලාවකට පෙර දහවල් ධර්ම දේශනාව නිමාවට පත් කළා. දැන් සවස 4 ධර්ම දේශනාවට සූදානම් වන තෙක් අපි ආවා ආමිස කලාපයට. කතා කළ සමූහ ව්‍යාපාරය අමගින් net අපි අත්වල බැනගෙන පවත්වන දන්සලේ කටයුතු කොයි වගේද කියලා බලන්න. මේ වෙලෙට දන්සල එකම හිස් ගොඩක් බවට පත් වෙලා තියෙන අති විශාල පිරිසක් දන්සලට ඇවිල්ලා තේපන් රස මිහිර විඳ ගන්න ආකාරය අපට දැක බලා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. ඇතරම සතුටුයි කාලෙකට පස්සේ net බණ්ඩාරවෙලට ආවා. බණ්ඩාරවෙලට ඇවිල්ලා මේ වගේ ඉතාමත්ම වටිනා වැඩ කටයුත්තක් කිරීම පිළිබඳව බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඉන්න සියලු දෙනාගේ සතුට තමයි අපිට ප්‍රකාශ කරන්නේ. නැවත නැවත මෙවන් වූ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කියලා තමයි ඔවුන් සිහිපත් කරන්නේ, අපිට ආරාධනා කරන්නේ. ඉතින් කසාගල සමූහ ව්‍යාපාරය පිළිබඳව මතක් කරන්නට ඕනේ. කසාගල සුපර් මාකට්, කසාගල ඒ වගේම ප්ලාන්ටේෂන් ඉතාමත්ම හොඳින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඔවුන්ගේ පැත්තෙන් අපට ශක්තිය එක්කාසු කරනවා, දායකත්වය දක්වනවා, අනුග්‍රහකත්වය දක්වනවා. අපි ආරාධනා කරනවා බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් දොරටුවේ නැත්නම් මාර්ගයේ දකුණු පස තමයි කසාගල තේපන් දන්සල net සමගින් එක්කාසුව ලබා දෙන්නේ. සියලු දෙනාට ඒ ස්ථානයට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි ඒ වගේම සියලු දෙනාට ආරාධනා කරනවා ධර්ම විජය විහාර ස්ථානය තුළ ඉදිකර තිබෙන ධාතු මන්දිරයට පැමිණෙන්න කියලා නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සමගින් එක්කාසුවන්න. යලිත් මේ තොරතුරු ඔබට සමීප කිරීමේ අදිටනින් යුක්තව අපි සමුගන්නයි සූදානම් වන්නයි බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරුවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියේ සිට.
2: හරි, බොහොම ස්තුතියි දර්ශන.

වෙලාව හවස 3යි විනාඩි 30යි. අද දරුවන්ට අවශ්‍ය වෙන්නේ ලෝකේ ජය ගන්න හොඳ ඉංග්‍රීසි දැනුමක්. හැබැයි ඒ වගේ ඉංග්‍රීසි දැනුමක් තිබිලා වැඩක් නැති වෙනවා බෞද්ධ වටිනාකම් මත ගොඩනැගුණු යහපත් චරිතයක් නැත්නම්. ඔනේ දෙකම එකම තැනකින් ලබා ගන්න ශ්‍රී ලංකේ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයක් වන SIBC International Buddhist College සමත් වෙනවා. පිළියන්දල අවිස්සාවේල්ල සහ බිබිල ප්‍රදේශවල සාර්ථකව මේ වෙනුවටත් පවත්වාගෙන යන CIBC International Buddhist College හැබැයි දැන් ඔන්න හෝමගමදිත් අලුත්ම ශාකාවක් ඕපන් කරලා තියෙන විවෘත කරලා තියෙන ඔගුලන්ට පුළුවන් මේ ශාකාවලින් ගිහිල්ලා වැඩිදුර තොරතුරු දැනගන්න මේ අධ්‍යාපනය ගැන. ඒ වගේම තමයි බෞද්ධ පරිසරයක් තුළ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ උසස් විනය, සදාචාරාත්මක වටිනාකම් සහ නායකත්ව කුසලතා සමගින් ඔබේ දරුවාගේ අනාගතයේ ශක්තිමත් කිරීමට කැපවුණු ආයතනයක් තමයි මේ SIBC International Buddhist College කියලා කියන්නේ. ඒක නිසා වැඩි විස්තර අමතන්න ඔන්න ඔබට පුළුවන් කෝල් එකක් දෙන්න 0718 898 0718 898 0898. කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් අර මම කියපු ශාකාවලට ඔබට ගිහිල්ලාම වැඩි විස්තර දැනගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ යුනියන් ඇෂුරන්ස් සුව මග සෞඛ්‍ය සේවනය පිළිබඳවත් ඔබ අනුරාධපුර සඳහිරු සෑය අභියස සිටිනවා නම් මේ දවස් දෙක පුරාවට 29 ජුනි 29-30 යන දවස් දෙක පුරාවට ඔබට හැකියාව තියෙනවා නොමිලේම රුධිර සීනි පරීක්ෂාව ඇතුළු සෞඛ්‍ය සේවාවන් කිහිපයක්ම නොමිලේ කරගන්න. මේ අවස්ථාව ඔබට හදලා දෙන්නේ යුනියන් ඇෂුරන්ස් සුව මග සෞඛ්‍ය සේවා සේවනය. ඒ නිසා ඔබ මේ අවට ඉන්නවා නම් මතක් කරලම යන්න අනුරාධපුර සඳහිරු සෑය අභියසට.

0: FM 94.8 Net FM දිවයිනපුර සදාහරිත ප්ලාන්ටේෂන් කාන්තා ඔබටම සරලන රැකියා අවස්ථාවන් රසක් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ක්‍රියාශීලීමත් නොසැලෙන ශක්තියෙන් පිට දකින කාන්තාවන්ට ගෞරවාන්විත රැකියාවක නියුතු වීමට අවස්ථාව, සුදුසුකම් වලට සරලන වැටුප්, විදේශ සංචාර සමග තවත් අවස්ථා රැසක්.
1: WhatsApp කරන්න 0674421648, ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: Bicycle ගන්න කොහමද? මූලික leasing මුදලත් වැඩි වෙලා.
1: බය වෙන්න එපා. වැඩි වුණු leasing බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනම විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774604397.
4: සුපිරි බව තහවුරු කරගන්න. දිය වැඩියාව පරන්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: සංසාර ජීවිතයේ පින්සාර සිතුවිල්ල ජීවිතයේ නිවන් මඟ පසක් කරලයි.
7: උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
9: මොබිටෙල් රෝමින් ප්ලෑන් එකක් ඇක්ටිවේට් කර දින පහකට නොමිලේ නවතැන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනාගන්න. ඇක්ටිවේට් කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.saltmobitel.lk වෙතින්.
10: මුදලාලි
11: අනෝනා
10: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුරු ග්‍රැන්ඩිසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
12: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙව තෝතෝ මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
11: විජේ දාන්න ඔක්කොටම.
12: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
13: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහුවෙමු.
14: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.

0: කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: සවස 3:47 දැන්.
3: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ. කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
4: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසයේ සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: නුවණ දෙන කියවුමට සමාජය පිළිගස්සන මේ වසරේ කඳු උඩ රට මහනුවර පොත් දැක්ම. ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා Candy City Center හිදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. සම සංවිධානය Candy City Center. නිල රේඩියෝව Net FM.
8: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 01112 125 125 මතන්න. BYD ගරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
10: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 31 33 540.
11: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
12: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගෙන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
13: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
14: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
13: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3672.
15: ත්‍රාලෝක ධර්ම විජය පුසුන් කලාපය ජුනි 26 වනදා සිට 30 වනදා දක්වා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමේදී බණ්ඩාරවෙල නගරේ පුරා වීදි සරණ පුසුන් පෙරහැර සර්වඥ ධාතු වන්දනාව පාසල් දහම් පාසල් සහ රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් පැවැත්වෙන බැතිගී සරණිය ශ්වේත පූජා පෝදින වැඩසටහන මහිලා මුක කතා වස්තු සහිත තොරණ Net FM පුසුන් කලාපය නරඹන්න. සංවිධානය Net FM සමගින් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම තරුණ බෞද්ධ සංගමය. ප්‍රධාන අනුග්‍රහය
16: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් බැතිබරදායකත්වය
17: උපල් සිින්ටිනැශනල් මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමක්කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපල්ස් ඉන්ටර්නැශනල්.
13: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3672.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
18: කවදාවත්
2: වෙලාව හවස 3යි විනාඩි 51යි. ඉතින් අද පොසොන් දවස. පොසොන් කියන්නේ අනුරාධපුර පූජා නගරේ පිරි ඉතිරි යන දවසක්. ඉතින් ඔයත් අනුරාධපුර සඳහිරු සෑය අභියස ඉන්නා නම් ඔයාට පුළුවන් යුනියන් ඇෂුරන්ස් විසින් සංවිධානය කරන මේ නොමිලේ පවත්වන සෞඛ්‍ය සේවනයට ඔයාටත් එකතු වෙන්න පුළුවන්. යුනියන් ඇෂුරන්ස් සුව මග නොමිලේ පැවැත්වෙන සෞඛ්‍ය සේවා රසක් ඔබට ලබා දෙනවා. රුධිර සීනි පරීක්ෂාව ඇතුළුව තවත් නොයෙකුත් සෞඛ්‍ය සේවා ඔබට නොමිලේම කරගන්න පුළුවන්. ඔබත් අනුරාධපුර සඳහිරු සෑය අභියසට ගියතොත් මේක පැවැත්වෙන්නේ අද සහ හෙට කියන දවස් දෙකේ 28 29 30 28 වෙනිදා දැන් ඉවරයිනේ 29 30 මේ දවස් දෙක පුරාවට ඔබ අනුරාධපුරේ ඉන්නවා නම් ඔබටත් පුළුවන් ඔබගේ රුධිර සීනි පරීක්ෂාව ඇතුළු අනෙකුත් සෞඛ්‍ය පරීක්ෂණ සියලුම දේ නොමිලේම කරගන්න.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: සුබ සන්ධ්‍යාවක් වේලාව හවස 4යි දැන්නේ.

0: ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම at news.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධාන කර තිබූ දන්සල් 7000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම පරීක්ෂා කිරීමවලදී අඩුපාඩු පැවති දන්සල් 131ක් හඳුනාගෙන අවශ්‍ය උපදෙස් ලබා දී නැවත නිවැරදිව පවත්වාගෙන යාමට අවසර ලබා දුන් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ. එමෙන්ම ප්‍රමිතියෙන් තොරව සකස් කළ සිසිල් බීම දන්සල් 4ක් තහනම් කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පියවරගෙන තිබෙනවා. මීළඟ net news පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: කවදත් අලුත් කාගෙත් net.

0: ශිෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින්. වෙලාව හවස 4:17. ඔබට අපි නිරන්තරයෙන් මතක් කරනවා මෙවර නේත්‍රාලෝක ධර්මවිජය පුසනුදානයේ 2026 පැවැත්වෙන්නේ බණ්ඩාරවිල පුෂ්පාරාම විහාරස්ථානයේදී. ඊට සමගාමීව අපි දැන් සූදානම් වන්නේ පූජ්‍යපාද ගලපිටගල ප්‍රේමරතන හිමියන් සමග කෙරෙන විශේෂ ධර්ම දේශනය සමග සම්බන්ධ වීමටයි. ආයුබෝවන්.
2: ආයුබෝවන් සියලු දෙනාට වාසනාවන්ත පින්වන්ත මොහොතක් ප්‍රාර්ථනා කරමින් අපි සවස ධර්ම දේශනාවට යොමු වෙන්න බලාපොරොත්තු වන්නේ ටිකක් ප්‍රමාද වන්නත් හේතුව ලංකාවේ අපේ සදහැවතුන් දන් දෙන්නම පින් කරන්න උපන් නිසා මාර්ග තදබදයේ තමයි හේතුව. හරි. අපි ධර්ම දේශනාවට ආරාධනා කරන්නට යෙදුනේ අති පූජනීය ගලපිටගල ප්‍රේමරතන හාමුදුරන් වහන්සේට. හාමුදුරන් වහන්සේ ධර්මාසනයේට වැඩමවා සිටින මොහොතේ දැහැත්වට්ටිය පිළිගන්නමින් ආරාධනා කරන්නට තරුණ බෞද්ධ සංගමයේ උපසභාපති ලක්ෂ්මන් විජේසිරි මහත්මයාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් එක්ක නැවතත් සාදු හඬක් පවත්වමින් ධර්ම දේශනාව සඳහා අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු

0: अति गौरवनीय भंडारवल श्री पुष्पाराम विहाराधिपति उवेलासावे प्रधान अधिकरण संघ नायक पूज्य पोलगंपल इंदानंद विधान महास्वामींद्रियान महंसेगे अवसराय विहारस्थ महासंग्रह अवसराय नेत्सेफेम नालिकावे श्वेत पूजा सजीवी वेडसटहन हरहा मेवरात भंडारवेल तरुण बौद्ध संगमे विसिंग संविधाने करुण लबन अद दवसे उतुम महापिंकम मालावे सवस धर्मानुशासना मे पिंकमाई मे पवात्वानेट सुदानां वेन्ने विनाडी पहलवक वितर पराक्कुना नुगांग वेहेरें आवे पय देहेट वितर कलियें සාමාන්‍යයෙන් පැයකින් එන්න පුළුවන් දන්සල් සේරම තියෙන පාරේ එක දන්සලකින් පියවෙන්න සාමාන්‍යයෙන් විනාඩි 15ක් විතර ගියා දන්සල් 40ක් විතර හමු වුණා මේ බණ්ඩාරේවල දැන් අඩියෙන් අඩියට මම වාහන බැනුම් වහපු තරම් මෙතෙන්ට එන්න ඇයි ඉස්සර කරන හැම වෙලාවකම මම තිත්ත කුණු හරිපෙන් බයිනවා කරන්න දෙයක් නැහැ බැනුම් අහගෙන කට්ට කාගෙන මේ ආවා අපේ දර්ශන පුතණුවන් ඇතුළු නෙෆ්එම් නාලිකාවේ නාලිකාවේ අධ්‍යක්ෂක මණ්ඩලය අපිත් එක්කත් බුද්ධ ශාසනයටත් ශ්‍රද්ධා සම්පන්න උපාසක උපාසිකාවන්ටත් හරිම ආදරෙයි ලෙංගතුයි ඒ නිසා ඉවසා දරාගෙන ආවා දැන් අපි धर्म कारण की भाजने अनुबुदु महारहतन महंसे लंकावट वेडम कला मुलु लंकावम सुदुवतिंग दंसल्वलिंग बोधि पूजा धर्म देशना ධර්ම සාකච්ඡාදී උතුම් වතාවතෙන් මුළු රටම ඇලලිලා හැබැයි වෙසක් පොසොන් ඇසල ඇරුණම අනිත් කාලය තුල අපේ දායක දායිකාවෝ රටවැසි උපාසක උපාසිකාවෝ ධර්මයත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරන ප්‍රමාණය යම් පමණකට අඩු වෙලා තියෙනවා කියලා අපට දැනෙනවා ඒකට හේතුව පවුල ඇතුලේ සාමයට වඩා ප්‍රශ්න ගොඩක් තියෙන බව පේනවා පාසල ඇතුලේ අධ්‍යාපනය තෙක්ක තවත් වෙනත් අරමුණු වෙනුවෙන් දුවන පිරිසක් ඉන්න බව පේනවා ඒ වගේම ගම් දනව් වල ශ්‍රද්ධාව ඇති පිරිස අතරේ අශ්‍රද්ධාවෙන් වැඩ කරන පිරිසක් ඉන්න බව පේනවා ඒ වගේම දේශපාලනය ඇතුලේ රටේ අනාගතයේ වෙනුවෙන් වැඩ කරනා වගේම තමාගේ පුද්ගල අරමුණු වෙනුවෙන් සහ රටේ අවුල් වෙනුවෙන් වැඩ කරන පිරිසක් ඉන්න බව පේනවා රාජ්‍ය ආයතනවලත් එහෙමයි ආරක්ෂක අංශවලත් එහෙමයි ඒ නිසා එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අපට පැහැදිලි කළේ අපට ලැබිච්ච උත්තුංග මනුෂ්‍ය ජීවිතය මගේ මාතෘකාව මේකයි දුර්ලභංච manussත්තං අපට දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණේ වෙන මේ ලෝකයේ ඇතුලේ මේ විශ්වයේ බැලුවම ඕනතරම් උපදින්න තැන් තිබුණා තිරිසංගත ලෝකයේ ඇතුළු අපාය ඇතුළු කොච්චර තැන් තියනවද උපදින්න හැබැයි ඒ ලෝකාතරින් අපි උතුම් මිනිස්සෙක් වෙලා ඉපදුණා දුර්ලභංච manussත්තං दुर्लभ मनुष्य आत्म भाव अक्लबागत्ता मुन कालेद बुद्धोत्पादो च दुर्लभो ए दुर्लभ मनुष्य आत्म भाव लभवे निकम्म कालेक निमे मुन कालेकद लौतुरा बुद्धरजानन वहंसे केनेकु पहल वेले इन कालेक अद बलन्न मे पंसल वेहर विहार बोमलु मे मलु පිරිලා සුදුවතින් ඇයි මේ බුදුහාමුදුරෝ නිසා මේ සුදුවතින් සැරසිලා සුදු හදවතින් වාඩි උනේ බණහන්න මොකක් ගැන දැනගන්නද ජීවිතය ගැන දැනගන්න යථාර්ථය ගැන දැනගන්න ජීවිතය අනවබෝධයෙන් තියෙන දේවල් අවබෝධය කරා අරගෙන යන්න. ඒ නිසා මනුෂ්‍යෙක් වෙලා ඉපදුනා බුද්ධෝත්පාද කාලයක උපදින්න වාසනාව උදාම වුණා. දුල්ලබා කන සම්පත්තේ දැන් මොකද වෙන්න ඕන? දැන් අපට පුළුවන් වෙන්න ඕන අපේ ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන නොවටිනා දේවල් පැත්තකින් තියලා වටිනාකම් එක්ක ජීවිතේ පෝෂණය කරන්න. දුල්ලභාක්ෂණ සම්පත්තිය අපට අරමුණු ඇති කරගන්න ඕන. අප අවුල් කරන්න 아무තු කතාවක් නෑ. මොකද්ද අපට අපේ ජීවිතය ඇතුළේ අපට කොච්චරනම් හමු වෙලා තියෙනවද? අපේ තමන්ගෙම ගෙදර තමන්ගෙම පවුලේ අපේ අරමුණ වෙනස් කරලා වෙන අරමුණකට අරගෙන මේ බුදුල්ලබ මනසාත්ම භාවය ගැන මතකත් නැහැ. බුද්ධෝත්පාද කාලයේක ඉපදිච්ච බව මතකත් නැහැ. අම්මා පොචි ආත්ත මුත්තම අපේ දරුවෝ දරු පරම්පරාව තරුණයෝ අපේ අනාගතය වැඩිහිටියෝ මං කිව්ව අර හැම ශේෂ්ත්‍රයකම ඉන්නවා අපි නොමගරින්ද. එනිසා මොනවද? අපි අනුන්ගේ දේවල් එක්ක අපි නොමග යන එක නෙමෙයි. දැන් අපි පේන්නේ මහා සමාජයේ විවිධ විද දුරාචාරී කරන ආර්යයාගේ මියාගේ සාක්කු වලට සල්ලි ඕන නිසා අරක්කුටකින්ද දුරාචාරයෙන්ද අයිස්ටිකින්ද විවිධ හොරමැරකමින්ද බොරුවෙන්ද කේලමින්ද පරුස වචනෙන්ද බලන්න. ඒක සමාජ අපේ ගෙදරම ඉන්න පුළුවන්, ගමේ ඉන්න පුළුවන්, ආයතනයේ වැඩ කරන තැන ඉන්න පුළුවන්. ඒ නිසා මිෂන සම්පත්තිය ලැබුණා. කුසලයේ මොකද අකුසලයේ මොකද්ද? ආ නකුසලයේ බහැල කරලා කුසලයේ තුල ජීවත් වෙන්න හරි දේ ක්‍රියාත්මක කරලා හරි පුජ්‍යලෙක් හැටියට හොඳ අම්මා කෙනෙක්, හොඳ වැඩිහිටියෙක්, හොඳ ආත්ත මුත්ත කෙනෙක්, හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙක්, හොඳ රාජ්‍ය සේවකයෙක්, හොඳ පාලකයෙක්, හොඳ නායකයෙක් වෙලා තමාගේ කාර්ය හරියට ක්‍රියාත්මක කරන්ට බෝසත් ගුණ ඇතුව සමාජගත කරගන්ට අපට අවස්ථාව ලැබිලා තියෙනවා. දුල්ලභාකන සම්පත්ති ෂණ සම්පත්තිය අපිට ලැබිලා තියෙනවා. දැන් ඔළුව පාවිච්චි කරලා වැඩ කරන එකයි තියෙන්නේ. මේක අවුල් කරලා උදුර ගන්න උත්සාහ කරනවා. දැන් මම පහුගිය දවසේ දැක්ක දාලා තියෙන වීඩියෝ එකක් ඇමරිකාවේ මොකද්ද සොම්බි නගර කියලා. සොම්බි නගර කියලා ඒවා තියෙනවා. සොම්බි කියලා කියන්නේ ඒ ප්‍රදේශවල කාන්තා පිරිමි ළමා වැඩිහිටි සීරෝ මයිස් ගහන අය. ඉවේ ගෙදර යන අරමුණක් නැහැ. අම්මා තාත්තා ගැන අරමුණක් නැහැ. ගමක් රටක් ගැන අරමුණක් නැහැ. එදා හම්බ කරගත්තා ඒ ප්‍රදේශයට ආවා. අයිස් ටිකක් බීලා ඔහේ බලාගත්තුවත් බලාගෙන කොන්ද නැවුණා නම් නැවිච්ච විදියට වැටුණා නම් වැටිච්ච තැන නගර ගම්දනව් ඒවයි විනාශ වෙමින් තියෙනවා. අපි ආර්ථිකෙන් දිනුනේ කියලා කියනවා. මානවය වේගයෙන් පිරිහිමින් තියෙනවා. ඒ නිසා මේ ෂණ සම්පත්‍ය අපිට ලැබුණා. ආන්නේකට net fm මේ ශ්වේත පූජා සජීවි වැඩසටහන් ක්‍රියාත්මක කරලා මෙන්න ලෞතුරා දහම කියලා දීලා අවබෝධය ඇති ජීවිතේ නිවැරදිව ඍජුව කෙලින් කරගන්න අදාළ වැඩ පිළිවෙල ලංකා වාසී ලෝක වාසී මානවයා හොඳ තැනකට ගෙනියන්න මේ මහන්සි වෙනවා. ඒකේ වඩාත්ම වැදගත්ම කාරණාව තමයි සද්ධම්මෝ පරම දුල්ලබෝ. මනුෂ්‍යාත්ම භාවයකට ලැබුවා. බුදුහාමුදුරුවෝ උපදින කාලෙත් ඉපදුනා. ෂණ සම්පත්තියත් ලැබුණා. දැන් වඩාත්ම වැදගත් වැඩේ මොකද්ද? සද්ධම්මෝ පරම දුර්ලභ. පරම දුර්ලභ කාරණා තමයි ධර්මය අවබෝධ කරගෙන ජීවත් වීම. දැන් අපි නේද තණ්හාව නිසා වෙන ගැටුම් ඇහුවොත් ඉන්නේ, රාගය නිසා වෙන ප්‍රශ්න ඇහුවොත්, ද්වේෂය නිසා වෙන ප්‍රශ්න ඇහුවොත් කොච්චරක්ද මේ කෙලෙස් ඇති ලෝකයේ? ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, දිවට රස ලැබෙනවා, ශරීර ස්පර්ශ ලැබෙනවා, මනසට සිතුවිලි ලැබෙනවා, නහයට ගඳ සුවඳ ලැබෙනවා. මේවා නිවැරදිව කළමනාකරණය කරන්න අපට බැරි වුණොත් අපාය වෙන කොහෙවත් නෙමේ තියෙන්නේ. කොහෙද අපාය? මේ ජීවිතය ඇතුළෙම තියෙනවා. සමහර අය කියන්නේ අනේ හාමුදුරනේ අපි මිනිස්සු කියලා ඉපදුනා අපායක ජීවත් වෙනවා. මොන කර්මයක්ද මන්දා? මොන කර්මයක්ද මන්දා හාමුදුරුවනේ?
1: මනුෂ්‍ය කැලේට බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් ඉපදුනා. හැබැයි අපායක ජීවත් වෙන්න වෙලා මට ලැබිච්ච මනුෂ්‍යයා නිසා, මට ලැබිච්ච දරුවා නිසා, මට ලැබිච්ච නැන්දමාම නිසා, මට ලැබිච්ච ආත්ත මුත්ත නිසා, මට ලැබිච්ච හිතවතුන් නිසා මම අපායක ජීවත් වෙනවා කියලා එක එක ඉස්තරවලා එක එක විදියට කතා කරනවා.
0: ඒ නිසා ඔබ මේ බණ අහන වාඩිනේ මොකටද? පරම දුර්ලභ ධර්ම අවබෝධය කරගෙන මොනවා කරන්නද? මෙන්න ජීවිත අභියෝගයේ ජය ගන්න.
1: අපට පෙර සංසාරේ අකුසල් තියෙන පුළුවන් විපාක දෙන්න. අහගන්න. පෙර සංසාරේ අකුසල් තියෙන පුළුවන් හෙට දවසේ විපාක දෙන්න. අන්න ඒක වළක්ව ගන්න මෙන්න ශ්‍රේත පූජා ධර්මදේශනා මාලාවට ඇවිල්ලා මොකද? කුසල් පුරනවා, පින් පුරනවා. ඒක තව ටිකක් උහාට කරගන්නද?
0: එහාට තල්ලු කරගන්න.
1: හෙට විපාක දෙන්නේ මේ කුසල බලය නිසා. අනිද්ද විපාක දෙන්නේ මේ හිත හදාගත්තු එකේ උතුම් ශක්තිය නිසා.
0: ඒ නිසා අපට ඕන අපට විපාක දෙන්න කුසල් අකුසල් තියෙන ඒවා දුරින් දුරු කරලා එහාට එහාට තල්ලු කරගෙන
1: ප්‍රබල අටමහා කුසල් කරලා ඒ කුසල් වල බලයෙන් අකුසල විපාක නොදීම තල්ලු කරගෙන තල්ලු කරගෙන තල්ලු කරගෙන යන අතරේ
0: මොනවද? තණ්හක්කය ටිකෙන් ටික තණ්හාවශය කරලා අකුසල අහෝසි වෙනවා, කුසල විපාක දීලා නිවන් දකිනවා. මොනවද කොහොම මොකද්ද අපි ඉල්ලන්නේ? මේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තායි.
1: අපි මේ ඉල්ලන්න සියලු දුක් කෙරවර කරලා නිවනයි. මේ උදේ පාන්දර ඇවිල්ලා මේ උපාසික උපාසිකාවන්
0: මේ ස්ථානයේ, මේ විහාරස්ථානයේ සීල භාවනාවේ යෙදුනේ ආන්නේ අරමුණ ඇති කරගෙන.
1: මේ දුක් සහිත ජීවිතය දුරු කරලා උතුම් නිවන සාක්ෂාත් කරගෙන මොනවද? ජාති, ජරා, ව්‍යාධි, මරණ උපදිනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා.
0: එතනින් එහාට අනිත් ඒව කියන්න ඕනේ නැහැ. අප්‍රිය සම්පයෝග, ප්‍රිය විපයෝගනි. ලෞතරා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා මොකක් කියලාද කිව්වේ? ජීවිතය අනිත්‍යයි,
1: ජීවිතය දුකයි, ජීවිතය අනාත්මයි. අත්තාහි අත්ත නොනත්ති කුතෝ පුත්තෝ කුතෝ දනං.
0: මට මමවත් අයිති නැති කල ඔබට ඔබ අයිතිද? නෑ, ඔබට ඔබවත් අයිති නෑ.
1: එහෙමනම් ලෞතරා බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා මට මමවත් අයිති නැත්තං
0: කුතෝ පුත්තෝ කුතෝ දනං. කුමන ධනයද, කුමන පුත්තුද? එනිසා අපි තේරුම් ගමු අපේ අපට පැවරිච්ච වගකීමිටු කරමු.
1: වගකීමිටු කරලා මොනවද? අර උට්ටහානවතෝ සතිමතෝ, උට්ටහාන ඇති කරගමු, සති සීකල්පනාවෙන් ජීවත් වෙමු. අපේ වගකීමිටු කරමු. ඒ අතරේ අපේ සසර ගමන වෙනුවෙන්
0: අපි සංවිධානාත්මක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමු.
1: ඇයියේ ලෞතරා බුදුරජාණන් වහන්සේ පරම දුර්ලභ ධර්මයේ දේශනා කළේ මේ කෙලෙස් ඇති ලෝකයෙන් මේ දුක් විඳින සත්වයා දුකින් මුදවන්න.
0: ඒකනේ සිද්ධාර්ථ ඇඟිල්ල දික් කරලා පළමුවම කිව්වේ. මද මෑණියෝ කිව්වේ අග්ගෝහමස්මී ලෝකස්ස, ජෙට්ටෝහමස්මින් ලෝකස්ස, සෙට්ටෝ හමස්මින් ලෝකස්ස. ඔව්, අපට ඒක කියන්න බෑ. ඇයි? අපි නැවත උපදිනවනේ. සිද්ධාර්ථ උපදින්නේ නැහැ. සිදුහත් කුමාරය අනිවාර්යෙන්
1: බුදු වෙනවා. එයාට කියන්න පුළුවන් අපි නැවත කොහේ හරි තැනක උපදිනවා.
0: හැබැයි මේ උනන්දු කරවන්නේ මොකටද? උපදින තැන සුවපත් තැනක උපදින්නටයි මේ අදිෂ්ඨාන කරවන්නේ. ඇයියේ, අනේ ඔබට අපට කොච්චර හමු වෙලා තියෙනවද? මිනිස්යෝ තමයි. හැබැයි මිනිස්යෝ වුණාට සමහර විට ඥානය නැහැ උපදිනකොට මේක නැති වෙලා. ඒ නිසා දුක් විඳිනවා. මිනිස්යෝ තමයි උපදිනකොටම අංග විකල වෙලා එයාට යාගිත් වැඩවත් කරගන්න බෑ.
1: දුකයි. නැත්තම් මොනවා හරි අසනීපයක්, වෙන මොනවා හරි ලෙඩක්, නැත්තම් කන්න නැහැ බොන්න නැහැ අඳින්න නැහැ ඉන්න තැනක් නැහැ බලන්න ඒ සියලු අභියෝග ජය අරගෙන ඔබට අපට තැනක් ලැබිලා තියෙනවා
0: දැන් මොකද වෙන්න ඕන අප්‍රමාදෝ අමත පදං
1: අප්‍රමාදී වැඩ කරමු අප්‍රමත්තා නමී යන්ති ලෞතර බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලේ අප්‍රමාදී වැඩ කරන මිනිස්සු මොනවා වෙනවද
0: මරුණත් නොමරුණා වගේ මරුණත් නොමරුණා වගේ දැන් මේ වැඩිහිටි උපාසක උපාසිකාවන්ගේ අම්මලා පොච්චල නැති වෙලා ඇති නේ හැබැයි අදත් ඒ අම්මගේ තාත්තගේ ෆොටෝ එකට දසමාසේ උරේකත් උද්ධිකාර වළංගිත්වා කියලා වඳිනවා ඇයි ඒ අපට හොඳ ජීවිතයක් දුන්නා ශ්‍රද්ධාව දුන්නා අධ්‍යාපනය දුන්නා මනුස්සකම දුන්නා දන් ටික දෙන්න ඉගැන්නුවා ආත්මුත්‍ර සලකන්නේ ඉගැන්නුවා
1: කලගුණ ඇති ඉවසිලිවන්ත මිනිස්සෙක් කළා අනේ සාදු සාදු මගේ අම්මයි අප්පච්චි පුබ්බාචාරිය පුබ්බ දේවතා ගෙදර බුදුන් අම්මයි තාත්තයි දෙන්නා අපි වෙනුවෙන් ලෝකය හැදුවා අනේ සාදු සාදු
0: එහෙම කියනවා එහෙම කියලා වඳිනවා ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ අපට අනුදැනව දාලේ මේ දුර්ලභ වූ උතුම් මිනිස් ජීවිතය ඇතුලේ පරම දුර්ලභ වූ ධර්ම අවබෝධය එහෙනම් අප අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේ අපට චතුරාර්ය සත්‍ය ඇතුලේ කියලා දුන්නා මොකද්ද දුක්ඛාරිය සත්‍ය දුක් සමුදයාරිය සත්‍ය දුක් නිරෝධාරිය සත්‍ය දුක් නිරෝධගාමිනී පටිපදාරිය සත්‍ය දුකක් තියෙනවා දුකට හේතුවක් තියෙනවා දුක නැති කරන්න පුළුවන් ඊට මගක් තියෙනවා දුක මොකද්ද
1: ඉපදීම
0: දුක ඉපදීම දුකට හේතුව තණ්හාව
1: දුක නැති කරන්න බැරිද
0: පුළුවන්
1: දුක නැති කරන්න මොකද කරන්න ඕන
0: මොනවාද ආරස්ඨාංග මාර්ගයට අදාළව අපේ ජීවිතයේ ජය ගන්න
1: මොනවාද ආරස්ඨාංග මාර්ගය
0: සම්මා දිට්ඨි
1: සදනගා කියන්නේ

0: සම්මාදිට්ඨි. ඒ මොනවද? සම්මාදිට්ඨි කියලා කියන්නේ මනානුවණින් ත්‍රිලක්ෂණේ පිළිබඳ අවබෝධය ඇති කරගන්නවා. මොනවද ත්‍රිලක්ෂණේ කියලා කියන්නේ?
1: අනිත්‍ය දුක්ඛ අනාත්ත
0: නේද? දැන් අපි බහුතරයක් දෙනාට සිංහල බෞද්ධයන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණේ පිළිබඳ වැටහීමක් තියෙනවද? මන් දන්නේ මෙතන දැන් වැඩිහිටියයි ගොඩක් ඉන්න බව පේනවා. තමන්ගේ දරුපටවුට එකවත් දහම් පාසලට යවලා අඩුම ගානේ මූලික හරයවත් ධර්මයේ තියෙන මූලික හරයවත් ලබා දෙන්න වර්තමානයේ උනන්දු වෙනවාද කියන එක පිළිබඳව මම ලුණුගංගර ලේකම් හාමුදුරුවෝ, මම හම්බන්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් හාමුදුරුවෝ,
1: අපි පහුගිය යුගයේ හරියට මහන්සි වුණා, අදත් මහන්සි වෙනවා. මොනව කරන්නද? ආත්ත මුත්තර අම්ම තාත්තට රට ජාතිය බුද්ධ ශාසනය සුරක්ෂිත කරන නිවැරදිව හම්බ කරගෙන නිවැරදි අඹුසැමි යුතුකම් සහ දරුමල්ලෝ හදාගෙන අනාගතයේ ජය ගන්න පුරවැසියෙකු නිර්මාණය කරන්න. ලේසි නෑ, ලේසි නෑ. ඇයියේ ඉරිදා උදේටත් අප්පච්චි අපෙන් දරුවෝ ටික උදුරගෙන ගිහිල්ලා කවුදෝ මහත්තුරු ටිකක් මොනවද
0: බලන්න එපාය. ඔව්ව සල්ලි හම්බ කරන එක තමයි ලොකුම වැඩේ. ඔබත් හම්බ කළා නේද සල්ලි? නේද? සියලු දේවල් හම්බ කළා.
1: දැන් පහුගිය දවසේ මම දැක්කල් මහා ප්‍රඥ සින්දු කියපු හොඳ දර්ශනයක් තියෙන එක්කෙනෙක් ප්‍රකාශයක් කළා තිබුණා. මගේ උගුර බිලියන ගානකට ඉන්සූරස් කරලා. මට දැන් මට උගුරෙන් ඇති වැඩක් ඇත්තේ නෑ. මට තට්ටු බිල්ඩින් ඕන තරම් තියෙනවා. දැන් එක තට්ටු බිල්ඩින්මකත් වැඩක් නෑ. මට ඇඳේ රෝහල විතරයි. මට පබිලියන් ඇඳන් ඕන තරම් තියෙනවා. මට රත්තරන් මුතුමැණික් ඕන තරම් තියෙනවා. මම හම්බ කරපු ආහාර පාන ඕන තරම් තියෙනවා. දැන් සේලා ඉන්නකින් අර කට්ට ගහලා දෙන දෙයක් විතරයි. මොකද්ද වැටහිලා තියෙන්නේ? අනිත්‍ය. බුදුහාර කිව්වේ නෑ පුළුවන් කාලය තුල හම්බ කරන්න එපා කියලා කිව්වේ නෑ. වැඩ කරන්න එපා කියලා කිව්වේ නෑ. දරුමුණු පුරෝ වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන්, ගම වෙනුවෙන්, පන්සල වෙනුවෙන්, සමාජය වෙනුවෙන් මරණකම් මේ ජීවිතේ මේක එක්තැන් වෙනකම් මේකේ වැඩක් ගන්න ඕන. මේක මේ පබ්ලියන් ගඳන් වල තියලා මේක සාත්තු කරන්න එක තියෙන එකක් නෙමෙයි. මේක ගමට වැඩ කළොත්, රටට වැඩ කළොත්, ජාතියට වැඩ කළොත්, බුදු සාසනයට වැඩ කළොත්, සමාජයට වැඩ කළොත් ඒවයින් අනන්ත පින් වැඩෙනවා. මතක තියාගන්න. අනන්ත පින් වැඩෙනවා. දුන්නම ලැබෙනවා. වැඩ කරාම කායික මානසික ශක්තිය නිකුතු වෙනවා. ඒ නිසා ගමක්, රටක්, ලෝකයක් මරණ මංචකයේ දක්වා තමගේ සසර ගමනත් එක්ක කලෙලි කරන දක්ෂ වෙන්න ඕන.
2: සුමේද තාපසට උවමනාව ඇති වුණා. දීපංකර බුදුහාමුදුරු වඩිනවා කියලා ආරංචි වුණාම මොනෝ හරි දෙයක් කරන්න. මේ වගේ ඉතින් බෞද්ධ සංවිධාන වෙන්න ඇතිනු, තරුණ බෞද්ධ සංවිධානයක් වගේ එකක් තියෙන්නේ නැති, අහන්න නැති ඇවිල්ලා සුමේද තාපස, අනේ මහත්තයෝ මේ මටත් මොකක් හරි කරන්න දෙයක් තියෙනවද මේ බුදුහාමුදුරු වඩින එක වැඩේට?
0: ආහව තියෙනවා තියෙනවා. අන්නර මඩ වගුරක් තියෙනවා, කවුරුවත් බාරගත්තේ නැහැ. අන්න එහෙනම් ඒකවත් මොකක් හරි කරන්නකෝ බලන්න. බාරගත්තේ නැද්ද? බාරගත්තා. බාරගෙන මොකද කළේ? බාරගත්තු වෙලාවේ සිට රෑ දහවල් නැතුව ගොඩ කළා.
2: ඉවර වුණේ නැහැ. ඈත දීපංකර බුදුරජාණන් වහන්සේ ඇතුළුව 20,000ක් මහරහතුන් බැබලි බැබලි වඩිනවා පේනවා. කරගන්න දෙයක් ඇත්තේ නෑ. කරේ තිබිච්ච අඳුන් දිවිසම අරගත්තා. එළුව මඩගොඩේ මුනින් තලා වුණා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා 20,000 මඩ නොගෑවි මගේ ඇඟුඩින් වඩිත්වා කියලා. දීපංකර බුදුහාඳුරු ආව හිස ළඟට. ඇවිල බැලුවා මහා ධෛර්යවන්ත අධිෂ්ඨානශීලී ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. බුදුම්මේ මේ ඇඟුඩින් යන නැගිටින සුමේද, මං අනාගතයේ ගෞතම නමින් බුදු වෙන්න විවරණ දෙනවා.
0: බලන්න මගේ රත්තරන් රටවැසියෝ සහ ලෝකවාසී මිනිසුනේ බලන්න බෝසත් ජීවිතයෙන් අපට දුන්න ආදර්ශය අද සමහරට තමගේ ගෙදර ගාව වැට කපා ගන්න බෑ වැටක කානුව හේදිලා යන උදැල් අරගෙන මේ නිකාන් ඉන්නෝ ටීවී එක ෆෝන් එක කොට කොට කොට කොට ඉන්නෝ අර කානුව හැදිලා තියෙන පස් දින් ගන්නේ
1: නැද්ද මෙතන ඉන්නේ නැතු නෑ මේ අර ඈතින් නැත්ත ඔව් අප්පා නේ ඒ නිසා මතක තියාගන්න අපි අපිට පැවිරිච්ච බෝසත් ක්‍රියාකාරකම් මහ සමුදායක් තියෙනවා කුසල් පුරව ගන්න. අපි එහෙම වැඩ කළොත් අපේ ගමේ ඇතු කියාවි බෝසත් අම්ම කෙනෙක් බෝසත් තාත්තා කෙනෙක් බෝසත් දරුවෝ ටිකක් බෝසත් තරුණයෝ ටිකක් කියලා කියාවි. එයි ගමට වැඩ කරනකොට පන්සලට වැඩ කරනකොට සමාජයට වැඩ කරනකොට ඒ මත පිං සිද්ධ වෙනවා. ඉතින් දීපංකර පාදමුලෙන් ගත් විවරණයේ තමයි අවසානයේ නේද සුද්ධෝදන සහ මහා මායා දේවියට සිද්ධාර්ථ දෙපිදිලා නේ අග්ගෝ හමස්මින් මම අග්‍රගන්නේ වෙනවා නේ ජෙට්ටෝ හමස්මින් මම ජේෂ්ඨ වෙනවා සෙට්ටෝ හමස්මින් මම ශ්‍රේෂ්ඨ වෙනවා කියලා තීන්දුව අරගෙන නේද රම්මේ සුරම්ම සුබ මාලිගා අතෑරලා යසෝදරාව අතෑරලා රාහුල කුමාරය අතෑරලා නේ යුවරජකම අතෑරලා අනාගතයේ සක්විත රජකම් අතෑරලා අවුරුදු 6 දුෂ්කරක්‍රියා කරලා බොමැඩදී මොකක් වුණාද කෙලෙස් නසා ලෞතර බුදු පදවිය ලැබුවා. ඒන සිද්ධාර්ථ දිහා බලලා කිසා ගෞතමිය කියනවා මොකද්ද කියන්නේ අපිත් ගමට වැඩ කරනකොට රටට වැඩ කරනකොට ජාතියේ වැඩ කරනකොට ගෙදර දොර ධර්මමුණු පුරොත් එක වැඩ කරනකොට ආත්තම්ම හරි හොඳ කෙනෙක් බලන්නකෝ අපිට හරි ආදර්ශයක් ලැබෙනවා අම්මා හරි වටින කෙනෙක් අපේ අම්මගේ ජීවිතෙන් ජීවිත ආදර්ශ ලබා දෙනවා පේනවානේ වැඩ කරනවා දන් දෙනවා සිල් රකින්නවා බණ භාවනා කරනවා කරුණාව දයාව මෛත්‍රිය පිරීලා වෛරේ නැහැ ක්‍රෝධේ නැහැ ඊර්ෂ්‍යාව නැහැ අඬදබර කලකෝලල් නැහැ නැන්දම්මලේලි ප්‍රශ්න නැහැ gedara satuda saameyamai tiyenne
2: e nisa aanna siddhartha diya ballage kisagotamiya kiyenawa nibbuta nuna samata nibbuta nuna sopita nibbuta nuna sanare yasayange disopati meweni puteklada amma niunu kenek මෙවැනි පුතෙක් ලද තාත්තා නිවුණු කෙනෙක්. හැබැයි ඉතින් ඔය පන්තියෙන් පන්තියට පන්සල ගැනයි ධර්මයේ ගැනයි ගම ගැනයි සමාජය ගැනයි මෙලූ අවබෝධයකින් තොරව අරගෙන දුවනවා. අඳින මතක තියාගන්න මට හරියට අත්දැකීම් තියෙනවා. හරියට දුක් විඳින තරුණ අම්මලා අප්පච්චිලා ඉන්නවා අවුරුදු 15 16 17 දරුවෝ නිසා. ඒ හික්මීම නැ ධර්මයේ නැ පුංචි රාහුල කුමාරයා මිදුලතු ගාල වැලි දෝතක් උඩට දාලා කිව්වේ මට මේ වැලි කැට ගන්නට අවවාද ලැබෙන්න ඕන අනුශාසන ලැබෙන්න ඕන කියලායි දැන් මොන දරුවෙක්ද එහෙම කියන්නේ අම්මා අවවාදයක් කළොත් අම්මට එහෙම නාහන නෙමෙයි අහන අය ගොඩක් ඉන්නවා අහන අය අතරේ නොහන අයත් ඉන්නවා එයාලා නිසා විඳින අයට වැඩිය විඳවන පිරිසක් ඉන්න බවයි අපට පේන්නේ ඒ නිසා මේ අනුශාසනාවන් අපේ ජීවිතය දරුපවුල වෙනස් කරගන්නයි ගම සමාජයේ සෝපත්ව සකස් කරගන්නයි මේ ඒ නිසා නිබ්බුතානූන සාමත හොඳ දරුවෝ හදාගත්තොත් ඒ අම්මා ඒ දරුවෝ ගිය තැන නිවුණු අය බවට පත් වෙනවා සම්භාවන ලක් වෙනවා හොඳ වැඩ උපාධි පාසල විශ්වවිද්‍යාල ගිහිල්ලා මනුස්සකම් ඇතිව ලෝකයේ ජය අරගෙන වැඩ කරන හැම වෙලාවකම අම්මා සම්භාවන ලක් වෙනවා තාත්තා සම්භාවන ලක් වෙනවා එවැනි පුතෙක් ලද ස්වාමි දියණිය එවැනි දුවෙක් ලබ ස්වාමි පුරුෂයා සම්භාවන ලක් වෙනවා එනිසා හැදිච්ච මිනිස්සු අපට ඕන නිවුණු මිනිස්සු අපට ඕන ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ නිසායි රජමාලිගාව ඉඳගෙන මේක කරන්න බෑ එනසම මං යනවා යන්න ඉනේ එදා රාත්‍රියේ දැක්කන ඔය කට්ටිය දැන් ඔය මේ පංචකාම සම්පatti ඉන්න එක එකතු වෙලා මහ ලොකුවට ඒක රාත්‍රියේ දැක්කා මොනවද දැක්කේ සතර පෙරනිවිද දැකලා කලකිරිලා ඇවිල්ලා ඉන්නේ සිද්ධාර්ථට දුන්න
1: නාට්‍යාංගනාව ටික ඇවිල්ලා නටන්න පටන් ගත්තා. මේක අහක බලාගෙන හිටියා. සිද්ධාර් නිින්ද ගිහිල්ලා මොනකෙන් ගෙඩියක්දයි කියලා අර ටිකක් දිව්‍යාංගනාව වගේ තමයි නටන්න ආවේ. සිද්ධාර්ථ ටිකක් වෙලා ගිහිල්ලා බැහැරලා බැලුවම පොච්චියෝ. ඒකත් අමුසොහනක් වගේනේ. කලකලේට සිද්ධාර්ථ යන්න තව ටිකක් ලේසි කරලා දුන්නා. ලේසි කරලා දුන්නා මේක අතහැරලා යන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද වෙලා තියෙන්නේ? එහෙම ප්‍රඥාවෙන් දුරදක්නා නුවණින් බලන පිරිස අවම වෙලා තියෙනවා. මේක තමයි අපිට තියෙන ප්‍රශ්නය. පැය 24 පුරාම මහා සමාජය ඇතුලේ කෙලෙස්මයි වපුරන්නේ. ඇහැට රාගයමයි, රූපවලින් රාගයමයි දෙන්නේ. කයට දෙන්නේ රාගේ ආසාවමයි දෙන්නේ. හිතට දෙන්නේ ආසාවමයි. ඒ නිසා නොහික්මුණු මිනිස්සු නිසා, නොහික්මුණු හිත නිසා මොනවද අර මනෝ පුබ්බං ගමා ධම්මා, මනෝ සෙට්ටා මනෝ, මනස ශ්‍රේෂ්ඨයි කියලා අවබෝධ කරගන්න බැරිවීම නිසා අවුල් කරගත්තු මනසින් මොනව කරගන්නවද? සසර අවුල් කරගන්න මිනිස්සු හැමවෙමින් තියෙනවා. සසර අවුල් කරගන්න මිනිස්සු හැමවෙමින් තියෙනවා. ඒ නිසා අප අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතර පෙර නිමිති දැකලා ජීවිතයේ කලකිරිලා කොහාටද ගියේ? අරඤ්ඤ ගතෝවා, රුක්ක මූල ගතෝවා, සුඤ්ඤාගාර ගතෝවා. දැන් අපි හිතන් ඉන්නේ හම්බ කළා හම්බ කළා හම්බ කළා හම්බ කළා ලොකු මාලිග හදුවම ඔතන තමයි සතුර තියෙන්නේ කියලා. හදපු තරමටම අතාරින්න බෑ. හදම අම්මපා නේද? ඒ සම්බෝධ කරන්න ඕන. මේ හදන ගමන් අතාරින්න අතාරින්න පුරුදු කරන්න ඕන. එහෙම පුරුදු කරගත්තේ නැත්නම් දැන් ඉතින් සමහර තැන්වල ගෙවල් හදලා බහිරව පූජා දෙනවලු. ඇයි පෙරේතයෝ ඉන්නවලු ඒක අල්ලගෙන? කවුද පෙරේතයා? ආ තමයි දීයයි. එහෙමම කියලා පෙරේතයන්ට පූජා කරනවා. ඔව්. ඒ අතර පූසාරි අර විවිධ අය ආවිල්ලා අප්පච්චු ගාන කපන බෙල්ල මුලින්ම. ආත්තම වැහිලාලු, සීය වැහිලාලු, ගෙදරට කොල්ලට කෙල්ලට වැහිලාලු. එනම මොනවද මේ? තණ්හාවෙන් අල්ලගෙන මැරිලා, අල්ලගෙන මැරිලා එයාලා දුක් විඳිනවා. ඒ දුක් ස්ථානවල ඉපදිලා දුක් විඳිනවා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ ඉපදුණු මේ කාලයේ තුල ඉපදුණු අපි නැවත අකුසල් එකතු කරගන්න එපා. අපි කුසල් මේකතු කරමු. ආන කුසල් එකතු කරන ඇට ලෞතර බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උබ

0: ඇත්තෝ යුතුයංක ඇත්තෝ අම්ම තාත්ත වෙනුවෙන් ගෙදර බුදුන් හැටියට සැලකුවා. හිත පිරිලා අම්ම ගැන දුක් වෙන දෙයන්නේ කැතකුණු අත ගාලා ආත්ත මුත්ත වෙනුවෙන් කළා, නැන්ද මාම වෙනුවෙන් කළා, දරුවෝ වෙනුවෙන් කළා, ආගම දහම සංස්කෘතිය වෙනුවෙන් කළා, රට ජාතිය වෙනුවෙන් කළා. ඒ කරන ඒවයිනුත් සසර ගමන වෙනුවෙන් එකතු වුණා. සසර ගමන පිළිබඳවත් අවබෝධයෙන් මැරිලා කොයි බොහෝ තැනක උපදිනවා, උපදින තැන. එනිසා ඉද නන්දති, මෙලව ජීවිතය සතුටෙන් ගෙන යන්න වැඩ කරන්න. එහෙම වැඩ නොකරපු අය විඳවනවා පේනව නේද? පේනවද? දැන් නීතිය ක්‍රියාත්මක වෙනකොට විවිධ බාධා කම්කටොළු හිරිහෙර හප්පච්චි. දැන් ගලවන්න පුළුවන්ද? ගලවන්න පුළුවන්ද? මම කියන්නේ උපදින උපදින පරම්පරාවේ පුංචි පැටවුන්ට අනාදර්ශය නම් සමාජගත වෙන්න ඕනේ නෑ. අපට ඕන මොනවද? ආදර්ශයමයි. මොනවයින්ද? අපේ සිතුම් පැතුම් භාෂාවෙන් ක්‍රියාකත් මේ තුන්දර මෙහෙවන විදිය ධර්මානුකූල කරගමු. සිත නම් මොනවද? අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. සිත මෙන්න මේ අකුසල කර්මයන්ගෙන් මුදව ගන්න. මේ හිත ඇතුලේ කරුණා, දයා, මෛත්‍රිය උතුම් වූ ගුණාංග වලින් ධර්මයේ ධර්මඥානෙන් හිත පුරව ගන්න. කය නම් පානාතිපාත, අදින්නා දාන, කාමීසු මිච්ඡාචාරා. ප්‍රාණඝාතේ කයින් අයින් කරගන්න. අදින්නා දාන සොරකම කයින් අයින් කරගන්න. කාමීසු මිච්ඡාචාරා. මේ සිල් ටික මේව නේද ආරක්ෂා කරගෙන මේ අපේ රටේ කවුරු කවුරුත් වැඩ කරනවා නම් මේ රට හදන්න දෙයක් තියෙනවද? රටේ අනාගත උපදින උපදින පැටවුන්ට වරදිනවද? මේන සියලුම දෙනා බෝසත් ඇත්තුනේ. තුන්දර සංවර කරගත්ත කියලා කියන්නේ බෝසත්. බෝසත් ඇත්තන්ගේ දරුවන් බෝසත් දරු පැටව වෙනවා මිසක්කා නේද? තමන්ට දුක් දෙන, එයාට දුකක් ඇති කරගන්න, එයා ඊළඟ පරම්පරා විනාශ කරන තැනකට මේක තල්ලු වෙන්නේ නෑ. ඊළඟ වචනේ මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. ඔන ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනුදන්වා දාලා බොරු කියන්න එපා. මුසාවාද, පරුසා වාච, පරුස වචන කතා කරන්න එපා. සම්පප්පලාප, කේලම් කියන්න එපා. ඊළඟට මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. සම්පප්පලාප කියලා කියන්නේ දැන් මේ සිල් ගත්තේ යාළුවත් එක්ක කතා කර කර ඉන්න නෙමෙයිනේ නේද? ධර්ම පුස්තකයක් ගෙනාවා. ඒවං මේ සුතං ඒකං සමයං භගවා නහි වේරේන වේරානි සම්පන්තිද කුදාචනං. වෛරයෙන් වෛරේ නුසංසිදේ, අවෛරයෙන් වෛරේ සංසිදේ. බුදුහාමුදුරු අනුදැනවලා අනුශාසනාවයි. ආනොළුවට ගත්ත ඒක. මේ කොහොමේ කෑවයි ගොඩ දවසකින් හමු වුණේ. සිල් අරගෙනත් වෙන මොනවදෝ කතා කරනවා නේද? ඒ නිසා කාලය නම් රත්තරන් වගේ. ඒ නිසා රත්තරන් කාලය සීල භාවනාව ඇතුලේ ම යොදවන්න ඕන. බුදු ගුණම මෙනෙහි කරන්න ඕන, ධර්මයෙන්ම මෙනෙහි කරන්න ඕන, සංඝ ගුණම මෙනෙහි කරන්න ඕන. තුන්දොර නොවරදින ගමනක් යන්න ශක්තිමත් කරගන්න ඕන. ආනේ වෙනුවෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට කරුණු කියලා දුන්නා. දර්ශන මහත්තයා මෙන්න මෙහිම මොනවද මොනවද කරනවා. විනාඩි 15ක් වැඩියෙන් දෙන්න බැහැලු. ඒ නිසා මීට වඩා මට අනුශාසනා කරන්න කාලේ නැහැ. ඔබ වාසනාවන්තයි නේද? මිහිඳු මහරහතන් වහන්සේ වැඩි තුන්වෙනි ධර්ම සංගායනා ප්‍රතිපලයක් හැටියට මේ ධර්ම දීපය නේද වෙන ආගමිකයොත් එක්ක වෙන ජාතින් එක්ක අබ්බමල් රේණුවක ගැටුමක් හදන්න ඇති දහමක් දර්ශනයක් තමයි ලෞතුරා දහම කියලා කියන්නේ. බැ මේක ඇතුලේ ඉන්න මිනිස්සු විවිධ විදියට වර්ගවාදය හදන බව අපට පේනවා. සබ්බ ප්‍රබුද්ධ වෙන්න, ඔබ ඔබත් එක්ක ආදරය කරන්න, ඔබ ඔබත් එක්ක ජීවත් වෙන මානවීයතාවාදී මිනිස්සු මොන කුලේද, මොන පක්ෂේද, මොන ජාතියේ, මොන ආගමේද අදාළ නැහැ. මිනිස්කම් පිටු කරගත්ත මිනිස්සු කවුරුත් එකයි. අපට අවශ්‍ය වෙන්නේ මනුස්සකමයි. ආනේ මනුස්සකම ඔසවා තබන්න, ශක්තිමත් කරන්න, දිරිගන්වන්න, ධෛර්යවන්ත කරන්න මේ ශ්‍රේත පූජා සජීවි
1: නිත්‍යපෙම් වැඩසටහනයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අද බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ විසින් බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේ සිට අපේ ගෞරවනීය නායකයන් වහන්සේගේ අනුශාසනා පරිදි විකාශනය වීමයි මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක් ලැබූ ඔබ අපි, ඒ වගේම බුද්ධෝත්පාද කාලයක ඉපදුණු ඔබ අපි ශෙන සම්පත්තිය නේද, හොඳ නරක කුසල අපසූල පින පව තේරුම් ගන්න පුළුවන් ඥානයක් ඇතිව පහළ වුණු අපි පරම දුර්ලභ වූ ධර්මයත් එක්කම ජීවත් වෙන්න අදිෂ්ඨාන කරමු කියලා සාදුකාරයක් පවත්වන්න. ඔබව අපිව රකින දෙවියෝ මේ පින් අනුමෝදන්ව අපි ඔබම නැවත නැවත සුරකිත්වා රට ජාතිය බුද්ධ ශාසනය නේද, අර ට්‍රම්ප් වගේ අය නේද, මම්මී මන්ද තෙලුත් නෑ නේ, අනේ ඒ වගේ අයටත් මෛත්‍රියම පහළ වේවා, සාමය මුදා වේවා, වෛරයෙන් වෛරේ නහි වේරේන වේරාණී, වෛරයෙන් වෛරේ සංසිඳෙන්නේ නෑ, එනිසා වෛරයම පතුරවන්න ශක්තිය ලැබේවා, ලෝකවාසී සත්වයෝ සුවපත් කරත්වා දෙවියෝ කියලා එත්තාවතාචයංමේහි සංපදං පුඤ්ඤසං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තානුමෝ සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ඨාච බුම්මට්ටා දේවා

මේ විහාරස්ථානය අපවත්ව අදාළ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු මේ බණහන් ආපු පාසක පාසිකාවන්ගේ නමින් රටවාසී ලෝකවාසී සියලු සත්ත්වෝ නමින් පරලෝක සපත්තත්වෝ මේ පින් අනුමෝදන් වෙත්වා. එවාගේම නෙත් ෆිනාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු යැත්තන්ගේ නමින් පරලෝක සපත්තත්වෝ මේ පින් අනුමෝදන්ව සසර සූපත් වෙත්වා. දුකින් මිදෙත්වා උතුම් අමා මහ නිවණින් සනසෙත්වා කියලා සාදුකාරයක් වත්වලා. ඉදං මේ ඥාතේ නං හෝතු සුඛිතා හුන්තු

එමනම් මේ උතුම් ධර්මානුශාසනාමය පින්කම විකාශනය කරන ලද සියලු නෙත්තෙපෙම් නාලිකාව ඇතුළු ඒ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ වූ ඔබ අපි හැම දෙනාටමත් ලෝකවාසී සියලු සත්වයෝත් සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, ධර්ම අවබෝධය ඇති වෙත්වා, අවසන අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදුකාර පවත්වන්න.

සාධු සාධු සාධු. අද උතුම් පොසොන්පුර පසළොස්වක පෝදා ශ්‍රේත පූජා සජීවී වැඩසටහනේ සවස ධර්ම දේශනාවයි මෙලෙස නිමාවට පත්වන්නේ. මේ උතුම් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම වන්නට යෙදුණු අති පූජනීය ගලපිටගල ප්‍රේමරතන අපේ හාමුදුරන් වහන්සේට අපි සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. හාමුදුරන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට බණ්ඩාරවෙල එළවලු තොග වෙළඳ පොලේ වෙළඳ ව්‍යාපාරික නාලක පටවැනි මහත්මාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. කෙටි විරාමයක් ලබා ගන්නටයි සූදානම් වන්නේ. විරාමයෙන් අනතුරුව නැවත පසුර 5:30ට ආශිර්වාද බෝධි පූජාව සමගින් එක්කාසු වෙනවා. අති පෝචනීය මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩම වනවා. රාත්‍රී 7:00ට ධර්මදේශනාව සඳහා වැඩම වන්නේ අති පෝචනීය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේ. රාත්‍රී 8:00ට අදිෂ්ඨාන

0: से आपको दे सा
1: नित एफएम श्वेत पूजा श्वेत पूजा
2: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
6: වෙලව සවස 5:30.

0: ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම and news.
4: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම භාෂිනී. ඉරානය සහ ඇමරිකාව අතර ඇතිකරගත් ගිවිසුමෙන් පසු යලි ඇති වූ ගැටුම් නවතා යලි සාකච්ඡාවන් සඳහා පිවිසීමට දෙරටේ නායකයන් එකඟතාවකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව ලබන ගහරුවාදා දිනේ කටාර් රාජ්‍යයේ සහ දෝහාහිදී දෙරට අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. හෝමුස් සමුද්‍ර සන්ධිය ඇතුළු දෙරට අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: කවදත් අලුත් කාගෙත් net

0: පැය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
2: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0712 666 222 Prime Residences.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: තාත්ති, ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
6: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි.
5: තාත්ති, කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රි දෙන්නේ නැතිනේ.
6: ඉතින් දුව, එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
5: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
8: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
10: Meltdol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol. Paracetamol විශේෂයකි.
11: සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරද්දන්. Ginsomen. දැන් සියලුම pharmacy වලින්.
12: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 866 363 0776 716 7672.
13: ඔබේ සිහිනයත් විවසායකයෙක් වීමටද මසකට අවම රුපියල් 6000 බැගින් වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසිකව ප්‍රතිලාභ රසක් ලබා ගන්න. වැනිලා අපනයනයේ රන් සලකුණ වන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළඳ කොටස්කරුවෙකු වන්න. අවුරුදු 23ක අකණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමි පෙත්තට යන්න. අපිට කතා කරන්න 0674 11600 0111 54 34 3.
14: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
15: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
16: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
17: මොරටුව ප්‍රදේශයවට සිටින පාරිභෝගික ඔබට අක්ෂි සෞඛ්‍ය පිළිබඳ ගැටලු හඳුනාගෙන පහසු මිල ගණන් යටතේ ඇස් කණ්ණාඩි අවු කණ්ණාඩි සහ සිවි කාච මිලදී ගන්න. ඔබත් අදම විෂන් කියා මොරටුව ශාඛාවට පැමිණෙන්න. කේසෝන් B7A අංක 340 ගාලුපාර ලක්ෂපති මොරටුව. අමතන්න 0772 95 72 34.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
18: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
10: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
19: ඔබට යහපත් වන යමක් තවත් කෙනෙකුට අයහපතක් විය හැක. එබැවින් වඩාත් යහපත් දේ පමණක් කරන්න.
8: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
20: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD ගරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
8: කවදත් අලුත්. කාගෙත් නෙට්. කාගෙත් නෙට්.
21: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
22: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
16: වෙලව සවස 5:20.

0: විශේෂත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින්. පොසුන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් net fm රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා වැඩසටහනේ ආශිර්වාද බෝධි පූජාව වෙනුවෙන් සජීවී සම්බන්ධතාවය ලබා දෙන්නයි සූදානම. ආයුබෝවන් දර්ශන.
2: ආයුබෝවන් වාශී. උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය ලංකාවේ බෞද්ධ දර්ශනය ස්ථාපිත වූ පුර පසළොස්වක පොහෝ දිනයක් නිසාවෙන්ම ඒ ස්ථාපිත වීමත් එක්ක ඌව වෙල්ලස්සටත් අපි ධර්මයේ අසිරිය සමීප කරන්නට කටයුතු සංවිධානය කළා. ඒ නිසාවෙන් තමයි බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියේ විහාරාධිපතිත්වය උසුලන අති පූජනීය පොල්ගම්පොළ ඉන්දහානන්ද නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ එක්කාසුව 2026 වර්ෂයේ නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානය සංවිධානය කරන්නට යෙදුණේ. නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව මේ මොහොත වන විටත් සකස් කරන ලද විශේෂිත වූ ධාතු මන්දිරයේ පැවැත්වෙන මොහොතේ ධාතුන් වහන්සේ වෙනුවෙන් බෝධීන් වහන්සේ වෙනුවෙන් සකස් කරන්නට ඕනේ සකස් කළ යුතු සකස් කළ අෂ්ඨපාන චතුමඳුර දැහත් බෙහෙත් සහිත ගිලම්පස සම්බුද්ධ පූජාව ඉතාමත්ම ගෞරවයෙන් මහත් හරසරෙන් වැඩමවා තැන්පත් කරන්නට යෙදුණා. ඉන් අනතුරුව අපි සියලු දෙනා අෂ්ටාංග සීලය පවාරණය කිරීමේ කටයුතු සහ බෝධි පූජාවයි මෙලෙස ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ පුණ්‍ය භූමියට වගේම ලංකාවේ වේවා ලෝකයේ වෙනත් භූමියක වේවා ඉපිද ජීවත් වූ යම් මිනිසෙකු වේද සත්වයෙකු වේද ඒ සියලු සතුන්ගේ ජීවිත සුවපත් වෙන්න කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ. එනිසාවෙන් අද මේ බෝධි පූජාව පවත්වා අපි බලාපොරොත්තු වන්නේත් යම් රෝග පීඩාවන්ට ලක්ව යම් අපහසුතාවයන්ගෙන් ජීවත් වන ආදරණීය මිනිසුන්ට යහපතම උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. නිරෝගී සම්පත ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. කායික මානසික ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වෙනුවෙන් මధుර මනෝහර හඬින් ආශිර්වාද බෝධි පූජාව පවත්වන්නට අපි ආරාධනා කළේ මාවනෙල්ල අල්පිටිය ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී සැලව විහාරස්ථානයේ බහරකාර මාවනෙල්ල දෙවනගල ඓතිහාසික පුණ්‍ය භූමියේ බහරකාරත්වයේ උසුලන net fm පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව මෙහෙවන අති පූජනීය මැදිරිගිරියේ පුණ්‍යසාරාපේ හාමුදුරන් වහන්සේට හාමුදුරන් වහන්සේ වැඩ සිටින මොහොතේ දැහැත්වට්ටිය පිළිගන්නටයි සූදානම් වන්නේ. ඒ සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී වසන්ත මනතුංග මහත්මයාට අපිත් ඒ අවස්ථාව සමගින් එක්කාසු වන්න ඉන්න තැනක සිට සාදු හඬක් පවත්වමින් මේ උතුම් අවස්ථාවට සාසම්බන්ධ වෙමු. සියලු මිනිසුන්ගේ ජීවිත සුවපත් වෙන්න කියන ප්‍රාර්ථනාවෙන් ගහකොළ සතා සිව්පාවට පවා යහපත උදා වෙන්න කියන ප්‍රාර්ථනාවෙන් අපි ආශිර්වාද බෝධි පූජාව ආරම්භ කරන්න අති පූජනීය මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

පිනතුන් හැම දෙනාම පන්සල සමාදන් වෙන්න හඬ නගල නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි

සඳුකි යන්න. බණ්ඩාරනාථ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරාධීශවර ඌව වෙල්නස් දිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක දොරන්දර අධිපෝචනීය වන්දනීය නම කෙනට අවසරයි. පොල්ගම්පල ඉන්දානන්ද බිධාන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මේ පොදබිමේ වැඩ සිටින අධිපෝචනීය මහා සංඝරුවනින් හා සිරු සිල්මෑණියන් වහන්සේලාගෙන් අවසර ප්‍රාර්ථනා කරමින් ලක්වැසි ලොවැසි හැම දිනාටමත් බණ්ඩාරනාථ ශ්‍රී පුෂ්පාරාම මහා වෙහෙරට පැමිණෙන දහස් සංඛ්‍යාත පින්බර ඔබ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව පිණිස වැඩුණු ධර්ම අවබෝධයෙන් සැනසෙල ලබන්නට නිවන් දකින්නට ධර්මයෙන් අවබෝධාත්මකව නිවන් දකින්නට ඔබට සුබ පොසොන් පුර පොහෝ දවසක් උදා වේවා කියන අදහසින් අදත් පිනතුනි පහන් කන්ද ආශිර්වාද මහ බෝ වන්දනාවයි බණ්ඩාරනාථ ශ්‍රී පුෂ්පාරාම මහ පොදබිමේ සිට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පිනතුනි ඒ තථාගත ලෝතුරු සම්බුදු පියාණන් වහන්සේගේ ඒ ගෞතම තථාගත වේතරාගේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මේ ලෝකයට පැනනගෙන්නට යෙදුණ අති පූජනීයම වස්තුව තමයි ජයසිරිමා මහබෝහාමුදුරුවෝ කියලා කියන්නේ. තථාගත ගෞතම වේතරාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් මේ ලෝකයට උනාසර සම්බුදු පදවිය ලබන්න උනාසෙත් එක්ක මේ ලෝකයට පැනනගුණ පූජනීයම වස්තුව තමයි ජයසිරිමා මහබෝරජාණන් වහන්සේත් එවාගේම වජිනාසනයත්. පිනතුනේ සිදුහත් බෝසතාණන් වහන්සේ එදා වජිනාසනයේ මහපොළුවෙන් ඉහළට මතුවෙලා මහබෝධින් වහන්සේද මහපොළුව ඉවරලා ඉහළට මතුවෙච්ච වෙලාවේදී ඒ ගෞතම මුනිදුන් වහන්සේ වෙනුවෙන් සම්බුදු පදවිය ලබන්නට සවන දුන් පිට දුන් ඥාන අවබෝධය ලබන්න උනාසරම උපකාර වන්නට යෙදුණ උත්තම වූ ජයසිරිමා මහබෝහාමුදුරුවන්ටයි අදත් අපි නෙක පූජාවන් තබමින් අසිරිමත් වූ ධර්මයේ සදහන් පණිවිඩ ලැබුණු අසිරිමත් පොසොන් පුර පසරොස්සක පොහ දවසේදී බලාපොරොත්තු වන්නේ ඒ මහබෝධිය නම දෙන්නට මගේ බුදුහාමුදුරුව නම දෙන උත්තම පූජාවක් විදිහටයි ජයසිරිමා මහබෝහාමුදුරුව අපි වඳින්නේ පුදන්නේ. ඒ තථාගත උතුම් වූ බුදු දෙනෙතින් දින 49ක් පුරාවට බෝමඬ ඇසුරේ වැඩ හිටියා වගේම ඒ තථාගත බුදු දෙනෙතින් ඇසිපේ නොහෙලා තමන්ට සම්බුදු පදවිය ලබන්න උපකාර වෙච්ච ඒ මහබෝහාමුදුරුවන්ට කලගුණ සැලකීමේ තිබෙන උත්කෘෂ්ඨ ගුණය අපට උගන්වා බදාරන්නේ ඒ ගෞතම තථාගත වේතරාගී සම්බුදු පියාණන් වහන්සේ. උනාස වෙනුවෙන්ම මේ ලෝකේ පූජනීය වස්තුවක් විදිහට රෝපණය කළ අපිට ජේතවනාරාමේ දකින්න තියෙනවා පින්බර අනද මහ බෝරජාණන් වහන්සේ. තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට බුදුහාමුදුරුවෝ නොමැති කාලවලදී තථාගත මගේ බුදුහාමුදුරුවෝ කියලා ගෞතම තථාගත බුදුන් වහන්සේ කියලා වඳින්ට පොදන්ට පූජනීය වස්තුවක් විදිහටයි ආනන්ද මහ බෝහාමුදුරුව අනද මහරහතන් වහන්සේ මුල් වෙලා ජේතවනාරාමේ එදා සුගන්ධ කුටි නොදුරේ ප්‍රතිනිර්මාණය කළ රෝපණය කරලා තථාගත බුදුහාමුදුරුව ජේතවනාරාමේ නොමැති වෙලාවේදී වඳින්න පුදන්න අවස්ථාව ලබා දෙන්නට යෙදුනේ. එනිසා පින්නතුනි ඒ අසිරිමත් මහ බෝ පොද වන්දනාවයි අද සිදු කරමින් ඔබ ජීවිතයට ආශිර්වාද ලබන්න බලාපොරොත්තු වන්නේ පොල්ගම්පල ඉන්දහනන්දා බිධාන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සංඝරුවනට සිල්මෑණිවරුන්ට පින්බර පියවරු මව්වරු තරුණ තරුණියන් චොට දොවල පුතාල ඔබට ගැබඩි අම්මාවරු ඇතුළු හැම දිනාටම මේ පොසොන් කලාප මහ පින්කම වෙනුවෙන් බණ්ඩාරවෙල මේ අසිරිමත් මහ පින්කම වෙනුවෙන් අපමණ කැපවෙන දායක සභාවේ තරුණ බෞද්ධ සමිතිය මේ අදින් නේකදනන් හැම දිනාටම අද දවසේ සම්බුද්ධ පූජාවේ දායකත්වය දරන ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කාර්ය මණ්ඩලයටත් ඒ වගේම අපේ රාහිත මහත්මයන් නුපුල් මහත්මයන් ඇතුළු කල්යාණ මිතුරන් හැම දිනාටම වැලිමඩ ඉඳලා ආපු වැලිබඩ අම්මලා ඇතුළු පින්බර ශ්‍රාවක ජනතාව ඒ වගේම බදුල්ල ප්‍රදේශයෙන් ඉඳලා ආපු බොහෝ පිරිසක් ඉන්න අපේ ශ්‍රාවක පින්නතුන් හැම දිනාටම ලක්වැසි ලොවැසි හැම දිනාටම ජයසිරිමා මහබෝහාමුදුරුවන්ගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ
ඔබට ලැබේවා. ඔබ නිදුක් වේවා. ඔබ නිරෝගී වේවා. ඔබ සුවපත් වේවා. ප්‍රශ්න ගැටලු කරදර බාධා දුරින් දුරු වන්ට අපට මහ බෝහාමුදුරන්ගේ පිහිට ලැබේවා. නිදංගත රෝග හා දුරින් දුරු වෙලා ආයු බොහෝ වන්ට ජයසිරිමා මහ බෝහාමුදුරන්ගේ පිහිට ඔබ අපි කාටත් ලැබෙත්වා. නවග්‍රහපල සෙනසුරුවපල ඇස්වා කඩවාන වෙන කොඩි වෙන ඔබෙත් අපේ දුරින් දුරු වෙලා ඔබ අප කාටත් නිරෝගී බව ලබන්න ජයසිරිමා මහ බෝහාමුදුරන්ගේ පිහිට ලැබේවා. ඔබෙත් මගේ ආදරණීය මෑණිවරු පියවරු ආදරණීය පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලබන්න ජයසිරිමා මහ බෝහාමුදුරන්ගේ පිහිට ලැබේවා. හදවතේ තිබෙන බලාපොරොත්තු ප්‍රාර්ථනා සෙදුම් පැතුම් මිටු කර ගන්න උත්තම ජයසිරිමා මහ බෝහාමුදුරුවන්ගේ පිහිට පිළිසරණ ආශිර්වාදේ ඔබේ ජීවිතයට සමීප වේවා. දුවට පුතාට විභාග ජය ගන්න ප්‍රඥාව වැඩෙන්න ඔබේ දරුවන්ට ලොව දිනන්න ජයසිරිමා මහ බෝහාමුදුරුවන්ගේ පිහිට රැකවරණේ ආශිර්වාදෙන් ඔබේ ආදරණීය දයේසිරි දුවා දරුවන්ට උතුම් ජයසිරිමා මහ බෝධි ආශිර්වාදයෙන් සෙත් වේවා. ගැබෙනි අම්මාවරුන්ට සෝපත් දරුවෝ සිදුවන්නට ගැබෙනි අම්මාවරුන් නිදුක් නිරෝගී සුව ලබන්නට ජයසිරිමා මහ බෝහාමුදුරන්ගේ පිහිට ලැබේවා. මේක බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටුවන්නට ජයසිරිමා මහ බෝහාමුදුරන්ගේ පිහිට ලැබේවා. පිනතෝනි ඔබ ජීවිතයට බලපා තිබෙන අපල විපත් අතුරුවාන්තරායන් දුරින් දුරවන්ට ජයසිරිමා මහ බෝහාමුදුරන්ගේ පිහිට ලැබේවා. නැතසම නාලිකාවේ ගරු සභාපතිතුමන් එවැගේම ප්‍රධාන විදාගනධාරී අසංග ජයසිරි මැතිතුමන් ඇතුළු පින්බර හැම දෙනාටමත් වරුණ දර්ශන සමීර සහෝදර පින්බර ආගමික අංශේ පින සහෝදරයන් තිදෙනාටත් ඉංජිනේරු අංශේ අපේ මහේෂ් කල්ප ප්‍රමුඛ කරගත්ත සිරු ඉංජිනේරු අංශේ පින්බර මේ මහපින්කමට කැපවෙන දුක් විඳින මහන්ස වේන ඉංජිනේරු අංශේ හැමටත් ජයශ්‍රීමා මහ බෝහාමුදුරුවන්ගේ පිහිට ලැබේවා. සිරු දිනාටම සිරු ආකාරයෙන් සෙතක් වේවා, ශාන්තියක් වේවා, යහපත වේවා, සනසිල්ල වේවා. ඔබ අප කාටත් උතුම් ජයශ්‍රීමා මහ බෝහාමුදුරුවන්ගේ අනන්ත අනුභවයෙන් තුන් රුවණ ආශිර්වාදයෙන්ද සෙත් වේවා කියන අදහසෙන් මක්කේ වට පසෝ පින්නතුන් හඬ නගල මේ විදිහට කියමු.

ජීවිතයේ තිබෙන තුරු අම්මා තාත්තා මහලු මඩමකට මහපාරකට ගිහින් දාන්න එපා. අම්මගේ තාත්තක කට ඇද ගහන්න පුළුවන්, අතපය ඇද ගහන්න පුළුවන්, අම්මා තාත්තා වයසට ළඩ වෙන්න පුළුවන්. අර හොරණ පිච්චලා මැරිච්ච අහිංසක අම්මලා වගේ තාත්තලා වගේ ඔබව ගොඩනගපු, ඔබව පෝෂණය කරපු මව්පියවරු හැමදාම රකින්න තෙරුණාද. අම්මා තාත්තර නොසලකන, නොබලන, පැත්තකට දාන දරුවෝ ඉපදෙන්නේ තිරිසං ලෝකවල නිරය අපායේ. එනිසා හැම පින්කමකම නිමාම සහිටවන් වෙන්න ඕනේ. අතපය හදපු, ඔළුව කම්පති නාසය හදපු, බඩ ඇතුලේ කුස ඇතුලේ තියාගෙන මරන්නතුව ජීවිතේ දුන්න ඔයාලගේ අම්මලා අප්පච්චිලා නෝන මහත්තයට වඩා ආදරය කරන කෙනාට වඩා ගෙදර ලස්සන කාමරයක අම්ම අප්පච්චි වයසරද්දි බලාගන්ට කැතකුණු වතකන රෙදි ටික හොදලා බෙහෙතරන් දීලා ඒ අහිංසක අම්ම අප්පච්චි බලාගන්ට කියලා අපි අදත් ඔබට මතක් කරන්නේ. මගේ රත්තරන් අම්මලා අප්පච්චිලා කොච්චර කැතකුණු වත ගෑවද, කොච්චර රෑ නිදි වැරුවද, කුසගෙන්නේ හිටියද, අද්දකරදනකම් කොන්දරදනම් රෙදිපිලි හොදපු අම්ම අප්පච්චි අපි වෙනුවෙන් මොනතරම් කැප වුණාද. ඒ අම්ම තාත්තා කවදාකවත් සසරේ අමතක කරන්න එපා. ඒ මව්පියවරුන්ට නිදුක් නිරෝගී භාවයත් හැම සසරකම දෙමව්පියෝ අපිට ලැබේවා කියලා සාදු කියලා ආශිර්වාද ලබමු. ඒ වගේම වැලිමඩ ඉඳලා ආපු අපේ පින්බර මෑණියන් වහන්සේ දර්ශන පුතුණුවන් බොහෝ අසනීපෙන් ඉන්න කාලයක ඒ පුතුණුවන්ටත් මේ උතුම් පින්කම් මාලාවේ ආනුභාවයෙන් ජයශ්‍රීමා මහබෝධි ආරක්ෂාව පිහිටෙන් දර්ශන පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරන අතර ඔබ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කාර්ය මණ්ඩලයට නෙතෙම් රේඩියෝ කඩු සභාපති නිහල්සන වෙරත්නායපා මැතිතුමන්, ප්‍රධාන විධායක නදාර නිසාන්තකේ දහනායක මැතිතුමන් ඇතුළු පින්බර හැමදෙනාටමත්, ඒ වගේම මේ උතුම් පින්කමට ශක්තිය ලබා දෙන සිරු පින්බර හැමදෙනාටමත් හැමදාකම බණ්ඩාර වෙල කියලා කියන්නේ මම අවුරුදු ගණනාවක් යන පොරවරයක්. මට බොහෝ ආදරේ කරන අම්මලා තාතර තරුණ දුවල පුතාලා විශාල ප්‍රමාණයක් ඉන්නෝ. ඒ හැම අම්මා අප්පච්චි කෙනෙකුටමත්, ඒ හැම තරුණ දුවෙක්ට පුතෙකුටමත් මේ මහා පින්කම වෙනුවෙන් සංවිධාන ශක්තිය ලබා දුන් හැමටමත් දායක සභාව, දහම් පාසල, කුලගෙන සමිති, තරුණ බෞද්ධ සමිති, ව්‍යාපාරික ප්‍රජාව, ඒ හැමදෙනාටමත් ජයශ්‍රී මා මහබෝ හාමුදුරන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ඔබ හැමට සාක්ෂාත් වේවා. පොල්ගම්පල ඉන්දානන්ද නායක හාමුදුරුවන්ට, චෝටි හාමුදුරන් වහන්සේලාට, එවගේම මේ උතුම් පින්කමට කැපවෙන අපේ මාතරේ කුසලදීප ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට, සිල්මෑණිවරුන්ටත්, සිරි සමාදන් වෙච්ච අම්මල තාත්තලා හැමදෙනාටමත්, ගාත ලස්සනට කියපු, කවි ලස්සනට කියපු පින්බර මේ හැමදෙනාටමත් නිදුක් නිරෝගී භාවේ ජයශ්‍රීමා මහබෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් වේවා. තිස් වසරක සාපල්ලා යුද්ධේ ත්‍රිබිද හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් නාසක බලකාය, මේ මහපොළොවට මිහිදන් වෙච්ච ඒ හැමදෙනාටමත් අමා මහ නිවනම සාක්ෂාත් වේවා කියලා සාදු කියමු. රජවරු, දසමහා යෝධයන්, වීරපරපුරේ මහ යතිවරුද මේ පින් ලබා නිවන් දකීවා කියලා අපි ආශිර්වාද කරමින් අද මේ නේක පින්කම් කරන්නේ මේ මහපොළොව නිදහන් වෙච්ච, මේ මහපොළොවට වැළලුණු ත්‍රිබිද හමුදාවේ පොලිසිය, සිවිල් නාසක බලකාය, වීරෝදර රණවිරුව හින්දා තමයි අපි හුස්ම ගන්නෙ. දෙදහම් පස්සේ අයට ඉතිහාසය උගන්වන්න ඕනේ. දෙදහම් පස්සේ අයට මෙරට යුද්ධයක් තිබුණා කියලා මේ අම්මලා තාත්තලා කියා දෙන්න ඕනේ. ඉතිහාසයේ මරණ, ඉතිහාසය නැති කරන යුගයේ අපි ඔබට මතක් කරනවා, දේශපාලන පක්ෂපාත නෙමෙයි වටින්නේ, රණවිරු දරුවෝ 27600ක් ත්‍රිබිද හමුදාවේ පොලිසිය, සිවිල් නාසක බලකායි මේ මහපොළොවට මිහිදන් වෙච්ච හින්දා තමයි මේ රොද බැඳගෙන දක්ෂ සංඛ්‍යාත පිරිසක්, ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු අද මේ පින්කම් තුලේ යෙදෙන්නේ, හුස්ම ගන්නේ ඒ යුද්ධ නිමාවට පත් කරපු වීර පරපුරේ රණවිරුවන් නිසා කියන එක අමතක කරන්න එපා. දෙදහම් පස්සේ ඇයට ඉතිහාසෙම උගන්වන්න ඕන කියන එකත් ඔබට සිහි කරමින් හැමද සෙත් වේවා. ශිව නමගේ මේතනට එන්න ශක්තිය ලබා දුන් මගේ ආදරණීය මෑණියන් වහන්සේ දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මගේ පියතුමන් නිවනින් සරසෙත්වා. ඔබ අප කාටත් හැමදනාටමත් නිදුක් නිරෝගී භාවේ ජයශ්‍රීමා මහබෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් වේවා. විසුඳයි හාමුදුරුවෝ, කතරගම දෙයි හාමුදුරුවෝ, සමන් දෙයි හාමුදුරුවෝ, සක්දෙවදුන්, සතරවරන් දෙව්දරුවන්, ඔබ අප රකින ඉෂ්ටකාමී හැම දෙවි කෙනෙකුම, අලුත්නුර දැඩිමුණ්ඩ දෙවිදුන් ඇතුළු හැම දෙවි කෙනෙකුමත්, නමුණුකුලට අධිපති ශ්‍රින්දක දෙවියන් වහන්සේ ඇතුළු හැම දෙවි කෙනෙකුමත් මේ පින් ලබ රට, ජාතිය, ආගම ඔබ අප ආරක්ෂා කරත්වා පතන බෝධියකින් දෙවිවරුනේ නිවන් දකිත්වා කියලා එකට ගාත කියමු. ආකාසට්ටාච බුම්මට්ටා
devanaga mahiddika punyantang anumoditva charan rakkantu loka sas akas

0: සාදු. අද උතුම් වූ පොසොන් පුර පසළොස්වක පෝදා නිතිෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා වැඩසටහනේ පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාවයි මෙලෙස නිමාවට පත්වන්නේ. මේ උතුම් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අති පූජනීය මැදිරිගිරියේ පුණ්‍යසාර අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. හාමුදුරන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ලයනල් ජයසේකර මහත්මාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ අතර අපි සවස ප්‍රවෘත්ති විරාමය ලබා ගන්නට සූදානම් වන්නේ ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව රාත්‍රී 7 ධර්ම දේශනාව සජීවී ලෙසින් පවත්වන්නට අද මේ පින්බිමට වැඩම වන්නේ අති පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ. රාත්‍රී 8ට ආශිර්වාද අදිෂ්ඨාන බුදුගුණ මහා පහන් පූජාව පවත්වනවා. ඒ නිසා සුදු පීරසයක් ඒ වගේම පහනක් සහ පහන දල්වනට යමක් සූදානම් කරගන්න රාත්‍රී 9ටයි ශ්‍රේත පූජා සජීවී වැඩසටහන නිමාවට පත්වන්නේ. අති පූජනීය මීදෙනියේ විනීත ස්වාමීන් වහන්සේ බුදුගුණ අදිෂ්ඨාන පහන් පූජාව පවත්වීමට මේ පුණ්‍ය භූමියට වැඩමවීම සිද්ධ කරනවා. ඒ අතර අපි මතක් කරන්නට ඕනේ නේත්‍රාලෝක බණ්ඩාරවෙල ධර්ම විජය පොසොන් උදානයේ සාර්ථක කරගන්නට නිතිෆම් රේඩියෝවේ ගරු සභාපති ප්‍රධාන විධායක නිලධාරීතුමා නිශාන්තකේ දහනායක මහත්මයා ඇතුළු සමස්ත නෙත්FM කාර්ය මණ්ඩලය ලබා දුන් ශක්තිය අපි ගෞරවයෙන් සිහිපත් කරන අතර කසාගල සමූහ ව්‍යාපාරයේ ඊ타මත්ම සත්සිතින් යුතුව මේ පින්කම් මාලාව සංවිධානය කරන්නට අපට ශක්තිය එක්කාසු කරන්නට යෙදුණා. ඒ වගේමයි ශ්‍රේත පූජා සජීවී වැඩසටහන ඔබට සමීප කිරීමේදී ට්‍රැවල් net ආයතනය ලබා දුන් ශක්තිය පිළිබඳව සිහිපත් කරමින් මාස්ටර් ගයිඩ් ආයතනයත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේමයි උපුල් ඉන්ටර්නැෂනල් ආයතනය මොරගහයට රත්නපුරසහ සහ බණ්ඩාරවෙලදී ඔබට ටේලරින් කලාවේ නියම උරුමක් කරුවන් වන සියවසක අභිමානීය සාඩම්බර විශ්වාසයේ සමගින් තමයි උපුල් ඉන්ටර්නැෂනල් ආයතනය ඔබත් සමගින් ඒ කටයුතු සිද්ධ කරන්නේ. අපි නැවත ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරු වන ගැසීමට බලාපොරොත්තු වන අතරේ ඔබට සිහිපත් කරනවා මෙවන් වූ සජීවී වැඩසටහනක් සිද්ධ කරන්න ඔබ අදහස් කරනවා නම් බලාපොරොත්තු වනවා නම් අපේ දුරකථන අංකය සටහන් කරගන්න 077 41 52 72 තමයි දුරකථන අංකය. යලිත් රාත්‍රී 7ට අති පූජනීය වල්පොල ගෝතම ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවෙන් සජීවී ලෙසින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සම්බන්ධතාවය අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණය වෙත.
1: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
2: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
1: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
2: බැතිපරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
1: කවදත් අලුත් කාක

0: ඇපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
1: මිලියන 2කමාරක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package plus SLT Mobitel Fiber.

0: සැපකින්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
3: finishing වහලක් ලෙස color up flow වැජබෙනා fit වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න finishing වහලක් නම් color up තමයි
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: වසට තිත, රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒකින්ද රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජය නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජය වෙති
5: යහතුන වඩන අපේ රස විජය
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙතගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන්. අද 2026 ජූනි 29 වනදා සතුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය. නෙට් නිවුස් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. නෙට් නිවුස් සජීව බැදරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙට් නිවුස් සමග මම භාෂිනී ආර්යරත්න. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: සිරස්තල නේත්‍රාභිහි වන්දනා සර්වඥ ධාතු නමස්කාරයට තවමත් දිගු පෝලිම් මධ්‍යම රාත්‍රිය වනතෙක් සැදැහැවතුන්ට අවස්ථාව. දන්සැල් 7000ක් පරීක්ෂා කර ප්‍රමිතියෙන් තොර දන්සැල් 4කට වැඩ වරදී. ගැටුම් නවතා යළි සාකච්ඡා කිරීමට ඉරානය සහ ඇමරිකාව එකඟ වෙයි. වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 53,000 ඉක්මවයි. 142ක දුම්වැටි තොගයක් සමග චීන කාන්තාවක් අත්අඩංගුවට. පොසුන් පොහොය වෙනුවෙන් පින්කම් සඳහා පැමිණෙන සැදැහැවතුන්ගෙන් වෙහෙර විහාරස්ථාන මේ වන විටත් පිරී ගොස් තිබෙනවා. ඒ වගේම අද දිනේ සිට ඉදිරි දින කිහිපය සඳහා දන්සැල් පැවැත්වීම වෙනුවෙන් මේ වන විටත් දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචිව තියෙනවා කියලයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවේ. අදත් දන්සැල් 7,000ක් පරීක්ෂා කර ප්‍රමිතියෙන් තොර දන්සැල් 4ක් වහම ක්‍රියාත්මක වන පරිදි නවත්වන්නත් අදාළ බලධාරීන් කටයුතු කළා. ඒ ඇතුළු දවසේ උණුසුම් සත්‍ය අනාවරණය මෙතැන් සිට. පොසුන් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් සංවිධාන කෙරෙන නිත් FM රේඩියෝ වේ ශ්වේත පූජා පින්කම් මාලාව මේ වන විටත් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනවා. එමෙන්ම නේත්‍රාලෝක ධර්ම විජය පොසුන් කලාපයද මෙම විහාරස්ථානයේ කේන්ද්ර කර ගනිමින් අද දිනේද ක්‍රියාත්මකයි. මේ අතර අද මධ්‍යම රාත්‍රිය දක්වා උතුම් වූ ධාතුන් වහන්සේ දැක බලා වන්දනා කිරීමටද සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා. ඒ පිළිබඳ තවතරතුර දැන ගැනීම සදහපදෙන් සම්බන්ධ වනවා එම විහාරස්ථානයේ රැඳී සිටින නිත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්. අයිබෝවන් සමීර.
8: අයිබෝවන්, පින්බර සන්ධ්‍යාවක් නිත් FM රේඩියෝව පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ වෙනුවෙන් සංවිධාන කරන නේත්‍රාලෝක පොසොන් උදානයේ අද දවස පුරාම ශ්වේත පූජා පින්කම් මාලාව පැවැත්වුණා. මීට සුළු වේලාවකට පෙර නිත් FM ආශිර්වාද බෝධි පූජාව අවසන් කරන ඒ පූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් එන අනතුරුව ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් අපි සූදානම් විශේෂ ධර්මානුශාසනාවක්. ඒ වගේම රාත්‍රි 8:00 සිට අපි සූදානම් කරලා තියෙන්නේ විශේෂ බුදුගුණ සජ්ජායනාවක් පවත්වන්නට රාත්‍රි 9:00 දක්වා. එයින් සජීවී වැඩසටහන් අවසන් වුණත් නේත්‍රාභිවන්දන මහා ධාතු නමස්කාරය ක්‍රියාත්මක වෙනවා අද දවසේ. ඉතින් අද මධ්‍යම රාත්‍රිය දක්වාම ඔබට මේ උතුම් වූ ධාතුන් වහන්සේ වන්දනා කරන්නට හැකියාව තිබෙනවා. මේ වන විට බණ්ඩාරවෙල නගරයේ මැදේ ඉතා දිගු පොලිම් තියෙන ආකාරය
1: අපිට දැක බලා ගන්න පුළුවන් කම තියෙනවා. ඉතින් ඒ අවසන් සදහැවතා නික්මන තුරුම නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාරය අපි පවත්වන බවත් සඳහන් කරන්නට ඕනේ. එහෙමනම් නේත්‍රාලෝක පොසොන් උදානයේ ඊටාම සාර්ථකව කරගෙන යන්නට අපිට කසාගල සමූහ ව්‍යාපාරය, ඒ වගේම අපත් සමග හිටියා උපුල්ස් ඉන්ටර්නැෂනල්, ඒ වගේම දඹදිව යන්නට ඔබට නිරන්තරයෙන් මඟ කියන ට්‍රැවල් නෙත් ආයතනයත් අපිත් එක්ක හිටියා. ඉතින් මේ සියලුම දායකත්වයන් හිතවත්කම් මැද තමයි නේත්‍රාලෝක පොසොන් උදානය ඔබට සමීප කළේ. තවත් තොරතුරු සමග අපි හෙට දවසේ හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා. මම සමීර බණ්ඩාර වීරකෝන් නෙත් නිවුස් වෙනුවෙන්.
7: ස්තුතියි සමීර. මේ අතර දිවයිනේ සෑම විහෙර විහාරස්ථානයක්ම පාහේ අද පස්වරුව වන විට සැදැහැවතුන්ගෙන් පිරී ගොස් සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කර තිබූ දන්සල් 7000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම පරීක්ෂා කිරීම්වලදී අඩුපාඩු පැවති දන්සල් 131ක් හඳුනාගෙන අවශ්‍ය උපදෙස් ලබා දී නැවත නිවැරදිව පවත්වාගෙන යාමට අවසර ලබා දුන් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ. එමෙන්ම ප්‍රමිතීන් තොරව සකස් කළ සිසිල් බිම දන්සල් 4ක් තහනම් කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබෙනවා. පොසොන් පොහේ නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 18412ක් ලියාපදිංචි වී තිබූ අතර අද සහ හෙට පවත්වනු ලබන එම දන්සල් පරීක්ෂාවට ලක් කරන බවද එම සංගමය සඳහන් කළා. එමෙන්ම පොසොන් කලාප ආශ්‍රිතව ඇති වෙළඳ සැල් සහ තාවකාලික පොසොන් වෙළඳ සැල්ද පොසොන් සතියේදී පරීක්ෂාවට ලක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් පැවසුවා. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා.
9: පොසොන් උත්සව වෙනුවෙන් දිවයින පුරා දන්සල් 18412ක් ලියාපදිංචි වෙලා තියෙනවා. මේ සියලුම දන්සල් අද හෙට සහ අනිද්දා දිනේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කිරීම කටයුතුල නිරත වෙනවා. මේ දන්සල් පරීක්ෂා කරලා අපි මහජනතාවට සුරක්ෂිත ආහාර ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරලා තියෙනවා සහ ක්‍රියාත්මක කරමින් ඉන්නවා. විශේෂයෙන් බැතිමතුන්ගෙන් ඉල්ලන්නේ අපි පූර්ව උපදෙස් ලබා දුන් පරිදිම පිරිසිදු ජලය භාවිතා කිරීම සහ ලෙඩ රෝග වලින් තොර පුද්ගලයන් ආහාර සකස් කිරීම සඳහා යොදා ගැනීම, ඒ වගේම උපකරණ වල සුදුභාවය සහ ප්ලාස්ටික් සහ පොලිතින් අනාරක්ෂිත ලෙස භාවිතා කිරීම නැවැත්වීම වැනි කාරණා සම්බන්ධ අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම ඩෙංගු අධි වසංගත තත්ත්වයක් පවතින කාලවකවානුවක් ලංකාව ගෙවමින් ඉන්නේ. ඒ නිසා දන්සල් අවසන් වුණාට පස්සේ ඒ අපද්‍රව්‍ය නිසියාකාරව බැහැරලන්න කටයුතු කරන්නත් කියලා විශේෂයෙන්ම අපි බැතිමතුන්ගෙන්.
7: ඉරානය සහ ඇමරිකාව අතර ඇති කරගත් ගිවිසුමෙන් පසු යළි ඇති වූ ගැටුම් නවතා යළි සාකච්ඡාවන් සඳහා පිවිසීමට දෙරටේ නායකයන් එකඟතාවකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ලබන අඟහරුවාදා දිනේ කටර් රජයේ දෝහාහිදී දෙරට අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. හෝමුස් සමුද්‍ර සන්ධිය ඇතුළු දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ඉදිරි දින 30ක කාලය සඳහාද හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය යටතේ පවත්වා ගන්නා බව ඉරාන විදේශ අමාත්‍යවරයා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා. මෙම මාසය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 19318 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද 53000 ඉක්මවා ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ ජනවාරි පළමුවනදා සිට ඊයේ දිනේ දක්වා දිවයිනපුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53159ක් වන බවයි. මෙවර විට ඩෙංගු රෝගිය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 31ක්. පවතින තත්වයේ මැදෙහි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මදුරුවන් බොවීම වැළැක්වීමට සහ මදුරු කීටයින් පිළවුන් විනාශ කිරීමට අවට පරිසරය පිරිසිදු කිරීමට දැඩි අවධානය යොමු කරන ලෙසයි සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුවත් කළේ. පවතින දේශපාලන තත්වයේ සම්බන්ධයෙන් අද දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමකිතර දිසානායක මහතා සඳහන් කළේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය බැඳී සිටින බවයි.
10: ලක්ෂ 1200ක් ජාවාරංකාරයන්ගෙන් වගේම පාතාලයෙන් හප්පන් හැටියට ඉල්ලපු සජබේ සමහර ආසන සංවිධායකෝ මේ රටේ අධිකරණ අමාත්‍යාංශයේ අමාත්‍ය ධූර දරපු සමහර නායකයන්ගේ දරුවන් ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපිට මේ වෙලාවේදී තරාතිරමක් නොබලා උන් සියලුම දෙනා යෝජනා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. කලබලයට පත්වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. විශේෂයෙන්ම පහුගිය දවස්වල අට්ටාල ගහගෙන උපවාස කරලා අඛණ්ඩ උපවාස කියලා මහා කාලකෝටියක් මේ රටේ ජනතාවට පෙන්නුවා. මේ රජයේ ගමන් මග පිළිබඳව ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කරන්න පාර්ලිමේන්තුවේ පහුගිය සතියේ දවසක සභා ගැබමෙදර පැනලා සෙන්කෝලිය මංකොල්ල කණ්ඩ අර පරණ නාටකම් සියල්ලම ආපෝසරයක් පටන් අරගෙන තියෙනවා. ඇයි මේ කලබලෙ? ඔවුන් දන්නවා නීතිය ක්‍රියාත්මක වෙනකොට තමන් ළඟටත් මේ නීතිය යම් වෙලාවක එනවයි කියලා.
7: නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
11: කිසි ගැටලුවක් නැහැ පාර්ලිමේන්තුවට ඇවිල්ලා විතරක් නෙමෙයි අර වේදිකාවලත් ජනාධිපතිවරණවලදී පාර්ලිමේන්තු මැතිවරණවලදී ඒ කිව්ව දේවල් කරා නම් තමයි වඩා හොඳ. ඒවා නොකර පාර්ලිමේන්තුවට ඇවිල්ලා වෙන දේවල් කතා කරලාට තේරුමක් නැහැ. ඉතින් රටේ ජනතාවට ඒ කිව්ව පොරොන්දු ඉටු කරන්න කියන එක තමයි අපි කියන්නේ. සා පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කරන්න. ඉගෙන මාධ්‍ය දර්ශන කරන්න අවශ්‍ය නැහැ. අපි ඉතාපෝනෑකමින් කියනවා ඒක පුද්ගලයෙක් මේ හොරකම් වලට දේශපාලන පක්ෂ නැහැ. ඒ දේශපාලන හැම පක්ෂයකම හොරකම් වල කරන අය ඉඳලා තියෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණෙත් කුඩු වලට සම්බන්ධ අය මේ මහජන නියෝජිතින්ගේ දරුවෝ මහජන නියෝජිතයෝ අවුලා තියෙනවා. ඒකට දේශපාලන පක්ෂයක් නැහැ. ජාති ආගමක් නැහැ. සිංහල දෙමළ මුස්ලිම් මේ හැමෝම මේ ඉන්නවා. ඉතින් යම් වැරද්දක් කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඒකට සම්පූර්ණ සහයෝගය අපි ලබා දීලා තියෙනවා. අපි පක්ෂයක් හැටියට අපි තාවකාලිකව අපි සමාජිකත්වයේ අහෝසි කරලා තියෙනවා.
7: පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ වර්තමාන රජය ජනතාවට ලබා දුන් පොරොන්දු අමතක කර වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනීමට උත්සාහ කළ චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළ රේගෝ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකාර කාන්තාව චීනයේ කුංමින් නුවර සිට දිවයිනට පැමිණ ඇති බවයි නෙට් නිවුස් කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. ඇය රැගෙන ගමන් මළු තුළ තිබේ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 28,000 තොගයක් රේගෝ නිලධාරීන් විසින් සාගෙන තිබෙනවා. එම දුම්වැටි තොගේ වටිනාකම රුපියල් 142ක් පමණ වන බවයි පැවසෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ රේගෝ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා. නෙට් නිවුස් මේලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
12: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-76-716-3672.
6: කවදත් අලුත් කාගෙත් නෙත්. Diva Fresh Daily Alert.
12: එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
13: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගෙන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
14: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
15: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
16: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
14: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
17: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ window series එක Swiss Tech Slimline.
14: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
18: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

0: විරැකියාවට තිත තබමින් හැකියාවට රැකියා ලබා දෙන සදාහරිත ප්ලාන්ටේෂන්. ඔබේ සිතැඟි පරිදි රැකියාවකට මෙන්න අවස්ථාව. එන්න අනාගත සුරක්ෂිතතාවයෙන් සැදුණු සදාහරිත ප්ලාන්ටේෂන් වෙත. සුදුසුකම් සපිරි ඔබ වෙනුවෙන් රැකියා රැසක් අප අතේ. ජීවිතය ජයගන්න තීරණය ඔබ අතේ.
1: වට්සප් කරන්න 076-4416-1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙක් වන්න. දැන්ම කතා කරන්න. 0.71.666.222. Prime Residences.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: කවදත් අලුත්, කාගෙත් net.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපර දායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්. පොසොන් පුර පසළොස්වක පොහේ දිනේ නිමිති කරගෙන net fm රේඩියෝව සජීවීව ඔබ වෙත සමීප කරන net fm ශ්වේත පූජා වැඩසටහනේ රාත්‍රී ධර්ම දේශනාව වෙනුවෙන් සජීවී සම්බන්ධතාවය ලබා දෙන්නයි සෝදානම. ආයුබෝවන් සමීර.
2: ආයුබෝවන් භාෂිනී. භාෂිනී සඳහන් කළ පරිදිම අද ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනී ජනයාට තවත් වැදගත්ම පොහෝ දිනයක් ඒ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය. අද උදෑසන සිට මේ පොහෝ දිනේ වැදගත්කම් පිළිබඳ නේකවිද ධර්ම දේශනා තුළින් අපිට ශ්‍රවණය කරන්නට ලැබුණා. මේ වන විට බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ජනී ජනයාගෙන් ගැවසී සිටින්නේ නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් කලාපයේ ආමිස කලාපය, ප්‍රතිපත්ති කලාපය ආදී විදිහට මේ සියලු පින්කම් දකිමින් පින් රැස් කරගන්නට වගේම මේ මොහොතේ රැඳී සිටින සියලුම දෙනාගේ බලාපොරොත්තුව දහම් පදයක මිහිරියාව විඳගෙන ඒ දහම් පදය ඇසුරෙන් තමන්ගේ ජීවිතය සාරවත් කරගන්නට. ඒ උදෙසා අද net fm රේඩියෝ මගින් මේ අවසන් ධර්මානුශාසනාව නේත්‍රාලෝක පොසොන් උදානේ ඒ සඳහා පින්බර දායකත්වය දරන්නේ අංක 141A නුවරපාර යක්කල පදිංචි දම්සිරි නන්දනී පොන්නම්පෙරුම මහත්මිය ඇතුළු ඒ පවුලේ සම විසින් ඔවුන් සහ මේ නේත්‍රාලෝක පොසොන් කලාපය ඔබ වෙත සමීප කරද්දී අපිට දෙවන්ත ශක්තියක් බවට පත් වුණේ බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය. ඉතින් ඔවුන්ගේ දැඩි කැපවීම මත මේ කටයුතු සියල්ල සිදු කරද්දී වැඩමවා දාල පින්වත් දේශකයන්න් වහන්සේට සාම්ප්‍රදායනිකූලව දැහැත් පිළිගන්වා ආරාධනා කරන්නට අපි සූදානම් වන්නේ. ඒ සඳහා බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික කහවත්ත හැට නැෂනල් බැංකුවේ කළමනාකරු දීපති එදිරිසිංහ මහතාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි දන්නවා හොරණ බක්කුලසෑයේ සිට උතුම් වූ ධාතුන් වහන්සේ වැඩවීම සඳහා වැඩි කාර්යභාරයක් අපේ දීපති එදිරිසිංහ මහත්මයා සිදු කළා. ඉතින් ඊටත් පුණ්‍යානුමෝදනා පළ කරන ගමන් නමස්කාර පූර්වක පාදාභිහි වන්දනෙන් ආරාධනා කරනවා. කරුණා පාරාදීසේ නිර්මාතෘවර සෙනසුරාදා net fm

ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ.

Sadhu. Bandarvela, Sri Pusparama, Viharadhipatishwara, Uvellasa Dedisave, Upapradhana Adhikarana Sanghanayaka Durandara, Apita Namakiyanna Avasarayi, Atipojaniya Polgampola, Indananda Nayaka Mahaswamin Vahansevara Pradhana, Vedamova Vedasitina Garutara Pojaniya Mahasangharatnin Avasarayi. අද නෙත් FM ශ්වේත පූජා පොහොය සජීවී වැඩසටහනට අපිත් බණ්ඩාරවෙලට මේ වෙලාවේ වැඩම කරලා පුස්පාරාමයට එකතු වෙච්ච දහස් සංඛ්‍යාත පින්වත් ඔබටත් ඒ වගේම පින්වත්නි නෙත් FM ඔස්සේ සහ නෙත්‍රාලෝක YouTube නාලිකාව හරහා ලෝකේ පුරා මේ ධර්මයේ ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැම දෙනාටම අපි මෛත්‍රී සිතින් ආශිර්වාද කරනවා යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වෙත්වා කියලා. අද දවසේ පින්වත්නි ඔයත්න්ට වෙනස්ම කාරණයක් ගැන අවබෝධයක් ඇති කරවන්න හිතුවා අපි. මේ ලෝකේ කෙනෙක් දස කුසල් වඩනවා නම් එයා මරණින් පස්සේ සුගතිය උපදීද දුගතිය උපදීද? දස කුසල් වඩනවා නම් සුගතිය උපදිනවා. එතකොට කෙනෙක් දස අකුසල් වල ඉන්නවා නම් එයා මරණයෙන් පස්සේ කොහේ උපදීද? දුගතිය උපදිනවා. අද මම ඔබට මේ දේශනාවේදී පැහැදිලි කරන්නේ ඕකේ අනිත් පැත්ත. දස කුසල් කරමින් ඉන්න කෙනෙක් මරණයෙන් පස්සේ නිරේ යන විදියත්, දස අකුසල් එක්ක ඉන්න කෙනෙක් සුගතියට එන විදියත් පෙන්නල දෙනවා මේ වෙලාවේ. එහෙම දහම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇති කියලා ඔබ විශ්වාස කරනවද? يعني දස අකුසල් කරලා සුගතිය යන අයත් ඉන්නවා. දස අකුසල් වල ඉඳලා මැරෙනවා. හැබැයි සුගතිය උපදින්න. දස කුසල ඉඳලා මැරිලා එයා දුගතිය යනවා කියන එක එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරයිද කවදාවත්? මොකද ඇත්තට හිතෙන්නේ? අද පින්වත්නි ඒ වගේ භයංකාර කතාවක් කියන්න හදන්නේ. හරිද? කර්මයේ සහ කර්ම විපාකයේ ඇත්තටම සිද්ධ වෙන නොවන විදිය අපි කාටවත් හිතා ගන්න බෑ. ඒක දකින්නේ බුදු කෙනෙක්ම විතරයි. බුදුරජාණන් වහන්සේලාගේ තියෙන ඒ ඥාණය ශ්‍රාවකයන් වෙච්ච අපිට හිතින් හිතන්නවත් බෑ. මේ ලෝක සත්වයාගේ කර්ම විපාක දෙන විදිය පින්වත්නි අපිට අචින්ත්‍ය විෂයක්. හිතලවත් කෙලවරක් කරන්න බැරි, හිතලත් තීරණයක් හරියට ගන්න බැරි අචින්ත්‍ය විෂයක්. ඒකින්දා

0: බුදු කෙනෙක්මයි දකින්නේ කර්මය කර්ම විපාක දෙන විදිය මේ ලෝක සත්වයාට. මොකද කෙනෙක් හොඳ කර්ම කළොත් සුගතිය, නරක කර්ම කළොත් දුගතිය කියන එක ඕන කෙනෙකුට පිටින් බල්ල කියන්න පුළුවන්. හැබැයි පින්වත්නි, එහෙම නොවෙන සිද්ධි බුදුරජාණන් වහන්සේ බොහොම සියුම්ම කර්මය විග්‍රහ කරලා පෙන්නපු තැන්වල තියෙනවා. අද ඒ වගේ අපි කතා කරමු. බුදුරජාණන් වහන්සේගේ විශේෂ ඥානයක් තියෙනවා, ඨානාඨාන ඥානය කියලා ඥානය. මේ ඨානාඨාන ඥානයයි කියන්නේ වෙන්න පුළුවන් සහ විය නොහැකි දේවල් බුදුරජාණන් වහන්සේ තමයි හරියටම දකින්නේ. විය හැකි දේ, මට විය හැකි දේවත් මං හරියට දන්නේ නැහැ, බුදුරජාණන් වහන්සේමයි හරියටම දකින්නේ. මට විය නොහැකි දේ මටත් වැඩිය හොඳට බුදුරජාණන් වහන්සේමයි හරියට දකින්නේ. ඒ උන්වහන්සේගේ ඨානා ඨාන කියන ඥානෙ. බුදුරජාණන් වහන්සේ පින්වත්නි, කර්මය පිළිබඳ දැකපු කම්මස්ස කතා ඥානාදී උන්වහන්සේගේ උත්තම ඥාන බල ඇසුරින් තථාගතයන් වහන්සේ ලෝක සත්‍යයට දේශනා කරපු ඒ උතුම් සූත්‍ර තුල මහා කම්ම විභංග කියලා සූත්‍රයක් තියෙනවා. කර්මය ගැන විග්‍රහ කරපු විශාල දේශනාව මහා කම්ම විභංග සූත්‍රේ. විභංග කියන්නේ විග්‍රහ කරනවා කියන එක. කම්ම විභංග කියන්නේ කර්මය ගැන විග්‍රහ කරපු. පින්වත්නි, කර්මය ගැන විග්‍රහ කරපු සූත්‍රයේදී අපිට හිතා ගන්නවත් බැරි කාරණයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. හොඳට දස කුසලේ සිල්වත්ව ඉඳලා දුගතිය යන අය උන්වහන්සේ බුදුන් ඉදින් දකින්න එකට හේතුත් උන්වහන්සේ පෙන්වනවා. ඒ වගේම දස අකුසල් කරමින් ඉඳලා එයා කොච්චර දස අකුසලේ හිටියත් සුගතිය උපදින විදිහත් උන්වහන්සේ පෙන්වනවා. මේක කිව්වට පස්සේ ඔබ කල්පනා කරයි, එතකොට එහෙනම් අපි දස කුසල් කරලා වැඩක් නැද්ද? හාමුදුරුවෝ එහෙනම් කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ, දස අකුසල් කරගෙන ඉන්න සුගතිය යන්න පුළුවන් කියලාද කියලා දැම්ම පින්වත්නි, තීරණයකට එන්න කලබල වෙන්න එපා. ඉසල දේශනා හොඳට තේරුම් අරගන්න ඔක්කොටම කලින්. මේක හරියට තේරුනොත් කර්මය ගැන බය නැති වෙන එක නෙමෙයි වෙන්නේ, කර්මය ගැන බය වැඩි වෙන එක වෙන්නේ. මේ සසර ගැන තියෙන බය නැති වෙන එක නෙමෙයි සසර ගැන තියෙන බය වැඩි වෙන එක වෙන්නේ. එනිසා මේක හරියට තේරුම් ගන්න ඕනේ. හැබැයි මම මේකට ගන්න උදාහරණේ ඔය ඇත්තෝ දන්න කියන කෙනෙක්ගේ, අහලා තියෙන කෙනෙක්ගේ උදාහරණයක් ඇසුරෙන් මේක සාකච්ඡා කරමු. ඇත්තටම පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු සමහර ශ්‍රාවකයන්ගේ අපි අහලා තියෙන සිද්ධිවල වැඩි අපි නොහිතපු සියුම් තැන් තියෙනවා. ඒව තව ගැඹුරින් හිතන්න ඕන. එනිසා අහපු එක වුණත් තව තවත් හාරලා හාරලා අහන්න දේවල් තියෙනවා. ඔකට කියනවා සුතම් පරියෝදපේති. අහපු දේ තව තවත් පිරිසිදු කරගන්න ඕනේ පින්වත්නි. දැන් ඔයත් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණින් උන්වහන්සේ කර්ම විපාක කර්මය ඇසුරු කරගෙන කරපු සමහර උපමා සහිත විග්‍රහ හිතන්නවත් බැරි, අපිට හිතන්නවත් බැරි. මං එකක් උදාහරණයට ගන්න. ඒ තමයි සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවිකාව ප්‍රාණඝාත කරයිද කවදාවත්? කවදාක්වත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඒක අභව්‍යයි. ඒක කරන්නේ නැහැ. ප්‍රාණඝාතකට අනුබලයක්වත් දෙයිද? මරන්න යන කෙනෙකුට සෝවාන් වෙච්ච කෙනෙක් තුවක්කුවක් දෙයිද? මාළු අල්ලන්න යන කෙනෙකුට සෝතාපන්න වෙච්ච කෙනෙක් බිලිපිත්තක් දෙයිද? සතෙකුට විදින්න යන, දැන් අද වගේ දවසකනේ පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේට තිස්ස රජතුමයි මුවාවයි හම්බෙන්නේ. එතකොට ඔයත්තු හිතන්න තිස්ස රජතුමා දඩේම යන්න ලෑස් වෙනකොට තිස්ස රජතුමාට දුන්න දෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් කියලා හිතන්න පුළුවන්ද ඔයත්තන්? එහෙම නිකන් සෝවාන් වෙච්ච කෙනෙක් තුවක්කුවක් බිලිපිත්තක් දුන්නක් ඊතලයක් දෙයිද? මොකද හිතන්න? එහෙම දෙයක් වෙන්න බෑනේ, අනුබල දෙන්නේ නෑනේ. හැබැයි පින්වත්නි, එක සිද්ධියක් තියෙනවා ස්වාමින් වහන්සේලටවත් හිතාගන්න බැරි වෙච්ච සිද්ධියක්. ඒකයි මං කිය බුදු කෙනෙකුටම තේරෙන සමහර දේවල් තියෙනවා අපිට කියන්න හිතන්න තේරෙන්නේ නෑ ඒවා. ඒ ප්‍රශ්නේ අපෙන් ඇහුවනම් කවුරු හරි අපි අමාරු වෙටනවා පින්වත්නි. ඇත්තනම බුද්ධ කාලේ සෝවාන් වෙච්ච එක ශ්‍රාවිකාවක් හිටියා. එක දවසක් දෙකක් නෙමෙයි ජීවිත කාලෙම සත්තු මරන්න යන කෙනෙකුට දුන්නා ඊතලේ, හැමදාම දුන්නා සෝවාන් වෙච්ච කෙනෙක්. මෙයා දුන්නයි ඊතලේ තමන්ගේ ස්වාමියාට දෙන බිරිඳ. උදේට දෙනවා හැමදාම දඩේම යන්න කලින් දුන්නයි ඊතලේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ බිරිඳ සෝතාපන්න වෙච්ච කෙනෙක් කියලා. ස්වාමීන් වහන්සේලාට ලොකු ප්‍රශ්නයක් ආවා. එහෙම කොහොමද වෙන්නේ? නමුත් තථාගතයන් වහන්සේ කියනවා නම් සෝතාපන්නයි කියලා, ඒක එහෙම්මමයි. ඒත් එතකොට කොහොමද සෝවාන් වෙච්ච කෙනෙක් අර වගේ දඩේම යන්න හදන කෙනෙකුට දුන්නයි ඊතලේ දෙන්නේ? මේක ස්වාමීන් වහන්සේලාට ලොකු ප්‍රශ්නයක් වුණා පින්වත්නි. උන්වහන්සේලා ගිහිලා බුදුරජාණන් වහන්සේගෙන් මේ ගැන අහනකොට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා. ඒ උපමාව මම බුදුරජාණන් වහන්සේගේ දේශන තුළ තියෙන උපමා අතර දැක්ක අතිශයින්ම විශිෂ්ට උපමාවක්. මට හිතාගන්නවත් බෑ ඒ වගේ උපමාවකින් උන්වහන්සේ මිසක් වෙන මේ ලෝකේ කාටවත් බෑ ඒ ප්‍රශ්නේ විසඳන්න. ඒ උපමාව කියන්න කලින් මං ඒ දුන්නා ඊතලේ දුන්න නෝන ගැන චුට්ටක් කියලා ඉන්නම්. ඒ නෝන පින්වත්නි වැදි ගමක හිටපු වැද්දෙක් බැඳලා හිටපු වැදි භාර්යාවක්. හැබැයි ඇය උපන්නේ වැදි ගමේ නෙමෙයි, ඇය සිටු ගෙදරක ඉපදුනේ. ඒ සිටු ගෙදර ඉපදිලා සඳළු තලයේ සුවසේ ඉන්න වෙලාවක පින්වත්නි උඩතට්ටුවට වෙලා ඇය දකිනවා ඒ සිටු මාලිගාව ළඟින් තියෙන ටවුන් එකට යන පාර, ඒ ලේන් එකෙන් යනවා වැද්දෙක්. මේ වැද්දා මීපැණි දඩයන් කරගත්ත මසුයි විකුණන්න යනවා ටවුමට. දැන් අර සඳළු තලේ ඉඳලා දැකපු මේ සිටු දුව වැද්දාව දැක්කට පස්සේ ඇයගේ හිත ඇතුලේ කැකෑරෙන්න ගත්ත පින්වත්නි මහා අමුතු ආදරයක්. අර වැද්දව කොහොම හරි බඳින්න ඕනි කියලා හිතුණා. මේක පාට දැක්ක ගමන් කලින් දැකලත් නැහැ, මේ සිටු දුවට කලින් කිසිම ආදරයක් තිබිලත් නැහැ. මේ දැරිවිගේ හිතේ මෝරගෙන ආපු ෆස්ට් ලව් එක පින්වත්නි. හරි, වැද්දෙක් ගැන මස් විකුණන් යන. ඊට පස්සේ වැද්දා දැන් ටවුමට ඕක විකුණන්න ගිහිල්ලා ආපහු මෙතනින් එනවා කියලා ඇය දන්න නිසා ඇයට හිතට කොච්චර තදියමක් ආවද කියනවා නම් මේ වැද්දත් එක්ක යන්න ඕනේ කියලා. ඒ දන්නව අනිවාර්යෙන් මේක අම්මට තාත්තට කිව්වොත් ඔකට ඉඩ දෙන එකක් නැහැ. පවුලේ කිසි කෙනෙක් ඔකට ආශිර්වාද කරන්නේ නැහැ. ඒ නිසා සිටුතුමාට සිටු දේවිට නොකිය දුව දැන් මොකද කරන්නේ? වැද්දා එක්ක පැනලා යන ලෑසි. තමන්ගේ විශ්වාසවන්තම සේවිකාවට කියලා ඇඳුම් ටිකක් ගෙන්න ගත්තා. ගෙනගෙන පින්වත්නි සේවිකාවක් විදියට වෙස්වලාගෙන මාලිගාවෙන් පැන්නා. ගිහිල්ලා හැංගිලා හිටියා වැද්දා එනකම් බලාගෙන. තවුමේ බඩු ටික විකුණලා වැද්දා එනකොට වැද්දාගේ පස්සෙන් ගියා. ගිහිල්ලා කිව්වා මට ඔයාව ඕනේ කිව්වා. වැද්දා ඇහුවා "තී කවුද?" කිව්වා "මම අසවල් සිටුතුමාගේ දුව, එකම දුව." මොන මගුලකටද කියලා මගේ පස්සෙන් එන්නේ. ඊට පස්සේ කිව්වා "මට ඔයා ඇර වෙන කවුරුවත් ඕනේ නැහැ." අට ඔයාමයි ඕන කිව්වා. වැද්දට තේරුණා පින්වත්නි, ජීවිතේද කෙල්ලද? ලස්සන කෙල්ලෙක්, හැබැයි ඔය කෙල්ලට අහුනොත් එහෙම මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. මොකද සිටුතුමා කියන රජුත් එක්ක සම්බන්ධයි. ඒ නිසා අනිවාර්යෙන් රජු මගේ හිස ගසා දානවා මෙහෙම කෙල්ලෙක් අරන් ගියොත්. ඒ නිසා මට ජීවිතේ වටිනවා මේ කෙල්ලෙක්ට වඩා කියලා වැද්දා කැමති වුණේ නැහැ. වැද්දා මේ ගෑනු ළමයාව එලවන්න එලවන්න මේ ළමයා පස්සෙම ගියා පින්වත්නි. දැන් බලන්න මේ අම්මට තාත්තට හොරෙන් පැනලා ගියා. හිතා ගන්නවත් බෑ ඇයි ඒ වෙනකොටත් සෝතාපන්නයි පින්වත්නි. දැන් බලයි ඔබ, සෝවාන් වෙච්ච කෙනෙක් එහෙම කරයිද? හරි, මේ බුද්ධ කාලේ ආందోళනාත්මක චරිතයක්. අන්තිමට පින්වත්නි වැද්දාගේ පස්සෙම ගියා වැදි ගමට. වැද්දා එලෝ එලෝ ගියා, පල කී කී ගියේ, පස්සෙම ආවා. අන්තිමට වැදි ගමට ගියාට පස්සේ වැද්දට තේරුණා මේ මිනිස්සයව පන්නගන්න එක ලේසි නෑ, කරන්න දෙයක් නෑ. බැන්දා දරුවෝ 14 දෙනෙක් හදනෝ. ඒ ජීවිතේ ඇය අර වැද්දට පුතුම්ම ස්වාමි භක්තියකින් ආදරෙන් සලකනවා පින්වත්නි. ඇත්තටම මේ මොකද්ද? මේ සෝවාන් වෙච්ච කෙනෙක් ඇයි මෙහෙම කරන්නේ? මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කාරණේ මොකද්ද? ආත්ම ගානක් තිස්සේ ඇය ස්වාමියා විදිහට තෝරගත්ත කෙනා පින්වත්නි මේ සංසාරේ. තමන්ගේ සසරේ ආපු ස්වාමි පුරුෂයා, වැද්ද කෙලෙස් පිරුණු ආත්මක ඉන්නේ. වැද්දට ඒව මතක නැහැ අතීතේ. හැබැයි ඇය මේ වෙලාවේ වැද්දට වඩා පිරිසිදු සිතකින් ඉන්න කෙනෙක්. ඇයට පෙර මතකය දැනෙනවා. ඇයට ඒ ආදරේ හදවතේ ආත්ම ගානක් තිස්සේ ආපු ආත්මීය සෙනෙහස නිසා ඔහුවම කසාද බඳින්න ඕන වුණා. හැබැයි බඳින්න කලින් ඇහුවා ගමේ තියෙන චාරිත්‍ර ටික කියන්න ඕනේ, ඒව ඔක්කොටම එකඟ වුණොත් විතරයි බඳින්න පුළුවන්. වැදි ගමේ තියෙන විශේෂ චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම ටික කියාගෙන ගියා. බිරිඳක් අතින් වෙන්න ඕනේ ඒවා. හැම එකටම හා කියමින් එකඟ වුණා. ඒ මොකටද? ඔහු ඕන නිසා. ඒක එක කන්ඩිෂන් එකක් තිබ්බ පින්වත්නි. හැමදාම උදේට වැදි බිරිඳ දුන්නයි තලේ දෙන්න ඕනේ දඩේම යන ස්වාමි පුරුෂයාට. ඒක එක් ගමේ චාරිත්‍රය. මේවා එකක් හරි කැමති නැත්තම් බඳින්න බෑ. ඊට පස්සේ මේ මිනිස්යාව බඳින්න ඕනකමට එයා ඒකටත් එකඟ වුණා. නමුත් එයා ඒකෙදී ඒක යාට කරපු විදිය බුදුරජාණන් වහන්සේ තමයි සංඝයාට කියලා දුන්නේ. පින්වත්නි, ඒක ලේසියෙන් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොඳටම දන්නවා දුන්නෙන් ඊතලෙන් කරන්න යන්නේ මොකද්ද කියලා. දැන මෙහෙම දෙනකොට පින්වත්නි ඇයගේ හිත මොන විදිහක තත්ත්වයක ඇය රැක ගන්න ඕනේද? ඇය මොකක් හිතන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ සංඝයාට කියනවා ඇයි හිතපු දේ. උන්වහන්සේ අර මං කිව්වනේ ලස්සන උපමාවක් කිව්වා කියලා. මොකක්ද ඒ උපමාව දන්නවද? විස භාජනයක් තියෙනවායි කිව්වා. ඒ භාජනේ විස පිට තැවරිලා තියෙනවා. මේ භාජනේ අල්ලන්න එනවා දෙන්නෙක්. එක්කෙනෙක්ගේ අතේ තුවාල හොඳටම, අනිත් එක්කෙනාගේ අතේ තුවාල නැහැ. බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් අහනවා, මහණෙනි, තුවාල තියෙන කෙනා ඒ අතින් අල්ලනවා විස භාජනේ, විස පිට තැවරිච්ච. අනිත් එක්කෙනා තුවාල නැති අතින් අල්ලනවා ඒ විස භාජනේ, ඒ විස පිට තැවරිච්ච. හැබැයි දෙන්නට එකම භාජනේ අල්ලන්න සිද්ධ වුණාට දෙන්නට ඒක ශරීරගත වෙන විදිය, විස බලපාන විදිය වෙනස්ද නැද්ද කියලා අහනවා. ඒක වෙනස්. තුවාල තියෙන කෙනාට බලපාන විදියයි, තුවාල නැති කෙනාට බලපාන විදියයි දෙකක්. පින්වත්නි, ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සංඝයාට කියනවා, මහණෙනි, ඔය වැදි බිරිඳ තුවාල නැති අතින් ඔය විසභාජනය අල්ලන්නේ. පැහැදිලිවම ඇය අල්ලන්නේ විසභාජනය. ඒක ගැන ආයි විවාදයක් නැහැ, විසභාජනය. නමුත් ඇයට අල්ලන්න සිද්ධ වෙලා තියෙන්නේ තුවාල තියෙන අතකින් නෙමෙයි, තුවාල නැති අතකින්. ඇය හැමදාම හිතින් ප්‍රාර්ථනා කරනවා, බිරිඳක් වශයෙන් චාරිත්‍රේෂ්ඨ කරන්න ඕනකමට මම මේක කරන්නේ. නමුත් කිසිම සතෙකුට කිසිදු හානියක් මේ දුන්නෙන් ඊතලෙන් වෙන්නෙපා. මගේ සීලේ ආනුභාවයෙන් මම සතුන් කෙරෙහි දක්වන මෛත්‍රියේ කරුණාවේ ආනුභාවයෙන් කිසිදු සතෙකුට හානියක් හිංසාවක් සිද්ධ වෙන්නෙපා. මගේ මහත්ය අතින්වත් ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න එපා කියමින් ප්‍රාර්ථනා කරමින් තමයි පින්වත්නි අදිස්සාන කරමින් සත්‍යක්‍රියා කරමින් තමයි ඇය ඒක දීලා තියෙන්නේ. අර මිනිස්සයාටත් තේරෙන්නේ නැහැ, දඩයන් වරදිනෝ. හරි, එතකොට ඔය සිදුවීම බුදුරජාණන් වහන්සේ වගේ විසභාජනයක් අල්ලන දෙවිදිහක් උපමා කරලා ඕක නොකියන්නට ආයෙත් පින්වත් ඔය වගේ ප්‍රශ්නයක් විසඳ ගන්නවා කියන එක බොරු. අපෙන් කවුරු හරි අහුවනම් සෝවාන් වෙච්ච කෙනෙක් මෙහෙම මේ දුන්නා ඉතලේ දෙනවා, මෙයා අපි උත්තර දෙකෙන් කද්දේ එක්ක කියයි දුන්නා ඉතලේ දෙන්නේ නැහැ කියයි, නැත්තම් කියයි දෙනවා නම් එහෙනම් එයා සෝවාන් නැහැ කියයි. අපි දන්නේ ඔච්චරයි. හරි, සෝතාපන්න කෙනෙක් අතින් එච්චර එහෙම දෙයක් සිද්ධ වෙන විදිය ඔය වගේ උපමා එක්ක බෙදලා පෙන්වන්න පින්වත්නි තථාගතයන් වහන්සේට හැර වෙන කාටවත් බෑ. උන්වහන්සේ කර්ම විපාක මේව ගැන දේශනා කරන විදිහ උන්වහන්සේගේ අවබෝධයෙන් පෙන්වලා දීපු සමහර තැන් පින්වත්නි මේ සංසාරයේ ඇත්ත தත්ත්වය අපිට තේරුම් ගන්න පුළුවන්. මේ කම්ම විභංග සූත්‍රයේ තියෙන කාරණා දෙකක් තේරුම් අරගත්තොත් මම ඔබට කිව්වේ ඒකයි. කම්ම විභංග සූත්‍රය පැහැදිලිව කියනවා උන්වහන්සේ බුදු නැතින් දකින්නෝය කියලා. දස කුසල් කරගෙන ඉඳලා සුගතියේ උපදින අය සාමාන්‍යයෙන් කොච්චර අපිට හම්බුණත් දස කුසල් තුල ඉඳලා මරණින් පස්සේ දුගතිය යන අයත් ඉන්න පුළුවන් කියන එක උන්වහන්සේ බුදු නැතින් දකිනවා කියන එක. ඒ වගේම තමයි දස අකුසල් කරන් ඉඳලා දුගතිය යන අය සාමාන්‍යයෙන් අපිට හම්බුණාට දස අකුසලයක ඉඳලා පින්වත්නි සුගතිය යන්න පුළුවන් කෙනෙකුත් උන්වහන්සේ බුදුන් දින් දකිනවා. දැන් නිකන් හිතලා බලන්න, දස අකුසලයේ කිව්වට පස්සේ ඕකේ මිත්‍යා දෘෂ්ටිත් තියෙනවා. දස අකුසලේට මිත්‍යා දෘෂ්ටියක් තියෙනවානේ. එතකොට ප්‍රාණඝාත ආදී ඉඳලා කරන්න තියෙන සියලු අකුසල් ටික සිද්ධ කරන කෙනෙක් ඇත්ත හිතන්නකො පින්වත්නි සුගතිය යන්නේ කොහොමද කියලා. මිත්‍යා දෘෂ්ටිකෙක් මරණින් පස්සේ උපදින්නේ එක්ක නිරේ එක්ක තිරිසන් ලෝකේ. හැබැයි බුදුරජාණන්සේ කල්ප 100ක් ඇතුලේ එහෙම සුගතියේ ඉපදිච්ච එක කෙනෙක් හරි දැක්ක තැන් තියෙනවා. නමුත් කර්මය, කර්ම විපාක ගැන මිත්‍යා දෘෂ්ටි කියන මිත්‍යා දෘෂ්ටියයි, ඒ කියන්නේ මොනෝhari තමන් හොද හෝ නරක හෝ කරන දෙයක ඒකට විපාකයක් තියනවා කියලා පිළිගන්න ඇතැම් අයට වෙනත් මිත්‍යා දෘෂ්ටි තියනා ඉන්නවා. පොඩි මිත්‍යා දෘෂ්ටි තියනවා සමහරලාට. අර නියත මිත්‍යා දෘෂ්ටි තිබ්බොත් ආයි කතාවක් නෑ, අනිවාර්යෙන් නිරේ, අනිවාර්යෙන් තිරසන් ලෝකේ. නමුත් දස අකුසලයට මිත්‍යා දෘෂ්ටි කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටි විතරක් නෙමෙයි පින්වත්නි. දැන් ඔය ඇත්ත බලන් ඉන්නේ දස කුසලයක් තුල ඉන්න කෙනෙක් දුගතිය යන හැටි, දස අකුසලයක හිටපු කෙනෙක් සුගතිය යන හැටි කොහොමද වෙන්නේ කියන එක පැහැදිලි කරගන්නනේ. මං ඔය කාරණාවට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ශ්‍රාවිකාවන්ගේ විශේෂ චරිතයක් ගැන විස්තරයක් කියන්නම්. ඔයත්තෝ දන්නවා අඹපාලි. දැන් මේ අඹපාලි කිව්ව ගමන් දන්න කතාවක්. හැබැයි දන්න කතාවේ හිතන්න ගොඩක් දේ තියෙනවා අපි සමහරවිට හිතන්නේ නැති. චියුම් තැන් කොච්චර දැනගත්තත්. අඹපාලිගේ ජීවිතේ පින්වත්නි ඔයත් දන්නවා ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂුණියක් විදියට අඹපාලි මහරහත් උත්තමාවියක් බවට පත් වෙන්න කලින් ඇය ගිහි ගෙදර ඉන්නකොට හිටියේ නගර සෝබිනියක් විදියට. එගණිකාවක් අඹපාලි. හැබැයි පින්වත්නි සැප විඳපු ගණිකාවක්. ගණිකාව වර්ග දෙකක් ඉන්නවා. හැම දැන් සමහර මේ නගර සෝබිනී කියන වචනේ ඇහෙනකොට හිතන්නේ ගණිකාවට කියන සමාන වචනයක් කියලා. ගණිකාව හැමෝම නගර සෝබිනී නෙමෙයි පින්වත්නි. නගර සෝබිනී කියන්නේ තනතුරක්. ඒක ජොබ් එකක් නෙමෙයි. දැන් ගණිකාවක් කියන්නේ ඒක ඒගොල්ලන්ගේ ජොබ් එකනේ. හැබැයි නගර සෝබිනී කියන්නේ ජොබ් එකක් නෙමෙයි. ඒ ඇවිල්ලා ගණිකාවන් අතරින් තෝරාගත්ත කෙනෙකුට දෙන තනතුරක් නගර සෝබිනිය කියන්නේ. නගරය සෝභමාන කරන කෙනා. ඇයි එහෙම කියන්නේ? ඔයත් දන්නවා ඒ කාලේ රාජධානිවල එක එක රජවරුන්ගේ රාජධානිවල රටින් රටට වෙළඳාම යනවා මිනිස්සු භාණ්ඩ ප්‍රවාහණයට. ආනයන අපනයන සිද්ධ වෙනවානේ. එතන ඕකේ වෙලෙන්ද පුළුවන් තරම් ගෙන්නගෙන තමන්ගේ ප්‍රදේශෙන් අර භාණ්ඩ හොමාරු කරගෙන විදේශ විනිමය වැඩි කරගන්න රජවරු කරපු එක උපක්‍රමයක් තියෙනවා. කාමයට එක්ක වසඟ වෙච්ච සමහර වෙලෙන්ද ලස්සන ගණිකාවක් හිටියොත් ඒ නගරේ නම් දරාගත්ත ඔය හොඳම සල්ලි තියෙන ව්‍යාපාරිකයෝ ප්‍රකෝටිපති කහවණු විසික් කරන්න තරම් සල්ලි තියෙන ව්‍යාපාරිකයෝ ඇය හොයාගෙන එනවා. එතකොට ඇය හොයාගෙන එන එක හින්දා විදේශ විනිමය ගෙන ගන්න පුළුවන් ඒ තමන්ගේ රාජධානියට. ඔන්න ඕකට ගණිකාවන් අතර ඉන්න ලස්සනම කෙනාව පත් කරනවා නගර සෝබිනිය විදියට. එයා තමයි නගරේ වෙනම සිටු මැදුරක් දීලා, සේවිකාව දීලා, යාන වාහන දීලා එයාව තියෙනවා පින්වත්නි සිටුවරියක් විදියට. ඔය අඹපාලි කියන්නේ එහෙම නෙවෙයි, තර්ඩ් ක්ලාස් හිටපු කෙනෙක් නෙමෙයි. අන්න ඒ වගේ හිටපු කෙනෙක්. එයා ළඟට යන්න හැමෝටම බෑ. රජවරු, සිටුවරු විවිධ එහෙම අය තමයි ඒගොල්ල ගාවට ආවේ. අනිත් අය තමයි වනචර. ඔය නගර සෝබිනීල වනචර නෑ. හරිද? මේ වචන තේරුම් ගන්න ඕනේ. වනචර කියන වචනේ පහුගිය කාලේ හාමුදුරුවන්ට කියමින් එක්තරා ප්‍රකට චෝදනාවක් ඇහුණ අපි දැක්කා මේ හාමුදුරුවරුත් වනචරයි කියලා. මම නම් පිළිගන්නවා පින්වත්නි හාමුදුරුවරු වනචරයි කියලා. හරිද? මාත් කාලයක් වනචර වැඩ කළා. අය බය නැතුව කියනවා මේ වෙලාවේ. හොඳද? මං ඉස්සර බණ කියන්න කලින් වනචර වැඩ කළා පින්වත්නි. ඒ කියන්නේ මම මේක පැහැදිලි කරලා දෙන්නම්. බුද්ධ කාලේ ඔය සිටු මැදුරු වගේ සියලු සැප සම්පත් එක්ක තියපු ගණිකාවෝ ඒ විදිහට සුවපහසු යහන් එක්ක ඔවුන්ගේ ජීවිතේ ගත කළාට හොඳට කෑම බීම සේවක සේවිකාවෝ එක්ක හැම ගණිකාවටම එහෙම තිබුණ නැති හින්දා අනිත් ගණිකාවෝ කරන්නේ මොකද්ද පින්වත්නි? තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් තමන්ගේ රැකියාව කරගන්න ඒගොල්ලන්ට තැනක් කියලා හොයාගත්ත කැලෑවල්. එනිසා ඔවුන් තමන්ගේ ළඟට එන පුද්ගලයොත් එක්ක යන්නේ කැලෑවේ නම් කරනවා අසවල් තැනට එන්න. අන්න එහෙම කැලෑවල් වලට ගිය කියන්නේ තර්ඩ් ක්ලාස් ගණිකාව. හරි? ඒගොල්ලෝ ගියා හැම කැලෑවල් වලට. ඒ නිසා ඔවුන්ගේ ක්‍රියාවට නමක් හැදුනා වනචර කියලා. චර කියන්නේ මොකද්ද? චාරි කියන්නේ හැසිරෙනවා කියන එකනේ. වනචර කියේ වනේ හැසිරෙනවා. එතකොට ඒ වනේ හැසිරෙන ගණිකාවෝ පිරිසක් වෙනම හිටියා. ඒගොල්ලෝ වනචර ගණිකාවෝ. එතන අඹපාලි කියන වනචර ගණිකාවක් නෙමෙයි. එයා වනේට ගියේ නැහැ. අඩගාසිලා, හරි, සිරිමා, ඒගොල්ලෝ එල්ල වනේ ගියපු වනචර ගණිකාවෝ නෙමෙයි. එතකොට වනචර වැඩ කරේ ගණිකාවෝ විතරකුත් නෙමෙයි. වනේට ගිය තව දෙතුන් ගොල්ලක් ඉන්නවා. එක කට්ටියක් තමයි සාමාන්‍ය අහිංසක ගෙවල් වල ගොම ඇහිඳින්න, දර ඇහිඳින්න යන කාන්තාව. ඒගොල්ලොත් තමන්ගේ දවසේ එක වෙලාවක් වෙන් කරගෙන වනේ හැසිරෙනවා. දර ඇහිඳින්න, ගොම ඇහිඳින්න යනවා. ඊට පස්සේ දඩයන් වලට යන අය, ඒගොල්ලොත් වනචරයි. හොඳම වනචර කට්ටිය දැන් ගණිකාව කැලේට ගියාට පෙන්වද්දි ඒ අවශ්‍ය වෙලාවට ගියා විතරනේ. කැලේම ඉන්නේ නැහැ. වැඩියෙන්ම වනචරකම් වැඩ ටික කළේ හාමුදුරුවරු. ඒ උන්වහන්සේලා තමයි කැලේම හැසිරෙනවා. ගස් යටමයි. ගල්ෙන් නැස්සේ ගස් අස්සේ භාවනා කරගෙන ඉන්නවා. ඒ උන්වහන්සේලා තමයි වැඩිම වනචරකම් කරේ. මේ ගෞතම බුද්ධ ශාසනයේ වැඩියෙන්ම වනචරකම් කරපු හාමුදුරුව තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. වනචර මහමුදුරු මහරහතන් වහන්සේලා අතරේ. ඇයි වෙනද වනචර කියන වචනේ පටලගන්න එපා. ඒ වචනේ තේරුම ගන්න මොකද්ද කියලා. වනේ හැසිරුනේ හුදකලාව බවුන් වඩන උත්තමයොත් වනේ හැසිරුණා. ඒකත් වනචර. ඉතින් ඒකයි මම කිව්වේ මමත් බණ කියන්න කලින් වනචර වැඩ කරා කියලා. අපිත් සමහරලට කැලෑවල්ල කුටි දෙනසුන් ලෙන් ඇසුරු කරගෙන හිටපු කාලේ තියෙනවා පිණ්ඩපාත වැඩම කරා. ඒ වනචර ජීවිතේ මරු පෙන්වති හරිෂෝ. දැන් මේ පොඩ්ඩක් වනචර ජීවිතෙන් ඈත් වෙලා දැන් නිකන් හරි මට නම් ආහිතනවා ආපහු ගිහිල්ලා වනචර වැඩ කරන්න ඕන කියලා. ඇත්තරම විටින් විට යන්න ඕනේ වනචර වැඩ කරන්න. හොඳේ. එතකොට මොකද සියහිනා වෙන්නේ? මේ මෙතන යන හිනාවේ යනවා. ධාතුන් වහන්සේලා වඳින්න යන අය. පින්වත්නි, මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඔය විදිහට වනචර වැඩ නොකරපු අම්බපාලි මහරහත් උත්තමාවිය බවට පත් වුණා. එතකොට දැන් අර මම ওই වනචර කතාව ටිකක් වැඩිපුර හයිලයිට් කරලා කිව්වේ දේශපාලකයෝ සමහර වෙලාවට හාමුදුරුවරුන්ටත් වනචර කියලා කිව්වනේ ඉතින්. ඒක වරදකුත් නෑ. ඔය තරහ ගන්න ඕනේ නෙමෙයි. ඔව් ඔව් කියලා කියන්න තියෙන්නේ. ඇත්ත කියලා. මිහිඳු මහරහතන් වහන්සේත් වනචර වැඩන කරේ පින්වත්. මහමෙවුනා වනය බාරගත්තේ මහමේගවනේ වැඩ හිටියේ නේ. උන්වහන්සේ වැඩියෙත් වනයේට අඹ වනයේකට, ඊට පස්සේ වැඩ හිටියෙත් මහමේගවනේ. එහෙනම් වනයේම හිටියානම් මිහිඳු මහරහතන් වහන්සේත් මොනචරයිද? මොනචරයි. ඔය ඇත්ත තමයි වනචර වෙන්න නොදී හාමුදුරුවන්ගේ ටවුන් වල ගමේ තියාගෙන හාමුදුරුවනේ අපේ දානෙට පාන්සකොලෙට පිරිතට වඩින්න කියලා අපිව වනචර කරන්න නැතුව තියන් ඉන්නේ. හොඳද? නැත්නම් හාමුදුරුවන්ට හරිනම් වනචර වෙලා ඉන්න ඕනේ. හරි. ඒ ඇති ඒ කතාව. එතකොට අම්බපාලි ඔය විදියට පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ ළඟ තමන්ගේ තිබිච්ච ජීවිතේ අතහැරලා දාලා පැවිදි වෙලා ඒ උත්තමාවි උතුම් අරහත්තර පත් වෙලා නිකෙලස් ජීවිතයක් ගෙව්වට ඇයගේ අතීත කතාව හරිම අනුවේදනීයයි. ඒ අතීතයේ ඇතුලේ තිබ්බ සම්පූර්ණ ජීවිත ගණනාවක හිතන්න සෑහෙන පරිච්ඡේද ටිකක් තියෙනවා එක එක ජීවිතවල. ඇත්තටම ඒ කලින් බුද්ධ ශාසනෙත් මහානදම් පුරපු කෙනෙක් කියලා ඔබ දන්නවා. මම ගොඩක් වෙලාට මගේ දේශනවලුයි අම්බපාලි උපමා වලට ගන්නවා. මොකද මෙයා එක එක ඒවට උදාහරණ. දැන් මේ අද කතාවට ආයේ කවුරුත් ඕනේ අම්බපාලගේ ජීවිතය ඇති පින්වත්නි කතාව තේරුම් ගන්න. අම්බපාලි ගිය බුද්ධ ශාසනය කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී ඔයාට දන්නවා ඒත් භික්ෂුණියක් දන්නවද හරි සිල්වත්. එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ හොඳට සිල් රැක්කා. ඒ උපසම්පදා සීලය හොඳට ආරක්ෂා කරගෙන ධාතුන් වහන්සේලාට හරීම ගෞරවයයි. ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයක් ළඟ පින්වත්නි ඇය කුටියක් හදාගෙන ඒ සෑයට උපස්ථාන කරන්න ඕනකමටම ළඟපාත හිටියේ. හරියට නිකම් අනුරාධපුර අටමස්ථානේ කොහේ හරි තැනක ඉන්න භික්ෂුණියක් වගේ තමයි. එතකොට අර නිතර රුවන්වැලි සෑයට ආගන්න පුළුවන් දුරකින් ඉන්නා වගේ. එහෙම දැන් අදටත් ස්වාමින්වහන්සේලා එක එක මෑණිවරු ඉන්නව පින්වත්නි. ගිහියත්තුත් ඉන්නවා අපි දන්න. අනුරාධපුරයේ අවට ඉන්නවා උපස්ථාන කරගෙන ඉන්න ආසාවෙන්. අනේ මේ කියන සිල්වත් භික්ෂුණිය පාන්දරින් යනවා පින්වත්නි සෑමලුවට. ගිහිල්ලා එයාගේ ජීවිතේ පුරුද්දක් කරගෙන තිබ්බා. සෑය අතු ගානවා, පිරිසිදු කරනවා, මල්ලාසන හෝදනවා. මහා සෑයෙත් එහෙමනේ. මහා සෑයේ අපේ net එකේ කියලා තියෙනවා කලින් මේ රටේ සමහරුන් ඔය රෝමලි සෑයට යන අය සමහරු දන්නේ නැති වුණාට ස්වර්ණමාලි මහා සෑයේ හැම මල්ලාසනයක්ම පාන්දරට සෝදනවා. සෑම මල්ලාසනයක්ම සෝදලා සුවඳ වතුරෙන් හෝදනවා, සුවඳ ස්ප්‍රේ කරනවා. සෝදලම් ඒ පුංචි මොප් එකක් තියෙන, ඒකෙන් මොප් කරලා ඒක සම්පූර්ණ සුවඳ ස්ප්‍රේ එකක් ගහලා තමයි ගේට්ටු අරින්නේ මිනිස්සුන්ට වන්දනා කරලා මල් පූජා කරන්න හැම මල් ආසනෙම. ඊට පස්සේ සියලුම හදුන්කූරු ගහන ඒ ආසන ඔක්කොම කූරක් හොයන්න පුළුවන් නම් ගිහිල්ලා උදේ පාන්දරෙන් ගිහිල්ලා, අර සාමාන්‍යයෙන් ඔබ දන්න හදුන්කූරු ගහනේ කූරු ඉතුරු වෙලා තියෙනවනේ. රුවන්වැලිසෑයේ පාන්දරට ගිහිල්ලා හඳුන්කෝරු ගහන ආසනයක කෝරු හොයන්න පුළුවන්ද කියලා බලන්නකො. කෝරු ඔක්කොම අයින් කරලා කැටයන් ඇඳලා මල්ලාසන ටික ලස්සනට අලංකාරව තියලා තමයි ගේට්ටු අරින්නේ හැමදාම. මේවා අවුරුදු දැන් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ සිද්ධ වෙන එකක් අකණ්ඩව. එතකොට මහා සෑය රුවන්වැලි සෑය අතුගාලා පිරිසිදු කරලා මල්ලාසන සෝදලා හඳුන්කෝරු ගහන ආසන ඊට පස්සේ පහම්පත්තු කරන තැන්වල ඒ අවශ්‍ය තිර අයින් කරලා සුද්ධ කරලා ඒ වට හතර පහන් තියෙනවා වටේ ඒ වට තෙල් දාලා ඔක්කොම කරලා පින්වත්නි වතාවත් ටිකක් තියෙනවා හැමදාම දෛනිකව සිද්ධ කරන්න. මම ඔබට කියලා තියෙනවා පාලිතයියගේ මූලිකත්වෙන් ඔය වතාවත් ටික හැමදාම සිද්ධ වෙනවා කියලා. පාලිත කියන ඒ අයියා දැන් අවුරුදු 20කට ආසන්න කාලයක් තිස්සේ එයා එක දිගට ඒ වැඩේ කරනවා. එක දවසක්වත් මගහරින්නේ නැතුව ඒක බලා ගන්නවා. එයා යටතේ තව බොහෝ දෙනා සුවසේ ඒ වත් කරනවා. පින්වත් පාන්දර දෙකට එන්නේ මහා සෑගාවට පාලිතයියා. මමත් මේ මගේ අද්දකින් ඔය හැම මල්ලාසනයක්ම සෝදලා තියෙනවා පාන්දර මාස ගණන් හොදලා තියෙනවා. මම පින්වන්ත වෙලා තියෙනවා පින්වත් මහා සෑයේ උඩ අර වටේට තියෙනවානේ පේසාවලලු. ඔයත්තන්ට ලැබිලා තියෙනද ඔය පේසාවලලු උඩට නැගලා අතු ගන්න? පාන්දර ඔය පේසාවලලු උඩ සම්පූර්ණ පේසාවලල්ලක් ඉවර වෙනකම් අතු ගන්න ලැබිලා තියෙනවා මට. ලැබිච්ච ලොකු භාග්යක් ඒක. ඉතින් මම කියන අර අඹපාලි කාශ්‍යප බුද්ධ ශාසනයේදී ඔය වගේ හරියට එයාගේ ජීවිතේම තියෙනකම් කලේ මොකද්ද? සෑයක් ළඟ උපස්ථාන කරන එකමයි. පින්වත්නි බැලු බැල්මට ඇය හරි සිල්වත් පින්වත් භික්ෂුණියක්. ඇය ඔහොම ජීවිතේ ගෙවලා අපවත් වුණා. අපවත් වුණාට පස්සේ පින්වත්නි හැමෝම හිතන්නේ ඇති ඇය ගෙවපු ජීවිතෙත් එක්ක, සීල රැකපු විදිහත් එක්ක, බුද්ධෝපස්ථාන කරපු විදිහත් එක්ක හැමෝම හිතන්නේ ඇත්තේ ඇය සුගතිය යනවා කියලා. නමුත් ඇය ඉපදුනේ නිරේ. ඇයගේ ජීවිතේ බැලුවොත් දස කුසල් ඔක්කොම තිබ්බා පින්වත්නි. ඇය ඉපදුනා නිරේ ගිහිල්ලා. මොකද්ද නිරේ යන්න හේතුව උනේ? එයා එකම එක තැනක යාට හිත වැරදුනා. පුංචි වචන දෙකක් හොටු ටිකක් කරපු හරියා. දවසක් සෑමලු අතුක ගා ඉන්නකොට අර දූවිල්ල පොඩ්ඩක් ඇවිස්සලා වගේ තියෙන්නේ නැති පින්වත්, එතනින් පැදගුණ කරගෙන වඩිනවා රහත් භික්ෂුණියක්. ඇයට කිඹුහුමක් ගියා. ඒ උත්තමාවේ කිඹුහුම ගියාට වන්දනා කරන සතියෙන්ම උන්වහන්සේ වන්දනාවේ දිගටම එහෙම්මම පැදගුණ කරගෙන වැඩියා. වැටිච්ච හොටු ටික ඇය දැක්කේ නැහැ. ඒ වැටිච්ච සොටු ටික දැක්කේ පින්වත්නි අතුග ගා හිටපු භික්ෂුණිය. ඒ කියන්නේ මේ අඹපාලිගේ ඒ පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේදී භික්ෂුණිය ආත්මෙදී එයා තමයි දැක්කේ හොටු ටික. සාමාන්‍යයෙන් ඔයත් කියන්න හොඳට පිරිසිදු කරන තැනක් තව කෙනෙක් ඇවිල්ලා අපිරිසිදු කරනකොට අර පිරිසිදු කරන කෙනාට තරහ යනවනේ සාමාන්‍යයෙන්. දැන් ඔයගොල්ලෝ ගෙදර කාමරේ එහෙම හොඳට අස් කරලා තියෙනකොට මහත්ය වෙලා සරම ගලවලා විසිකරපු ගමන් තරහ යන්නේ නැද්ද? කාලා පිගන් ඔහේ තැන් තැන් වල දාපු ගමන් බීපු තේ කෝප්පේ කොඹි වහ වහ එතන තිබ්බොත් එහෙම තරහ යන්නේ නැද්ද? හැමතිස්සෙම බයිනවනේ මොනවද මිනිස්සු මෙහෙම කරන්නේ කියලා. ළමයින්ටත් බයිනවනේ වගේ. ඒ වගේ පින්වත්නි සාමාන්‍යයෙන් පිරිසිදු කරන කෙනෙක් හැමතිස්සෙම කැමති ඒ පිරිසිදු කරන එකට උදව් කරනවට කවුරු හරි. ඒක පිරිසිදුකම පවත්ව ගන්න උදව් කරනවට නැත්නම් තරහ යනවා. මේ භික්ෂුණීට උනේ එහෙම ප්‍රශ්නයක් පින්වත්නි. හොටු ටිකක් වැටෙන දැක්ක ගමන් මයකෝ මම මෙච්චර මේ ඔහොත් මේ සුද්ධ කර කර අතුකග පිරිසිදු කරනවා. මේ ගෑණි මේ හොටු හලහල යනවා සෑමලුවේ මහලොකු වැඳිල්ල කියලා හිතින් බැන්නා. දැනන් හිටියේ නෑ රහත් භික්ෂුණියක් කියලා. මේ හිතන්න පින්වත්නි දැනගෙන හිටියා නම් ඇය ඔය සොටු ටික ආසාවෙන් පිහදායි ගෞරවයෙන් පිහදායි දැනන් හිටියේ නෑ. ඒ වෙලාවේ ඇයගේ හිතින් හිතුනේ ඔය වේ අකුර තියෙන ඉංග්‍රීසි වලදී තුන්වෙනි අකුර තියෙන අන්න ඒ අකුරයි මුලට වේ අකුරයි තියෙන මේ වචනයක් තියෙනවනේ. ඔන්න ඔය වචනේ කියවුණා. දැයි ඔබ බලයි අච්චර සිල්වත් භික්ෂුණියක් ඕ වගේ වචනයක් කියවෙනවා කියන්නේ නැහැදිච්ච භික්ෂුණියන්නේ කියලා. නෑ ඔක පාලි වචනයක්. ඒ කියන්නේ පාලි ඔය වචනේ කුණුහරපයක් නෙමෙයි. ඒක මේ අපි සුද්ධ සිංහලට කුණුහරපයක් කරගත්තට ඕක ඇවිල්ලා කුණුහරපයක් නෙමෙයි පාලියේ. අපිට පාලි ත්‍රිපිටකයේ ඕන තරම් ඔය වචනේ හම්බෙන තැන් තියෙනවා. තේරී ගාථාවල නගරසෝභිනිය විදියට හිටපු අය ඔය වචනෙත් එක්ක ගරය කියන එකත් එක්ක ඔය ගෙදර කියන නමින් කියලා තියෙන ත්‍රිපිටකයේ ඕක තියෙන එකක්. දැන් ඔයාට හයියෙන් කියන්නේ වෙසඟන කියලා කියන හයියෙන් ආපහු කියන්නේ ඔය මගේ ඉස්සරහම කිව්ව කුණු හරපේ. ඕකේ සන්ධි කරලා තියෙන වචන දෙකක්. ඔය කියන වචනේ අංගන කියන එකයි. අංගන කියන්නේ ගැහැණියට කියන වචනේනේ. එතන අංගන අයින් කරලා කියලා බලන්නකෝ කොක පුළුවන් නම් මගේ ඉස්සරහ. ඕක විසන්ධිකලොත් වචන දෙකක්. හරිද? දැන් වෙසගෙන කිව්වට පස්සේ කිසි බයක් නැතුව ඕන තැනක කියනවා මාත්මේ බනට කියනවා. අර විසන්ධි කරපේගේ ගැහණිය කියන වචනේ අයින් කරලා ඉතුරු එක කිව්වොත් එහෙම ඉවරයි. පින්වත්නි, ඒ නිසා ඒ භික්ෂුණිය සිල්වත් ඇය කුණුහරපයක් නෙමෙයි කිව්වේ. ඇය අර නගරසෝභිනියක් ගණිකාවක් වෙසඟනක් කියන විදිහේ හිතුවිල්ලක් ඇති කරගත්තේ. වෙසඟනක් වගේ නෙමේ හුටු හලංගිය කියන එක කියවුනේ ඇයට. ඒ කියන්නේ නැහැදිච්ච විදියට හැදියාවක් නැහැ. ඔන්න ඔය හැංගීම ආවේ. අනේ පින්වත්නි, ඒ හිතුවිල්ල ඇයට බලපාපු විදිය ආත්ම ගානකට ඒක හිතාගන්න බැරි සසරේ කර්ම ගෙව්වා. ඒ කියන්නේ ඇය අච්චර සිල් රැකලා දස කුසල හිටියේ. දස කුසල් පුරපු ජීවිතයක ඉඳලා අනේ අපවත් වුණාට පස්සේ පුදුනේ නිරේ අර වචන නිසා. ඒ වචනෙට ඇයි රහත් භික්ෂුණියකටනේ. ඔන්න දස කුසල් කරගෙන සිල්වත්ව ඉඳලා බුද්ධෝපස්ථාන කර කර ඉඳලා නිරේ ගිය චරිතයක්. හරි? දැන් තේරුණානේ වැරදිච්ච තැන. එතකොට කර්මයක් බලපාන හැටි විපාක දෙන හැටි බුදු කෙනෙක් කර අපිට හිතා ගන්න බෑ වෙනවාදී. දැන් හොඳයි මම ඒ කාලේ හිටියානම් මම වඩිනෝ ඒ භික්ෂුණී අපවත් වුණාම පංසුකූලෙට. ඔයත්තුත් එනවා අපවත් වෙච්ච මලගෙදර. දැන් අපි මොකෝ කරන්නේ? පංසුකූලෙදි හාන්දුරුවරු කියන එකක් නැද්ද? මේ උත්තමාවී හොඳට සිල් රැක්කා. කොයි වෙලේ බැලුවත් සෑය පිරිසුදු කර කර වත් කර කර උපස්ථාන කර කර බුද්ධ වතේමයි හිටියේ. මහා පිං කඳක්. උන්වහන්සේට ආය අමුතුවෙන් පිං ඕනේ නැහැ. උන්වහන්සේ සුගතියම තමයි ඇත්තේ කියලා කියන එකක් නැද්ද අපි? බලන්න කොහොමද කියලා පිං අද පාංශුකූලවල ඔය කියන වැල් වටාරන් ඕවා බුදු කෙනෙක් දකිනවා මිසක් අපිට හිතාගන්න බෑ. අපි හිතන්නේ අච්චර සිලුත් රැක්කනම් හොඳට බුද්ධවතත් කරන් හිටියානම් සුගතිය යනවා කියලාමයි අපි හිතන්නේ. නමුත් අර වගේ කොතන හරි වැරදිච්ච එකක් තියෙන්න පුළුවන් පින්වත්නි. කුසලයේ අභිභවා යන අකුසලයක්. දැන් එතන වෙලා තියෙන්නේ ඒ අකුසලේ එයාගේ අර එතෙක් කරපු සියලු සීලේ කුසල් බුද්ධවතේ කුසල් අභිභවා යනවා. ඒක එහෙම වෙන්න පුළුවන්. කොච්චර දස කුසලේ හිටියත් ඔබ බය වෙන්න මේක ඇහෙනකොට කුසලයේ අභිභවා යන අකුසලයක් මගේ අතින් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ කියලා බය වෙන්න ඕනේ. හරිද? හිත රැකගත්තා නම් ඇය අර හොටු ටිකක් ගෙනිච්ච දුර පින්වත්නි හොටු ටිකක් කියන එකට ඔච්චර ගැටෙන්නේ නැතුව ඕක පිහලා දැම්ම නම් ඉවරයිනේ. දැන් ඇය බුද්ධවත කරාට තරහසිත පාලනය කරන්න පුරුදු වෙලා තිබිලා නෑ එතන. ඒකයි සතිපට්ඨාන වටිනකේ වටිනාකම තියෙන්නේ. සීල රැක්ක පමණින් මේ බුද්ධවත උපස්ථාන කරපු පමණින් සතිපට්ඨානෙ වැඩුවේ නැත්නම් අනතුරක් තියනවද නැද්ද? අනතුරක් තියෙනවා. සීය කියන එක එච්චරට වැදගත්. සීලට විතරක් බෑ වෙනවා සුගතිය පරිසම් කරන්න. තේරෙනවද? බුද්ධ උපස්ථාන විතරක් කළා කියලා, ධාතු වන්දනා කළා කියන එක විතරක් බෑ. බුද්ධ උපස්ථානෙන් කිසි දෙයකින් විතරක් සුගතිය පරිසම් කරන්න බෑ වෙනවා. සතිපට්ඨානෙටම ඒක කරන්න පුළුවන්. හරිද? දැන් ඕකේ අනිත් පැත්තේ කතාව ඊළඟට. ඒක තමයි හොඳම ටික. ඊළඟට මෙයා නිරේ දුක් විඳලා විඳලා විඳලා නිරෙන් පස්සේ ඔන්න මනුස්ස ලෝකෙට ආවා. කෙලින්ම නිරෙන් ආවේ මනුස්ස ආත්මයකට. හැබැයි පින්වත්නි මනුස්ස ආත්මයට ආවේ ගැහැණියක් වෙලා. පුදුම ලස්සනයි. හරි ලස්සන කාන්තාවක්. ඇය පින්වත්නි ඒ ජීවිතය තුළ තෝරාගත්තේ ගණිකා ආත්මයක්. ගණිකාවක් විදියට වෘතියක්. දැන් ඔබ කියන්න ඔන්න භික්ෂුණිය නිරේ ගියා. නිරෙන් කොහෙටද ආවේ? මනුෂ්‍ය ජීවිතයට. දැන් මනුෂ්‍ය ජීවිතයට ඇවිල්ලා කළේ මොකද්ද? ගණිකාවක් විදියට හිටියා. දැන් ගණිකාවක් විදියට ඉන්න කෙනෙක් හොඳට සිල්වත් වචන කතා කරගෙන, සිල්වත් ක්‍රියා කරගෙන, සිල්වත් හිතක් පවත්වගෙන ඉන්න කෙනෙක්ද? දැන් අච්චර භික්ෂුණියක් විදියට ඉඳලත් වැඩ වැරදිලා නිරේ ගියා නම් ගණිකාවක් වෙද්දි පින්වත්නි කටවරදින් නැද්ද? ගණිකාවක් වෙද්දි ඇයාටින් කුසල්ද වැඩියෙන් වෙන්නේ අකුසල්ද වෙන්නේ? අකුසල්මනේ. කතා කළත් අකුසල් වචන, කයින් කළත් අකුසල් ක්‍රියා. එතකොට හිතුවත් අකුසල වචන සිතුවිලි තියෙන්නේ පිරිලා. බොහෝ විට ගණිකාවක් කියන්නේ දස කුසල් කරගෙන ඉන්න අය නෙමෙයි, දස අකුසලේ ඉන්න කෙනෙක්. දැන් අපි බලමු ඇය නිරෙන් ආව මනුස්ස ලෝකෙට. මනුස්ස ලෝකෙ දැන් දස අකුසල් කරන ජීවිතයක් ගෙවුවා. ඊට පස්සේ ඔය ඇත්ත දන්නවද ඒ මනුස්ස ආත්මෙන් මැරිලා කොහේ යන්න ඇත්තේ කියලාද හිතන්නේ? ඇය ඒ මනුස්ස ජීවිතෙන් මැරුණට පස්සේ, ඒ කියන්නේ නිරෙන් මනුස්ස ලෝකෙට ආව, දැන් මනුස්ස ලෝකෙන් මැරුණම ඇය ආපහු මනුස්ස ලෝකෙට ආවා ඒත් ලස්සන නෝන කෙනෙක් වෙලා. එදොර අර කලින් මනුස ජීවිතේ ඉන්නකොට දස අකුසල් සහිත ගණිකාවක් ඉඳලා ඔන්න ආයි මනුස ලෝකෙට ඇවිල්ලා ඒ ජීවිතෙත් ගණිකාවක්. එතකොටත් දස අකුසල් කර කර හිටියේ, ආයි මැරුණා, කොහේ උපදින්න නැද්ද? දැන් ආත්ම දෙකක් දස අකුසල් එක පිට කර කර ඉඳලා මැරුණේ. තුන්වෙනි ආත්මේ ආයි ආව පින්වත්නි, ඒත් මනුස ආත්මයක් ලස්සන කෙනෙක් වෙලා ඉපදුනා ඒත්. ඔය විදියට වාර 500ක් මනුෂ්‍ය මනුෂ්‍ය මනුෂ්‍ය මනුෂ්‍ය මනුෂ්‍ය, ස්ත්‍රී ස්ත්‍රී ස්ත්‍රී, රූමත් රූමත් රූමත්, ගණිකා ගණිකා ගණිකා, දසා කුසල් දසා කුසල් දසා කුසල්. දැන් ඔයතෝ මේ අඹපාලිගේ කතා අහලා තියෙනවා. තිබ්බට මේක සියුම් දෙයක් හිතන්න. මෙතන මනුෂ්‍ය ජීවිතම කීපයක් 500 වාරයක් ලබ එනවා කියන්නේ දස අකුසල් කර කර ඉඳලා මැරෙනවා මනුස්ස ලෝකේ. දස අකුසල් කර කර ඉඳලා මැරෙනවා මනුස්ස ලෝකේ. දස අකුසල් කර කර ඉඳලා මැරෙනවා මනුස්ස ලෝකේ. මම ඔක 500 පාරක් කියන්න වෙලා නැහැ. හරිද? දස අකුසල් කර කර ඉඳලා මැරෙනවා මනුස්ස ලෝකේ. එතකොට පින්වත්නි ඒක මාර හදියක් නේ. එහෙම කොහොමද වෙන්නේ? මෙච්චර මේ සිය ගානක් ආත්ම දස අකුසල් කර කර ඉඳලා මැරි මැරි ආයි කොහොමද සුගතෙකට එන්නේ? අන්න කම්ම විභංග සූත්‍රය පෙන්නපු කාරණේ පින්වත්නි, බුදු කෙනෙකුටමයි ඕවා පේන්නේ. අපිට ගණිකාවක් දැක්කට පස්සේ කටත් හොඳ නෑ, වැඩත් හොඳ නෑ, ජරා කට කළොත් ඇත්තන් ජරා වැඩ, හිතුවොත් හිතන්නේ ජරාම සිතුවිලිත් එක්ක අපි හිතන්නේ මෙයා දුගති යනවා කියලා. මෙන්න මේ උන්ද එන්නෙම සුගතිය, එන්නෙම සුගතිය. ආත්ම 500ක් වෙනවා සුගතියටම, මනුස්ස ලෝකෙට. ඒකත් ලස්සන කෙනෙක්. අබ්බගත වෙලා, කොර වෙලා, අන්ද වෙලා, මොකක්වත් එහෙමත් නැහැ. ලස්සනම ලස්සන කෙනෙක්. මොකද්ද රහස? මොකද්ද රහස? ඇයි ඒ දස අකුසල් කර කර මැරෙද්දිත් ආපහු සුගතියට ගේන්නේ? කාගේද බලේ? අච්චර දස අකුසලයේ යටපත් කරලා සුගතියට ගේන්න තරම් ලස්සන කෙනෙක්ව උපද්දවන්න තරම් කාගේද බලේ? බලේ තමයි ධාතුන් වහන්සේලාට කරපු උපස්ථානය. ඇයි පින්වත්නි, ඇය අර නිරේ යන්න කලින් සෑයට උපස්ථාන කර කර ධාතුන් වහන්සේලාට කරපු සත්කාර තිබ්බා නේද? සීලයක් රැකගෙන බුද්ධ උපස්ථාන කරපු වතේ, බුද්ධ වතේ පින තිබ්බද නැද්ද? පින තිබ්බා. ඒක ඒ කුසලේ යට කරගෙන නිරේට යව්වේ අර හොටු ටිකට ගැටිච්ච වෙසඟන වචනේ නිසා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? ඔන්න මනුසු ලෝකෙට ගෙන්නුවා. ගෙන්නුවේ කවුද? අර සීලේ සහ ධාතුන් වහන්සේලාට උපස්ථාන කරපු බුද්ධ වතේ බලේ. පින්වත්නි, ඒ ජීවිතවල ඇයි ගණිකාව උනේ? ඇයට අර රහත් මෙහෙණියට කරපු නින්දාව නිසා සමාජයෙන් ඒ වචනේ ඇයට පෙරලා ආමන්ත්‍රණය වෙන්න හේතු හැදිලා තිබ්බ කර්මය. මේ කර්මය, කර්මය නිසාම ඇය ගණිකාව වෙවි වෙවි වෙවි වෙවි එනවා. හැබැයි පින්වත්නි, මොන්න අකුසල් කරගෙන හිටියත් ඇයව දුගතියට දාන්න නැතුව ආත්ම 500ම මනුස්ස ජීවිතවලට ගේනවා. ඇයි ඒ ගේන්නේ? ධාතුන් වහන්සේලාට කරපු උපස්ථානේ බලේ. පින්වත්නි, අන්න පරණ කුසලයක්. ඒ කියන්නේ ඇය නිරේන්නේ ආවේ මේ මනුස්ස ලෝකෙට. ඒ නිරේ යන්නත් කලින් තිබ්බ පරණ කුසලයක්නේ. ඒ උපස්ථාන කරපු බුද්ධ වතේ කුසල බලේ දැන් බලන්න ආත්ම 500ක් එක දිගට ගේනවා. ඒ කියන්නේ ඒක බලවත්. ඒ බලවත් කුසල විපාක දීලා දීලා දීලා දීලා කවදා හරි ඕකත් ඉවර වෙනවද නැද්ද? ඉවර වෙනවා. ඉවර වෙච්ච දාට අර අකුසල් දස අකුසල් වල විපාක ටික ඊළඟට විපාක දෙන්න පටන් ගන්න කාලයක් එනවද නැද්ද? එනවා. එන්න කලින් හොඳ වෙලාවට ඇය අඹපාලි කියන ආත්මෙදි ගෞතම බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. හොඳ වෙලාවට ඇයට රහත් වෙලා පිරිනිවන් පාණ්ඩ ලැබුණා. පිරිනිවන් පාණ්ඩ බැරි වුණා නම්, ඇය ආපහු සසරට වැටුණා නම්, පින්වත්නි, අර ආත්ම 500ම ගණිකාව වෙච්ච ආත්මවල වෙච්ච දස අකුසල් ආයි විඳවන්න දුගතිය යන්න වෙනවද නැද්ද? විඳවන්න වෙනවා. හිතන්න ඇය කොච්චර නූලෙන් බේරිලාද කියලා මගේ ගෞතම බුදුරජාණන් නිසා. එතකොට ඇය නිරේගිය ඇගේ අතින් වෙච්ච අසිහියෙන් වෙච්ච ද්වේෂ සිතක් නිසා වෙච්ච පොඩි වරදකට. නමුත් එතනින් පස්සේ ඇය ආත්ම 500ක් තිස්සේ සුගතියට ගේන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට එකට පුළුවන් වුණාද නැද්ද? පුළුවන් වුණා. ඒ ධාතුන් වහන්සේලා ඇය මොන අකුසල් කරන් හිටියත් ආය ආය බලයට ගේනවා, මනුස්ස ලෝකෙට ගේනවා. එච්චරට ධාතුන් වහන්සේලාගේ කුසලේ බලවත් වෙලා පෙන්වත්නේ ඇයව රැක්කා ඒ බුද්ධ බලය. ඊට පස්සේ ඇය අඹපාලි ආත්මෙදී කොහොම හරි මේ සමස්ත ආත්ම 500 ගාණක් වෙච්ච අකුසල් ටිකම කර්මක්ෂය කරලා කර්මෙන් නිදහස්ම කරලා ඇයව සසරෙන් පිරිනිවන් පාන තැනටම පිලිසරණ හදලා දෙන්න මගේ ගෞතම බුදුරජාණන්සට පුළුවන් වුණා පෙන්වත්නේ. ඔබට අද මේ දේශනාවෙන් තේරෙන්නේ නැති හැමතිස්සෙම සුගතිය යන්නේ මේ වෙලාවේ සිල්වත් වෙන්න අය විතරක් නෙමෙයි. හැමතිස්සෙම දුගතිය යන්නේ මේ වෙලාවේ අකුසල් කර කර ඉන්න අය විතරක් නෙමෙයි. කර්ම කර්ම ඵල විපාක බුදු කෙනෙකුට මිසක් අපිට නම් හිතා ගන්නවත් බෑ පෙන්වත්නේ. අපි මේ ඉන්නෝ, අපෙත් එකට ඉන්න ධර්මයේ හැසිරෙන සිල්වත් අය ඉන්නෝ, මේ අපි කොහේ කොහේ ආයිද කියලා පරණ ආත්මවල කර්ම විපාක මේ දැන් තියෙන ඒවා යට කරගෙන යන්න පුළුවන් ඒවා තියෙනවද? අපි කවුද දන්නේ මොනවා කොහොම එනවද කියලා? දැන් මේ වගේ හිතා ගන්නවත් බැරි අවිනිශ්චිත ගමනක් මේ සසර කියන්නේ. අද මේ ජීවිතේවත් අපිට අඩුතරමේ සැලසුම් කරන්න බෑ. දැන් ඕක දැනගත්ත කවුරු හරි කෙනෙක් මෙහෙම හිතුවොත්, හාන්දුරුවනේ එහෙනම් අපේ පරණ මොනවා හරි අකුසලයක් උඩින් පැනලා ඇවිල්ලා මේ ජීවිතේ කොච්චර හොඳට හිටියත් අපිව දුගතියට දායි නම් එහෙනම් ඉතින් මේ ජීවිතේ හොඳට ඉඳලා වැඩක් නැහැනේ හාන්දුරුවනේ, ඕනම ගුලක් කරන් ඉන්නවා කියලා කිව්වොත් එයාට සිද්ධ වෙන්නේ හැමදාමත් දුගතියට යන්න. හරිද? අඩුතරමේ මේ වෙලාවේ හිත රැකගන්න එක කළ යුතුමද නැද්ද? කළ යුතුමයි. කර්මය ගැන බියවිය යුතුමයි, සසර ගැන බියවිය යුතුමයි, මේ ඇත්ත තේරුම් ගත යුතුමයි, බුදුරජාණන් වහන්සේගේ උත්තම පිහිට පිළිසරණ ලබා ගත යුතුමයි. හැබැයි පින්වත්නි, මොන වැරද්දක් වෙලා තිබ්බත් බුද්ධවත කරන මිනිසයාට ධාතුන් වහන්සේලාට උපස්ථාන කරන කෙනාට වරදින්නෙත් නැතිමයි. සසරයාව කොහොම හරි රැකගෙන එනවාමයි අන්නේ ටික තේරුම් අරගෙන මේ කර්මය සහ කර්ම විපාක ගැන මගේ බුදුරජාණන් වහන්සේට තිබ්බ ලෝකේ වෙන කිසි කෙනෙකුට නැති අසම සමයේ උත්තම බුද්ධ ඥානය ඨානා ඨාන ඥාන ආදී ඒ මහා උත්තම ඥානයන්ට අපගේ නමස්කාරය වේවා කියලා අපි සාදු කියමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සජීවීව net fm ස්වේත පූජා වැඩසටහනයි මේ විදිහට අපි අවසන් කරන්නේ. ඉතින් දවස පුරාම ඔයත්තු ධර්මයේ ශ්‍රවණය කළා. අද දවසේ අවසාන ධර්ම දේශනාව මේ අවසන් වුණේ. මේ පුෂ්පාරාමයට වාර ගණනාවක් වැඩම කරලා බණ කියලා තියෙනවා net නිසායි හැමදාම. ඒ net එක්ක අපි එකතු වෙලා හැමදාමත් බණ ටික කියනකොට විහාරාධිපතිශර ඌව වෙල්ලස දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක දුරන්දර අතිපූජනීය නම කියන අවසරයි පොල්ගම්පොළ ඉන්දානන්ද නායක මහා ස්වාමීන් වහන්සේගේ ඒ උත්තම අනුශාසනා එක්ක සියලු මහා සංඝරත්නයේ ආශිර්වාදයත් එක්ක පින්වත්නි ඔබ බණ ඇහුවේ අපි බණ කිව්වේ. ඉතින් අපි අපේ නායක ස්වාමීන් වහන්සේටත් සියලු මහා සංඝරත්නයටත් වැඩ සිටින සියලුම අපේ මෑණින් වහන්සේලා ඇතුළු සියලු දෙනා වහන්සේට ආශිර්වාද කරනවා. සසුන් කෘත්‍ය සුවසේ සඵල කරන්නම සසුන් වැඩ සුවසේ වඩන්න භාග්‍ය ලැබෙත්වා කියලා. අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ පින්වත්නි යක්කල නුවර පාරේ 141 ඒ නිවසේ පදිංචි දම්සිරි නන්දනී පොන්නම් පෙරුම මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්නතුන් විසින් එයත් ඉතාම ගෞරවයෙන් දායකත්වයට එකතු වෙන ප්‍රධානම අරමුණ තමයි කොබෙයි ගනේ ඉහළ බලදොර පදිංචිව සිට 1991 ජූනි 29 වෙනිදා පරලොව සැපත් වෙච්ච DM පොන්නම් පෙරුම පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් පින් බලාපොරොත්තුව සිටින සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නටත් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබිලා හැම දෙනාටම දේශකයන් වහන්සේටත් සියලු මහා සංඝරත්නයටත් නිත් කාර්ය මණ්ඩලයටත් හැම දෙනාටම සසරින් සුවසේ එතර වෙන්න මේ පින් හේතු වෙත්වා කියන සිත ඇති කරගෙන තියෙනවා. දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. ඉන්දක දෙවියන් ඇතුළු සියලු දෙවියෝ සතුට සිතින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු කියන්න. දායකත්වය දරපු ඇත්තෝ බලාපොරොත්තු වෙච්චේ පොන්නම් පෙරුම පියාණන්ටත් ඔබ හැම දෙනාගේම සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මියගේ ඥාතියොත් මෙපින් බලෙන් පරලෝ සැනසෙත්වා සෝපත් වෙත්වා කියලා සාදු කියන්න. දම්සිරි නන්දනී පොන්නම් පෙරුම මෙතිනියටත් ඒ වගේම net fm සභාපතිතුමන්ට ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට අපේ ආගමිකාංශ ප්‍රධානි වරුණ එදිරිසිංහ මහත්මයා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට ඉංජිනේරු අංශයට net fm සියලු කාර්ය මණ්ඩලයට ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරපු බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය ඇතුළු සියලු දෙනාට වචනකින් හරි මේ පින්කමට උදව්පකාර කරපු ආපු නාපු සිහිවෙච්ච නොවෙච්ච කිව්ව නොකිව්ව හැම දෙනාටම මේ පින් හේතුවෙත්වා. හැම දෙනාම සුවසේ මේ උතුම් පිනෙන් මෙලොව යහපත ලබත්වා පරලොව සුගතිය සලසා ගනිත්වා. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය මේ ගෞතම බුද්ධ ශාසනයම සාක්ෂාත් කරගෙන කර්මයෙන් නිදහස් වෙන්නට ධර්මයෙන් පිළිසරණ සලස ගන්නට මේ උත්තම දේශනයත් ඒ පිනත් හේතු වෙත්වා වාසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාශට්ටාච බුම්මඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති.
1: සාදු සාදු සාදු. බොහෝතක් හිතන්න අපේ සිත තුළ ඇතිවන එක සිතවිල්ලක් අපි කියන එක වචනයක් එක ක්ෂණයක් අපේ සසර ගමන කොයිතරම් වෙනස් කරන්න පුළුවන්ද. එවන් වූ වටිනා දුර්ලභ දේශනයක් අද බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථ පින්බිමේදී net fm ශ්වේත පූජා පින් කම්මාලාවේ අවසන් ධර්ම දේශනයේ විදිහට දේශනා කළ කරුණාපාරාදීසේ නිර්මාතෘවර සෙනසුරාදා සිත්නිත්තසපුවේ අපේ වන්දනීය දේශකයන්න් වහන්සේ, පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ, නිවනින් නිවීම පිණිස මේ ධර්ම දේශනය නම් මහපිනද හේතුවක් වේවායි අපි සාදුනාද දේ ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ උදෙසා පරිෂ්කාර පූජා කරන්නට බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමේ සාමාජිකය, වගේම බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලයේ උපදේශක බන්දු සමන් කුමාර මහතාට අපි ආරාධනා කරනවා. ඔබ සියලුම දෙනාම සාදුනාද දෙමින් ඒ පරිෂ්කාර පූජා කිරීමේ පිනත් අනුමෝදන් වෙමු. එහෙමනම් අපි ඔබට ආරාධනා කරනවා, අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව විශේෂ බුදුගුණ අදිෂ්ඨාන පූජාවක්, පහන් පූජාවක් විදිහට පවත්වන්නට අපි සූදානම්. ඒ සඳහා එක්වන අරමුණෙන් අපි විරාමයක්

0: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපර දායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින්.

0: පැය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
1: යහපත් මිතුරන් නිසා ඔබ යහපත් වනවා සේම පවිතු මිතුරන් ඔබේ ජීවිතය විනාශයට ඇද දමනු ලබයි.
2: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: කැස්සය අදරයි හංගන්න බෑ කියල තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වාම හංගන්න නෙමේ නැති කරලම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනි.
3: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අදියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741. සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටියි.

0: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
1: net fm ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
1: බැතිපරදායකත්වය
0: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයිට් ප්‍රකාශකයෝ වෙතින්. ඔබ දැවතත් ශ්වේත පූජා වැඩසටහන සමගින්. අපි දැන් සෝදානම් ගිතෙල් පහන් පූජාව වෙනුවෙන් සජීවී සම්බන්ධතාවය ලබා දෙන්න. ආයිබුවන් සමීර.
2: ආයිබුවන් භාෂිනී, මෙවන විට සොළොස් කලාවන් සපුරාගෙන තිබෙන පොසොන් පුර පසළොස්වක පොහෝ දාසඳ කෙමෙන් කෙමෙන් බණ්ඩාරවෙල අහස්තලයේ බබලන වෙලාවක්. නේකවිද විදුලි රටාවන්ගෙන් මෙවුණු ආලෝකය මැද්දේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ආලෝකයෙන් ආලෝකයට පත්වෙලා තියෙන වෙලාවක

ඒ සියලු ආලෝකයන් මැද්දේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ රැස්ව සිටින සියලුම ජනී ජනයා පහන් දල්වාගෙන එකම බලාපොරොත්තුවක සිටින මොහොතක් අපි සූදානම් වන්නේ සනරාමර තිලෝතිලක වූ අජරාමර ගුණ පූජිත වූ අපරාජිත මෙත් ගුණපිරි ඒ උත්තම ශාක්‍ය සුගත මහා මුනිంద్రයන්න් වහන්සේ අප සැම සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම බුදු ගුණ සිහිපත් කරමින් විශේෂ පහන් පූජාවක් පවත්වන්නට එය එක් අතකින් උතුම් බුදු ගුණ අදිෂ්ඨාන පූජාවක් බවට පත්වේවි. නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයේ අවසන් සජීව මහා පින්කම විදිහට අපි විශ්වය සමග ගනුදෙනු කරමින් කරන මේ පින්කම මොහොතේ අපිට මෙතෙන් පටන් ඇහෙන්නට ඕනේ අපේ වන්දනීය ස්වාමින් වහන්සේගේ මధుර ස්වරය පමණයි. ඒ නිසා සියලුම දෙනා දැන් සියලුම කතා නවත්වලා අපි මේ පූජාව සඳහා සූදානම් වෙමු. මනුෂ්‍ය ලෝකේ පටන් අපි දන්නවා යාමයේ තුසිතය නිම්මාන රතිය ආදී වශයෙන් සදෙව් ලොවින් එපිටට අකනිටා බඹලොව දක්වා විහිද පැතිර තිබෙන එකම ආඥා චක්‍රයේ බවට පත්වන්නේ බුද්ධ ශක්තිය. ඒ බුද්ධ ශක්තිය ඇසුරෙන් මේ මහා පහන් පූජාව පවත්වන ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් පිළිගන්වන්නටයි දැන් අපි සූදානම් වන්නේ. උන්වහන්සේට සාම්ප්‍රදායිකව දැහැත් පිළිගන්වන්නට අපි ආරාධනා කරනවා. බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ උපලේකම් WM විජේසුන්දර මහතාට අපි සියලුම දෙනා සාදුනාද පවත්වමින් මේ උතුම් පූජාව වෙනුවෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් පිළිගන්වීම අනුමෝදන් වෙමු. එහෙමනම් මෙවැනිම පොසොන් පොහෝදා සඳ සෙවණැල්ලක අනුබුදු මිහිඳු මාහිමියාණන් වහන්සේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපට කියා දෙන්නට ඇති. එවන් ශ්‍රී සද්ධර්මයක් අපට දායාද වුණු පොසොන් සඳ සෙවණැල්ලේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සිට උතුම් වූ බුදු ගුණ අදිෂ්ඨාන මහා පහන් පූජාව පවත්වන්නට නමස්කාර පූර්වක පාදාභි වන්දනෙන් ආරාධනා කරනවා අම්බරේගොඩ ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරයේ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී වන්දනීය පූජනීය මීතිනියේ විනීත ගෞරවනීය ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

සද්ධාබුද්ධි සම්පන්න ගුණබර වාසනාවන්ත පින්වත්නි, බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේ විහාරාධීස්වර ඌව වෙල්ලස්ස දෙදිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද නම කියන්නට අවසර පොල්ගම්පොළ ඉන්දානන්ද නායක මහමිපාණන් වහන්සේ වර ප්‍රධාන විහාරස්ථානයේ තුල වැඩමවා වැඩහිඳින සදා වන්දනීය පූජනීය ගරු කටයුතු පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. නිත්‍යෆෙම් ගුවන් විදුලියේ ශ්‍රේත පූජා උතුම් පින්කම් මාලාවේ පොසොන්පුර පසලස්සක පෝදා සජීවීව සිදුකරන අවසාන ආගමික කටයුත්ත නව අරහාදී අදිෂ්ඨාන බුදුගුණ වන්දනාමය සම්බුද්ධ පූජාව සිද්ධ කරන්නට සූදානම් වෙන මොහොත අවස්ථාව බණ්ඩාරවෙල ප්‍රදේශවාසී පින්වන්ත හැම දෙනාමත් රටවැසි ලෝවැසි නිතෙෆින් ගුවන් විදුලිය හරහා මේ උතුම් පුර පසලොස්සක පොහොය දිනයේ මේ උතුම් පින්කම හා සමගාමීව සම්බන්ධ වෙලා ඉන්න පින්වන්ත හැම කෙනෙක්ම පළමු කොටම ඔබෙත් මගෙත් අසහාය ශාස්ත්‍රෝන් වහන්සේ සාන්තිදායක ලෞතර බුදුපියාණන් වහන්සේගේ නවරහාදී බුදුගුණ සමුදායන් පරාමර්ශනය කරගෙන පළමු කොටම බුද්ධ රත්නයට අපගේ නමස්කාරය පුද කරමු. දෙවනුව උන්වහන්සේ විසින් සත්වග වෙත පතලා වූ මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුන තථාගත ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය පුද කරමු. තෙවනුව උන්වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනය තුළ ජීවමාන ශ්‍රාවකයන් වහන්සේලා වන සාරිපුත්ත මෞද්ගල්‍යාන පරපුරෙන් අවිච්චින්නව පැවතගෙන එන අර සම්මුති මහා සංඝරත්නයට අපගේ නමස්කාරය පුද කරමු. පින්වන්ත කවුරුත් ඔය දල්වාගෙන තිබෙන පහන් අත දරාගෙන මේ සියලු පහන් ආලෝක පූජාවන් උතුම් බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට පූජා කරමු. පූජා වේවා, පූජා වේවා, පූජාම වේවා කියන ප්‍රාර්ථනාව සිත් තුළ ඇති කරගෙන කවුරුත් මාත් සමග එකටම ගාථාවන් සජ්ජායනා කරමින් මේ විදිහට තුනුරුවන් වන්දනා කරමු.

සාදු පින්නතුනේ ඔබ හැම කෙනෙක්ම බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ උදාර ගුණ සමුදායන් හදවත තුල මෙනෙහි කරගෙන ඔබ අතතිව තිබෙන මේ සියලු පහන් ආලෝක පූජාවන් තුනුරුවන් සතු අනන්ත ගුණ සමුදායන් උදෙසා පූජා කරමු. පූජා වේවා, පූජා වේවා, පූජාම වේවා කියන ප්‍රාර්ථනාව සිත තුල ඇති කරගෙන කවුරුත් මාකී වටපසුව මේ විදිහට සජ්ජායනා කරමින් සිංහලෙන් අපි කවියෙන් තුනුරුවන් වන්දනා කරමු.

සාදු සද්ධා බුද්ධ සම්පන්න ගුණබර වාසනාවන්ත පින්වත්නි, පින්වන්ත ඔබ හැම කෙනෙක්ම මේ මොහොත තුල සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ සම්බුද්ධ ශාසනයේ තුල තිබෙන ඉතාමත්ම වටිනා පුණ්‍යක්‍රියාවක්. පින්තුනි, භාග්‍යවතුන් වහන්සේ දහම තුල මේ පහන් ආලෝක පූජාව පිළිබඳව දේශනා කොට තිබෙන්නේ දීප දෝ හෝති චක්කු දෝ යනුවෙන්. පින්තුනි, පහනක් පුදන තැනැත්තා ඒ සිද්ධ කරන ක්‍රියාව හරියට තවත් කෙනෙකුට දකින්නට ඇසක් දෙන තරම් වටිනා කියන පුණ්‍යක්‍රියාවක්. පින්තුනි, මොහොතකට කල්පනා කරලා බලන්න, අපිට ඇස් තිබුණත් එයින් පලක් නැහැ ආලෝකය නොමැතිනම්. මේ මොහොත තුළ ඔබ හැම කෙනෙක්ම තමන්ගේ අත තුළ පහනක් දල්වාගෙන ජීවිතයට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ සමුදායන් වෙත මේ පහන් ආලෝක පූජාවන් පූජා කරමින් ඒ තුළින් ලබන අනන්ත ආශිර්වාදය පින්වන්ත ඔබ හැම දිනාගේම ජීවිතවලට ඇති වෙන්නට තිබෙන, ඇති වී තිබෙන කරදර, හිරිහැර, බාධක, ලෙඩදුක් සියල්ල දුරින් දුර වේවා කියන ප්‍රාර්ථනාව සිත් තුළ පෙරදරි කරගෙන ඔබ හැම දිනාගේම දුවදරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු ආදිය සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව සිත් තුළ පෙරදරි කරගෙන ඔබ කරන කියන රැකී රක්ෂාවෙන් වෙළඳාමින් ගොවිතැනින් ඔබට දියුණුවෙන් දියුණුව සැලසේවා කියන ප්‍රාර්ථනාව සිත තුළ පෙරදරි කරගෙන යනේන ගමන බිමන සිතන පතන යහපත් සිතුම් පැතුම් සම්‍යක් කටයුතු සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ට සමෘද්ධ වේවා කියන ප්‍රාර්ථනාව චිත්තසංතානයේ තුල පෙරදරි කරගෙනයි මේ උතුම් නව අරහාදී අදිෂ්ඨාන බුදුගුණ වන්දනාව සිද්ධ කරන්නට බලාපොරොත්තුව සූදානම්. පින්තුනි, බුදු සසුනේ දිවස් ඇත්තවන් අතර අග්‍රස්ථානයට පත් වූයේ අනුරුද්ධ මහා රහතන් වහන්සේ. උන්වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝත්පාද කාල සීමාව තුළ ධනවත් මිනිසෙක්ව උත්පත්තිය ලැබලා ඉඳලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට මහා දානයක් පූජා කරලා ඉන් අනතුරුව ඒ ධනවත් පුද්ගලයා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන් සකස් කරගන්නට යෙදුන පහන් ආලෝක පූජාවන් සිද්ධ කරලා ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. මට බුදුරජාණන් වහන්සේ කෙනෙක් හමුවේ දිවස් ඇත්තවුන් අතර අග්‍රස්ථානය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. පින්නතුනි, ඒ ප්‍රාර්ථනාවට අනුව අප තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ දිවස් ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය අගතනතුර හිමි වෙන්නේ අනුරුද්ධ මහරතන් වහන්සේට. එනිසා අපි උන්වහන්සේවත් මේ අවස්ථාව තුළ සිහියට නගාගෙන අද දවස තුළ
මේ දින ගණනාව පුරාවටම බණ්ඩාරවෙල ප්‍රදේශවාසී පින්නතුන්ටත් ලක්වැසි බොහෝ පින්නතුන්ට මේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන නිතෙෆම් ගුවන් විදුලියේ නේත්‍රාභිවන්දනා වැඩසටහනට සමගාමීව තථාගත ලෞතර බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා අසෝ මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඇතුළු කොට ගත්තා වූ ධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීමේ හැකියාව ඔබ හැම දිනාටම මේ දින කිහිපය පුරාවටම ලැබුණා. එනිසා අපි මේ අවස්ථාව තුළ පින්වන්ත ඔබ හැම කෙනෙක්ම ඒ ලෞතර මුනි ධාතුන් වහන්සේලා ප්‍රධාන කොට ඇත්තා වූ මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඇතුළු කොට ගත්තා වූ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ දෝණයක් මුනි ධාතුන් වහන්සේලා නිදහිත අනුරපුර මහමෙවුනා උයනේ අදටත් විරාජමානව වැඩහිඳින ස්වර්ණමාලයේ මහසෑරදුන් ඇතුළු කොට ගත්තා වූ මේ තුන් ලෝක ධාතුව පුරාවට වැඩහිඳින සියලුම ධාතුන් වහන්සේලාට ඔබ අතැතිව තිබෙන ඔය පහන් ආලෝක පූජාවන් පූජා කරම පූජා වේවා කියන ප්‍රාර්ථනාව සිත තුළ පෙරදරි කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ අරහං සම්මා සම්බුද්ධ ඇතුළු කොට ගත්තා වූ නව අරහාදී බුදුගුණයන් උදෙසා ඔබ අතැතිව තබාගෙන තිබෙන මේ පහන් ආලෝක පූජාවන් පූජා කරමු පූජා වේවා පූජා වේවා පූජාම වේවා කියන ප්‍රාර්ථනාව සිත් තුළ පෙරදරි කරගෙන පින්වන්ත කවුරුත් මා කීවාට පසුව මේ විදිහට මේ කවි සජ්ජායනා කරමින් පහන් ආලෝක පූජාව සිද්ධ කරමු. කවුරුත් සාදුනාදයක් පවත්වමු.

සාදු සාදු සාදු. පින්නතුනි හැම කෙනෙක්ම ඔය ඉන්න තැන්වල මේ ඉඳගෙන ඔය අසුන්වලින් නැගිටලා ඔබ හැම දිනාගේම ජීවිතවලට මේ උතුම් නවරාහාදී අදිෂ්ඨාන බුදුගුණ වන්දනාව සිද්ධ කිරීම තුළින් ඔබ හැම දිනාගේම ජීවිතවලට සාමය, සතුට, සෞභාග්‍ය, සෙත සාන්තිය සැලසේවා. හිසේ සිට දෙපතුල දක්වා හටගන්නා වූ සියලු රෝග දුරු වේවා. උතුම් බුදුගුණ අනුහසින් ඔබ සැමට සිතක් සාන්තියක්ම වේවා කියන ප්‍රාර්ථනාව හදවත තුළ පෙරදරි කරගෙන කවුරුත් මාමේ කියන කවි අවසානයේ සාදුනාද පවත්වමින් ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරගමු.

0: සද්ධා බුද්ධ සම්පන්න ගුණබර වාසනාවන්ත පින්වත්නි, බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේ සිට නෙත්‍ෆෙම් ගුවන් විදුලියේ සේත පූජා පින්කම් මාලාවේ අද දවස තුළ අවසාන ආගමික වැඩසටහන නව අරහාදී අදිෂ්ඨාන බුදුගුණ වන්දනාව සිදු කරලා නිමාවටපත් වන මොහොත අවස්ථාව අප පළමු කොටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඔබට මේ විදිහේ පින්කම් සිද්ධ කරන්නට මේ උතුම් පුණ්‍ය භූමිය වර්තමාන විහාරාධිපති ධූරය හොබවමින් කටයුතු කරන ඌවවෙල්ලස්ස දිදිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක අති ගෞරවාස්පද නායක මහමෙපාණන් වහන්සේ වරප්‍රධාන සදා වන්දනීය පූජනීය ගරු කටයුතු මහා සංඝරත්නයට මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුළ ශාසනික කටයුතු සිද්ධ කරන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය මේ උතුම් අදිෂ්ඨාන නව අරහාදී බුදුගුණ වන්දනාවේ උතුම් පුණ්‍ය බල මහිමේ තුළින් උන්වහන්සේලාගේ ජීවිතයට සිත සාන්තිය උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් සාදුනාදයක් පවත්වමු. නෙත්‍ෆෙම් ගුවන්විදුලිය හරහා ලක්වැසි ලෝවැසි මේ උතුම් පින්කමට සම්බන්ධ වුණ පින්වන්ත හැම දිනාගේම ජීවිතවලට මේ උතුම් නව අරහාදී බුදුගුණ අදිෂ්ඨාන සම්බුද්ධ පූජාවේ ආශිර්වාදයේ හිමි වේවා. නෙත්‍ෆෙම් ගුවන්විදුලියේ සභාපතිතුමන් ඇතුළු කොට ගත්තා වූ ආගමික අංශයේ ඒ කටයුතු සිද්ධ කරන අපේ පින්වත් මහත්වර සියලු දෙනාම ඇතුළු කොට ගත්තා වූ ලක්වැසි ලෝවැසි ඔබ හැම දෙනාගේම ජීවිතවලට සාමය සතුට සෞභාග්‍ය උදා වේවා. ඔබ හැම දෙනාම කරන කෙන රැකී රක්ෂා ගොවිතැන්පත් වෙළඳ ව්‍යාපාර කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. යනේන ගමන බිමන සිතන පතන යහපත් සිතුම් පැතුම් සියල්ල ඒ ආකාරයෙන් මිස්ස සමෘද්ධ වේවා. අද දවස තුළ උදෑසන පටන් මේ මොහොත දක්වාම සිද්ධ කරගන්නට යදුන මේ උතුම් පුණ්‍ය බල මහිමය මහා බ්‍රහ්මයා ඇතුළු කොට ගත්තා වූ සියලෝම බ්‍රහ්ම සමූහයාට සකෘත්‍රේවේන්ද්‍රයා ප්‍රදාන සතරවරන් දෙව් මහරජ දරුවන් ඇතුළු කොට ගත්තා වූ සියලෝම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ උතුම් පුණ්‍ය බල මහිමය අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ හැම දෙනා නමින් නිදන ප්‍රාප්ත වන්නට යෙදුන සියලුම ඥාතීන්ට මේ පින් අයිති අනුමෝදන් වේවා. බෞද්ධයන් විදිහට අප සියලු දෙනා ප්‍රාර්ථනීය උතුම් නිවනින් නිවි සැනසෙන්නට මේ පින් පාරමිතා ධර්මයක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් සාදුනාදයක් පවත්වමු. සාදු සාදු සාදු
1: සාදු සාදු සාදු සාදු. ඒ උතුම් බුදුගුණ ආශිර්වාද පූජාව පැවැත්වූ අම්බරේකොට ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරයේ විහාරාධිකාරී වන්දනීය පූජනීය ශාස්ත්‍රපති මීදිනියේ විනීත ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. බුදුගුණ ආශිර්වාදය උන්වහන්සේගේ ඉදිරි ශාසන කටයුතු වලද ආශිර්වාදයක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදුනාදදී උන්වහන්සේ වෙනුවෙන් පරිෂ්කාර පූජා කරන්නට මේ මහා පින්කම යථාර්ථයක් බවට පත් කරන්න අපට දෙවන්තයක් ශක්තියක් වුණු ඒ පුද්ගලයාටයි අපි ආරාධනා කරන්නේ අද දවසේ සජීවි පින්කම් මාලාවේ අවසන් පරිෂ්කාරයේ පූජා කරන්නට. බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමේ ජ්‍යෙෂ්ඨ සමාජික අපහිතවත් කල්යාණ මිත්‍ර පදුම විමලසූරිය මහතාට අපි ආරාධනා කරනවා උන්වහන්සේ වෙනුවෙන් පරිෂ්කාර පූජා කරන්නට. එමනම් අපි පුණ්‍යානුමෝදනාවන් රාශියක් තියෙනවා අවසන් සජීවි පින්කම නිසා. සජීවි පින්කම් මේ විදිහට අවසන් වුණත් නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාරය තවදුරටත් ක්‍රියාත්මකයි. බොහෝ දෙනෙකු දිගු පෝලිම් වල රැඳී සිටින් ධාතු වන්දනාව සඳහා රැඳී ඉන්න මොහොතේ අපි මතක් කරන්නට ඕනේ මේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරයේ විහාරාධීශවර ඌවවෙල්ලස්ස දෙදිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක වන්දනීය පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ මේ විහාරස්ථානයේ වැඩ සිටින සියලුම මහා සංඝරත්නය, එවැගේම අද උදෑසන සිට ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාදී නේකවිද පින්කම් සඳහා වැඩම කළ මහා සංඝරත්නය වගේම අපට නේත්‍රාභිවන්දන මහා ධාතු නමස්කාරය උදෙසා ධාතුන් වහන්සේලා ලබා දුන්නු පූජනීය ගලගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමින් වහන්සේ ධාතුන් වහන්සේලා සමග වැඩමව අව달 මාතලේ කුසලදීප ස්වාමින් වහන්සේ වල්පිට ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට අපි පුණ්‍ය ආනුමෝදනා පූර්වක ස්තුතිය පළ කරන අතරේ මේ බණ්ඩාරවෙල සුන්දර මිනිසුන් සිටින පුරවරයේ සතර පෙරුවේ දායක පිරිසට ඒ වගේම තරුණ බෞද්ධ සංගමේ අපේ පදුම විමල සූරේ මහත්මයා ඇතුළු මේ සියලුම සමාජිකයන්ට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්නට ඕනේ කුලංගන සමිතියට දහම් පාසලට ඒ වගේම මේ සඳහා නන්නයුරින් දායකුණු බණ්ඩාරවෙල ව්‍යාපාරික ප්‍රජාවට ආරක්ෂක අංශවලට අපි නේකවිද පුණ්‍යානුමෝදනා පළ කරන්නට ඕනේ මේ කටයුත්ත සාර්ථක කරගන්නට දිරිය ශක්තිය සැපීම සම්බන්ධයෙන් නෙත් FM රේඩියෝවේ ගරු සභාපතිතුමන් නිහාල් සෙනවිරත්න යපා මැතිතුමන් ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත කේදහනායක මැතිතුමන් සහ ඉංජිනේරු වංශය ප්‍රවර්ධනාංශය අලවි අංශය වැඩසටහන් අංශය සහ නෙත් FM සමස්ත කාර්ය මණ්ඩලය මේ සඳහා මහා කැපවීමක් කළා ඔවුන් සියලුම දෙනාට අපි ආගමික අංශය වෙනුවෙන් ස්තුතිවන්ත වෙන අතරේ අපි විශේෂයෙන්ම අපේ අනුග්‍රාහක භවතුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය අපිත් එක්ක නේත්‍රාලෝක පොසොන් උදානයේ හැඩ කරන්නට හිටියා ඒ වගේම උපුල්ස් ඉන්ටර්නැෂනල් අපිත් එක්ක හිටියා මාස්ටර් ගයිඩ් ආයතනයේ ශ්වේත පූජා පින්කම් මාලාව වෙනුවෙන් හිටියා ඒ වගේම ට්‍රැවල් නෙත් ආයතනයේ ඔබේ දඹදිව වන්දනා සීනියර් සැබෑ කරන ට්‍රැවල් නෙත් ආයතනයත් නේත්‍රාලෝක පොසොන් උදානයේදී අපිත් එක්ක හිටියා එහෙමනම් මේ කල සියලු පින් අප සියලු දෙනාගේම සසර ගමන නිවීම පිණිස එකම ධර්ම මණ්ඩපයකදී ධර්මාවබෝධයෙන් නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනයත් එක්ක පොසොන් සඳ සෙවණැල්ලේ අපි සජීවී විකාශයෙන් සමුගෙන ගියත් අමාමෑණී භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ නම දින්නට බක්කුල මහරහතන් වහන්සේගේ සීවලි මහරහතන් වහන්සේගේ ඒ වගේම අපි තවත් මහරහතන් වහන්සේලාගේ විශේෂයෙන් තායිලන්තයෙන් වැඩම කළ බුරුම දේශයෙන් වැඩම කළ මහරහතන් වහන්සේලාගේ උත්තම ධාතුන් වහන්සේ නම දින්නට ඔබට අද රාත්‍රියේ තෙක් අවස්ථාව තිබෙන බවත් මතක් කරමින් එක්පසක මහිලා මුඛ ජාතක ගැරගත් තොරන් රාජ්‍ය ක්‍රියාත්මක වෙනවා නේත්‍රාලෝක පොසොන් නුදානය බණ්ඩාරවෙල තවදුරටත් ක්‍රියාත්මකයි එහි අසිරිය විඳ ගන්න ආරාධනා කරනවා අපි සමුගන්නේ ඔබ කළ සියලු පින් ඔබේ සසර ගමන නිවීමට හේතු වේවා අපි සියලුම දෙනාම මේ භවය තුළම එහෙම නැත්නම් ගෞතම සම්බුදු සසුන තුළම මේ සසරෙන් එතර වේවා කියන ප්‍රාර්ථනය සාදුනාදදී ප්‍රාර්ථනා කරමින් වරුණ එදිරිසිංහ දර්ශන බණ්ඩාර සමග මම සමීර බණ්ඩාර වීරකෝන්
2: මනුෂ්‍යත්වයෙන් පිරි දැහැමි සමාජයක් උදෙසා
3: නෙත් FM ශ්වේත පූජා
2: බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය විහාරස්ථානයේ සිට සජීවීව
3: බැතිපර දායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: කඨින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නැති FM රේඩියෝවේ සඳුදා ධර්ම දක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කරන්න. මේ උතුම් ධර්මදේශනාවට යොමුවන්න පෙර ඔබට අපි සතුටින් සිහිපත් කරන්නට ඕනේ 2026 වර්ෂයේ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන නැති FM රේඩියෝව ඔන්න මෙවර සීතල බණ්ඩාර වෙලපුරවරයේ තමයි රැඳී සිටින්නේ. නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයේට සමගාමීව පින්කම් රාශියක් සිදු කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕනේ පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේතපූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. අපි ආරාධනා කරමු ධර්මදේශනාව ඔබ වෙනුවෙන් දේශනා කරන්නට අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අති පූජනීය ගලිගමුවේ ඥානදීපපේ හාමුදුරුවන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද උතුම් පුසුන් පුන් පොහෝ දවසේ බෞද්ධයෙක් හැටියට ශ්‍රී ලාංකිකයෙක් හැටියට විශේෂයෙන්ම අපේ රටේ අපට ඉතාම වැදගත් පුන් පොහොයක් තමයි පොසොන් පුන් පොහොය. අද වගේ උතුම් පුර පසළොස්වක පොසොන් පුන් පොහෝ දවසක ඔබ හැම දෙනාම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි ධර්මශ්‍රවණයට එකතු වෙන්නේ. බණහන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරන. පින්වතුනි, අද මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියට වැඩම කරේ පොසොන් පුන් පොහෝ දවසක, අද වගේ පුන් පොහෝ දවසක අපි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා තුන් වතාවක් මේ ලංකා භූමියට වැඩම කරපු බව අපේ ඉතිහාස පොත්පත්වල සඳහන් වෙනවා. හැබැයි මේ වැඩම කරපු කිසිම ගමනක

ඊට අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා පරිසරයේ සකස් කිරීමයි අපේ බුදුරජාණන් වහන්සේ සිදු කරන්නට හේතුව. අපි කවුරුත් දන්නවා සම්මා සම්බුද්ධත්වයෙන් 9 වෙනි මාසෙ මයංගනේට වැඩම කරලා එදා යක්ෂයන්ගෙන් මේ මිනිස්යන්ව ආරක්ෂා කරලා මේ ලංකා භූමියේ මිනිසුන්ට හිංසා පීඩා කරමින් සිටිය ඒ දරුණු යක්ෂ පිරිස ගිරි දිවයින නමින් දූපතකට යොමු කරලා බුද්ධ අදිෂ්ඨානෙන් ඒ ගිරි දිවයින මේ ලංකා භූමියේ මහා සාගරයේ ඈතට යොමු කරලා මේ ලංකා භූමිය වටා තුන් වළල්ලක් ප්‍රදක්ෂිනා කරලා අහසේ මේ භූමිය ආරක්ෂා කරලා එදා මයංගන පිම්බිමේදී දහම් දෙසුවයි බණහල සුමන සමන් දෙවියන් උතුම් සෝවාන් මගඵල ලැබුවා. තථාගතයන් වහන්සේගෙන් පූජනීය දෙයක් ඉල්ලගෙන උන්වහන්සේ වැඩ ඉඳලා දහම් දෙසපු තැන ඉදිවෙච්ච චෛත්‍ය තමයි මයංගන මහා සෑරජානන් වහන්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ආපහු දඹදිවට වැඩියා. භික්ෂු භික්ෂුණී සංඝ පිරිස පිහිටවීමක් හෝ මේ ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත කිරීමක් ඒ පළමු ගමනේ සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පස්වෙනි අවුරුද්දේ සම්බුද්ධත්වයට පත් වෙලා පස්වෙනි වසරේ නාගදීපේට වැඩම කරන්නේ ආරවුලක් සංසිඳවන්. එදා චූලෝදර මහෝදර කියන නා රජවරු අතර මිනි පළඟක් නිසා යුද්ධයක් ඇතිවෙන්න ගිය වෙලාවේ උන්වහන්සේ වැඩම කරලා ඒ ආරවුල සංසිඳවල සමගි කරා. අනාගතයේ තථාගත ධර්මයේ පිහිටන භූමියේ ඒ මිනිසයන්ට ජීවිත දානය ලබා දුන්නා. ඔවුන් සමගි වෙලා ඒ ගැටුම ආරවුල ඇති කරගන්න මුල් වෙච්ච මිනි පළඟ බුදුරජාණන් වහන්සේට පූජා කරා. තථාගතයන් වහන්සේ ඒ මිනි පළඟ මත වැඩ ඉඳලා දහම් දෙසලා මේ මිනි පළඟ තැන්පත් කරලා චෛත්‍යයක් ඉදි කරන්න කියලා උපදෙස් දීලා එදා උන්වහන්සේ සමග අහසින් වැඩියේ සමින්දි සුමන කියන දේවතාව පමණයි. උන්වහන්සේගේ ජේතවනයේ සුගන්ධ කුටි අසල කිරිපල රුකට අධිග්‍රෝහිතව සිටිය සමින්දි සුමන කියන දේවතාව. ඒ දෙවියන් ඒ කිරිපල රුක සමගම ඒ නාගදීප භූමියේ නවත්තලා ඒ භූමියම ආරක්ෂා කරගෙන වැඩ ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ ආපහු දඹදිවට වැඩියා. ඒ දෙවනි ගමනේවත් ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත කිරීම භික්ෂු භික්ෂුණී සංඝ පිරිස පිහිටවල මේ ලංකා භූමියේ නැවැත්වීමක් සිදු කරේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරන්නේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ වෙසක් මාසේ. ඒ චූලෝදර මහෝදර නා රජවරු අතරේ ආරවුලේදී මහෝදරගේ සහයට කැලණිය රජකම් කරපු මණියක්කික නාග රජුරුවොත් නාගදීපයට ගිහිල්ලා හිටියා. ඒ නාගදීපයේදී තමයි මණියක්කික නාග රජුරුවෝ අපේ බුදුරජාණන් වහන්සේට කැලණියට වඩින්න කියන ආරාධනය සිදු කරන්නේ. ඒ ආරාධනය පිළිගෙන උන්වහන්සේ දඹදිවට වැඩියේ. ඒ ආරාධනය අනුව තමයි කැලණියට වඩින්නේ. හැබැයි කැලණියට වඩින්නේ කලින් මයංගනේට නාගදීපේත වැඩම කරපු විදිහට නොවේ. උන්වහන්සේ කැලණියට වඩින්නේ ආරාධනාවක් මත. ඒ ආරාධනාවක් මත වඩිනකොට සංඝ පිරිස පිරිවරාගෙන වැඩියා. දැන් මයංගනේට වැඩියේ මහා සංඝයා පිරිවරාගෙන නොවේ. නාගදීපේට බුදුරජාණන් වහන්සේ වඩින්නේ සංඝයා පිරිවරාගෙන නොවේ. නමුත් කැලණියට වැඩම කරන ගමනේ 500ක් මහරහතන් වහන්සේලා සමගයි බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරේ. ඒ වැඩම කරලා කැලණිය පමණක් නෙවෙයි අපි සොළොස් මස් ස්ථාන හැටියට අද පිළිගන්න ඒ ස්ථාන බොහෝම එක තථාගතයන් වහන්සේ වැඩම කරලා සමාපත්තියෙන් වැඩ ඉඳලා දහම් දෙසලා ඒ ස්ථානවල ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය ඉදි කරන්න කේච ධාතුන් වහන්සේලා ලබා දුන්න බොහෝ තැන්වල මුතියංගනේදී උන්වහන්සේගේ නළලෙන් හටගත් දහඩිය බිඳු මුතු බවට පත් කළ ලබා දුන්න ඉන්දික දෙවියන්ට
ප්‍රෝහණයේදී කිහිරිවනේ කේශධාතුන් වහන්සේලා ලබා

0: දුන්න. අද කිරිවෙහෙර චෛත්‍යයේ දිව රාතියෙන් ඒ දහම් දෙසපු තැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වැඩ හිටි ආසනේ කැලණියේ ඒ මිනි පළඟ තැන්පත් කළ චෛත්‍යයක් ඉදිකර අනාගතයේ මේ තැන්වල මහා සෑයවල් ඉදිවෙලා සම්බුද්ධ ශාසනය ස්ථාපිත වෙනවා. ඒක බුදු ඇසින් දකින බුදුරජාණන් වහන්සේ අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධිය පිහිටන තැන, ටුවන්වැලි මහා සෑය අනාගතයේ ඉදිවෙන තැන, තෝපාරාම මහා සෑය ඉදිවෙන තැන, මිරිසවැටි මහා සෑය, ජේතවන මහා සෑය, අපේගිරි මහා සෑය, මේ වගේ පූජනීය මහා සෑයවල් ඉදිවෙන ස්ථානවල සමාපත්තියෙන් වැඩ ඉඳලා ඒ භූමි තව තවත් පූජනීයත්වයට පත් කරලා බුදුරජාණන් වහන්සේ ආපහු දඹදිවට වඩින්නේ හර 500ක් තමන් වහන්සේ සමග වැඩිය සංඝයා සියලු දෙනාම කැටුව. කවුරුවත් මේ ලංකා භූමියේ නවත්තලා බුද්ධ ශාසනය පිහිටවලා සංඝ පිරිස මේ ලංකා සම්බුද්ධ ශාසනය තුල නවත්තලා ගියේ නෑ. එහෙමනම් ඒ කාර්ය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 236කට පසුව තුන්වෙනි ධර්ම සංගායනාවේ පසුව මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා වැඩම කරලා මේ ලංකා භූමියේ අනාගත සම්බුද්ධ ශාසනය පිහිටනවා කියන කාරණේ එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක් ඒ වෙනුවෙන් අවශ්‍ය පරිසරය සකස් කිරීමයි තථාගතයන් වහන්සේ ලංකාවට වැඩම කරපු ඒ අවස්ථා තුනේදිම සිදු කරන්නට යෙදුනේ. පින්වතුනි, අපි බලමු අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් තුල අවබෝධ කරගත් ධර්මය මේ ලෝකයට දේශනා කරලා දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසයන්, පින් ඇති බොහෝ පිරිසක් ධර්ම අවබෝධයේ ලබාගෙන සසර දුකින් නිදහස් වුණා. උන්වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා අනුපාදිශේෂ පරිනිර්වාණේ එදා මල රජදරුවන්ගේ උපවර්තන ශාල වන උයනේ පිරිනිවන් පාන්න පෙර බුදුරජාණන් වහන්සේ අනාගත බුද්ධ ශාසනයේ පිහිටවන හැටි, පවතින ආකාරي බුද්ධ ශාසනයට විරුද්ධ වෙන බලවේග, මේ සියල්ල බුදු ඇසින් දැකලා බුද්ධ අදිෂ්ඨාන පිහිටෙව, මහා අදිෂ්ඨාන පිහිටවුණු. ඒ වෙලේ තථාගතයන් වහන්සේ සතර මහා ප්‍රදේශ දේශනා කරා. මහණෙනි, අනාගතේ කවුරු හරි පිරිසක් එකතු වෙලා කියයි මෙන්න ධර්මයේ මෙන්න විනය මේකයි හරි, එක පාර්ට පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. බුද්ධ වචනය සමග බහා බලන්න, ධර්ම විනයත් එක්ක ගලපලා බලන්න. ඒ කියන දේ ධර්ම විනයට එකඟ නම් පමණක් පිළිගන්න, නැත්නම් ප්‍රතික්ෂේප කරන්න. අනාගතයේ පිරිසක් කියයි අපි බුදුරජාණන් වහන්සේගෙන් අහගත්ත, උන්වහන්සේ අපිට කීවේ මෙන්න මේකයි, මේකයි නියම ධර්මය. බුදුහාමුදුරුවන්ගෙන් අහගත්ත කීවත් ඒක පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. බුද්ධ වචනයට ගලපලා බලන්න, ධර්මයත් එක්ක බහා බලන්න, ධර්මයට ගැළපෙනවා නම් පිළිගන්න, නැත්නම් ප්‍රතික්ෂේප කරන්න කියන. අනාගතේ කවුරු හරි කෙනෙක් කියයි මෙන්න නියම ධර්මය, මෙන්න පිරිසිදුම ධර්මය, මම හොයාගත්තා, හැබැයි පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒ කියන දේ බුද්ධ වචනයත් එක්ක ගලපලා බහා බලන්න, මේක බුද්ධ වචනයට එකඟද, ධර්මයට එකඟ නම් පිළිගන්න, නැත්නම් එයාගේ පෞද්ගලික අදහසක් කියලා එකක් හිතෙන් අතහරි. ඊළඟට සතර මහා ප්‍රදේශවල බුදුරජාණන් වහන්සේ දේශනා කරා, මහණෙනි, අනාගතයේ කෙනෙක් කියයි බුදුහාමුදුරුව මට මේ විදියට දේශනා කරා, උන්වහන්සේ මට නියම ධර්මයේ දේශනා කරා, බුදුහාමුදුරුවන්ගෙන්මයි මං අහගත්. එහෙම කිව්වත් පිළිගන්න එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා, බුද්ධ වචනයත් එක්ක ගලපලා බහා බලන්න කිව්. එහෙමනම් අපිට පේනවා ධර්ම විනය, බුද්ධ වචනය, බුදුහාමුදුරුව බුදු වෙලා දේශනා කොට වදාළේ 84,000ක ධර්මස්කන්ධය. ඒ නිසායි තථාගතයන් වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්දය, තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව මෙහෙම හිතෙන්න පුළුවන්, අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පෑවා, අපිට දැන් සාස්ෘවරයෙක් නෑ නේද? ආනන්ද එහෙම හිතන්න එපා. අද රාත්‍රී තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම විනය දෙක නුඹලාගේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙනවා කියලා ධර්ම විනී ශාස්ත්‍රු තනතුරට පත් කරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතකට පෙර. එදා බුදුරජාණන් වහන්සේ මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වන උයනේ පිරිනිවන් පෑවට පසුව මේ බුද්ධ ශාසනය තුල ශ්‍රාවකයන්ගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් උනේ ධර්ම විනේ. එනිසායි පිංගතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව භික්ෂුන් වහන්සේලා එකතු වෙලා බුද්ධ ශාසනය බබලවන්න කියලා විශාල බුදු පිළිම හදන්න සූදානම් වුණේ. බුද්ධ ශාසනය බබලවන්න කියලා වෙන වෙන බුදුහාමුදුරන්ගේ නාමයෙන් නොඑක් දේවල් කරන්න නෙමෙයි සූදානම් වුණේ, ධර්ම විනය ස්ථාපිත කරන්න. ඒ වෙනුවෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මුල් වුණා. උන්වහන්සේ තමයි මේ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ. බුදුහාමුදුරු පිරිනිවන් පාන අවුරුද්දකට කලින් තමයි සැරියුත් මුගලන් දෙනම පිරිනිවන් පෑවේ. ඒක ලෝක ධර්මතාවය. අවුරුද්දකට පෙර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පෑවා. ඊළඟට බුද්ධ ශාසනයේ බුදුහාමුදුරු පිරිනිවන් පානකොට වැඩ හිටිය ශ්‍රේෂ්ඨතම කෙනා තතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ මූලිකත්වයෙන් බුදුහාමුදුරු පිරිනිවන් පාලා මාස 3ක් යනතන් සප්තපරණී ගුහාව ඉදිරිපිට අජාසත් රජුරෝ තමයි රාජ්‍ය අනුග්‍රහය දුන්නේ. 500ක් මහරහතන් වහන්සේලා එකතු කරලා මෙන්න ධර්මය, මෙන්න විනය, මෙන්න බුද්ධ ශාසනය කියලා ප්‍රථම ධර්ම සංගායනාව සිදු කරලා ධර්ම විනය ස්ථාපිත කරන්නට යෙදුණා. ඔබ දන්නවා ආනන්ද හාමුදුරු ධර්ම භාණ්ඩාගාරික සතිමන්තාන සිහිනුවණ ඇති භික්ෂූන් අතර අග්‍රයි. දුතිමන්තාන යමක්ෂණින් වැටහෙන භික්ෂූන් අතර අග්‍රයි. මතක ශක්තියෙන් ධාරණ ශක්තියෙන් අග්‍රයි. උන්වහන්සේ සංගායනාව දවසේ පෙර දවසේ රැලි වෙනකම් භාවනා කරලා සංගායනාව දවසේ තමයි උදෑසන ධර්මාවබෝධය ලබලා ප්‍රාතිහාරයක් පාමින් සංගායනා සභාවට වැඩම කළ තමන්ගේ ආසනයේ වැඩ හිටි. 500 සම්පූර්ණ වුණේ එතනදී. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වය අරගෙන බුදුරජාණන් වහන්සේ මුල්ම බුද්ධ වචනේ පටන් පිරිනිවන් පාන මොහොතේ දේශනා කරපු අවසාන බුද්ධ වචනේ දක්වා 84,000 ධර්මස්කන්ධයම සංගායනා කළා. ඒක අපිට පැහැදිලිව පේනවා ආනන්ද හාමුදුරන්ගේ තේර ගාථාව බලන්න. ආනන්ද මහරහතන් වහන්සේ පිරිනිවන් පාන පෙර උන්වහන්සේගේ උදාන වාක්‍ය තේර ගාථාවේ සඳහන් වෙනවා. ආනන්ද හාමුදුරුව දේශනා කරනවා, මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා 82,000 ධර්මස්කන්ධයක් ධාරණය කරගත්තා. ශ්‍රාවක දේශනා හැටියට 2000 ධර්මස්කන්ධයක් මම දරාගත්. මම දරාගෙන ඉන්න සම්පූර්ණ ධර්මස්කන්ධය 84,000 කියලා දේශනා කරන. එහෙමනම් පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද හාමුදුරුව වැඩ හිටියා. උන්වහන්සේත් මුල් වුණා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ ධර්ම සංගායනාව තුළ 84,000 ධර්මස්කන්ධය සංගායනා කරා කියන කාරණේ අපිට ඒකෙන් පැහැදිලිව පේනවා. මේ විදිහට තමයි මුලින්ම බුද්ධ ශාසනයේ ධර්ම සංගායනාවක් කරලා බුදුහාමුදුරුව පිරිනිවන් පාල මාස 3ක් ගිය තැන මාස 7ක් පුරා මේ සංගායනාව සිදු වුණා කියලා සඳහන් වෙනවා. ඔන්න ඔය විදිහට ධර්ම සංගායනා කරලා එදා වැඩ හිටිය ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේලාගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවල් වලට මේ ධර්මයේ කටපාඩමින් දරාගෙන ආරක්ෂා කරගෙන ඉදිරියට අරගෙන යන්න පැවරුවා. ওই විදිහට පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණා. ඊළඟට අපේ බුදුහාමුදුරුව පිරිනිවන් පාල අවුරුදු 100ක් ගිය තැන කාලාශෝක නම් රජ කෙනෙක්ගේ කාලේ, ධර්මාශෝක නෙමෙයි කාලාශෝක. ඒ කාලේ බුදුහාමුදුරුව අකැපයි කියලා පෙන්නපු විනය කාරණා රැසක් දස අකැප වස්තුන්. වජ්ජිපුත්ත භික්ෂූන් වහන්සේලා තමන්ට ඕන විදිහට විනය වෙනස් කරගෙන නෑ නෑ ඒව ප්‍රශ්නයක් නෑ ඒව කැපයි කියලා වෙනස් විදිහකට තමන් විනය ලිහිල් කරගෙන කටයුතු කරන්න පටන්ගත්. කොය වෙලාවේ මේ දුස්සීල භික්ෂූන් ටික මුලින්ම මේ කාලාශෝක රජ්ජුරුව රවට්ටගෙන හිටිය. රජ්ජුරුව මේ පිරිසගේ කීම අහලා සිල්වත් ගුණවත් ධර්මදර සංඝයාට හිරිහැර පීඩා කරා. දවසක් රජ්ජුරුව හීනෙන් දකිනවා තමන් මියගිහි ලපායේ වැටිලා දුක් විඳිනවා පැහෙනවා. රජ්ජුරුව බයෙන් තැතිගත්. රජ්ජුරුවන්ගේ නැගණියක් හිටිය පැවිදි වෙලා රහත් වෙච්ච භික්ෂුණියක් නන්දා කිය. ඒ භික්ෂුණිය මුණ ගැහිලා රජතුමා අහනවා භික්ෂුණිය මම නිතර නිතර මේ වගේ භයානක හීන දකිනව අපායේ පැහෙනව දකිනව ඇයි මේ මගේ වැරැද්දක් වෙලාද? මේ රහත් භික්ෂුණිය රජතුමාට කරුණු පැහැදිලි කරා රජතුමනි ඔබ ධර්මවාදීන්ට හිංසා කරනවා. ඔබ අධර්මවාදී භික්ෂුන් වහන්සේලාගේ පැත්ත අරගෙන ඔබ වහාම ධර්ම විනය දර සංඝයා පිළිගන්න උන්වහන්සේලාගේ අවවාද අනුශාසනානුව කටයුතු කරන් ශාසනය බබලවන්න කටයුතු කරන්න. ඒකට මුල් වුණා සබ්බකාමී යස කියන මහරහතන් වහන්සේලා. උන්වහන්සේලාගේ මූලිකත්වෙන් රජතුමාගේ අවවාද අනුශාසන ඇතුව කාලාශෝක රජුරු මුල් වුණා දෙවනි ධර්ම සංගායනාවට. 700ක් මහරහතන් වහන්සේලා එකතු කරලා මාස 8ක් පුරා මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න බුද්ධ ශාසනය කියලා ආයමත් ධර්ම සංගායනාවක් කරලා දෙවනි වතාවට ඔන්න බුදුහාමුදුරුව පිරිනිවන් පාල අවුරුදු 100ක් ගිය තැන ධර්ම සංගායනාවක් කරලා ධර්ම විනය ස්ථාපිත කරා. ඒ තමයි දෙවනි ධර්ම සංගායනාව. කොහොම කාලයක් යනකොට තුන්වෙනි ධර්ම සංගායනාව සිදුවෙන්නේ ධර්මාශෝක රජුරුවන්ගේ කාලේ. 1000ක් මහරහතන් වහන්සේලා එකතු කරලා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ ධර්ම සංගායනාව සිදු වුණා. ඒ වෙනකොට පින්වතුනි දැන් දෙවනි ධර්ම සංගායනාවිනුත් පසුව අනාගතයේ දිහා භික්ෂූන් වහන්සේලා බැලුවා අනාගතයේ මේ ධර්මය කොහොමද රැකෙන්නේ ආරක්ෂාවෙන්. උන්වහන්සේලා දකින්න අනාගතයේ තව බොහෝ කාලයක් ගිය තැන මිත්‍යා දෘෂ්ටික රජවරු බලවත් වෙනවා. විහෙර විහාර කඩලා බිඳලා විනාශ කරලා භික්ෂුන් වහන්සේලාට හිංසා පීඩා කරලා මේ ශාසනය නොබෝ කාලෙකින් විනාශ කරලා දානවා මිත්‍යා දෘෂ්ටික රජවරු. මේ ඇතිවන ව්‍යසනයෙන් බේරගන්න කෙනෙක් නැද්ද කියලා ඉර්දිමත් මහරහතන් වහන්සේලා දිවසින් ලෝකෙ දිහා බැලුවා. මනුලොව කොහෙවත් හිටියේ නැහැ. දෙව්ලොව දෙවියන් අතර ඉන්නවද කියලා බැලුවා. චාතු මහරාජික, තාවතින්සේ, යාමය, තුසිතය, නිම්මාන රති පරිනිම්මිත වසවර්ති මේ සදෙව්ලොව කොහෙවත් නැහැ. ඊළඟට බැලුවා බ්‍රහ්ම ලෝකෙවත් පින් ඇති කෙනෙක් අනාගතයේ බුද්ධ ශාසනය බේරගන්න කෙනෙක් ඉන්නවද? අන්න බ්‍රහ්ම තලයක ඉන්නවා සමාපත්ති සුවයෙන් වැඩ ඉන්නවා තිස්ස නම්මෝ බ්‍රහ්ම රාජේ. ඉර්දි බල සම්පන්න මහරහතන් වහන්සේලා ඉර්දියෙන් බබලවට වැඩම කරලා මේ තිස්ස බ්‍රහ්ම රාජයාට ආරාධනයක් කරා මනුලොවට එන්න. අනාගතයේ බුද්ධ ශාසනයට විපත් සිද්ධ වෙනවා. මුලින් බෑ කිව්වා. මම කාම ලෝකෙ දිහා බලන්නවත් කැමති නෑ, මම මේ සමාපත්ති සුවයෙන් ඉන්නේ කියෝ. පින්වතුනි කෙනෙක් භාවනා කළ ධ්‍යාන ලැබලා බ්‍රහ්ම තලයේ ඉපදුනා කියලා කියන්නේ එයා කාමයන්ගෙන් විදිච්ච කෙනෙක්, පංචකාමයන්ගෙන් මිදිලා සමාපත්තියක් තුල සමාධි සුවයෙන් වැඩ ඉන්නේ බ්‍රහ්ම තලයේ. නැවත නැවතත් මහරහතන් වහන්සේලා කරුණු කියලා අවසානයේ සිහිපත් කරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබ මේකට ඉදිරිපත් වෙන්න. අන්නේ ශාසනය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කියන වචනේදී උන්වහන්සේට අර බ්‍රහ්ම රාජයාට පාරමී පුරාගෙන යන මහා පින්වන්ත කෙනෙක් ආපහු තමන්ගේ අදහස වෙනස් කරන්න සිදු වුණා. උන්වහන්සේ කැමති වුණා මනුලොවට එන්න. ඒ විදිහට මහරහතන් වහන්සේලා බඹලොවට ගිහිල්ලා කරපු ආරාධනෙ මත බඹලුවින් චුත වෙලා මනුලවට ආපුයේ තිස්ස බ්‍රහ්ම දෙවියන් තමයි මනුලව ඉපදිලා මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ බවට පත් වෙන්නේ. තුන්වෙනි ධර්ම සංගායනාවට මූලිකත්වය ගන්නේ මෙන්න මේ මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේගේ ගුරුවරයා තමයි මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ. තුන්වෙනි ධර්ම සංගායනාව කරනකොට උන්වහන්සේ බොහොම වයෝවෘද්ධයි වෙනකොට අවුරුදු 120ක් කින උන්වහන්සේගේ ආයුෂ. හැබැයි උන්වහන්සේ තාම සිහිනුවණ ඇති මුළු ධර්මයේම දරාගත් ධර්මදර ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ නමක් ඒ වෙනකොට. ඔබ දන්නවා ධර්මාශෝක රජුරෝ මුලින් තාම දරුණු කෙනෙක්, ඡණ්ඩ කෙනෙක්. ඒ නිසා මිනිස්සු කිව්ව ඡණ්ඩාශෝක. කාලිංග යුද්ධය කියලා මහා යුද්ධයක් කළ දහස් ගාණක් මිනිස්සු, දස දහස් ගණන් මිනිස්සු මිය ගියා. ඉන්දියාව අධිරාජ්‍යයක් හැටියට, මහා අධිරාජ්‍යයක් හැටියට තවත් බොහෝ ප්‍රදේශයක පාලනය කරපු යුදකාමී රජෙක්. ඒ නිසා මිනිස්සු හැඳින්වෙයි ඡණ්ඩාශෝක කියලා. නමුත් මේ ඡණ්ඩාශෝක පුංචි අවුරුදු 7ක් වගේ වයස ඇති නීග්‍රෝධ කියන සාමණේරයන් වහන්සේගෙන් ධම්මපදයේ අප්පමාද වර්ගයෙන් බණ අහලා තිරුවන් ගැන පැහැදුනා. තිරුවන් සරණ ගියා. එදා පටන් අර ඡණ්ඩ ගති අතහැරලා බණ අහන්න පටන් ගත්තා. මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ ගැන දැනගෙන උන්වහන්සේ වඩම්මලා උන්වහන්සේගෙන් උපදෙස් අරගෙන යොදුනෙන් යොදුන 84,000ක් විහෙර විහාර ඉදි කරලා ධාතු තැන්පත් කරා. ධර්මාශෝක රජුරෝ තමයි මේ සම්බුද්ධ ශාසනයේ බබලවන්න විශාලම සේවයක් කරපු රජතුමා. දැන් ඔබ හිතන්න, අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ සද්ධාවන්ත රජවරු හිටියා. ඒ රජවරු එක විහාරයක් දෙකක් තුනක් කීපයක් කරවන්නේ නැති. හැබැයි 84,000ක් විහෙර විහාර කරනවා කියන්නේ ලේසි දෙයක්ද? දඹදිව 84,000ක් විහෙර විහාර යොදුනෙන් යොදුන රජුරුවන්ගේ උපදෙස් මත රජුරුව කෙරෙව්වා. 1000ක් රහතන් වහන්සේලා එකතු කළ ධර්ම සංගායනා ක්‍රයි. ධර්ම සංගායනාවට මුල්ුණේ රජතුමා බොහෝ සැප සම්පත් ඇතුව, රාජ්‍ය අනුග්‍රහය ඇතුව 84,000ක් විහෙර විහාර කරලා සම්බුද්ධ ශාසනයට රාජ්‍ය අනුග්‍රහය උපරිමෙන් ලැබෙනකොට අන්න තීර්ථකයෝ කල්පනා කරා, දැන් අපිට රජුරුවන්ගේ උදව් උපකාර නැහැ. රජුරුව උදව් කරන්නේ බුද්ධ ශාසනයට, බුදුහාඳුනගේ ශ්‍රාවකයන්. අපිත් පැවිද්ද හැටියට සිවුරු දරාගෙන ওই ශාසනය අස්සට රිංගගම්. අපිට කාලවිල හොඳට ඉන්න පුළුවන් කියලා නිවන් දකින්න නෙමෙයි, රජ්ජුරුවන්ගේ ලැබෙන සිව්පස අපෝපස්ථාන රාජ්‍ය ගෞරව ගැන හිතලා සිවුරු දාගෙන ශාසනය ඇතුළට ඇතුල් වුණා. එහෙම ඇතුල් වෙලා ධර්මයේ දියුණු කිරීමක් නෑ. අර හිතෙන හිතෙන දේවල් ධර්මයේ හැටියට කියන්න ගත්. තමන්ගේ මත කිය කියා යනවා. රජ්ජුරුවන්ගේ පුරුද්දක් තිබුණා කියන දවස ගානේ ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා රාත්‍රී රාජ්‍ය කටයුතු අවසන් වෙලා බණක් අහනවා. ඒ බණහල තමයි රජතුමා නින්දට යන. රජතුමා බුද්ධිමත්, කාලයක් බණහල දැන් හොඳ දහම් දැනුමක් තියෙනවා. රජ්ජුරුවන්ට කාලයක් යනකොට තේරෙනවා දැන් මේ වඩින ස්වාමීන් වහන්සේලා එක එක බණනි කියන්නේ. බුදුහාඳුරගේ ධර්මයේ එකක් වෙන්න එපා. ඒ ධර්මයේ එකට එකක් ගැලපෙන්න එපා. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ, මුල මැද අග යහපත් ගැලපෙන සාත්තං අර්ථ සහිත සබ්භ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුක්ත පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් ප්‍රකාශේති. ඒ බුදුහාඳුරගේ නිවන් මඟ පිරිසිදුම, නිවන් මඟ අරමුණු කරගත් ධර්මයක්. ඇයි මේ දැන් වඩින භික්ෂූන් වහන්සේලා එක එක අදහස්, එක එක ධර්මයේ හැටියට වෙන වෙන අදහස් කියන්නේ? මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕන. රජ්ජුරුව මේ ගැන මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේට දැනුවත් කරා. මේ ශාසනය ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවද කියලා විමසලා බැලුවා. බලනකොට අන්න තීර්ථකයෝ විශාල පිරිසක් සිවුරු දරාගෙන ශාසනය ඇතුළට ඇතුල් වෙලා ධර්ම විනය විකෘති කරනවා. සාසනී පිරිසිදු කරන්න ඕනේ. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් ඇතුව රජ්ජුරුව මහරහතන් වහන්සේලාගේ උපදෙස් අරගෙන ධර්ම විනයට හානිකර මත ඇති 60,000ක් සංඝයා හැටියට සිවුරු දරාගෙන හිටිය, හොරට සිවුරු පොරෝගෙන හිටිය 60,000ක් සිවුරු අරෝලා රජ්ජුරුව සාසනෙන් ඉවත් කරා. කුඹුරු වතු පිටි කරගෙන අසාවක් කරගෙන ඉන්න කියලා සාසනෙන් අයින් කරා 60,000ක්. එහෙම ඉවත් කරලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් ඇතුව 1,000ක් මහරහතන් වහන්සේලා එකතු කරලා තුන්වෙනි ධර්ම සංගායනාව සූදානම් කරා. ඔන්න ඔය විදිහට තමයි තුන්වෙනි ධර්ම සංගායනාවට දඹදිව කටයුතු සූදානම් වෙන්නේ. මාස 9ක් පුරාම මෙන්න ධර්මය, මෙන්න විනය, මෙන්න බුද්ධ ශාසනය කියලා දහසක් රහතන් වහන්සේලා එකතු වෙලා ධර්ම විනය ස්ථාපිත කළ, ධර්ම සංගායනා කරලා අර 84,000ක ධර්මස්කන්ධෙම ආයම සංගායනා කරලා ස්ථාපිත කරන්නට යෙදුණු. ඊට පස්සේ රජුරෝ කල්පනා කරා මේ ධර්මය දඹදිවට විතරක් සීමා කළ යුතු නැහැ. මේ වගේ උතුම් ධර්මයක් මේ ලෝකෙ පුරාම ව්‍යාප්ත කළ යුතුයි. ඔය අනුව තමයි රජුරෝ ධර්ම ප්‍රචාරයේ පිණිස දූත කණ්ඩායම් රැසක් පිටත් කරන්නට යෙදුණු. ඒ වෙනකොට කලින් යුවරජකමේ හිටපු මහින්ද කුමාරේ රජුරුවගේ එකම පුතා මේ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙලා මිහිඳු මහරහතන් වහන්සේ ළඟ ධර්මය අවබෝධ කරගෙන රහත් වෙලා හිටි. උන්වහන්සේ ඇතුළු පිරිසක් තමයි ධර්ම ප්‍රචාරය වෙනුවෙන් ලංකාවට පිටත් කරන්න තෝරගත්. මිහිඳු මහරහතන් වහන්සේ ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ, බණ්ඩුක උපාසක කියන මේ පිරිස. ඊට කලින් දැන් මුලින්ම අනෙක් රටවල් වල ධර්ම ප්‍රචාරක පිරිස පිටත් කරා. හැබැයි ලංකාවට ටිකක් පමා කරා කියන එකට හේතුවක් තිබුණා. ඒ වෙනකොට ලංකාවේ රජකම් කරේ මුටසීව කියන රජුරු, දේවානම්පියතිස්ස රජතුමාගේ පිය රජුරු. බොහොම වයෝවෘද්ධව මරණාසන්න මට්ටමේ හිටියේ. යම් රටක ධර්මයක් ව්‍යාප්ත කරනකොට රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය ඉතාම වැදගත්. ලෙඩ ඇදී මරණාසන්නව ඉන්න මුටසීව රජ්ජුරුව මිය ගිහිල්ලා තමන්ගේ පුතා වෙන, මුටසීව රජ්ජුරුවන්ගේ පුතා වෙන තිස්ස කුමාරයා රජ වුණා. මුලින් තිස්ස හැටියට රජ වුණේ. ඊට පස්සේ ධර්මාශෝක රජ්ජුරුවන්ගේ අර තිබිච්ච හිතයිශීකම යාළු මිත්‍රකමත් එක්ක ඉන්දියාවෙන් රාජ ආභරණ, අනුවතත්ත විලෙන් පැන්, අභිෂේකයට අවශ්‍ය සියලු දේවල් එක්ක ගෞරව නාමයක් දඹදිව අධිරාජ්‍ය, ධර්මාශෝක අධිරාජ්‍ය ලබා දුන්නා කියන ඒ ගෞරව නාමය තමයි දේවානම් පිය, දෙවියන්ට ප්‍රිය වූ තිස්ස. නම තමයි තිස්ස. දේවානම් පිය කියන්නේ ධර්මාශෝක රජුරුවන්ගෙන් ලැබිච්ච ගෞරව නාමය. ඒ ගෞරව නාමයෙන් දෙවනි අභිෂේකයක් හැටියට ලංකා භූමියේ රාජ අභිෂේකයක් කරා. ඒ තමයි දේවානම් පියතිස්ස හැටියට අභිෂේක ලැබුවා. ඒත් එක්කම කලින් පණවිඩයකින් දැනුම් දීලා තිබුණා, ප්‍රිය නිරිඳුනි, මම බුදුන් සරණ ගියා, ධර්මයේ සරණ ගියා, ශ්‍රාවක සංඝයා සරණ ගියා, මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසකෙක් බවට පත් වුණා, නුඹටත් ඒ උතුම් දායාදේ ලබා දෙන්නම් කියලා කලින් පණවිඩේ ඉවලා තිබුණේ. ඒ අනුව තමයි නියමිත කාලයේ බලලා පොසොන් පුන් පොහෝ දවසක මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස එදා අද වගේ පොසොන් පුන් පොහෝ දවසක මිස්සක පව්වට අහසින් වැඩම කරන්නට යෙදුණු. ඒ පොසොන් දවසේ මිස්සක පව්වට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන දවසේ දේවානම්පියතිස්ස රජතුමා 20,000ක රාජකීය සේවක පිරිසක්, අමාත්‍යවරු ඇතුළු පිරිස පිරිවරාගෙන එදා දඩේ මේගිය දවසක් කියන. දැන් බලන්න ඒ කාලේ ධර්මී නැති වෙනකොට පෝය දවසෙත්, පොසොන් පෝය දවසෙත් රජ්ජුරුව දඩේ මේ ගිහිල්ලා. දැන් ඊතන රජ්ජුරුවන්ට මේ කන්න නැති අහේනියක් වෙලාද සතෙක් මරාගෙන කන්නේ? නෑ, විනෝදෙට. විනෝදෙට කරේ සත්තු දඩයම් කරන එක රජවරු. එදා මිස්සක පව්වට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ඒ දඩේ මේගේ රජ්ජුරුව ඔබ අහලා තියෙනවා මේ කාරණා. එදා උක්ෂ දේවතාවෙක් තමයි මුවෙක් විදිහට වෙස් වලාගෙන රජතුමාව අර පිරිසෙන් වෙන් කරලා මිස්සක පව්වේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩ හිටිය දිහාවට මේ මුවා දුවගෙන گیا۔ මුවා පසුපසම එක එල්ලේ තියාගෙන දුවගෙන ගිය රජුරෝ යම් තැනකදී මුවා නොපෙනී ගියා۔ රජුරෝ බය වෙලා වටපිට බැලුවා۔ අන්න ඒ වෙලාවේ තමයි තිස්ස තිස්ස කියලා මිහිඳු මහරහතන් වහන්සේ නම කියලා ආමන්ත්‍රණය කරේ۔ එදා මිහිඳු මහරහතන් වහන්සේව අඳුනගත්තා۔ එදා මිස්සක පව්වේදී අර අමාත්‍යවරු පිරිසත් එතනට එකතු වුණා۔ මිහිඳු මහරහතන් වහන්සේ චුල්ලහත්ති පදෝපම කියන සූත්‍රේ, ඒ සූත්‍රයේ නම දැන් ඔබ බොහෝ අහලා තියෙනවා, මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කළ මුලින්ම දේශනා කරපු දේශනේ චුල්ලහත්ති පදෝපම සූත්‍රේ. ඒකේ සඳහන් වෙන්නේ ඇතෙකුගේ පියවර සටහන් මුල් කරගෙන මහා වනයේකට යනවා, හස්තීන් ගැන ඇතෙක්කුගේ පියවර සටහන් ගැන හොඳ දන්න කෙනෙක්. එහෙම යනකොට ඒ ඇතාගේ පියවර සටහන් ඔස්සේ යනකොට සමහර තැන් දකිනවා උස් තැන්වල අතු බිඳලා තියෙන. ඊළඟට උස් ගස්වල උස තැන්වල සමහර වෙලාවට කොන්ද අතුල්ලගෙන ගිහිල්ලා ඒ ඇතාගේ පාරවල් දකිනවා. මේ ලකුණු ඔස්සේ යනකොට අර මහා හස්තියව ඇස් දෙකෙන් දකින්න ලැබෙනවා. අන්න ඒ වගේ උපමාවකින් බුදු කෙනෙක්ව අඳුන ගන්න යන ශ්‍රාවකේ ඒ බුදු ගුණ තුලින් බුදු කෙනෙක්ව ධර්මයේ තුලින් හරියටම අඳුන ගන්න හැටි තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් බුදුහාමුදුරුව දේශනා කරේ. ඒ දේශනාව තමයි මිහිඳු මහරහතන් වහන්සේ එදා ලංකාවට වැඩම කරලා මජ්ඣිම නිකාය අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනාවක් හැටියට සඳහන් වෙන චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාවම එදා මිහිඳු මහරහතන් වහන්සේගේ මුවින් දේවානම්පියතිස් රජතුමා ඇතුළු 20,000ක් රාජකීය පිරිසට මිස්සක පව්වේදී අද වගේ පොසොන් පුන් පොහෝ දවසක ඒ දේශනාව කරන්නට යෙදුණා. රජ්ජුරුව ඇතුළු පිරිස තුනුරුවන් ගැන හිත පහදවා ගත්තා. තෙරුවන් සරණ ගියා. එහෙම එදා බණහල අවසන් වෙලා රජ්ජුරුව කියන ස්වාමීනි, ඔබ වහන්සේලා අපිත් එක්කම අනුරාධපුරයට වඩිමු. ඔබ වහන්සේලා මේ වැඩ ඉන්න මහා කැලේ ඔබ වහන්සේලාට අවශ්‍ය පහසුකම් සියල්ල අනුරාධපුර නගරේ අපි සූදානම් කරන්නම් වඩින්න කියලා. මිහිඳු මහරහතන් වහන්සේ කියා හිටිය, රජතුමනි, අද රාත්‍රී අපිට යම් කාර්යයක් තියෙනවා. රජ්ජුරුව ඇතුළු පිරිසම යන්න, අපි හෙට උදේ එන්නම්. හොඳයි ස්වාමීනි, හෙට උදෑසන මාලිගාවේ වහන්සේලාට දානි අපි සූදානම් කරනවා කියලා අවසර අරගෙන රජ්ජුරුව ඇතුළු පිරිස බොහෝම සතුටින් අනුරාධපුරයට ගියා. දැන් පොසොන් පෝය දවසේ දැන් මුලින්ම රජ්ජුරුව අරමුණු කරගෙන තමයි ඔන්න දහම් දෙසුවේ. එදා රාත්‍රී මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට අරාපු පිරිස අතර ඉරුදි බල සම්පන්නම කෙනා තමයි සුමන සාමණේරයන් වහන්සේ. උන්වහන්සේට කතා කරලා කියනවා, ඔබ මේ ගල මුදුනට ගිහිල්ලා අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා ඉරුදියෙන් ගෝසාවක් පතුරවන්න කීවා දෙවියන්ට බණ අහන්න එන්න කියලා. උන්වහන්සේ අර ගල මුදුනට ගිහිල්ලා දෙවියන්, යක්ෂයන්, අමනුෂ්‍යයන් මුළු ලංකා භූමියම ඇසුරු කරගෙන ඉන්න උක්ෂ පර්වත සීමස්තකාදී සියලු දෙවියන්ටත් සදෙව්ලොව දෙවියන්ටත් නොපෙනෙන අමනුෂ්‍යයන්ටත් ඉරුදියෙන් ගෝසාවක් පැතිරෙව්වා. ඒ ගෝසාව තමයි සමන්තා චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා කියලා අදත් අපි දහම් දෙසනකොට ඒ සම්ප්‍රදායක් හැටියට අපේ රටේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ඒ සිදු කරපු දේවාරාධනය අදටත් දහම් දෙසනකොට මුලින්ම ඒ දේවාරාධනය කරලා තමයි අපේ රටේ ස්වාමින් වහන්සේලා මහා සම්ප්‍රදාය මිහිඳු හාමුදුරුවන්ගෙන් ආරම්භ වෙච්ච මේ ලංකා සම්බුද්ධ ශාසනය තුළ අදටත් අපි බණ කියන්නේ ඒ දේවාරාධනාව කරලා. ඒ දේව ආරාධනා මුලින්ම සිදු කරේ එදා පොසොන් පුන් පොහෝ දවසේ. අර ආරාධනා ගල කියලා ඔබ දන්නේ මිහින්තලේ ඔන්න ඔය ආරාධනාව කරපු නිසා. ඔය ගල මුදුනට වැඩම කරලා තමයි සුමන සාමණේරයන් වහන්සේ ඔය ආරාධනාව කරේ. එක ඉර්ධියෙන් කරපු ආරාධනය. ඉර්ධිමේ ගෝසාව. ඒක මුළු ලංකා භූමිය පුරාම මේ ළඟ ඉඳන් Tamanට අඬ ගහනවා වගේ උක්ෂ දේවතාවරු, පර්වත දේවතාවරු, සීමස්තක දේවතාවරු, ගංගා කඳු ශිඛර විමාන කරගත් දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට එක ශ්‍රවණිය වුණා. මුළු මිස්සක පවුවම දෙව් බමුණුන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් නොපෙනෙන අයගෙන් පිරිලා ගියා කියන. මිහිඳු මහරහතන් වහන්සේ ඒ අයට පොසොන් පෝය දවසේ කරපු දෙවනි දේශනාව තමයි සමචිත්ත පරියාය සූත්‍රය. සමචිත්ත පරියාය සූත්‍රෙන් දහම් දෙසුවා. ඒ දේශනාව අහලා බොහෝ දෙව් බඹුන් මඟඵල ලැබුවා. තුනුරුවන් ගැන හිත පහදවා ගත්තා. හොන බලන්න යම් රටකට වැඩම කරලා ඒ රටේ ධර්මය ව්‍යාප්ත කරද්දි පළවෙනියටම ඉලක්ක කරේ ඒ රටේ පළවෙනි පුරවැසියා, රටේ රජුරු. රජ්ජුරුවන්ගේ කැමැත්තක් නැත්නම් ඒ රටේ ධර්මප්‍රචාරය කරන්න බෑ. රජ්ජුරුව විරසක වුණොත්, රජ්ජුරුව කුපිත වුණොත්, රජ්ජුරුවන්ගේ බලයත් එක්ක ධර්මප්‍රචාරයක් කරන්න බැරි වෙනවා. ඒ නිසා පළවෙනියටම රජ්ජුරුව පහදවගත්. ඊළඟට ඒ රටේ ඉන්න නොපෙනෙන බලවේග. කාලයක් තිස්සේ යකුන් යක්ෂණියන් අදහාගෙන මලවුන්ට බිලි පූජාවල් තියාගෙන ඔබහල ඇති චිත්තරාජ කාලවේල කියලා පණ්ඩු කාවේ රජුරුවන්ගේ කාලේ යකුන් යක්ෂණියන් ඇදහුවා කියලා. එතකොට ඒ වගේ නොයේ ධර්මයෙන් තොර පුද පූජා තිබිච්ච භූමියක්. ඒ නිසා ධර්මයේ ව්‍යාප්ත කරද්දී නොපෙනෙන බලවේගයි සියලු දෙනාගේ හිත තුනුරුවන් ගැන පහදවන්න ඕන වුණා. අන්න ඒ නිසා පොසොන් දවසේ රාත්‍රී මිහිඳු මහරහතන් වහන්සේ සිදු කරපු දෙවනි දේශනාව ඉලක්කය වුණේ ලංකා භූමිය පුරාමත් සදෙව්ලව දෙවියන්ටත් ආරාධනා කළ සිදු කරපු සමචිත්ත පරියාය සූත්‍රය. මේ දේශනාවෙන් දෙව් බමුණු පෙනෙන නොපෙනෙන මේ හැමෝම අමනුස්ස පිරිස් සියලු දෙනා ධර්මයේ තුල පැහැදෙව්වා. ඔන්න පසුවද අපසොත් පෝය දවසට පහුවද රජතුමා කරත්ත පෙලක් උදේම මිහින්තලේට එවලා තිබුණා. උන්වහන්සේලා වඩම්මගෙන එන. හැබැයි උන්වහන්සේලා කරත්ත වලින් වැඩිය නෑ. කරත්ත පිටත් කරලා කරත්ත වලටත් කලින් අහසින්ම මාලිගාවට වැඩම කරා. ඒ මාලිගාවට වැඩම කරලා රජ්ජුරුව ඇතුළු රාජකීය පිරිස මාලිගාවේ දානේ සූදානම් කරා. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිසට දම් බෙදුවා. දානේ වළඳලා අවසන් වෙනකොට රජ්ජුරුවන්ගේ බිසෝරු අතර අනුලා බිසෝ ප්‍රධාන 500ක් තරම් කාන්තාව, සේවිකාව, රාජකීය මේ බිසෝවරු බණහන්න වාඩි වුණා. ඒ අයට මිහිඳු මහරහතන් වහන්සේ පේතවත්තු විමානවත්තු මුල් කරගෙන සත්‍ය සංයුක්තය මුල් කරගෙන දහම් දෙසුවා කියලා. පේතවත්තු ඔබ දන්නවා මිය පරලව ගිහිල්ලා ප්‍රේත ලෝකෙ ඉපදිච්ච ප්‍රේතයන්ගේ ජීවිත කතා. අකුසල් වල භයානකකම එකෙන් තේරෙනවා. විමානවත්තු කියලා කියන්නේ පින්දහම් කළ දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවියන්ගේ ජීවිත කතා. පිනේ වටිනාකම, පිනේ විපාක ගැන ඒකෙන් තේරෙනවා. ඊළඟට සත්‍ය සංයුක්තේ සංයුත්ත නිකායේ චතුරාරි සත්‍ය ඇතුළත් දේශන රැසක් තියෙනවා. අන්නේ සත්‍ය සංයුක්තේ ඇසුරෙන් දහම් දෙසුව. ඒ බණහල අවසන් වෙනකොට අනුලාභිසව ප්‍රධාන 500ක් දෙනා සෝවාන් මඟඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. දැන් බණහල අවසන් වෙනකොට මාලිගාවේ එළිය විශාල පිරිසක් ഘോഷා කරනවා. අනේ අපිටත් බණහන්න ඕනේ, අපිටත් බණහන්න ඕනේ. ඇයි කලින් දවසේ රජ්ජුරුව සමග අර ගිය 20,000ක අමාත්‍යවරු රාජකීය පිරිස මේ පණවිඩේ දැන් කියලා ගෙවල් වල ඇවිල්ලා. මිහිඳු මහරහතන් වහන්සේ උන්න අහසින් වැඩියලු, ධර්මාශෝක රජ්ජුරුවන්ගේ පුත්‍රාත්නේලු, රජ්ජුරුවොත් බණ ඇහුව ඔන්න හිට දානෙට එනවා මාලිගා. දැන් පහෝදා වෙනකොට විශාල පිරිසක් අනුරාධපුරේ මාලිගා විශ්සරණේ අපිටත් බණ අහන්න දෙන්න, අපිටත් ඕන උන්වහන්සේගේ දේශනාවක් අහන්න. රජ්ජුරුව බැලුවා එතන ඉඩපාඩු කන්නේ රජ්ජුරුවන්ගේ ඇත්ගාල ජෝතිය වනේ අඩබෙර ගහල මිනිස්සු දැනුවත් කරා ජෝතිය වනයට එකතුවෙන්. එතන ඉක්මනින් සුද්ධ පවිත්‍ර කරලා මණ්ඩපයක් හදලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ සංඝ පිරිස රජ්ජුරුවෝ ගෞරවයෙන් පෙරහැරින් වඩම්බගෙන ගියා ජෝතිය වනේ සකස් කරපු මණ්ඩපේට. අද අනුරාධපුරයේ ඒ ජේතවන චෛත්‍ය පිහිටලා තියෙන්නේ ඒ ජෝතිය වනේ මිහිඳු හාමුදුරුව දහම් දෙසපු තැන. එදා රජතුමාගේ ඇත්ගාල පිහිටි තැන. දැන් සාමාන්‍ය මනුස්සයන්ට ඔන්න බණ කියන්න අවස්ථාව ලැබුණ දෙවනි දවසේ දහවල් දානින් පස්සේ රජ්ජුරුවම තමයි ආරාධනා කරේ, ස්වාමීනි මේ මගේ රටවැසියෝ, මේ උතුම් ධර්මය මගේ රටවැසියන්ටත් දේශනා කරන සේක්වා. මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ සාමාන්‍ය මනුස්සයන්ට බණ කියන්න මුලින්ම යොදාගත්ත සූත්‍රයේ තමයි කියනවා දේවදූත සූත්‍රය. මජ්ජිම නිකාය සඳහන් වෙනවා කෙනෙක් අකුසල් කරලා නිරේ ඉපදුනාට පස්සේ නිරේ තුල විඳින දුක් ගැහැට. එතකොට කෙනෙක් සාමාන්‍ය අකුසල් කර කර පවකම් කර කර ජීවත් වෙන කෙනෙක් අකුසලයට බය ඇති කරලා කුසලේ පිහිටවන්න මේ නිරේ ගැන ඇතුළත් දේශනාව තමයි මිහිඳු හාමුදුරුවෝ අපේ රටේ සාමාන්‍ය මිනිස්සයන්ට දෙවනි දවසේ දහම් දෙසන්න යොදාගත් දේශනාව. ඒ දේවදූත සූත්‍රයෙන් දහම් දෙසලා චතුරාරි සත්‍ය ගැන විස්තර කරද්දී සස්සර බය ඇති වෙලා ධර්මී හිත පිහිටපු 500ක් දෙනා එතනදි බණහලා මගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. රාත්‍රී වෙනකොට තව තවත් ඈතින් පිරිසෙනවා ගම් දනව් වලින් මිනිස්සු එනවා. දැන් එතනත් ඉඩ මදි. රජ්ජුරුවෝ මොකද කරේ කල්පනා කරා මහමෙවුනා උයනේ නම් හොඳට ඉඩකඩ තියෙනවා. රාත්‍රී දහම් දෙසන්න මිහිඳු හාමුදුරුවන්ට මහමෙවුනා උයන සූදානම් කරා. එතන මණ්ඩපයක් හදලා මිනිස්සුන්ට කිව්වාද රාත්‍රී මහමෙවුනා උයනට එකතු වෙන්න. අඬ බෙර ගහලා මිනිස්සු දැනුවත් කළා මහමෙවුනා උයනට මිනිස්සු එකතු කරලා. එදා රාත්‍රී මිහිඳු හාමුදුරුවන්ගේ ඊළඟ දේශනාව පැවැත්තුනේ මහමෙවුනා උයනේ. මජ්ජිම නිකාය බාල පණ්ඩිත සූත්‍රය ඇසුරෙන් දහම් දෙසුව කියන. මේ මජ්ජිම නිකාය බාල පණ්ඩිත කියන සූත්‍රය සඳහන් වෙන්නේ නිරේ ගැන සඳහන් වෙන දේශනාවක් අපාය ගැන. ඒ අපාය භය ඇති කරලා ධර්මය ගැන චතුරාරි සත්‍ය ගැන දහම් දෙසුවේ. ඒතනදි බණහලත් 500ක තරම් පිරිසක් මඟඵල ලැබුවා කියන. එහෙමනම් මිහිඳු හාමුදුරු ලංකාවට වැඩම කළා දෙවනි දවසේ අනුලාභිසව ප්‍රධාන 500ක් තරම් පිරිස මාලිගාවේ දානේ වළඳලා දහම් දෙසද්දි මඟඵල ලැබුවා. ජෝතිය වනයේදී දේවදූත සූත්‍රය ඇසුරින් දහම් දෙසපු වෙලාවේ 500ක් තරම් පිරිස මඟඵල ලැබුවා. මහමෙවුනා උයනේ එදා දහම් දෙසපු වෙලාවේ රාත්‍රී කාලේ තවත් 500ක පිරිසක්, ඒ කියන්නේ 1500ක තරම් පිරිසක් දෙවනි දවසේ මඟඵල දහම් අවබෝධ කරගත්තා කියලා අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. ඊළඟට පින්වතුනි දැන් එදා රෑ වුණා. රජ්ජුරුවෝ බණ අවසන් වුණාට පස්සේ කියනවා ස්වාමීනි මේ රෑ බෝ වෙලා ඔබ වහන්සේලා මිස්සක පවුවට වඩින් අර කැලේ වඩින්න එපා. මේ මගේ උයන රාජකීය උයන ඔබ වහන්සේලාට අවශ්‍ය පහසුකම් සලසන්නම් කියලා වැඩ ඉන්න. ඒ පහසුකම් සලස්සලා මහමෙවුනා උයන වැඩ ඉන්න සූදානම් කරා. දැන් එදා රාත්‍රී දෙවනි දවසේ රාත්‍රී මිහිඳු හාමුදුරුව ඇතුළු මේ පිරිස මහමෙවුනා උයන වැඩ හිටියා. තුන්වෙනි දවසේ දැන් ඊළඟ දවස් උදේ පාන්දර ගිලම්පසස් සකස් කරගෙන මල් අරගෙන රජ්ජුරුව එනවා මහමෙවුනා උයන. ඇවිල්ලා උන්වහන්සේට වන්දනා කරලා අහනවා ස්වාමීනි ඒ රාත්‍රී සැපසේ වැඩ හිටියද? ඔබ වහන්සේලාට හොඳට නිින්ද ගියාද? ඉතින් ඔහොම ආගිය තොරතුරු කතා කළ කියන ස්වාමීනි ඔබ වහන්සේලාට මේ වගේ ලස්සන උයනක් කැපයිද කියලා ඇහුවා. ඒ වෙලේ මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට දහම් දෙසව රජතුමනි අපේ බුදුරජාණන් වහන්සේටත් එදා බිම්බිසාර මහරජතුමා රජ්ජුරුවන්ගේ රාජකීය උයන වේලුවනේ තමයි පළවෙනියටම බුද්ධ ශාසනයේ ආරාමයක් කරලා පූජා කරේ රාජකීය උයන. වේලුවන පූජාව ගැන මිහිඳු හාමුදුරුවෝ දහම් දෙසුවා. රජතුමාගේ හිත පැහැදිලා සාදුකාර දීලා රජතුමාගේ මංගල හස්තියා පසුපස රන් නගුලක් ගැටගහලා සීමා මායින් ලකුණු කරලා ඒ මහමෙවුනා උයන රන් කෙන්ඩියකින් පැන්වක් කරලා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරන්නට ඉදුන මිහිඳු මහරහතන් වහන්සේ. එහෙමනම් මහමෙවුනා උයන මේ ලංකා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පළවෙනි ආරාම පූජාවක් හැටියට භූමියක් ශාසනයට පූජා කරේ තුන්වෙනි දවසේ මිහිඳු හාමුදුරුවන්ට. ඔය විදිහට තමයි මිහිඳු හාමුදුරුව ලංකාව තුළ සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරේ. පළවෙනි මාසයේ යනකොට බණහපු දහස් ගණන් පිරිස් මාර්ගඵල ලැබුවා. ඒ අතර 60 දෙනමක් රහත් වෙලා උන්වහන්සේ ළඟ පැවිදි වුණා. පළවෙනි මාසයේ අවසන් වෙනකොට ඇසල කියලා කියන්නේ වස් කාලේ උදාවේ උන්වහන්සේලා වස් කාලේ ගත කරන්න මිහින්තලේ තමයි තෝරගත්. රජතුමා ඉක්මනින් ගල්ලෙන් 68ක් සුද්ධ පවිත්‍ර කරලා අර ලංකාවේ රහත් වෙච්ච 60 දෙනමයි ඉන්දියාවෙන් වැඩම කරපු 6 නමයි ඔක්කොම 68 නමක් මහරහතන් වහන්සේලා පළවෙනි වස් කාලයේ තුල මිහින්තලේ ගල්ලෙන් 68ක වස් සමාදන් වුණා. අදත් අපි කියනවා අට සැටලෙන් කියලා උන්වහන්සේලා වස් සමාදන් වෙලා වැඩ හිටිය ගල්ලෙන්. ඔය විදිහට තමයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා වස් පවාරණි පස්සේ දකුණු අකුධාතුන් වහන්සේ දෙව්ලොවින් වැඩමවලා තූපාරාම මහා සෑය ඉදිකරා ධර්මාශෝක රජතුමා ළඟ තිබිච්ච ධාතුන් වහන්සේලා පාත්‍ර ධාතුන් වහන්සේ සමග ලංකාවට වඩම්මලා ලංකාව පුරාත් යුදුණින් යුදුණ වෙහෙර විහාර ඉදිකරවන්න මුල් වුණා. ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව සංගමිත්තාව ඇතුළු රහත් භික්ෂුණීන් වහන්සේලා ලවා ලංකාවට වැඩම කෙරෙව්වා. මේ විදිහට ලංකා භූමියේ භික්ෂු භික්ෂුණී සංඝ පිරිස ස්ථාපිත වෙලා මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීමත් සමග සම්බුද්ධ ශාසනය අපේ රටේ ස්ථාපිත වුණේ පොසොන් පුන් පොහෝ දවසක. එනිසා පොසොන් පෝය කියලා කියන්නේ විශේෂයෙන් මේ ලෝකේ බෞද්ධයන් අතර ලාංකිකයන් වන අපිට ඉතාම වැදගත් පුන් පොහෝ දවසක්. දැන් වෙසක් පෝය කියන්නේ තුන් ලෝකෙටම ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට මව්කුසින් බිහිවෙච්ච ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ ලැබපු පිරිනිවන් පාව අදාළ සම්බුදු තෙමකුල සිදුවෙච්ච පෝය වෙසක් පෝය. හැබැයි පොසොන් පෝය අපටයි ඉතාම වැදගත්. මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීමෙන් අපි ධර්මයේ අපි උන්වහන්සේව ලාංකිකව ගෞරවෙන් හඳුන්වන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ අපිට අනුබුදු කෙනෙක්, දෙවනි බුදු කෙනෙක් හා සමානයි. අපේ රටේ ලංකා සම්බුද්ධ ශාසනය ස්ථාපිත වුණේ, අපේ රටේ ධර්ම විනය ස්ථාපිත වුණේ, සම්බුද්ධ ශාසනය බැබළුණේ මේ ලංකා භූමියේ ලක්ෂ ගණන් පිරිස් මඟඵල ලැබුවද, සසර දුකින් නිදහස් වුණාද, ඒ සියල්ලට මුල් වෙච්ච අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීම, සම්බුද්ධ ශාසනය අපේ රටේ ස්ථාපිත වීම සිදුවෙන්නේ පොසොන් පෝය මුල් කරගෙන. ඇසල පෝය ඊළඟට එන පෝය. ඒක ලෝකයාටම, තුන් ලෝකයටම වැදගත්. මේ තුන් ලෝකෙම තුනුරුවන් සම්පූර්ණ වෙච්ච පෝය. දම්සක් පැවතුන් සූත්‍රෙන් දහම් ගඟ ලෝකෙට විවර කරපු පුන් පෝය. එහෙමනම් ලෝකයාටම වැදගත්. හැබැයි පොසොන් පෝය විශේෂයෙන් පසළොස්වක පෝයක් හැටියට ඔබට මට ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැමෝටම ඉතාම වැදගත් පුන් පොහෝ දවසක්. එහෙමනම් පොසොන් පුන් පොහොය ගැන, ධර්මයේ ගැන, මේ ධර්මයේ ආරක්ෂා කරන මහරහතන් වහන්සේලා දිවිහිමියෙන් කැපවෙච්ච ආකාරය ගැන අද ඔබ බණහාල රැස් කරගත් සියලු පේ පොසොන් පුන් පොහෝ දවසේ ඔබ හැම දෙනාටමත්, ඔබටත් මටත්, අපි හැම දෙනාටමත් සද්ධාදී ගුණ දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් ධර්මයේ අවබෝධයේ පිණිස, මේ ධර්ම ශ්‍රවණ පින, ධර්ම දානමේ පින අපි හැම දෙනාට ආශිර්වාදයක්, පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි
1: සාදුහු සාදුහු සාදුහු අද පෙවතුම් ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහනක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ නගරයේ ආයතනයේ විහෙර විහාරස්ථාන තුල විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා ඕනෑම සජීවි ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 363. ඒ වගේම 0776 7163 872 0776 7163 872 තමයි දුරකථන අංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා නෙත් FM ධර්ම දක්ෂිණා ධර්ම සාකච්ඡාව සමගින්.

0: අයිබුවන්, නැවත වතාවක් අපි සියලු දෙනාට උතුම් වූ තුන්රුවනේ ආශිර්වාදය ලැබෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. එලෙස ප්‍රාර්ථනා කරමින් අද සඳුදා දිනයේදී උතුම් පොසොන්පුර පසළොස්වක පොහෝ දිනයේදී සූදානම් වන්නේ වෙනදා මෙන් නෙත් FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවෙන් අනතුරු ඔබට සමීප කරන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. සුපුරුදු පරිදි අපගේ වැඩමවීම සිද්ධ කරන්නේ අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්හේනපුර සීලස්වාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ හාමුදුරන් වහන්සේ මුලින්ම සාකච්ඡාව වෙනුවෙන් ගෞරවයෙන් නමස්කාරපූර්වකව අපි මෙලෙස පිළිගැනීම සිද්ධ කරමු. අවසරයි අපේ හාමුදුරනේ.
1: හැම දිනාටම නැවත වතාවක් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද පොසොන්පුන් පොහෝ දවසේ හෝරාවක් පුරා ධර්ම දක්ෂිනා උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා අවසානයේ මේ ධර්ම සාකච්ඡාව තුලත් ඔබ සූදානම් වෙන්නේ ඔබේ ජීවිතයට තව බොහෝ ධර්ම කාරණා එක් රැස් කරගන්න. ඉතින් අද මේ සාකච්ඡාව ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් මේ ධම් සාකච්ඡාවත් ඔබේ ජීවිතයේ සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා සාකච්ඡාව ආරම්භයේදී ඔබ හැම දිනාටම නැවතත් ආශිර්වාද කරනවා.
0: ඒ ආශිර්වාදයේ සදහවතුනි ඔබ දන්නවා ලෝකෙ කොහේ කොතනක සිටියත් අපි සතුටු සිතින් සාදු සිතින් තමයි අනුමෝදන් වෙන්නේ කියලා. එනිසා අද දවසේදීත් මේ උතුම් පුරපසළොස්වක පොහෝ දිනයේදීත් අපි ඒ උතුම් ප්‍රාර්ථනාව අපි සාදු සිතින් සතුටු සිතින් අනුමෝදන් වෙමු. අනුමෝදන් වෙන ගමන් අපි සාකච්ඡාවට යොමු වෙමු. ඉතින් අද පොසොන් පුරපසළොස්වක පොහෝ දිනේ නිසාවෙන්ම බොහෝ සදහැවතුන් විශේෂයෙන්ම මිහින්තලා පොදබිම කේන්ද්‍ර කරගෙන ඒ වගේම අනිකුත් වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන තම තමන්ගේ ආගමික පරිසරය වඩාත්ම නිර්මාණාත්මක කරගන්නට යෙදුනා. යුනුවෙන් ආමිස පූජාවන් වගේම වැඩි වශයෙන් ප්‍රතිපත්ති පූජාවන් වලට මුල් තැනක් දී කටයුතු කරන ආකාරය අපට දැක බලා ගන්නට පුළුවන් කමක් ලැබුණා. ඉතින් නෙත් FM රේඩියෝවේ අපිත් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන තමයි බණ්ඩාරවෙල නගර මැදිය තුල අපේ 2026 බණ්ඩාරවෙල නේත්‍රාලෝක පොසොන් උදානයේ පවත්වන්නට යෙදුනේ. ඊට සමගාමීව බොහෝ පින්කම් රැසක් සිද්ධ කරන්නට යෙදුනා. විශේෂයෙන්ම නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව සිද්ධ කළා. අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේගේ බහරකාරත්වයේ පවතින බක්කුල මහා චෛත්‍යරාජනන් වහන්සේගේ ධාතු ගර්භයේ තැන්පත් කර තිබෙන උතුම් වූ ධාතුන් වහන්සේ නැත්නම් සර්වඥාස්ති ධාතුන් වහන්සේ, ඒ වගේම බක්කුල මහා රහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ, සීවිලි මහා රහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වගේම තවත් මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ ඔබට මෙහිදී නමස්කාර කරන්නට පුළුවන් කමක් ලැබුණා. ඉතින් මේ වැඩ කටයුත්ත සංවිධානය කිරීමේදී, මේ පින් කටයුත්ත සංවිධානය කිරීමේදී විහාරස්ථානීය විහාරාධිපති අතිපූජනීය පොල්ගම්පොළ ඉන්දහනන්ද අපේ නායක ස්වාමින් වහන්සේ ලබා දුන් ශක්තිය අනුශාසනාවන් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ විශේෂයෙන්ම පදුම විමලසූරිය ඇතුළු කණ්ඩායමක් තාමත්ම හොඳින් මේ වෙනුවෙන් අපවෙලා කැපවෙලා පේවෙලා වැඩසටහන ඉතාමත්ම සාර්ථක කරගන්නට ශක්තිය සහ ඒ කැපවීම සිද්ධ කරන්නට යෙදුනා. ඒ නිසා ඒ සියලු දෙනාටත් අපි ජාතිය නාලිකාව හැටියට ගෞරවය ප්‍රණාමය මෙලෙස පුද කරනවා. ඒ වගේමයි 26 වනදා බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර වීථි සංචාරය කළා. ඉතින් ඉතාමත්ම සාර්ථකවයේ වැඩ කටයුතුත් සිද්ධ වුණා. ඉන් අනතුරුව පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය, ඉතින් ඔබ දන්නවා අද දවස උදෑසන 6ට අපි අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන ලද වැඩසටහන තමයි රාත්‍රී 9ට අපි නිමාවට පත් කරන්න යෙදුනේ. ඉතින් ඒ නිසා අපිට මේ වැඩ කටයුත්ත සාර්ථක කරගන්න වචනයකින් සිතුවිල්ලකින් හරි ශක්තියක් වුණා නම් බණ්ඩාරවෙල පුරවරයේ වගේම ලෝකයේ කොහේ හෝ සිට ඒ සදහවත් සීලු දෙනාගේ ජීවිත නිවනින් සැනසෙන්න නිදුක් නිරෝගී භාවයේ ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. එලෙස ප්‍රාර්ථනා කරමින් අද අපේ හාමුදුරන් වහන්සේ අපේ රට තුල බෞද්ධ දර්ශනය ස්ථාපිත වීම පිළිබඳව ඉතාමත්ම හොඳින් කරුණු ඔබට පැහැදිලි කර දෙන්නට යෙදුනා. ඇතැම් විට එදා පොසොන්පුර පසළොස්වක පොහොය දවසේ ලංකාවේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත නොවුණා නම් මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියන දේ අපිට හිතා ගන්නත් බෑ. අපි කොයි වගේ ඉඳීද අපිට හිතා ගන්නත් බෑ. නමුත් අපේ වාසනාවකට සහ මේ ලංකාවේ ජීවත් වන සීලු දෙනාගේ වාසනාවකට සහ මේක පින්බිමක්. ඒ නිසා ඒ පින්බිම තව තවත් බබළු වන්නට සහ පින්බිමේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිත පිනෙන් පුරවාලන්නට තමයි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඒ කණ්ඩායම ලංකාවට වැඩමවා දෙවන පෑතිස් රජතුමා ඇතුළු ඉන්න අනතුරුව මේ ශාසනය සුරකින්නට කටයුතු කළ සියලු දෙනාට ඒ වෙනුවෙන් මූලික පියවර තබන්නට අවශ්‍ය කරන ශක්තිය එක්කාසු කළේ. එනිසා අපේ හාමුදුරුනේ ලංකාවේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත වීමේ වටිනාකම සහ ඇතැම් විට එය වර්තමානයට කොයිතරම් වටිනාකමක් ගෙන දෙනවාද සහ බැරි වෙලාවත් අපිට මේ සම්බුද්ධ ශාසනය එදා ස්ථාපිත කරන්නට හැකියාවක් ලැබුණේ නැත්නම් අපි කොයි වගේ වෙයිද, මේ රටට මොන ඉරණමක් අත්වෙයිද, අපි ඒ කරුණු පැහැදිලි කර දෙමින් සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යන්න මෙලෙස ආරම්භය ලබා ගමු.
1: ඔව්, හැම දිනාටම නැවත වතාවක් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි ධර්මදේශනාව තුළ විශේෂයෙන් ඔබට සිහිපත් කරන්නට යෙදුනා අපේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව පළවෙනි ධර්ම සංගායනාව, දෙවෙනි ධර්ම සංගායනාව, ඒ වගේම තුන්වෙනි ධර්ම සංගායනාව සිදුවෙච්ච ආකාරය. මේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසුව තමයි ධර්මාශෝක රජතුමා තීරණය කරන්න මේ ධර්මය දඹදිවට පමණක් සීමා විය යුතු නෑ, මේ ලෝකේ අනික් රටවලටත් මේ ධර්මය ව්‍යාප්ත කළ යුතුයි. අන්න එහි ප්‍රතිඵලයක් හැටියට තමයි ලෝකේ රටවල් ගණනාවකට ධර්ම දූත පිරිස් පිටත් කරලා යවන්නේ. ඉතින් ඒ අනුව තමයි පොසොන් පුන් පොහෝ දවසේ මිස්සක පව්වට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඒ රහතන් වහන්සේලා පිරිස පොසොන් පුන් පොහෝ දවසේ වැඩම කරලා මේ ලංකා භූමිය තුළ සම්බුද්ධ ශාසනය, බුදුහාඳුරන්ගේ ධර්මය ප්‍රචාරය කිරීම, ධර්මය ව්‍යාප්ත කිරීම වගේම භික්ෂු භික්ෂුණී සංඝ පිරිස පිහිටවලා මේ ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත වීම සිදුවෙන්. දැන් අපිට පේනවා මහාවංශ දිහා බලනකොට කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන මේ මහා භද්‍රකල්පේ පහළ වෙච්ච පෙර බුදුරජාණන් වහන්සේලාගේ සම්බුද්ධ ශාසන මේ ලංකාවේ පිහිටි ආකාරය ගැන අපිට ඒ දහම් පොත්පත් කියවනකොට, ඉතිහාස පොත් කියවනකොට යම් යම් තොරතුරු මුණගැහෙනවා. හැබැයි කකුසඳ, කෝණාගමන, කාශ්‍යප බුද්ධ ශාසනවල උන්වහන්සේලා

0: කියලා හඳුන්වලා තියෙනවා. උන්වහන්සේ වැඩම කරලා දහම් දෙසලා ඒ 40,000ක් මහරහතන් වහන්සේලාගෙන් දහසක් මහරහතන් වහන්සේලා ලංකාවේ නවත්තනවා.
1: එහෙමයි.
0: ඒ වගේම උන්වහන්සේ බුදු වෙච්ච බෝධීන් වහන්සේගේ දක්ෂින සාකා බෝධිය රැගෙන අසවල් භික්ෂුණිය භික්ෂුණීන් පිරිවරාගෙන වැඩම කරත්වා කියලා අදිෂ්ඨානයක් කරනවා මහා බෝධිය පිහිටන තැන. ඒ කියන්නේ අද ඔබ මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඇසතු බෝධියේ දක්ෂින සාකා බෝධිය පිහිටපු තැනමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච මහරි බෝධියේ දක්ෂින සාකාවත් එදා පිහිටලා තිබුණේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩම කළ අදිෂ්ඨානයක් කරනවා. උන්වහන්සේගේ ශාසනයේ වැඩ ඉන්න අසවල් ඍදි බල සම්පන්න භික්ෂුණිය 500ක් භික්ෂුණීන් සමග බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව රැගෙන අහසින් වැඩම කරත්වා කියලා.
1: එහෙමයි.
0: ඒ බුද්ධ අදිෂ්ඨානය අරමුණු වෙනේ රහත් භික්ෂුණිය බුද්ධ අදිෂ්ඨානය අනුව බෝධියේ දක්ෂින සාකාව පිළිගෙන අහසින් වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයටමයි පත් කරන්නේ.
1: එහෙමයි.
0: ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේමයි අද ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින සාකාව පිහිටි තැනම කකුසඳ බුදුහාමුදුරුව බුදු වෙච්ච මහරි බෝධියේ දක්ෂින සාකාව පිහිටවන්. ඒ බෝධියේ දක්ෂින සාකාව පිහිටවලා අර බෝධීන් වහන්සේ රැගෙන පැමිණි භික්ෂුණීන් වහන්සේ ඇතුළු 500ක් පිරිසත් ලංකා භූමියේ නවත්තලා ශාසනේ පිහිටවලා ආපහු දඹදිවට වඩින්. එහෙමනම් ඒ පෙර බුද්ධ ශාසනවල ලංකාවේ බුද්ධ ශාසනේ පිහිටද්දි ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින සාකා පිහිටලා
1: තියෙනවා.
0: භික්ෂු භික්ෂුණී සංඝ පිරිස ලංකා භූමියේ නවත්තලා තමයි බුදුරජාණන් වහන්සේ ආපහු වැඩලා
1: තියෙන්නේ.
0: ඔය විදිහම තමයි කෝණාගමන බුද්ධ ශාසනේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේමයි කාශ්‍යප බුද්ධ ශාසනේත් ඔය වගේම සිදුවීමක් තමයි අපිට මහාවංශී ආදී ධර්ම ග්‍රන්ථවල ඒ ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ කොණාගමන බුදුහාමුදුරු ලංකාවට වඩින්නේ 30,000ක් මහරහතන් වහන්සේලා සමග. ඒ වැඩම කරපු මහරහතන් වහන්සේලාගෙන් දහසක් මහරහතුන් වහන්සේලා ලංකාවේ නවත්තලා ඒ වෙනකොට අපේ රට ඕජදීප කියලා හඳුන්වලා තියෙනවා. පෙර බුද්ධ ශාසනේ මණ්ඩදීප ඕජදීප. එතකොට ඒ මොහොතේ අර ජයශ්‍රී මහ බෝධියේ දක්ෂින සාකා පිහිටි තැන්ට බුදුරජාන් වහන්සේ වැඩම කළ අදිෂ්ඨානයක් කරනවා. උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච දිඹුල් බෝධියේ දක්ෂින සාකාව රැගෙන අසවල් භික්ෂුණිය ඉරදි බල සම්පන්න තවත් භික්ෂුණීන් 500ක් සමග අහසින් වැඩම කරත්වා කියලා. එතකොට අර විදිහටම බෝධියේ දක්ෂින සාකා වැඩම කළ බුදුරජාන් වහන්සේගේ ශ්‍රී හස්තයට පත් කරාට පස්සේ උන්වහන්සේ විසින් අද ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින සාකාව පිහිටි තැනම උන්වහන්සේ බුදු වෙච්ච බෝධියේ දක්ෂින සාකාවත් පිහිටවලා තියෙනවා. එහෙමනම් කොණාගමන බුද්ධ ශාසනයේත් බෝධියේ දක්ෂින සාකාව මහමෙවුනා වූ පිහිටියා. භික්ෂු භික්ෂුණී සංඝ පිරිස ලංකා භූමියේ නවත්තලා තමයි ආපහු බුදුරජාන් වහන්සේ දඹදිව තලයට වැඩම කරලා
1: තියෙන්නේ.
0: ඊළඟට කාශ්‍යප බුද්ධ ශාසනයේ කතාව තියෙනෙත් ඔය විදිහට තමයි. උන්වහන්සේට ලංකාවට වැඩම කරන්නේ 20,000ක් මහරහතන් වහන්සේලා සමග. ඒ වැඩම කරලා උන්වහන්සේත් පෙර බුදුවරුන්ගේ දක්ෂින සාකා පිහිටි මහමෙවුනා වූයේනේ ඒ බෝධිය පිහිටි තැනට ගිහිල්ලා උන්වහන්සේ අදිෂ්ඨාන කරන උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච නුග බෝධියේ දක්ෂින සාකාව රැගෙන අසවල් භික්ෂුණිය 500ක් භික්ෂුණී සමග අහසින් මෙතනට වැඩම කරත්වා කියලා. උන්වහන්සේගේ අතින්මයි ඒ බෝධියේ දක්ෂින සාකා වෙතන පිහිටවල භික්ෂු භික්ෂුණී පිරිසෙන් අර භික්ෂුණීන් වහන්සේලා 500යි තමන් වහන්සේ සමග වැඩම කරපු 20,000ක් මහරහතන් වහන්සේලාගෙන් දහසක් මහරහතන් වහන්සේලා නවත්තලා ආපහු වඩින්. එතකොට අපිට පේනවා කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන මේ මහා භද්‍රකල්පේ පෙර බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන් ලංකාවට වඩිනවා. පූජනීය තැන් ගණනාවක සමාපත්තියෙන් වැඩ ඉන්නවා. ලංකා භූමියේ දහම් දේශනවා. මිනිසු බොහෝ පිරිසක් ධර්ම අවබෝධ ලබනවා. ඒ වගේම භික්ෂු භික්ෂුණී සංඝ පිරිස ලංකා භූමියේ නවත්තනවා. උන්වහන්සේ බුදු වෙච්ච බෝධියේ දක්ෂින සාකාව මහමෙවුනා වූයේනේ පිහිටවල තමයි ආපහු වැඩම කරලා තියෙන්නේ. හැබැයි ඔබ මම සරණ යන අපේ ගෞතම බුදුහාමුදුරුවෝ උන්වහන්සේ වැඩ ඉන්න කාලය තුල උන්වහන්සේ බෝධියේ දක්ෂින සාකාව පිහිටවන්නේ නැහැ. උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා පිරිනිවන් පාන වෙලාවේ අනාගතයේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටවනු. ඊට පසුව බෝධියේ දක්ෂින සාකාව මෙන්න මේ විදිහට වෙන් වෙලා රන් කටාරමේ පිහිටලා මේ ලංකා භූමියේ පිහිටන්න ඕනේ ආකාරය ගැන මහා අදිෂ්ඨාන පිහිටවල තමයි බුදුහාඳුරු පිරිනිවන් පාන්.
1: එහෙම.
0: එතකොට උන්වහන්සේ බුදු වෙලා 9 වෙනි මාසේ

0: මයංගනයට වැඩම කරන්නේ තනියම, සංඝයා පිරිවරාගෙන් නෙමෙයි.
1: එහෙමයි.
0: ඊළඟට නාගදීපයට වැඩම කරන්නේ තනියම, භික්ෂුන් වහන්සේලා සමග නෙමෙයි.
1: එහෙමයි.
0: සමින්දි සුමන කියලා දේවතාවෙක් පමණක් බුදුහාමුදුරුව සමග ආවා කියලා ඒ කතාවල සඳහන් වෙනවා. ඊළඟට කැලණියට වැඩම කරන්නේ 500ක් මහරහතන් වහන්සේලා සමග.
1: එහෙමයි.
0: හැබැයි කැලණියට වැඩම කරපු ගමනේ අනාගතේ පූජනීය විහෙර විහාර ඉදිවෙන, සෑයවල් ඉදිවෙන ජයශ්‍රී මහා බෝධිය පවා පිහිටන තැනට වැඩම කරලා සමාපත්තියෙන් වැඩ ඉඳලා මේ හැම තැනක්ම පූජනීයත්වයට පත් කරා 500ක් රහතන් වහන්සේලා සමගින්ම ආපහු දඹදිවට වඩිනවා.
1: එහෙමයි.
0: කාවත් මෙහි නවත්තලා ගියේ නෑ.
1: එහෙමයි.
0: එහෙම වැඩම කරලා බුදුරජාණන් වහන්සේ අනාගතේ මිහිඳු හාමුදුරුවෝ මේ ලංකාවට වැඩම කරලා බුද්ධ ශාසනය පිහිටවීම පිණිස උන්වහන්සේට අවශ්‍ය පරිසරය හැදුවා. මුලින්ම මේ රටේ අර යක්ෂයන්ගේ ගුදුරු බවට පත් වෙලා, යක්ෂයන්ගේ ග්‍රහණයට පත් වෙලා හිටපු මිනිස්සුන්ව යක්ෂයන්ගෙන් නිදහස් කරගත්තා.
1: එහෙමයි.
0: ඊළඟට මිනි පළඟක් නිසා මහා යුද්ධයක් ඇති වෙලා විශාල ජන සංහාරයක් ඇති වෙන්න ගිය වෙලාවේ උන්වහන්සේ ඒ අයට ජීවිත දානය ලබා දුන්නා. ඊළඟ වතාවේ මණියක් එක නාග රජුරුවන්ගේ ආරාධනින් වැඩම කරලා අනාගතයේ බුද්ධ ශාසනය පිහිටියට පස්සේ මහා සෑයවල් ඉදිවෙලා ශාසනය බැබලෙන ඒ භූමිවල සමාපත්තියෙන් වැඩ ඉඳලා තවත් පූජනීයත්වයට පත් කරා. නමුත් උන්වහන්සේ භික්ෂු භික්ෂුණී සංඝ පිරිස නවත්තලවත් බෝධියේ දක්ෂිණ ශාඛාව පිහිටෙව්වත් නැහැ. ඒ කාරණේ මිහිඳු හාමුදුරුවන්ට සිදු කරන්න අවශ්‍ය පරිසරය හැදුවා පමණයි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236කට පමණ පසුව තමයි තුන්වෙනි ධර්ම සංගායනාව කෙරෙන්නේ. ඒ සංගායනාවේ පසුව තමයි මේ ලෝකේට ඒ ධර්ම දූත පිරිස පිටත් කරලා යවද්දී මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ, බණ්ඩුක උපාසක කියන මේ පිරිස පොසොන් පුන් පොහෝ දවසක මේ බුදුහාමුදුරන්ගේ ධර්මී පණවිඩය, මේ ධර්ම ප්‍රචාරයේ පිණිස, බුද්ධ ශාසනය ස්ථාපිත කිරීම පිණිස මේ ලංකා භූමියට වැඩම කරන්නේ අද වගේ පොසොන් පුන් පොහෝ දවසක. ඒ නිසා අපේ ලංකා භූමිය ගත්තොත් බුදුහාමුදුරු පිරිනිවන් පාන වෙලාවේ උන්වහන්සේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා බුදු ඇසින් දකිනවා අනාගතේ බොහෝ කාලයක් මේ බුද්ධ ශාසනය ලංකා භූමිය මුල් කරගෙන ආරක්ෂා වෙනවා, ලෝකේ බලවත් වෙනවා. දැන් අපි ගත්තාම, දැන් අපිට නික අපේ රට දිහා ගත්තාම විටින් විට ඕනෑම කාලෙක නිකන් සාසනීය පිරිහිලා පිරිහීගෙන යනවා. මේ දැන් අන්තිම කාලේ තමයි, දැන් ඉතින් ඉවරයි, ඒ වගේ අදහස් සාමාන්‍ය මිනිස්සු අතර විටින් විට කාලෙන් කාලෙට බලවත් වෙනවා. හැබැයි අපේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 400ක් වගේ යනකොට ඉන්දියාවේ ඔය තරම් බලවත්, දැන් බලන්න ධර්මාශෝක රජුගේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 230 ගානක් යනකොට තුන්වෙනි ධර්ම සංගායනාව කරේ, 84,000ක් විහෙර විහාර ඉදි කරා, ශාසනීය බබලවන්න විශාල රාජ්‍ය අනුග්‍රහයක් දුන්නා. හැබැයි අවුරුදු 400ක් විතර යනකොට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා මෝගල්වරු බලවත් වෙලා කෙළවරක ඉඳන් විහෙර විහාර කඩලා බිඳලා ගිනි තියලා භික්ෂූන් මරලා දහස් ගණන් භික්ෂූන් වහන්සේලා කපලා කොටලා මරලා ඉන්දියාවෙන් බුද්ධ ශාසනය විනාශ කළ අතුරුදහන් කෙරෙව්වා. එතකොට අද දැන් අපි දඹදිව යනවා, අපි ඒ ස්ථාන වන්දනා කරනවා, අපි ලංකාවේ බොහෝ පිරිස් ඉන්දියාවේ වැඩ ඉන්නවා ශ්‍රී ලංකා මහ බෝධි සමාගම හැටියට. එතකොට අද අපි දඹදිව ගිහිල්ලා බොහෝ වෙලාවට දකින්නේ, වඳින්නේ, මල් අතුරලා පින්කම් කරන්නේ ඒ අතීතේ බුදුහාමුදුරුවෝ වැඩ සිටිය පුණ්‍ය භූමි වල. අනේ මේ තැන බුදුහාමුදුරුවෝ වැඩ හිටියා, මේ තැන වැඩ හිටියා, මේ තැන දහම් දෙසුවා. හැබැයි අද අපිට එතන ගියහම, දැන් අපි ඉසිපතන මිගදායි ගියත් අවිදහිත තැන, බුදුහාමුදුරුවෝ ධම්මචක්ක දේශනාව දේශනා කරපු උතුම්ම භූමිය. අද එතන තියෙන්නේ ඒ ධම්මරාජික ස්තූපය විනාශ කරපු අත්තිවාරමේ කොටස විතරයි
1: තියෙන්නේ.
0: එතකොට එතන පොළොවේ තියෙන අත්තිවාරම් කෑල්ල විතරයි තියෙන, අනිත් සියල්ල විනාශ කරලා ගඩොල් ටික පවා ගලවගෙන ගිහිල්ලා. ඊළඟට එතන අශෝක ස්තම්භය ගත්තොත් කෑලි 6-7කට කඩලා විනාශ කරපු ඒ යට කොටස විතරයි තියෙන, ඉතුරු කොටස තියෙන්නේ කෞතුකාගාරේ. අනිත් විහෙර විහාර කුටි සෙනසුන් දහස් ගණන් භික්ෂූන් වැඩ හිටියේ භූමියේ ඒ සියල්ල අද තියෙන අත්තිවාරම් ගිනි තියලා විනාශ කරපු තැන්වල අර පිච්චිච්ච ගඩොල් පොළව දිහා බලනකොට යට මට්ටමේ තියෙන මේ පිච්චිලා විනාශ වෙච්ච ගඩොල්.
1: එහෙමයි.
0: හැබැයි අපි මේ තැන්වලට ගිහිල්ලා වන්දනා කරලා ඉන්න, දැන් අපි ජේතවනයේට ගියත් බුදුහාමුදුරුවෝ වස් කාල 19ක් වැඩ හිටිය හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන මේ බුද්ධ ශාසනේ අපේ බුදුහාමුදුරන්ට විතරක් නෙමෙයි හැම බුදු කෙනෙකුටම පූජා වෙන භූමිය. හැබැයි අද සැවැත් නුවර ජේතවනයේට ගියාම තියෙන්නේ අත්තිවාරම් ගොඩක්. එතකොට ඒ තිබිච්ච ගොඩ නැගිලි ඒ දේවල් විනාශ කරලා ඒ වනසපු තැන්වල පොළොවේ කැණීම් කරනකොට ලැබිච්ච ඒ යම් යම් සිතියම් ඒ තියෙන අත්තිවාරම් කොටස් ඔස්සේ මෙන්න මේ විදිහටයි කියලා යම් මට්ටමකට බැඳලා සකස් කරපු ඒ අත්තිවාරම් ඒ කුටිවල තිබිච්ච හැඩතල අනුව සකස් කරපු කොටස් ටිකක් තියෙනවා.
1: එහෙම.
0: එතකොට අපි ඒ තැන්වල ගිහිල්ලා ඒ තැන් අඳුනගෙන ඒ තැන්වල මල් පූජා කරලා වන්දනා කරලා පින්කම් කරලා එනවා. එතකොට අපිට පේනවා මේ ඉන්දියාවේ අද ගත්තොත් බුදුහාමුදුරු පිරිනිවන් පාලා අවුරුදු 400කින් විතර ශාසනය අතුරුදහන් වෙලා ගියා. හැබැයි අපේ රටේ අවුරුදු 2570ක් ගත වෙලා බුදුහාමුදුරු පිරිනිවන් පාලා. හැබැයි මොන කරදර මොන තර්ජන දැන් අපේ රටේ ඉතිහාසෙ ගත්තොත් පුදුමාකාර ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා.
1: එහෙම.
0: අපේ රටෙත් හැමදාම මේ සම්මාදිට්ඨික රජවරු පහළ වෙලා ධර්මයට බුද්ධ ශාසනයට උදව් කරපු සද්ධාවන්ත දසරාජ ධර්මයෙන් පාලනය කරපු රජවරු පාලනය කරපු රටක් නෙමෙයි.
1: එහෙම.
0: එතකොට නොයෙක් විදිහට ඉන්දියානු ආක්‍රමණ තිබුණා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී ආක්‍රමණ තිබ්බා. ඒ වගේ කාලවල දැන් ওই සීතාවක රාජසිංහ රජුරු වගේ මොන විනාශයක් කරාද සාසනයට. අපේ රටේ හාමුදුරුවෝ කෙනෙකුට සිවුරක් දාගෙන ඉන්න බැරි තත්ත්වයක් ආවා. රජුරු අනකරක් කොහේ හරි සිවුරක් දාගෙන හිටියොත් කපලා කොටලා මරන්න, විහෙර විහාර ගෙනිතියන්, අවසාන භික්ෂුන් වහන්සේලා විශාල වශයෙන් මේ රාජ බටයන්ගෙන් මැරුම් කෑවා සිවුරු දරාගෙන ඉඳීම නිසා. අන්තිමට සිවුරු පටියක් අතේ ගැට ගහගෙන සිවුරු හංගලා කුඹුරු වතපිටි කරගෙන වෙස්වලාගෙන ගිහියෝ විදිහට ඉන්න උනා අනාගතේ හොඳ රජෙක් එනකම්. ඒ කාලවල මේ ධර්මයෙන් පලිගන්න මේ රජ්ජුරුවන්ට තිබ්බ වෛරය නිසා දහම් පොත්පත් ඒ පුස්කොළ පොත් හොය හොය ගිනි තියන්න රජ්ජුරුව අනකරා. භික්ෂුන් වහන්සේලා ඒවා බේරගන්න ගල් ගුහාවලට තියලා මැටි ගහලා හැංගුවා කියනවා, ගස් බෙනවල තියලා හැංගුවා කියනවා, සමහරු අහලවල් වල අර රීප්ප අතරින් තියලා බැඳා කියනවා. එතකොට බලන්න ඔය අතර කොච්චරනම් වටිනා දහම් පොත් විනාශ වෙලා යන්නේ නැද්ද? එතකොට මේ වගේ කාලයක් අපේ රටේ සිවුරක් දාගෙන ඉන්න බැරි කාලයක් ඔබ අහලා ඇති ගණින්නාන්සිලගේ යුගයක් පහළ වුණා කියලා. කියන්නේ එක භික්ෂුවක් ඇහැට දකින්න නැති කාලයක් පහළ වුණා. ඒ විදිහට ශාසනීය රටෙන් අතුරුදහන් කරන්න හැදුවත් අර බුද්ධ අධිෂ්ඨානය මේ භූමියේ තියෙන මොකක් හෝ පිනකට ආයමත් මතුවෙනවා. එදා ඒ විනාශකාරී රාජ්‍ය පාලනකම විනාශ වුණාට පස්සේ ආයිමත් හොඳ රජෙක් පහළ වෙනකොට අර ගිහියෝ හැටියට හරි පටි කෑල්ලක් බැඳගෙන හරි සිවුර හංගගෙන හරි කුඹුරු වතු පිටි කරගෙන හිටපු අය ආයිමත් සිවුරු හොයාගෙන පඳු පොවලා සිවුරු දරාගත්තා. හැබැයි එහෙම සිවුරු පෙරෙව්වා කියලා දැන් ආයි මහනකම නැහැ. කාලයක් සිවුරේ ඉඳලා නෙමෙයිනේ. කාලයක් සීල ගුණ දහම් වතාවත් ඒ පිළිවෙත් ඊළඟට පෝය කර්ම විනය කර්ම කරලා නෙමෙයි. හැබැයි දැන් සිවුරු තනියෙන් පොරෝ ගත්තට තමන්ට අවශ්‍යයි විනයානුකූල මහණ උපසම්පදාවක්. ඒක ලබා ගැනීම පිණිස උන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් තායිලන්තයට, බුරුමයට බෝට්ටු හදාගෙන, පාරු හදාගෙන කණ්ඩායම් කණ්ඩායම් ගණනාවක් පිටත් වුණා. බොහෝ පිරිස මුහුදෙම මුහුදු රළවලට අහු වෙලා ඒවා පෙරලිලා ජීවිතක්ෂයටපත් වුණා. උන්වහන්සේලා අපවත් වුණා. ඔය අතර ගිහින් ඒ රටවලින් උපසම්පදාවල් අරගෙන ආපු පිරිසෙන් තමයි සියමෙන් ගෙන ආපු පිරිස සියන් නිකාය හැටියට වෙනම ඒ පැවිදි උපසම්පදා පිරිසක් හදාගත්තා. රාමඤ්ඤ දේශෙන් උපසම්පදා වෙලා ආපු අයගේ රාමඤ්ඤ නිකාය හැදුණා. අමරපුර දේශෙන් ආපු අයගේ අමරපුර නිකාය හැදුණා. ඔය වගේ එක එක කොටස් හැටියට හැදුනේ වෙන වෙනම ගිහිල්ලා උපසම්පදාව අරගෙන ආපු පිරිස. එතකොට මේ අපේ රටේ භික්ෂුන් වහන්සේලා ගත්ත මොන කැප දැන් ඔබ බලන්න දළදා වහන්සේ රැකගන්න කොච්චර කැපකිරි කරාද ඔය අධිරාජ්‍යවාදී කාලවල. දළදා වහන්සේ පැහැරගන්න කොච්චර උත්සාහ කරාද. ඒ දළදා වහන්සේ අරගෙන රටේ තැනින් තැනට ගිහිල්ලා දළදා වහන්සේ හංගගෙන පුරහංගලේ ඉඳන් අවුරුදු 40 ගානක් හංගගෙන හිටියා. එතකොට මේ වගේ ධර්මයේ රැකගන්න, ධාතුන් වහන්සේලා රැකගන්න, විහෙර විහාර රැකගන්න විශාල කැපකිරීම් කරලා බැමිණිතියා සාය කාලේ පවා සමහරලාට කන්න ටිකක් නැ, වතුර පොදක් නැ, මුහුදු වෙරළ අයිනට ගිහිල්ලා වැටකෙය ඉස්ම ටිකක් මිරිකලා දිවට දාගන්නවා කිය. එච්චරයි වෙන මොකුත් නැ. මුහුදු වතුර බොන්න පුළුවන්ද කියලා හිතා මුහුදු වතුර. අර වැටකෙය ඉස්ම ටික මිරිකලා දිවට නැකිටලා ඇවිදින්න පණ නැ. ඒ නිසා මුහුදු ඇල්ලේ උඩු බැලි අතට වැතිරිලා ත්‍රිපිටකේ සජ්ජායනා කර කර හොඳ කාලයක් එනකන් ධර්මී රැක්ක කියන. එතකොට බලන්න මොන තරම් කැපකිරීම කරාද මේ ධර්මයේ රැකගන්න. එහෙම කැපකිරීම කරන පිරිසක් අපේ රටේ දා හිටපු නිසා තමයි මේ අවුරුදු 2570ක් ගිහිල්ලත් අද ආයෙමත් මේ ධර්මයේ මෙහෙම හරි රැකගෙන තියෙන්නේ. ඒ නිසා අපේ රටේ තමයි භික්ෂුන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ රැක්කා විතරක් නෙමෙයි අනාගත පරපුර වෙනුවෙන් මේක ග්‍රන්ථාරූඪ කරා ඊට පස්සේ ආයිමත් විශාල නියඟ දුර්භික්ෂාව කොහොමද බේරගන්නේ. ඒ නිසා තමයි මේවා පොත්වලට ලියලා තියමු කියලා ග්‍රන්ථාරූඪ කරා. ඉතින් ඒ විදිහට ඊළඟට ඊවැ සීහල අට කතා අපි කියන අටුවාව හෙලා අටුවාව කියලා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා උන්වහන්සේ මුලින් අපේ රටේ පැවිදි වෙච්ච සාමීන් වහන්සේලාට පාලියෙන් තමයි ධර්මය උගන්වලා තියෙන්නේ බුද්ධ භාෂිතේ පාලි භාෂාවේ. හැබැයි ඊවැ අර්ථ විස්තර සිංහලෙන් කියලා දීලා තියෙනවා. ඒ සිංහලෙන් කියපු අර්ථ විස්තර වලට තමයි සීහල අටුවාව හෙළ අටුවාව කියලා කියන්නේ. ඉතින් මේ වගේ ධර්මයේ ලංකාවේ පතුරවන්න ලංකාවේ ව්‍යාප්ත කරන්න ඉතින් මේකේ ප්‍රතිඵල ඔබ හිතන්නකෝ. දැන් බැමිණිතියා සාය කාලේ වෙනකොට තිස්ස මහරාමි 12,000ක් මහරහතන් වහන්සේලා වැඩ හිටියා කියන්නේ. සිතුල්පව්වි 12,000ක් වැඩ හිටියා කියන්නේ. එතකොට උන්වහන්සේලා ඔබ අහලා ඇති දානි නැතුව ආහාර නැතුව බැමිණිතියා සාය නිසා 24,000ක් මහරහතන් වහන්සේලා යාල මහ කැලේ පිරිනිවන් පෑවා කියන. එතකොට ඒ තරම් දහස් ගණන් රහතුන් වැඩ හිටිය රටක්. ඔය අනුරාධපුර යුගයේ නිකන් උපමා කතාවකට මේක ඇත්තක් නෙවෙන්න පුළුවන්. හැබැයි උපමාවකට කියනවා ඒ කාලේ මිනිස්සු කියන්නේ ඒ තරම් රහතන් වහන්සේලා වැඩ හිටිය කාලයක් නිසා මිනිස්සු නිකන් කතාවට කියනවා කියන වීපැදුරක් වේල ගන්න විදිහක් නැහැ අහසින් රහතන් වහන්සේලා වඩිනවා කියලා. එතකොට අපිට පේනවා ඒ තරම් දහස් ගණන් රහතුන් වැඩ හිටිය කාලයක් අපේ රටේ තිබිලා තියෙන මොනතරම් පිරිසක් සසර දුකින් මිදුණද ධර්මය අවබෝධ කරාද. ඒ වගේ මේ ධර්මය දැන් අද ගත්තා අපේ රටේ ධර්මය හොඳට ඉගෙන ගන්න ධර්මයේ කටපාඩම් කරගන්න ලෝකෙට ධර්මය අරගෙන යන විශාල පිරිසක් මේ රටේ භික්ෂුන් වහන්සේලා අතර ඉන්නවා. අද ලෝකේ දැන් අපි සාමාන්‍ය ගත්තොත් ඇමරිකාව දිහා බැලුවත් පන්සල් 200ක් විතර තියෙනවා ලංකාවේ ස්වාමීන් වහන්සේලා ඒ රටවල් වල ආරම්භ කර මුළු යුරෝපේ ගත්තත් ඔස්ට්‍රේලියාවේ ගත්තත් අද බොහෝ රටවල ලෝකයේ ධර්ම පන්සල් හදලා විහෙර විහාර හදලා ඒ ජාත්‍යන්තර භාෂා ඉගෙනගෙන ඒ ලෝකේ පුරා ධර්මයේ ව්‍යාප්ත කරන්න අපේ රටේ වැඩ ඉන ස්වාමින් වහන්සේලා විශාල මෙහෙවරක් කරනවා. ඉතින් ඔය අතරේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් 40,000ක් විතර සංඝ පිරිසක් ඉන්නකොට ඔය අතරේ 100ට 1ක් 2ක් ඕනෙම තැන මොකද මේ අපි ඉන්නේ අන්තිට පිරිහිච්ච සමාජයක. ඒ පිරිහිච්ච සමාජේ 100ට 1ක් 2ක් විකෘති චරිත ඉන්නවා. 100ට 1ක් කියලා හිතන්නේ එතනත් 400ක් විතරනේ. එතකොට ওই ශාසනේ 4-500 සමහර 1000ක් විතර ඉන්න පුළුවන්. එතකොට එවැනි සිදුවීම් උලුප්පල අරගෙන මෙන්න හාමුදුරු මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා අර සමස්ත මහා සංඝ පිරිසට ධර්ම විනය රැකගන් ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරන ධර්ම විනය ධර්මයේ මහා සංඝ පිරිස ඉලක්ක කරගෙන හෝ මිනිස්සු සමහරලාට ඒ තුළ අර භික්ෂුන් වහන්සේලා ගැන ඔක්කොම ගැන යම් අපහැදීම් වලට ඇති වෙන මානසිකත්වය ඇති වෙන. ඉතින් ඒවා තුළ ඔබ තේරුම් ගන්නට ඕනේ මේ රටේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා අතර ගත්තොත් විශාල පිරිසක් සිල්වත් ගුණවත් ධර්මදර විනයදර ධම්මානුධම්ම ප්‍රතිපන්න ධර්ම මාර්ගයේ හැසිරෙන මහා සංඝ පිරිසක් ඉන්නවා. උන්වහන්සේලාගෙන් ධර්මයේ ලෝකයට බැබලෙනවා ආරක්ෂා වෙනවා. අපේ බුදුහාමුදුරුව පවා පිරිනිවන් මංචකේ දැක්කේ ඒ කාරණේ. ඒ නිසා වැරදි කරන අය දුස්සීලයි බුදුහාමුදුරන්ගේ කාලෙත් හිටියා. උන්වහන්සේ වැඩ ඉන්නදී කොච්චර හිටියද පව්කාරයෝ. ඒ නිසානේ ඒ තරම් විනය ශික්ෂාපද පැනෙව්වේ. අපේ බුදුහාමුදුරුව පිරිනිවන් පාපු වෙලාවේ ශ්‍රීදේහේ ආදාහණය වෙනකොට සිවුරක් දාගෙන අර සුබද්ද කියලා පාපී භික්ෂුවක් එතනට ඇවිල්ලා කිව්වනේ උඹලා මොකටද අඬන්නේ සතුටු යල්ලා කිව්වා. ඒ ශ්‍රමණයාගෙන් අපි මිදුණා කිව්වා. එතකොට බුදුහාඳුරන්ගේ චිතකේ ගිනිනි වෙන්නත් කලින් සිවුරක් දාගෙන ඒ විදිහට සංඝයා අතරට ඇවිල්ලා කියන්න තරම් පෞකාරිය එදා හිටියා නම් අද සමාජෙත් ඉන්නවා. එදත් හිටියා. ඒක තමයි ලෝකේ සාමාන්‍ය ස්වභාවය. ධර්ම සංගායනා පවා විටින් විට සිදු වුනේ අන්නේ තීර්ථකයන් සමහරු සිවුරු දාගෙන ධර්මයේ විකෘති කරන්න ගත්තා. ඊළඟට විනය ශික්ෂාපද වෙනස් කරන්න ගත්තා. යම් යම් විකෘති විදියට සාසනීය මත පතුරවන්න ගත්තා. ඉතින් අද මේ වෙනකොට අවුරුදු 2500 ගාණක් ගිහිල්ලා මේ මට්ටමින් හරි ධර්මයේ බැබලිලා තියෙන එක ආශ්චර්යයක්. ඉතින් ඒ නිසා මේ ධර්මයේ ආපු ආකාරي ධර්මයේ රැකගත් ආකාරي දිහා බලද්දී අපේ රටේ අතීත මහා යතිවරු භික්ෂූන් වහන්සේලා ධර්මයේ රැකගන්න විශාල මෙහෙවරක් සිදු කරලා තියෙනවා.
2: ඉතින් ඔබ හිතන්න මේ ධර්මය රැකගන්න, ධර්මයේ ස්ථාපිත කරන්න අතීතයේ හිටිය මහා සංඝරත්නය, හෙළ රජදරුවන් සහ ඒ වෙනුවෙන් කැප වූ සැදැහැවත් පිරිස කොයිතරම් වෙහෙසක් මහන්සියක් ගන්නට ඇද්ද? ඒ නිසා තමයි වර්තමානයේදී අප ගත කරන මේ ජීවිතය යම් සාර්ථකත්වයක් ළඟා කරගෙන තිබෙනවාද, ඒ සාර්ථකත්වය ළඟා කරගන්නට හැකියාවක් ලැබිලා තියෙන්නේ. එසේ නොවන්නට අපිට කුමන තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? එනිසා ඔබ මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් යම් මෙහෙවරක් සිදු කරන්නට බලාපොරොත්තු වනවාද? එය නොපිරිහෙලා ඉටු කරන්නට ශක්තිය ගන්නට ඕනේ, වීරිය ගන්නට ඕනේ, ඒ වෙනුවෙන් ඇප කැප වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා තමයි අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමීන් වහන්සේ විදේශ රටක තවදුරටත් මේ ධර්ම ප්‍රචාරය කිරීම සඳහා අධ්‍යාපනයේ ලබන අතරතුර කටයුතු සූදානම් කරන්නේ. දැන් ලංකාව ගත්තම අපේ හාමුදුරන් වහන්සේ මහා සංඝරත්නය වෙනුවෙන් මහා විශාල සේවාවන් සිද්ධ කරන්නේ. ඒ වගේම මෙහෙණින් වහන්සේලා දසසිල් මාතාවන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තම ආදරණීය දූවරුන් පුතුණුවන් පූජා කළ දෙමාපියන් රැක බලා ගන්න සහ අසරණයන්ට පිහිටවන්න, දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලන්න මහා සංඝරත්නයේ අපේ සාමණේර භික්ෂූන් වහන්සේලාගේ ජීවිත සුවපත් කරන්න බොහෝ ක්‍රියාමාර්ග ගන්නෙ මේ ශාසනයේ තිබෙන වටිනාකම තේරුම් ගත්ත නිසා. එනිසා අපි ඔබටත් සිහිපත් කරන්නේ යම් ආකාරයකින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යමක් කරන්නට පුළුවන්ද, ඒ කටයුත්ත ඒ වෙලාවෙම සිද්ධ කරන්න අදිටන් කරගන්න කියලා. අපේ හාමුදුරනේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩලා දෙවන පෑතිස් රජතුමාට මහරජා අප ධර්මරාජානන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණය වෙමු කියලා මේ අපූරු වදනක් ප්‍රකාශ කරනවා. මෙන්න මේ තුල තියෙනව නේද අපේ හාමුදුරන් වහන්සේ ස්ථාවරත්වයක්, නැත්තම් මේක ස්ථාපිත කිරීමේ මහා ශක්තිය මුල්ම වතාවට අපේ දෙවන පෑතිස් මහරජතුමාගේ හිතට එක්කාසු කරනව නේද මේ වදන් ප්‍රකාශ කිරීමත් සමග අපේ හාමුදුරනේ?
0: ඔව්, ඇත්තටම දැන් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිස අනික් රටවල් වලට ධර්ම ප්‍රචාරය කරත් උන්වහන්සේලා ලංකාවට වඩින්නේ ටිකක් පරක්කු වෙලා.
2: එහෙමයි.
0: ඒ ප්‍රමාද වෙන්න එක හේතුවක් තමයි ඒ වෙනකොට ලංකාවේ රජකම් කරේ මුටසීව කියන රජුරු. ඒ කියන්නේ මේ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ පිය රජුරු. ගොඩාක් වයෝවෘද්ධව රෝගීව මරණාසන්න මට්ටමේ තමයි හිටියේ.
2: එහෙමයි.
0: එතකොට එවැනි වෙලාවක රටේ රජුරුවන්ව ධර්මයට යොමු කරලා රාජ්‍ය බලය යොදාගෙන ධර්මීය ව්‍යාප්ත කරන්න තරම් සුදුසු පරිසරයක් අපේ රටේ තිබුණේ
2: නැහැ. එහෙම.
0: ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ওই කාලය තුල උන්වහන්සේ ওই සාංචිය වැඩම කරලා උන්වහන්සේගේ මෑණියනුත් පැවිදි වෙලා ධර්මය අවබෝධ කරගෙන වැඩ සිටීමේ සාංචිය මුල් කරගෙන කියනවා. එතකොට උන්වහන්සේ ලංකාවේ ඒ සුදුසු පරිසරය එනකන් ඒ විහාරස්ථානේ ඒ පුණ්‍ය භූමිය වැඩ ඉඳලා
2: තියෙනවා.
0: එතකොට ඒ අතරතුර දැන් ධර්මාශෝක රජුරෝ මේ ධර්ම දූත පිරිස එවන්න කලින් බලන්න රජුරෝ කොච්චරනම් මේ ධර්මයේ ප්‍රචාරය කරනකොට ඊළඟට දැන් රජ වෙන්නේ තිස්ස කුමාරයා කියලා දන්නවා. එතකොට තිස්ස කුමාරයා අතර මේ අධිරාජ්‍යයක් දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයා යම් ලිපි ගනුදෙනු කරලා තෑගි භෝග හෝමාරු කරලා ඒ හිතවත් සම්බන්ධය ගොඩනගා ගත්තා. පිය රජුරුවන්ගේ මරණයෙන් පස්සේ තිස්ස නමින් රජ වුණා. හැබැයි ඒ රජ වුණාට පස්සේ ධර්මාශෝක රජුරෝ විශේෂයෙන් ආයමත් අභිෂේකයකට අවශ්‍ය ඉන්දියාවේ හිමාලයේ තියෙන අනෝතත්ත විලෙන් පැන් එව්වා කියනවා. අභිෂේකයට ස්නානය කරන්න රාජ ආභරණ එව්වා කියනවා. රාජකීය වටිනා සලුපිලි එව්වා කියනවා. ඒ සියල්ලත් එක්ක ගෞරව නාමයක් පරිත්‍යාග කරනවා දේවානම් පිය.
2: එහෙමයි.
0: දෙවියන්ට ප්‍රිය වූ දේවානම් පියතිස්ස හැටියට ආයිමත් අර තිස්ස රජුරෝ දෙවනි අභිෂේකයක් කෙරුවා කියනවා ධර්මාශෝක රජුරුවන්ගේ ගෞරව නාමය තුල.
2: එහෙමයි.
0: එතකොට ඔන්න ඔය විදිහට ඒ අභිෂේකයත් එක්ක දැන් තවත් අර රාජකීය සම්බන්ධතාවය. එතකොට ලංකාවේ රජකම් කරපු දේවානම් පියතිස්ස රජුරුවයි ඉන්දියාවේ ධර්මාශෝක රජුරුවයි අතර ලොකු සහෝදරත්වයක්, හිතවත්කමක්, ඒ සම්බන්ධයක් එතන ගොඩ නැගුණා. ඒ ගොඩ නැගුණාට පස්සේ හිතවත් දූතේ කතේ කලින්ම පණවිඩයක් එවනවා. ප්‍රිය නිරිඳුනි, මම බුදුන් සරණ ගියෙමි, මම ධර්මයේ සරණ ගියෙමි, මම සඟුන් සරණ ගියා, මම බුදුරජාණන් වහන්සේගේ උපාසකෙක් බවට පත් වුණා, ඔබටත් ඒ උතුම් සද්ධාලාභය ලබා දෙන්නම් කියලා කලින් පණවිඩේ දැනුම් දීලා තිබුණා. මේකට අවශ්‍ය පරිසරය හදලා ඔබට ඒ අවශ්‍ය ධර්මදූත පිරිසමං එවන්නම් කියලා. එතකොට ඒ අපේක්ෂාව කලින් ලබා දීලා තිබුණේ. ඉතින් ඊට අනුව තමයි එදා දැන් සාමාන්‍ය වෙන කෙනෙකුත් නෙමෙයි නිවන්නේ. දැන් අපි හිතමු ධර්මාශෝක රජුරෝ අනෙක් රටවලට ඒ ඒ මහරහතන් වහන්සේලා එක්ක වෙන වෙනම ධර්මදූත පිරිස ඇරියා. හැබැයි ලංකාවට එව්වේ තමන්ගේම පුත්‍රරත්නේ මේ මහින්ද කුමාරයා. දැන් ඔබ හිතන සාමාන්‍ය ඕනම රජෙක් දැන් මේ නිකන් පුංචි රටක වේවා රජෙක් කැමති තමන්ගේ පුතා ඊළඟට පුටුවේ තියන්නනේ.
2: එහෙමයි.
0: හැබැයි මේ දඹදිව අධිරාජ්‍යයක් වෙච්ච ධර්මාශෝක රජුරු ඒ තරම් මහා යුද්ධ කරලා කාලිංග යුද්ධයක් කරලා අද අපි දකින ඉන්දියාව විතරක් නෙමෙයි පකිස්තානයේ බංග්ලාදේශේ පැත්තට ඊළඟට ඔය විශාල ප්‍රමාණයක් අධිරාජ්‍යයක් හැටියට ඒ ප්‍රදේශ විශාල වශයෙන් පාලනය කරපු අධිරාජ්‍යයා තමන්ගෙන් පස්සේ ඒ වෙනකොට යුව රජ හැටියට මහින්ද කුමාරයා හිටියේ. මුලින් 84,000ක් විහෙර විහාර හදලා දවසක් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මම දැන් බුද්ධ ශාසනේ ඥාතියෙක්ද කියලා ඇහුවා.
2: එහෙමයි.
0: ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා, රජතුමනි ඔබ බුදුරජාණන් වහන්සේගේ කාලෙවත් රජෙක් මේ තරම් විහෙර විහාර හදලා නැහැ කියව ශාසනීය වෙනුයි. ඔබ මේ බුද්ධ ශාසනය තුල හිටිය මහා පිං කරගත් පුණ්‍යවන්ත රජෙක්. හැබැයි ඔබ බුද්ධ ශාසනයේ ඥාතියෙක් නන් නෙමෙයි කියව. ඒ වෙලාවේ රජුරු අහනවා, ස්වාමීනි එහෙමනම් බුද්ධ ශාසනයේ ඥාතියෙක් වෙන්නේ කොහොමද? අන්න එතකොට මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ කියන, රජතුමනි තමන්ගෙම ලෙයින් උපන් දරුවෙක් මේ ශාසනය තුල පැවිදි කරොත් අන්න එදාට ඔබට බුද්ධ ශාසනයේ ඥාති සම්බන්ධයක් ඇති වෙනවා. රජුරුවන්ට ආසාවක් ඇති වුණා බුද්ධ ශාසනයේ ඥාතියෙක් වෙන්න. ඒ වෙලාවෙම මාලිගාවට ඇවිල්ලා යුව රජ හැටියට රාජ්‍ය කරපු මහින්ද කුමාරයාව කැඳවලා ඇහුවා, පුතේ කැමති නැද්ද පැවිදි වෙන්න? මං කැමති බුද්ධ ශාසනයේ ඥාතියෙක් වෙන්න. ඒ වෙනකොට මහින්ද කුමාරයා බණ අහලා හිත පැහැදිලා පිය රජුරුවන්ගෙන් මේක අහන්න විදිහක් නැතුව හිත හිත ඉඳලා තියෙනවා. අර කාරණේ කියනකොටම පුදුම සතුටකින් කියනවා, පිය රජතුමනි මම පැවිදි වෙන්න අප්‍රමාණ ආශාවකින් හිටියේ. නමුත් රජුරුවන්ගෙන් මේක අහන්නේ කොහොමද කියලා මම පසුතැවිතැවි හිත හිතා හිටියේ කියලා. එතකොට තමන්ගේ එකම පුතා අර රාජ්‍ය පවරන්න පුළුවන්කම තිබිච්ච යුවරජ හැටියට හිටපු පුතාව මේ බුද්ධ ශාසනයට පූජා කරනවා. හිතන්න මොනතරම් අතහැරීමක්ද කියලා.
2: එහෙමයි.
0: මොනතරම් පරිත්‍යාගයක්ද? ඒ විතරක් නෙමෙයි තමන්ගේ දියණිය සංගමිත්තාව. ඒ වෙනකොට සංගමිත්තාව විවාහ වෙලා දරුවෙක් හිටියේ. දරුව තමයි සුමන සාමණේරයන් වහන්සේ. පුතා. එතකොට මේ සුමන සාමණේරයන් වහන්සේත් ලංකාවට ආව මිහිඳු හාමුදුරුවොත් එක්ක. එතකොට බලන්න අර තමන්ගේම ඥාති පිරිස විශේෂයෙන් තමන්ගේ පුතණුවන් මහින්ද කුමාරයා මිහිඳු මහරහතන් වහන්සේ හැටියට මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා අවුරුදු කීපයක් ඇතුළත හොඳට ත්‍රිපිටක ධර්මය ඉගෙනගෙන භාෂාවන් ඉගෙනගෙන මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට තමන්ගෙම පුතාව තමයි මේ ලංකාවට එවන ධර්මදූත කණ්ඩායමට විශේෂයෙන් එව්වේ. ඒකට හේතුවක් බුදුරජාණන් වහන්සේ දැන් අනික් රටවලට වඩා දැන් අපි දකින අද වෙනකොට තායිලන්තේ විශාල බෞද්ධ ප්‍රබෝධයක් තියෙනවා. 95%, 96% විතර බෞද්ධ රටක්. භික්ෂුන් වහන්සේලා ලක්ෂ ගාණක් වැඩ ඉන්නවා. ඊළඟට බුරුමෙ ගත්තොත් ථේරවාදී බෞද්ධ රටක් 98% බෞද්ධ. බුරුම රටේ ගත්තොත් භික්ෂුන් වහන්සේලා 106%කට ආසන්න පිරිසක් වැඩ ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ රටවලට වැඩියා කියලා කොහෙවත් විස්තරයක් නැහැ. නමුත් අපේ බුදුහාමුදුරුවෝ ලංකා භූමියට 3 වතාවක් වැඩියා විතරක් නෙමෙයි, උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් සක්‍ර දෙවියන්ට සිහිපත් කරා, පතිට්ටිස්සති දේවේන්ද ලංකායම් මම ශාසන. දේවේන්ද මගේ බුද්ධ ශාසනේ බොහෝ කාලයක් ලංකා භූමියේ පිහිටන ආරක්ෂා වෙනවා. මේ ලංකා භූමියේ සම්බුද්ධ ශාසනේ ආරක්ෂාව වෙනුවෙන් උපකාර කරන්න කියලා සක්‍ර දෙවියන්ට වගකීමක් හැටියට පැවරුවා. ඉතින් ඒ නිසා අනාගතයේ ඉන්දියාවෙන් ඉක්මනින්ම මේ ධර්මයේ අතුරුදහන් වෙලා විනාශ වෙලා ගියත් ලංකාව මුල් කරගෙන ලෝකයට දහම ආරක්ෂා වෙනවා. ලංකා භූමියේ ශාසනය බොහෝ කල රැකෙනවා කියන එක බුදුහාමුදුරු බුදුවැසින් දැකලා ඒ කරපු ප්‍රකාශ මේව මහරහතන් වහන්සේලා අතර තිබිච්ච නිසා වෙන්න පුළුවන් දේවානම්පියතිස්ස රජුරුවන් මේ ලංකා භූමිය තුල ඒ බුද්ධ ශාසනය ස්ථාපිත කරද්දී ධර්මාශෝක රජුරුව ප්‍රධාන වශයෙන්ම තීරණය කරේ තමන්ගේම පුතා මිහිඳු මහරහතන් වහන්සේව. ඒ විතරක් නෙමෙයි ඒ ආපු පිරිස ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන, එතන සුමන සාමණේරයන් වහන්සේ කියන්නේ සංගමිත්තාවගේ පුතණුවන්. එතකොට ඒ තමන්ගේම අය ඊළඟට සංගමිත්තාවත් එව්වනේ ජයශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාවත් සමග. එතකොට මේ වගේ මේ ලංකාවේ බුද්ධ ශාසනය වෙනුවෙන් රජතුමා විශාල පරිත්‍යාගයක් කරා. ඉතින් ඒ මිහිඳු මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතර තියෙන ප්‍රධාන මේ ධර්මයේ තුල තියෙන අභිමානේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුරවන්ට කියන්නේ අපි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ, ධම්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, ධම්මරාජස්ස ශ්‍රාවක. එතකොට අපි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ, බුදුහාමුදුරුවම පෙන්වුවා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කියන්නේ ඕරස පුත්‍ර කියනවා. බුදුරජාණන් වහන්සේගේ දරුවෝ, උන්වහන්සේගේ ලයෙන් උපන් දරුවෝ කියන ඕරස පුත්‍ර භික්ෂුන් වහන්සේලාව හඳුන්වපු නම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ. ඒ නිසා ඒක උන්වහන්සේට අභිමානය. ඒ අභිමානයෙන් තමයි එදා දේවානම්පියතිස්ස රජතුමාට උන්වහන්සේ හඳුන්වලා දුන්නේ තමන් කවුද, මේ ධම්මරාජයන් වහන්සේගේ මේ තුන් ලෝකේ පහළ වෙච්ච දහම් චක්‍රය මේ විශ්වයට, ලෝකයට, තුන් ලෝකයටම පතුරවාහල ධර්ම රාජයන් වහන්සේගේ අපි ශ්‍රාවක දරුවෝ. එතකොට ඒ විදිහට වැඩම කරලා මුලින්ම රජ්ජුරුව අරමුණු කරගෙන චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් රජ්ජුරුවන්ට දහම් දෙසුවා. රජතුමා ඇතුළු 20,000ක පිරිසක් මිස්සක පව්වේදී බණ අහලා තිසරණී ගැන හිත පැහැදුණා. එදා රාත්‍රී දෙවියන්ට, යක්ෂයන්ට, නොපෙනෙන අයට, සියලු දෙව්බඹුන්ට ආරාධනා කළ මිස්සක පව්වේදී සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසලා නොපෙනෙන අය, දෙවියන්, බ්‍රහ්මයන් ආදී ලංකා භූමිය ඇසුරු කරගත් ඒ අයගේ හිත් දහම ගැන පැහැදෙව්වා. දෙවනි දවසේ මාලිගාවට උදේ දානේට වැඩම කරලා අනුලා දේවිය ප්‍රධාන පිරිසට දහම් දෙසලා එතනත් 500ක පිරිසක් ධර්ම අවබෝධය ලැබුවා. දහවල් කාලේ තමයි ජෝතිය වනේ දේවදූත සූත්‍රය ඇසුරින් සාමාන්‍ය මිනිස්සුන්ට බණ කිව්වේ. එතනත් 500ක පිරිසක් මඟපල් ලැබුවා කියන අද ජේතවන චෛත්‍ය අනුරාධපුරයේ තියෙන්නේ. මිහිඳු හාමුදුරු මුලින්ම සාමාන්‍ය මිනිස්යාන්ට දේවදූත සූත්‍රයෙන් බණ කියපු තැන. එතකොට හවස් වෙනකොට තව තව පිරිස බණ අහන්න එනකොට ඉඩමදි නිසා තමයි මහමෙවුනා වූනේ රාත්‍රී ධර්මදේශනාවට කටයුතු සූදානම් කරන්නේ. එතනදී උන්වහන්සේ බාල පණ්ඩිත සූත්‍රෙ මුල් කරගෙන දහම් දෙසුවා කියන දෙවනි දවසේ. එතකොට මිහිඳු හාමුදුරු ලංකාවට වැඩම කළ දෙවනි දවසේ 1500ක තරම් පිරිසක් අපේ රටේ බණ අහලා මඟපල් ලැබුවා කියලා. එතකොට අපිට පේනවා මිහිඳු හාමුදුරන්ගේ දේශනා ශක්තිය, දේශනා ශෛලිය වගේම කෙනෙකුගේ පින මතු කරන්න පුළුවන් පුණ්‍ය ශක්තිය, ධර්මාවබෝධය ලබා දෙන්න පුළුවන් හැකියාව මොනතරම් පිනක් ඇති කෙනෙක්ද. ඒ නිසානේ අද අපේ රටේ අපි මිහිඳු හාමුදුරු හඳුන්වන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා. ඉතින් මේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරපු පොසොන් පෝය කියලා කියන්නේ අපට ශ්‍රී ලාංකිකයන්ට, බෞද්ධයන්ට සුවිශේෂී මහා පෝයක් හැටියට ඔබ ජීවිතයේ, ඔබේ ජීවිතයේ තුල සද්ධාදී ගුණ, සීලාදී ගුණ ධර්ම දියුණු කරගන්න මේ පුන් පොහොය ජීවිතේ බලවත් කරගන්නට ඕනේ.
2: ඉතින් ඔබ හිතන්න පොසොන් පුරපසළොස්වක පොහොය කියලා කියන්නේ අපට කොයිතරම් වටිනාකමක් ගෙන දෙන පුරපසළොස්වක පොහොය දිනයක්ද? මං අහන්න හිටිය ප්‍රශ්නයකටත් අපේ හාමුදුරුවන් වහන්සේ උත්තරයක් දුන්නා. ඒ තමයි, ඇයි මිහිඳු මහරහතන් වහන්සේට අනුබුදු කියන නාමය හඳුන්වන්නට යෙදුනේ කියලා හාමුදුරුවන් වහන්සේ මේ පැහැදිලි කිරීමත් එක්ක ඒ කාරණාව ඔබට පැහැදිලි කර දෙන්නට යෙදුනා. අපේ හාමුදුරුවනේ ඊළඟට මං විමසන්න කියලා හිතුවා. තව බොහෝ දේවල් විමසන්න තියෙන නමුත් අපට ලැබිලා තියෙන කාලයත් එක්ක ඇයි අපේ හාමුදුරුවනේ මුලින්ම මිහිඳු මහරහතන් වහන්සේ මේ අකුසල් වලට තියෙන භයානකකම තේරුම් කරලා දීලා ඊට පස්සේ පිනේ තියෙන වටිනාකම සදහැවතුන්ට තේරුම් ගන්නට අවශ්‍ය කරන ආකාරයෙන් දහම් දෙසන්නට ඇත්තේ? මොකද්ද මේකට හේතු පාදක වෙන්නට ඇත්තේ අපේ හාමුදුරුවනේ?
0: ඇත්තටම සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව කැටි වෙන ගාථාව දිහා බලන්නකෝ. පළවෙනියටම තියෙන්නේ සබ්බ පාපස්සකරණ.
2: එහෙමයි.
0: සියලු පාපී අකුසල් වලින් වළකින්න.
2: එහෙමයි.
0: ප්‍රධානම දේ තමයි මිනිස්සුන්ගේ මනස අකුසලයට යොමු වීම, පාපයට බර වීම. එතකොට මිනිස්සු අකුසලෙන් වළක්වනවා. අර අකුසලෙන් වළක්වන්න නම් ඒ අපාය බය, සතර අපාය බය, ප්‍රේතයන් ගැන, දුගතිය ගැන, නිරය ගැන, ඒ අපාය බයත් එක්ක තමයි කෙනෙක් අකුසලෙන් වළකින්නේ. ඒ අකුසලෙන් වැළකුණාට පස්සේ කුසලස් උපසම්පදා. එයා කුසලයට, පිනට නැඹුරු කරනවා. සචිත්ත පරියෝධපණ. අන්න ඊට පස්සේ තමන්ගේ හිත දමණී කරගන්නවා. ඒ තම බුද්ධානුශාසන. මේක තමයි බුදුරජාන් වහන්සේලාගේ සියලු ධර්මයේ කැටි කරපු තැන තියෙන කාරණේ. ඒ වගේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා දැන් උන්වහන්සේ අනුලා බිසව ප්‍රධාන මේ පිරිසට දහම් දෙසද්දි මුලින්ම යොදාගන්නේ පේතවත්තු විමානවත්තු. පේතවත්තු විමානවත්තු වල සඳහන් වෙන්නේ පේතවත්තුවේ සඳහන් වෙන්නේ අකුසල් කරලා අපාය උපදින ප්‍රේතයන්ගේ ජීවිත කතා.
2: එහෙමයි.
0: විමානවත්තුවේ සඳහන් වෙන්නේ පින් කරලා දිව්‍ය ලෝක ඉපදිච්ච දෙවියන් ගැන.
2: එතකොට
0: අර අකුසලයට බය ඇති කර පිනේ විපාක ගැන පෙන්නලා දුන්නා. ඊට පස්සේ සත්‍ය සංයුක්තයෙන් දහම් දෙසුවා. චතුරාර්ය සත්‍ය ඇතුළත් දේශන රැස. අන්න එතකොට යාගේ හිත නිවන් මඟට දමනිය වුණා. එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියපු ජෝතිය වනිත් මිහිඳු හාමුදුරුවෝ මුලින්ම යොදාගත්තේ දේවදූත සූත්‍රය කියලා. අපි කවුරුත් දන්නවා දේවදූත සූත්‍රය ගැන ඔබ බණ අහලා ඇති ඕන තරම්. මජ්ඣිම නිකායේ සඳහන් වෙන නිරේ ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරපු අපාය ගැන සඳහන් වෙන විස්තරයක්. දැන් බලන්න මිහිඳු හාමුදුරුවෝ මේ ලංකාවට ඇවිල්ලා ඉස්සල්ලාම අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන්නේ මේ මිනිස්සු අපාය ගැන බණ අහලවත් දැනුමක්කමක්වත් අපාය බයක්වත් මොනවත් නොදන්න පිරිසකට තමයි අපාය ගැන මිනිස්සුන්ට ඒ බිය ඇති කරවන්නේ. අකුසලේ අපාය බය ඇති කරනවා කියන්නේ මිනිස්සුන්ට අකුසලයටයි බය කරන්නේ. මේ අකුසල් කරොත් තමයි කෙනෙක් අපායගාමීව මේ විදිහේ දුක් සහිත ගමනක් යන්න වෙන්නේ. සසර මේ වගේ භයානක ගමනක්, සතර අපාය මහ ගෙදර කරගත්ත ගමනක්. එතකොට දේවදූත සූත්‍රයෙන් මේ අපාය ගැන දුක් සහිත අපාය ස්වභාවය ගැන විස්තර කරලා චතුරාර්ය සත්‍ය ඇතුළත් නිවන් මාර්ගට අදාළ දේශනාවන් කරා. අන්න එතකොට යාගේ හිත ධර්මාවබෝධයේ පැත්තට නැඹුරුණා. එතකොට ඒ විදිහටම තමයි මහමෙවුනා වූයේ දා රාත්‍රී කරපු දේශනාවත් මිහිඳු හාමුදුරුවෝ බාලපඬිත සූත්‍රයෙන් කියනවා බණ කරේ. එතකොට බාලපඬිත සූත්‍රය කියන්නේ නිරය ගැන විස්තර වෙන දේශනාව. ඒ නිරය ගැන අපාය ගැන විස්තර කරලා තමයි ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ගැන නිවන් අවබෝධයට අදාළ පැත්තට මනස යොමු කරන්නේ. එතකොට අපිට පේන මොකද අපේ රටේ ඒ වෙනකොට මිහිඳු හාමුදුරුවෝ වැඩම කරන්න කලින් ඔබ හිතන්න තුනුරුවන් ගැන අහලා නැති කර්ම කර්මඵල විශ්වාසයක් නැති පින්පව් ගැන නොදන්න කාලයක නම් මිනිස්සු හිටියේ. ඒ කාලේ මිනිස්සු යක්කු යක්ෂණියන් අදහාගෙන බිලි පූජා තියාගෙන ඒ වගේ සමහරු ගස්වලට වඳිනවා, ගල්වලට වඳිනවා, මැරිච්ච අයට වඳිනවා, එක එක විදිහ සත්තුන්ට ඉඳන් වඳින්නේ නැති. එතකොට අපිට අර මේ චිත්‍රරාජ කාලවේල කියලා යක්ෂයන්ට පුද පූජා කරපු යක්කු අදහපු වන්දනා කරපු කාල ගැන අපේ ඉතිහාසයේ පොත්පත්වල සඳහන් වෙනවා. එතකොට මේ වගේ අපේ රටේ එක එක ඇදහිලි වන්දනා බලන්න සාමාන්‍ය ධර්මයක් නැති රටක ලෝකයක අද බලන්න ඔය අප්‍රිකානු රටවල් වල වේවා සමහරු මිනිඔළු වලට වඳිනවා. එතකොට එක එක සත්තුන්ට වඳිනවා. නොයෙක් දේවල් වලට මිනිස්සු පුද පූජා කරගෙන බිලි පූජා තියාගෙන එක එක දේවල් තමයි අදහන්නේ. එතකොට එවැනි පිරිසකට තමයි මුලින්ම උන්වහන්සේ වැඩම කරලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරන්නේ. අන්නේ දහම දේශනා කරනකොට උන්වහන්සේ යොදාගත් ක්‍රමවේදය තමයි ඉස්සල්ලාම මේ අකුසල් පැත්ත, අකුසලේ භයානකකම, අකුසල් කරලා නිරේ සතර අපායේ දුක් විඳින සිද්ධ වෙන ආකාරය ගැන, ඒ අපායගාමී ජීවිත ගැන, ප්‍රේතාපායවල් ගැන, නිරේවල්, තිරිසන් ලෝකේ මේ අසුර අපායවල් ගැන යම් අපාය බයක් දැනෙනකොට තමයි එයා ඒ අකුසලෙන් වළකින්නේ. අන්න එතකොට පිනේ වටිනාකම, කුසල් කිරීමේ වටිනාකමත් එක්ක පිනෙන් ලැබෙන ආනිසංස, දිව්‍යාදී සැප සම්පත් ගැන විස්තර කරලා ඒකට යන මාර්ගය හැටියට නිවන් මඟ දේශනා කළ ධර්මාවබෝධයට අරගෙන ගියේ. තේ නිසා අපිට පේනවා මිහිඳු හාමුදුරුවෝ ඉතාම දහම් දැනුමකින්, ක්‍රමානුකූල වැටහීමකින් මේ බුද්ධ ශාසනය තුළ දැන් ඒ නිසයි අපේ රටේ අනුබුදු මිහිඳු හාමුදුරුවෝ හැටියට උන්වහන්සේ හඳුන්වන්නේ. දැන් අපි දන්නවනේ මේ බුද්ධ ශාසනය හැමෝටම දහම් දේශන දක්ෂතාවය නැහැනේ.
2: එහෙමයි.
0: සාරිපුත්ත හාමුදුරන්ට තිබුණා. ඒ නිසා උන්වහන්සේව හැඳින්වුවා ධර්ම සේනාධිපති. මේ බුද්ධ ශාසනයේ බුදුහාඳුරන්ගේ දේශනාව ඒ විදිහටම කරන්න දක්ෂයි. හැබැයි අසූ මහ ශ්‍රාවකයන් අතර වුණත් බොහෝ අය ඉඳලා තියෙනවා බණක් කියලා නැහැ. සතරපද ගාථාවකින්වත් බණක් නොකියපු අය හිටියා. උන්වහන්සේලා ධර්ම දේශනා කරන්න දක්ෂ නැහැ. සමහරු ආරණ්‍ය වාසී භික්ෂූන් අතර අග්‍රයි. කැලේම හිටියා, කැලේම වැඩ හිටියා, කැලේම පිරිනිවන් පැවිලියටවත් ඇවිල්ලා
2: නැහැ.
0: සමහරු මිනිස්සෙකුට එක ගාථාවකින්වත් බණක් කියලා නැහැ. හැබැයි ඒ දක්ෂතාවයේ, දහම් දෙසීමේ දක්ෂතාවයේ ඒවා වෙනම සංසාර මහා කුසලතා හැටියට එන දේවල්.
2: ඒ
0: නිසා මිහිඳු හාමුදුරුවන්ට ඒ නිසා තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව ඒ විදිහටම දේශනා කරද්දී උන්වහන්සේගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයෝ පහල කරන්න තරම් පුණ්‍ය ශක්තිය තිබ්බේ. නැත්නම් මිහිඳුහාමුදුරන්ගෙන් බණ අහලා දෙවනි දවසේ 1500ක තරම් පිරිසක් ලංකාවේ සිංහල අතරින් මගපල ලැබුවා කියන්නේ උන්වහන්සේගේ දේශනා කෞශල්‍ය, දේශනා දක්ෂතාවේ මොනතරම් ලස්සනට බුදුහාමුදුරන්ගේ ධර්මයේ විස්තර කරන්න පුළුවන් දහම් හැකියාවක් උන්වහන්සේට තිබිලා තියෙනවද? ඒ නිසායි අනුබුදු මිහිඳුහාමුදුරු කියලා අපි අනුවර්ථ නාමයෙන් උන්වහන්සේ හඳුන්වන්නේ. ඇත්තටම උන්වහන්සේගේ ජීවිත කතා, උන්වහන්සේගේ ධර්මප්‍රචාරය, ලංකාව තුළ සිදු කරපු දහම් ප්‍රබෝධි දිහා බලද්දී උන්වහන්සේ අනුබුදු කෙනෙක්ම තමයි.
2: අපි කොයිතරම් වාසනාවන්තද සදහැවතුනි මේ ධර්ම ඥානය අපේ ජීවිතයට එක්කාසු කර ගන්නට. හිතන්න අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමීන් වහන්සේ මේ ධර්ම කරුණු පැහැදිලි කරන මොහොතේ ඔබට මොනතරම් චිත්‍රරූප මැවෙන්නට ඇද්ද? අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විදිහට තමයි ධර්ම දේශනා කළේ, මේ විදිහට තමයි කරුණු පැහැදිලි කරේ, සහ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩලා දෙවන පෑතිස් රජතුමාට ඊට පස්සේ ඉන්න අනතුරුව සිද්ධ කරන ලද ශාසනික සේවාව තුල දහම් දෙසූ ආකාරය, මේ කටයුතු එකින් එක ඔබට චිත්‍රරූප මැවෙන්නට ඇති. ඒ නිසා ඔබ කොයිතරම් වාසනාවන්තද, ඒ වාසනාවන්ත ජීවිතය තව තවත් වාසනාවන්ත කරගන්න අපි ඔබට මතක් කරනවා නිරන්තරයෙන්ම ධර්මයට ජීවිත හුරු කරන්න, තවත් කෙනෙක්ගේ ජීවිතයක් ධර්මයට හුරු කරන්න අවශ්‍ය ශක්තිය එක්කාසු කරන්න. මේ උතුම් වූ පුරපසළොස්වක පොහෝ දිනේ ඔබ අදිටන් කරගන්න ජීවිත නිකරුණේ ගත කරන්නේ නැතුව, නිකරුණේ විනාශ වෙන්නට පත්වෙන්නේ නැතිව ධර්මයටම ජීවිතය ඇඳබෙද තබාගෙන කටයුතු කරන්නට අදිටන් කරගන්න. ඒ සඳහා ඔබට ශක්තිය ලැබෙන්න කියලා තමයි ජාතිය නාලිකාව ප්‍රාර්ථනා කරන්නේ. අපේ හාමුදුරන් වහන්සේත් ඔබගේ තුල තිබෙන මේ ධර්මඥානය තව තවත් වර්ධනය කරන්නට තමයි ධම් දේශනා කරන්නේ, ධර්ම සාකච්ඡා සිද්ධ කරන්නේ. ඒ වෙනුවෙන් තමයි ශාසනික ගමන් මඟ සකස් කරගෙන තිබෙන්නේ. එනිසා අපේ හාමුදුරනේ අදත් මේ සාකච්ඡාව නිමා කරන්නට පෙර අවසාන මිනිත්තු කිහිපයේදී ඔබ වහන්සේගේ සමාජීය ආගමික සේවාව පිළිබඳව අපේ සදහවත් බුදු පිරිසට කොයි විදිහටද ලං වෙනවා නම්, උපකාර කරනවා නම්, දායකත්වයේ දක්වනවා නම්, දායකත්වයේ දක්වන්නට පුළුවන්කමක් තිබෙන්නේ කියන වග පැහැදිලි කර දෙමු.
0: ඔව්, ඇත්තටම අපි සිහිපත් කරන අපේ සීල සුවරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ මේ වෙනකොටත් 35 නමක් 40 නමකට ආසන්න ගිලම් භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් වැඩ ඉන්නවා. ඒ අතර ගොඩාක් රෝගී මට්ටමින් එකතැන්ව වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඉතින් ඔබට පුළුවන් සීල සුවාරණේ ඒ ගිලම් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් සිදු කරන ඒ දානාදී දාන දායකත්වයන් බාරගෙන ඒ දානයකට සහසම්බන්ධ වෙන උදෑසන දහවල් වගේම හවස ගිලම් පස පූජා ආදී පින්කම් උන්වහන්සේලාට බෙහෙත් ඖෂධ සඳහා ඔබට පුළුවන්කම තියෙන ඔබේ ශක්තිපමණින් ආධාර උපකාර කරන්න, වගේම ගිලම් භික්ෂුන් වහන්සේලාගේ දිනක වෛද්‍ය පහසුකම් වෙනුවෙන් ඔබට මේ ශක්ති පමණින් දිනක දායකත්වයක් බාරගෙන උපකාර කරන්න පුළුවන්. ඒ වගේම අපි කොට්ටාව සුවමවරණ නමින් අපි ආරම්භ කරපු මේ මධ්‍යස්ථානය තුලත් භික්ෂුණීන් වහන්සේලා වගේම රෝගීව සිටින මේ ශාසනීයට දරුවන් පූජා කරපු අම්මලා ආදී 25කට ආසන්න පිරිසක් ඒ කොට්ටාව සුවමවරණ පුණ්‍ය භූමියේ ප්‍රතිකාර ලැබමින් වැඩ ඉන්නවා. ඉතින් මේ පුණ්‍ය භූමියේ වැඩ ඉන්න මේ පිරිසටත් ඔබට පුළුවන්කම තියෙන ඔබේ ශක්ති පමණින් ඔබේ උපන්දිනයක් වේවා, ඔබේ දෙමව්පිය වෙනුවෙන් වේවා, දරුවෙගේ ජන්මදිනයක් වේවා, ඔබට නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් ඔබට දානයක් ඒ වගේම බෙහෙත් ඖෂධ පූජා කරලා මේ බුද්ධ ශාසනය තුළ සේවයක් කරපු ඒ භික්ෂු භික්ෂුණීන් ශාසනයට දරුව පූජා කරපු අම්මාවරු රැකගන්න අපි ආරම්භ කරපු මේ උතුම් පුණ්‍ය මධ්‍යස්ථානවල ඔබේ ශක්ති පමණින් උපකාර කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අපට කතා කළ අපේ ආයතනයට කතා කළ ඔබට කැමති දිනයක් වෙන් කරගෙන සීල සුවර්ණට සුවමවරණ ආදී පුණ්‍ය භූමි වලට ඇවිල්ලා ඒ සඳහා ඔබට පුළුවන් විදිහට උපකාර කරන්න කියලා අපි සිහිපත් කරනවා.
2: හොඳයි. අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කළ පරිදි හාමුදුරන් වහන්සේ සිදු කරන ලබන සමාජීය ආගමික සේවාවන් වෙනුවෙන් ඔබට දායකත්වයන් දක්වන්නට පුළුවන්, උදව් කරන්නට පුළුවන්, ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් දුරකථන අංක දෙක තමයි සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබ පැහැදිලිව සටහන් කරගන්න 0234 226 27 82 0234 226 27 82. ඒ වගේම 0534 226 36 46 0534 226 36 46 කියන දුරකථන අංක දෙකට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් අද සඳුදා දිනේදී ඔබ ශ්‍රවණය කරන්නට යෙදුණු උතුම් ධර්ම දේශනාවත් මෙලෙස අවසන් වන ධර්ම සාකච්ඡාවත් නැවත නැවතත් ශ්‍රවණය කරන්නට net fm නේත්‍රාලෝක අපගේ YouTube නාලිකාවට පිවිසෙන්න කියලා ආරාධනා කරනවා. අද සාකච්ඡාවත් ධර්ම දේශනාවත් වෙනුවෙන් වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දෙක්කේනපුර සිලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬ නගා සාදුහනක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය. ඉතින් ඒ වෙනුවෙන් net fm රේඩියෝව 2026 බණ්ඩාරවෙල නේත්‍රාලෝක පොසොන් උදානය සාර්ථක කරගත්ත ඉතාමත්ම හොඳින් සියලු වැඩ කටයුතු නිමාවට පත් කළ 26 වෙනිදා රාත්‍රී 7ට ආරම්භ කරන්නට යෙදුණු බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර ඉතාමත්ම සාර්ථකව වීථි සංචාරය කළා. ඒ වගේමයි 27 වෙනිදා අපි සවස 4ට ආරම්භ කරන්නට යෙදුණ නේත්‍රාභී වන්දනා මහා ධාතු නමස්කාර පින්කම් මාලාව බක්කුල මහා චෛත්‍ය රාජාණන් වහන්සේගේ සෑ ගර්භයේ තැන්පත් කර තිබෙන උතුම් වූ සරවඥ අස්සි ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ තමයි මෙලෙස ඔබට වන්දනාමාන කරන්නට පුද පූජා පවත්වන්නට ගෞරව සත්කාර සම්මාන දක්වන්නට බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථ පුණ්‍ය භූමියට වැඩමවන්නට යෙදුනේ. අපි අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරනවා ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන්ට. මේ උතුම් වූ ධාතුන් වහන්සේ තමන්ගේ නෙතින් දැකලා ඇස් දෙකින්ම දැකලා වන්දනාමාන කරන්නට අවස්ථාව උදා කරලා දුන්නෙත් අතිපූජනීය ගලිගමුවේ ඥානදීපපේ හාමුදුරන් වහන්සේ. ඒ නිසා ඒ පිනත් අපේ හාමුදුරන් වහන්සේ බිහි කළ ආදරණීය දෙමාපියන්ගේ නිවීම පිණිස හේතු වාසනා වේවා. අපේ හාමුදුරන් වහන්සේට ගුරු තනතුරේ පිහිටා කටයුතු කරන්නට යෙදුනේ නායක ස්වාමින් වහන්සේලාට වගේම අපේ හාමුදුරන් වහන්සේට පොපස්ථාන කළ සිව්පසයෙන් සංග්‍රහ කළ සියලු දෙනාගේ ජීවිත සුවපත් වන්නටත් අපි මේ පින අනුමෝදන් කරමු. ඒ වගේමයි නනතුර පුරපසලසක පොහෝ දිනේ උදෑසන 6ට ආරම්භ කළ ශ්වේත පූජා වැඩසටහන සාර්ථක කරගන්නට බොහෝ දෙනෙක් උදව් කළා. ඒ සියලු දෙනාවත් අපි ගෞරවයෙන් සිහිපත් කරන ගමන් තමයි අද වැඩසටහන නිමාවටපත් කරන්නේ. ඉතින් ඔබටත් ප්‍රාර්ථනා කරනවා මේ උතුම් වූ පොසොන් පුරපසලසක පොහෝ දිනේ ඔබේ ජීවිතය සුවපත් කරගන්නට ධර්මයේ ශක්තිය නිරන්තරයෙන්ම ළඟා වේවා කියා වැඩසටහන අපි මෙලෙස නිමාවටපත් කරනවා. ඔබට තෙරුවන් සරණයි.

NIT-FM. Spirit Mandapil. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM, Spirit Mandebeeld. ලොව අඳුර දුරු කළ සකල සත්වයාගේ දහම් මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනි සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොමවේවා. කිසිදු අන්තරායක් නොමවේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM, Nit Spirit Vanderbilt.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතුරා බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

0: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: අලුත් තැන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අධියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741 සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
4: දවසටම
5: ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
4: Yes, yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
5: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදැසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදැසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට

ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදුකිරීමෙන් ඔබ නිසැකව සුවපත්වේ, නීරෝගීවේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

0: ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.
1: සබ්බ පාපස්ස අකරණං